මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ප්‍රියා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: with BOC, you are a leader.
1: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශි මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගැනීමෙන් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
2: You are a leader.
1: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැව.
0: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
4: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
10: සිත නිවන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
0: සිනසුරාදා සිත් නෙත් අසපුව.
11: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව චරට කර්මය බලවත්
12: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා. මේ වෙලාව තීරණාත්මකයි. මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ, මෛත්‍රී කළොත් සුගතියේ. අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ.
10: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
0: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නෙත් අසපුව අහන්න.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව් සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත්, කෙසෙල්ලක් වුණත්, ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක්, කෙසෙල්ලක්, ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසින් ඉවත් කළ යුතුයි, පාරතොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූරු ශතුරු ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමක් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

උදෑසන 6යි විනාඩි 5යි වෙලාව දැන් අයිබෝන් සුබ උදෑසනක් වේවා. ඔන්න අපි ආරම්භ කරන්නේ net fm කලබල පෙන්චා. උදේ 6 නංගට වෙනකන් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම net fm කලබල පෙන්චා හන්න පුළුවන් අපේ පොඩ්ඩන්ට නේද? ඉතින් ඔන්න අද සචිනි නැන්දවිලා ඉනෝදයට වෙනකන් ඔගලුත් එක්ක ඉන්නවා. දැන් ගිය සතියේ ඉඳලා බටකොල ආචි අපේ මිටිකොස්සයි මේ පැත්තට එනවනේ නේද? ඒ දෙන්නගේ කතාවලට අපිට ඉහළ ප්‍රතිචාර මේ වෙනකොට හම්බ වෙනවා. ඉතින් අපේ දුවල පුතාලා විතරක් නෙවෙයි අපේ ලොක්කන්ටත් ආස හිතන දේවල් මේ කලබල පැංච වැඩසටහන තියෙනවා කියලා අපි හැමදාමත් කියන්නේ අන්නේක හින්ද තමයි. හොඳයි, දැන් එහෙනම් අපේ පොඩ්ඩන්ට මොනවද කරන්න පුළුවන්? ඔන්න සුරේෂ් මාමා තව ටිකකින් එනවා. CWW කන්නංගර මහත්මයාගේ කතාව ඊළඟට මොකද වෙන්නේ කියලා කියලා දෙන්න. ඊළඟට තව නිර්මාණ පිටුව සෙල්ලම් ගෙදර තේරවිල්ලකුත් තියෙන උත්තරේ හොයාගන්න. හරිද? බලමු මේ සේරටම තියෙන හොඳම තැන තමයි කලබල පැංචා කියලා කියන්නේ. ඒ විතරක්ද? ලස්සන සින්දු අහන්නත් පුළුවන්. එහෙනම් ලස්සන සින්දුවකින් අපි පටන් ගමු අපේ වැඩේ නේද? මේ උදා වුණ ලස්සන දවස වාසනාවන්ත සුන්දර දවසක් වේවා කියලා මගේ පොඩ්ඩන්ට ප්‍රාර්ථනා කරනවා.

0: ઝરુકિરણાય કિચિપિચિયાય દાંગલે પુરુબુહુટિ
1: ઓયામે આગનિને નેટ્ટ ફેમ કાલાબલ પેન્ચા
2: FM 95 94.8 નેટ FM દિવઈન પુરા
3: මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එක හිට මුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සුග එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එක ඇයි හිටට දාන්නේ විශ්වාසයි වගේ කීමයි එක සිංගල් සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: net boc you are a leader
5: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නම් වන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ
4: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
6: You are a leader.
5: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
7: Mathara Freeland Cheese Rasa Soya Ekaka Rasa Balamuda? Mathara Freeland Cheese Rasa

0: පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
2: හඳුන්වා දෙන BOC Flex Tap & Pay දැන් BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ Flex.
3: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
4: ඔව් මන් දන්නවා. travel net.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672
5: සසර මග නැවතුමට උතුම් සත්‍ධර්මය තැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
6: ශාක්‍යාවලෝකනය
7: ඒ ප්‍රියභාවේ නිරෝධ උනොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස. නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භයං. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්. භයත් අවසන්.
5: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
6: සෑම සෙනසුරාදාවකම උදේ අටට
5: ශාක්‍යාවලෝකනය.
6: මොනිපන දෙන සසර නිවීමට
8: FM 95 94.8 Net FM Divaina Pura
9: Irukiranai Kichipichiyai Dangale Kurubuhuti
10: Oya me ahaganinne Net FM Kalabala Pancha
11: දම්බලාව උදේ 6:20යි.

0: ベルベンチャー。උදැසන 6යි විනාඩි 23යි කලබල පැංච අහන් ඉන්න දැන් වෙලාව. ඔන්න සුරේෂ් මාම ලෑස්ති වෙලා ඉන්නේ ඕගලන්ට කතාව කියන්න. ඒ වගේම තමයි දැන් මේ සුරේෂ් මාමා ඕගලන්ට මේ කියලා දෙන කතාවලින් නැත ෆිම් කලබල පැංච වැඩසටහනින් එතකොට අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකින් මේ හැම දෙයකින්ම දුවේ පුතේ අපි කරන්නේ අනාගතයට නායකයන් හදන කාර්යයක්. ඉතින් දැන් ඕගලික පාටි හිතන්න පුළුවන් නායකී කොහොමද වැඩසටහනක් අහලා හැදෙන්නේ නේද? නෑ, එක පාට හැදින්නේ ඒක ඒ වැඩසටහන් අහලා ඒ වැඩසටහන් වල තියෙන හරිය ආශ්‍රයෙන් ජීවිතයට ගන්න දේවල් ඕගලන්ට උදව්වක් වෙනවා කවද හරි අනාගතයේදී නායකයෙක් වෙලා කටයුතු කරන්න. එතකොට රටට අනාගත නායකයන් තරන දූර දර්ශී මෙහෙයුම ඔන්න අපි ආරම්භ කරලා තියෙන්නේ නෙතෆෙම් බීඔසී යුආර් ලීඩර් වැඩසටහනින්. ඉතින් පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතාවන් ඔක්මන් ඔප්නංගවන තෙදින නායකත්ව පුහුණු කඳවුර තමයි මේ අපේ මේ විදිහට සංවිධානය කරන්නේ ලංකා බැංකුව සමගින් අත්වැල් බැඳගෙන. ඔන්න 50 වෙනි යුආර් ලීඩර් වැඩසටහන කොටපොළ ජාතික පාසලේදී ඊයේ දවසේ ආරම්භ වුණා. අදයි හෙටයි ඔන්න මේ දවස් දෙකෙත් පැවැත්වෙනවා. ළමයින්ගේ සාහිත්‍ය රසවින්දනය, නායකත්වය, ඒ හැම දෙයක්ම මුසු කරගෙන වසන්ත දුක්ගන්නාරාල මාමගේ සංගීතමය වැඩසටහනකුත් මේ තෙදින ක්‍රියාත්මක වෙනවා. යුආර් ලීඩර් පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැබ. ඉතින් මේ යුආර් ලීඩර් වැඩසටහන අනාගතයේදී ඕගලන්ගේ පාසලේ වෙන්න පුළුවන් පැවැත්වෙන්නේ. ඒකට මුකුත් කරන්න එපා. දිගටම නෙතෆෙම් අපිත් එක්කම ඉන්න. හරි, අපි එහෙනම් සුරේෂ් මාමට අවස්ථාව දෙමු කතාව කියන්න.
1: රටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.
2: අයිබෝන්, මගේ රත්තරන් දූල පුතාලා හැමෝටම ලස්සනම ලස්සන සෙනසුරාදාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වටිනම වටින සෙනසුරාදාවක් වෙලා තියෙනවා. ඔව්, කොටපොළ ජාතික පාසලේ ඉන්න රත්තරන් දූල පුතාලා 2000කට විතර, ඒකෙන් විශේෂයෙන්ම 100කට විතර යුආර් ලීඩ වැඩසටහන ඔන්න ඊයේ හවස ඉතාම උත්කර්ෂවත් අන්දමින් කඳවුර පටන් ගත්තා. උදේ ඉඳලා ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා නෙතෆෙම් යුආර් ලීඩ වැඩසටහන ලස්සන්ට මේ මොහොතෙත් කරගෙන යනවා. ඔයාලා දන්නවද, ඔයාලා මේ කතාව අහන වෙලාවේ අයියලා අක්කලා පීටිවලට ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ තියෙන ඉවෙන්ට්ස් වලට සහභාගි වෙලා දේශන වලට සහභාගි වෙලා ඔවුන්ගේ නිර්මාණ කුසලතාවය, එතකොට එකමුතුකම, තව ගත්තොත් එහෙම කොහොමද හරිම අවස්ථාව අඳුරගෙන ඒ අවස්ථාවට ඉක්මනින්ම එකතු වෙලා නායකයෙක් වෙන්නේ, මේ විදිය තොරතුරු ගොඩාක් ඉගෙන ගන්න වැඩේ තමයි යුආර් ලීඩර් කියලා කියන්නේ. ඒ වැඩෙත් එක්ක කොටපොළ ජාතික පාසලේ අපේ රත්තරන් දූල පුතාලා එකතු වෙලා ඉන්නකොට රට වටේම ඉන්න මගේ රත්තරන් දූල පුතාලට මේවා කරන්න පදනම හදලා දුන්න කෙනා, මේවා කරන්න අපිට සැනසීමෙන් සතුටින් ඉස්කෝලේ ගිහිල්ලා නොමිලේම අධ්‍යාපනය ලබන්න හරිගස්සලා දුන්න කෙනා, නියම නායකයෝ ගම්මට්ටමින් ගෙනල්ලා පළාත්වලට, පළාත්වලින් රටටම අඳුන්වලා දීලා ලෝකෙටම යන තැනට දක්ෂ දරුවෝ තනන්නේ කොහොමද කියන පදනම දාපු කෙනා තමයි CWW කණ්ණංගර මැතිතුමා. එතුමා ගැන තමයි අපි කතාව දැන් හරියටම ගත්තොත් එහෙම එතුමගේ කතාවේ තාම එතුමත් පාසල් යනවානේ. ඒක තමයි, ඒක තමයි. අපි අමුකෝ එහෙනම් ගාල්ල රිච්මන්ඩ් එකට. දැන් එතුමා ඔව් රිච්මන්ඩ් විද්‍යාලයට ලේසියෙන් යන්න බෑ ඒ කාලෙත්. මේ කාලෙත් එමයි. හා, දැන් එතකොට විභාගේ ඉහළින්ම සමත් වුණා නේද? ඒකනේ, දැන් ඔන්න ගෙදරට සතුටයි දුකයි දෙකම එකට ඇවිල්ලා තිනවා. සමත් වීම හොඳයි, හැබැයි දැන් ගෙදරින් මෙයාට යන්න වෙනවනේ නේද? ඒ වගේම තමයි DH ඩැරල් පියතුමා ගැන කියන්න ඕනි. එතුමා අති දක්ෂයෙක්. ඔයාලට මතකයි මං කිව්වා ගණිතයට ඉතාම දක්ෂයි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලබන්නේ. ගණිතයේ ප්‍රථම සාමාර්ථයක් ලබා ලබාගත්තා. ඒක හොඳින් දැක්කා කන්නංගර දරුවගෙත් එහෙම තියෙනවා කියලා. දැන් එතකොට විභාගේ පාස්නේ පළවෙනි එක, දැන් තියෙන්නේ දෙවනි. දෙවනි විභාගේ මොකද්ද? මෙයන්
3: මං දැනගෙන හිටියා මගේ පුතා ඉහලින්ම සමත් වෙනවා කියලා.
4: තාත්තේ ඔය කියන විදියට දෙවෙනි විභාගය
3: නොදැන බය වෙන්න ඕනේ නෑ. නොදැන මාන්නයට පත් වෙන්න ඕනෙත් නෑ. කිසි දෙයක් නොදැන ඕමුණාද මට? මං පළවෙනි විභාගෙත් සමත්. ඕවා සුළු දේවල්. එහෙම හිතලා බෑ.
4: ඒක තමයි තාත්තේ මං කියන්නේත්.
3: මගේ පුතා හපනා. අපි ලොකු ඉස්කෝලේ මහත්තයාගෙන් අහලා දැනගමු. එතකොට සෝදානම් වෙත හැකිනේ.
4: එහෙම හොඳයි.
3: ඔව්වෝ අපි එනම් හවසට යමුකෝ.
4: හොඳමයි තාත්තේ.
3: තව කාරණාවක්. තමුන් තමා අපේ පවුලට ඉන්න ආදර්ශය. තේරුණාද?
4: ඒ කිව්වේ තාත්තේ.
3: මෙහෙන්ටකෝ, මෙතනින් වාඩි වෙන්න. අම්මා දුකෙන් ඉන්නේ චූටි පුතා ගෙදරින් ගියාම.
4: නෑ නෑ, මම හැම සිකුරාදාවකම ගෙදර එනවා තාත්තා.
3: සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.
4: අනේ තාත්තා, එහෙම කොහොමද?
2: අන්න දැක්කද මගේ රත්තරන් දුවේ පුතේ, මේ හැමදේම තරහා ගන්න වෙනවා. ඔයාට ලොකු සතුටක් ආපුවාම ඒක ඒ මත්තෙම ජීවිත කාලේ භුක්ති විඳින්න පුළුවන් වගේ එකක් නෑ. සමහර වෙලාවට ඔයත් එහෙමයි. ශිෂ්‍යත්වයෙන් පාස් වුණාට පස්සේ ලොකු ඉස්කෝලකට යනවා කියන ආඩම්බරය, ගෞරවය සියල්ල ලැබෙන අතරේ ඔව් ළඟින් හිටපු සුවඳ දැනුණු අම්මව තාත්තව සතියකට සැරයක්, මාසෙකට සැරයක් දකින්න වෙනවා වගේ එකක් හිතෙනකොට, වාරයකට සැරයක් දකින්න වුණොත් එහෙම අම්මෝ නේද? ඒක තමයි, ඒක තමයි. දැන් මෙන්න මේක කන්නංගර දරුවට ඇවිල්ලා තියෙනවා. උණුසුමේ හිටියා, යාළුවොත් එක්ක හිටියා, ඇලේ දොලේ ගඟේ වෙලේ පැන්නා. දැන් මේ ඔක්කොම නැති කරගෙන ගාල්ලට ගිහිල්ලා මොකද වෙන්නේ? දෙවෙනි විභාගේ පාස් කොහොමද කියන්නේ? ඒක කියන්නකෝ හෙට. හෙට එන්න උදේ 6 වෙනකොට කලබල පැංචහන්න. මං එනවා මෙතනින් යහට මොකද වුනේ කියලා කියන්න. එනම් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරෙයි. සුබ දවසක්.
1: වටක අනාගතය සුපහසත් කිරීම උදෙසා දැනුමින් සන්නද්ධ කිරීමට සටන් කළ අසහාය සහය CWW කන්නංගර මැතිතුමා.

0: පිට පිට රටට ඇගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
2: මම ඒ ඉතිහාසයෙන් අවුරුදුකින් මට දැරි සමාරු ඇදලා බොහෝ කාලයක් මම හිටියා විශේෂඥ මහත්තුරුන්ගෙන් දැනගලා වේද ගැට්ට අනේදයක් උනේ නෑ නෙට් එකෙන් මෙකෙන් අහලා ඒ වේදි වේදේ දැනගත්ත දැනගෙන මම ගියා බෙද මහත්තය හම්බෙන්න ඉහිල්ලේ වේද ගමන් තුනක් ගෙනාම දැන් හොඳටම හමීපත් දැන් ඒ දින ගියන සරටි ඉතින් කමල් මන්දල මහත්තයර පිළිසිද්ධ වෙන්න විරුලාස ලැබේවා කියලා ප්‍රාර්ථනා වුණා
1: කතා කරන්න 0777 300 940
3: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
1: Net BOC you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නම් වන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගැනීම මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader.
4: Purnanugrahaya Lanka Bankuwa Jatiye Maha Pahantama
6: Finishing wahalak lesa kalara flow wajabena
7: Sit padagani kal pavati avalakshana novi
6: oyat wahalata washi wenna Finishing wahalak nam kalara thamai
8: Tamil tel kokum potu sudu handun venivel arudha saha badamal adangu පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ උසු රැකවරණය
9: හඳුන්වා දෙන BOC Flex Tap & Pay දැන් BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ flex.
1: සසර මග නැවතුමට උතුම් සත්‍යර්මය දැන මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
10: ශෝක්‍යාවලෝකනය
11: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ පියතෝ ඉප්පු මුත්තස නත්ති ශෝකෝ ශෝකයක් නැත කුතෝ භය භයක් කොයින්ද එන එදාට ශෝකයත් අවසන් භයත් අවසන්
1: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
10: සෑම සෙනසුරාදාවකම උදේ අටට
1: ශෝක්‍යවලෝකනය
10: මොනි බඳදන සසර නිවීමට
12: කලබල පෙන්චා
13: කලබල පෙන්චා හංගින දැන් වෙලාව උදේ 6:38යි 6:45 අපි නිත්‍ය උසහනවා ඊට පස්සේ තමයි කලබල පෙන්චා වැඩසටහනින් එන්නේ ඔයගලම හම්බ වෙන්නේ

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 0112 863 0763 076 7672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන්. අද 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල ඥානසාර හිමිගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගයට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවෙනුත් දැඩි විරෝධයක්. ඥානසාර හිමිට සමාව දෙන්න සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ජනපතිගෙන් ඉල්ලයි. අධික වැසිගෙන පුරෝකථනයක්, ගංගා ගැනත් අනතුරු ඇඟවීමක්. Net FM BOC UR Leader කඳවුරේ දෙවන දිනය අද. විරෝධතා හමුවේ ප්‍රංශ රජයේ දුන් සහනයටත් පාසල් සිසුන් එකඟ නොවේයි.
0: Net News, the truth people trust.
6: ඥානසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේට බන්ධනාගාරයේ ක්‍රියා කරන ආකාරය ගැන තවදුරටත් මහා සංඝරත්නය වගේම විවිධ පාර්ශව එක එක කතා කියනවා. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවත් විශේෂ නිවේදනයක් නිකුත් කරලා ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගය හෙළා දකිමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් රාජධානියේ උපප්‍රධාන සංඝනායක බර්මින්හැම් මහා විහාරාධිපති පූජ්‍ය විතරන්දිණියේ කස්සප නායක ස්වාමින් වහන්සේගේ අත්සනින් යුක්තව මෙම ලිපිය යොමු කර තිබෙනවා. දේශීය හා ජාත්‍යන්තර නීතිය භික්ෂුන් වහන්සේටද පොදු බවත්, නීති හමුවේ සාධාරණත්වයට විය යුතු බවත් සඳහන් කරන එම සංඝ සභාව මේට පෙර භික්ෂුන් වහන්සේ සිවුරු ගලවා ගිහියඳුන් මන්දවා උසාවියට ඉදිරිපත් කළ ආකාරයක් මාධ්‍ය මගින් දැක නොමැති බව පෙන්වා දෙනවා. ඥානසාර හිමියන්ගේ සිවුරු ගලවා ගිහියඳුන් මන්දවා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම බහුතර බෞද්ධ ජනතාවගේ සිත්තැවුලට හේතු වූ බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ එම ක්‍රියාපටිපාටිය පිළිකුලින් යුක්තව හෙළා දකින බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට සහ ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් නීතිය බලපෑති ආකාරය පිළිබඳ ගැටලු පවතින බව පෙන්වා දෙන සංඝ සභාව තාක්ෂණික දෝෂයක් නිසා යම් වරදක් සිදුව ඇතනම් එය නිවැරදි කිරීමේ සදාචාරාත්මක අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට පවතින බවද අවධාරණය කර සිටිනවා. මේ අතර සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරීවත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ බන්ධනාගාරගත කෙරෙන භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් පෙන්වා දෙන ලද කරුණු සාධාරණ බව ජනාධිපතිවරයා පිළිගන්නා ලද බවයි.
7: උපුටා ගැනීම අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් සිදුකරන ලද කරුණ දැක්වීම අනුව යම් භික්ෂුවක් ගරු අධිකරණයෙන් වරදකරු කොට වසර තුනකට අධික කාලයකට සිරගත කිරීමක් සිදුකරන ලද අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදාළ භික්ෂූන් වහන්සේ අයත් වන නිකාය පාර්ශවයට දන්වා ඒ සම්බන්ධයෙන් අදාළ නිකායේ පාර්ශවයේ නිර්දේශ මත එකී භික්ෂූන් වහන්සේ චීවරයෙන් බැහැරට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ රෙගුලාසියක් කඩිනමින් සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සුදුසු බවත් අදාළ නිකායේ පාර්ශවයේ නිර්දේශ මත එම කටයුත්ත සිදු කිරීම හේතුවෙන් කිසිවෙකුට එම සහනය අවභාවිත කිරීමට හැකියාවක් නොමැති බව ගරුතර මහා සංඝරත්නය අවධාරණය කරන ලදී. එම යෝජනාව ඉතා සුදුසු යෝජනාවක් බවත් ඒ අනුව කටයුතු කිරීමේදී අදාළ සංඝ සභාවට එකී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මැදිහත් වීමට විධිමත් අවස්ථාවක් ලැබෙන බවත් කිසිවෙකුට එම සහනය අවභාවිත කිරීමට හැකියාවක් නොලැබෙන බවත් ප්‍රකාශ කළ ගරු ජනාධිපතිතුමන් ඒ අනුව කටයුතු කිරීමට රෙගුලාසි සකස් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ගරු අධිකරණ අමාත්‍යතුමන්ට උපදෙස් ලබා දුන් අතර සති දෙකක කාලයක් තුළ එම කටයුත්ත අවසන් කර ඒ අනුව කටයුතු කරන බවත් ගරුතර මහා සංඝරත්නයට ප්‍රකාශ කළේය. ශාසනික වශයෙන් සංවේදී මෙම ගැටලුව පිළිබඳ කඩිනම් අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමන් වෙත ගරුතර මහා සංඝරත්නයේ පුණ්‍යානුමෝදනාවද මෙහිදී පළ කරන ලදී. මෙයට ශාසන ස්ථිතිකාමී මහවිල රතනපාල ස්ථවිර, නියෝජ්‍ය ලේකකාධිකාරී මල්වතු මහවිහාරය මහනුවර උපුටා ගැනීම අවසන්.
6: බෞද්ධ ශාසනයට එල්ලවන විවිධ බලපෑම් සම්බන්ධයෙන් බෞද්ධ සමුළුවක් ඇඳවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසනවා. ඒ සභාපති නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නීතියෙන් සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
8: ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට වෙච්ච අකටයුත්ත සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා. නැවත සැරයක් උන්වහන්සේ වෙතින්ට ලබා දී තිබූ නීතියේ සමාව නැවත ලබා දෙන්න අවශ්‍ය පරිපාලනමය කටයුතු සිද්ධ කරලා සිදු කරන්න. මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා යුක්තිය හා සාධාරණය සැමට එක වෙන්න ඕන. සමගි වෙලා එකමුතු වෙලා මේ ගමන යන්න, අපිත් එක්ක ඒකරාශි වෙන්න.
6: මෙම බෞද්ධ සමුළුව සම්බන්ධයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාද මෙලෙස අදහස් පළ කළා.
9: 12 සඳුදා හවස 3ට මේ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී හෙළබදු ශාසනයේ ඉදිරි ගමන් මග යන මේන් සමුළුවක් ඇඳවලා තියෙනවා. පාට පක්ෂ දේශපාලනයෙන් තොරව බෞද්ධ මහා සම්මේලනයේ දොරටුවෙන් ඇතුළු වෙනකොට ඒ දේශපාලන පාට අමතක කරලා සම්බන්ධ වෙන්න කියලා බෞද්ධ මහා සම්මේලනයේ විදිහට ආරාධනා කරමින් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ චීවරය ඉවත් කරලා සමස්ත සංඝ සමාජයට ශාසනයට අපහාස කිරීම අපි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විදිහට මහා වරදක් විදිහට දකිනවා. භික්ෂුන් වහන්සේලාට සලකන්නේ මෙහෙමනම් ඉතාමත් නරක දනකට මේ රට දවසින් දවස තල්ලු වෙනවා කියන කාරණාව තියෙනවා.
6: නෙතෆම් රේඩියෝව සංවිධාන කරන යුවර ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 කඳුරේ දෙවන දිනය අදයි. මෙවර යුවර ලීඩර් කඳුර පැවැත්වෙන්නේ මාතර කොටපොල ජාතික පාසලේදී. මේ අද දිනේ සූදානම් පිළිබඳ නෙට් නිවුස් වෙත අදහස් දැක්වූ සුරේෂ් හේනායක.
10: මේ තමයි නෙට් FM BOC UR ලීඩර් 2026 දෙවෙනි දවසේ උදාව තියෙන්නේ. පළවෙනි දවසේ ඉතාම සාර්ථක සමාරම්භක උත්සවයක් පැවැත්වුණා. දෙමව්පියෝ, ඒ වගේම ගුරුවරුන්, ඒ වගේම ළමයින් සියලු දෙනාට වෙනම අත්දැකීමක් ලබා දෙන, අර අපි හැම වෙලේම කියනවා වගේ අපි ලබපු අත්දැකීම් මේ ජෙනරේෂන් එකට, ඒ කියන්නේ ඇල්ෆා ජෙනරේෂන් එකට කොහොමද බාර දෙන්නේ? ඔවුන්ගේ සිතෙන්ගි මොනවද? ඔවුන්ගේ තියෙන බලාපොරොත්තු කොහොමද ඉදිරි පරම්පරාව වෙනුවෙන් අරගෙන යන්නේ? සහ ලෝකයේ බබලවන් ඔවුන්ගේ ටෙක්නොලොජිසත් එක්ක තියෙන දැනුම කොහොමද භාවිතා කරන්න ඕනේ? අවභාවිතාවෙන් තොරව ලංකාව ලස්සන තැනකට ගෙනියන්න කියන වැඩසටහන ඊයේ ආරම්භ කරා. ඊයේ රාත්‍රියේ වෙනකොට ඔවුන් කැම්ප් එකට ඕනි කරන විදිහට සියලු දේවල් සූදානම් කරගත්තා. වෙනම කණ්ඩායම් විදිහට හැදුනා. ඔවුන්ට වෙනම ධජපතාක ඔවුන් නිර්මාණය කර අද උදෑසන සිට තමයි මේ කණ්ඩායම් සූදානම් වන්නේ ඔවුන්ගේ ජර්නි එක අරගෙන යන්න. මේක ඇවිත් නිකම්ම නිකන් ජර්නි එකක් නෙමෙයි. මේ ජර්නි එක ඔවුන්ගේ ලයිෆ් එක සක්සස් කරගන්නවා වගේම ශ්‍රී ලංකාව ලෝකෙ කොතනටද තියන්න ඕනි ඒ යන ගමනේදී ඔයාට හම්බ වෙන අභියෝග වලට ඔයා කොහොමද ෆේස් කරන්නේ? මෙන්න මේවා කියන දේවල් ගොඩක් දැන කියාගෙන ළමයි ඉදිරියට යන්න තමයි යුවර ලීඩර් සංවිධානය කරලා තියෙන්නේ BOC එකත් එක්ක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද සවස 6 ඉඳලා රාල ක්‍රියේෂන් එහෙම නැත්නම් වසන්ත දුක්ගන්නාරාල ඇතුළු පිරිස ඔවුන්ව මුසපත් කරන්න කොහොමද සංගීතයේ ඈත අතීතයේ ඉඳලා අපේ ජන නැටුම්වල කෝලම්වල මේ විදිහට ආපු හවිසි පදයෙන් කොහොමද ගීතය නිර්මාණය වෙන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන ආපු DNA අපි කොහොමද අපේ ඇල්ෆා ජෙනරේෂන් එකට බාර දෙන්නේ මෙන්න මේ විදිහ තත්ත්වයක් උදා කරන්නත් අපි සූදානම් වෙලා තියෙනවා ඒ නිසා මේ 50 වෙනි කඳවුර UR ලීඩ කොටපොළ ජාතික පාසලේ පැවැත්වෙන්නේ සූදානම් වන්නේ දෙවැනි දවසේ ආරම්භය ලබා ගන්න ළමුන් 106 දෙනෙක් සමග අපි සූදානම් වෙනවා DOC එකත් එක්ක net fm කවදාත් අලුත් කාගෙත් net ඉතාම හොඳ ගමනක් යන්න. මේ වෙනකොට ළමුන් සූදානම් වෙලා තියෙනවා. ගැටබරු දෙවියන් වහන්සේගේ පිහිටෙන් පරිසර සූදානම් වෙලා තියෙනවා. ඒ මොහොතක තමයි මේ සහභාගී වෙන්නේ මේ විදිහට net news එක.
6: net fm රේඩියෝව සංවිධානය කරන UR ලීඩර් නායකත්ව පුහුණුව හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 වන කඳවුර සඳහා ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව මූල්‍යනුග්‍රහය ලබා දෙනවා. මේ ලංකා බැංකුවේ මාතර බටහිර ප්‍රාදේශීය කළමනාකරු නදීකා හේමමාලි මහත්මිය.
11: ලංකා බැංකුවේ net fm ආයතනයත් එක්ක අද කොටපළ ජාතික පාසලේ දැයේ දුවත් දරුවන්ට නායකත්ව පුහුණු වැඩසටහනක් විදිහට UR ලීඩර් වැඩසටහන පවත්වනවා. ඒකත් එක්ක ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව අපි අත්වල බැඳගෙන ඉන්නවා. මෙම වැඩසටහන 50 වෙනි වරටත් තමයි net fm ආයතනය පවත්වන්නේ. අපි ජාතියේ මහා පහන්තඹ ලංකා බැංකුව ඉදිරි අනාගතයට කරන ආයෝජනයක් විදිහට සලකලා ජාතියේ ආර්ථිකයට වගේම ඉදිරි අනාගතයට කරන ආයෝජනයක් විදිහට දරුවන්ගේ නායකත්වය සංවර්ධනය කරන්න මේ වැඩසටහනට අපේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම කොටපළ වගේ දුෂ්කර ප්‍රදේශයක පාසලක් මේ වැඩසටහන සඳහා තෝරාගත්ත එක සම්බන්ධව විශේෂයෙන්ම ඒ ආයතනයට මගේ ස්තුතිය උදකරනවා. ඒ වගේම මේ වැඩසටහන අපි සහයෝගයෙන් මේ දවස් තුනේ පවත්වන්න කටයුතු කරනවා වගේම ඉදිරියේදීත් net fm ආයතනත් එක්ක සහයෝගයෙන් මේ වගේ වැඩසටහන ඉදිරියටත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න හැකි වෙන කියලා සුබ ප්‍රාර්ථනාවක්.
6: පවතින වර්ෂාපතනය සමග ගංගාවල ජලමට්ටම වැඩිවීමේ අවධානමක් ඇතැයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පවසනවා. එබැවින් ගංගා දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වූ බවයි ප්‍රකාශ කෙරුණේ.
12: මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය තවදුරටත් වැඩිවීමේ තත්ත්වයකුත් මේ වන විටත් ඇතැම් ජලාශවල ජලමට්ටම ඉහළ යෑම විශේෂයෙන්ම දැදුරුවේ ජලාශයේ ජලමට්ටම අඩු කිරීම සඳහා වාන්දුවරට මේ වන විටත් විවෘත කරලා තියෙනවා. තප්පරයට ගණාඩි 1400 විතර ප්‍රමාණයක් අපි ඉවත් කරමින් තියෙනවා. ඉදිරිදී මේ විය හැකි වර්ෂාපතන වැඩිවීමත් සමග බොහෝ ගංගාවල් වල ජලමට්ටම් බොහෝ දුරට ඉහළ යාම හැකියාව තියෙනවා සහ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වය අපි වරින් වර නිකුත් කරන නිවේදනත් ඒ වගේම දත්ත පිළිබඳව අවධානයෙන් ඉන්න කියන ඉල්ලීමක් කරනවා.
6: මේ ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමහන් මහතා පළ කළ අදහස්.
13: අපි බලාපොරොත්තු වෙනවා මෙම මාසයේ අවසාන සති දෙක වගේ වෙනකොට තවත් පැස්සේ වැඩිවීමක්. ඒ වගේම ඉදිරියේදී බෙංගාල බොක්කම හුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයන් සමහර විට ඒවා තීව්‍ර වෙන්න ඉඩ කඩකුත් තියෙනවා. ඒවා හට ගැනීමත් එක්ක අපි තා තීව්‍ර වැසි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගං වතුර නායම් පවා ඇති වෙන්න බොහෝ දුරට ඉඩ කඩක් තියෙනවා. අපි මෙම වෙල්ලිනෝ තත්ත්වයත් 2027 පෙබරවාරි දක්වාම පවතින තියෙන සම්භාවිතාව ගෝලීය වශයෙන් මේ වෙනකොට 100%ක් විදිහට පුරෝගතනය වෙනවා.
6: සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 2020 තරගාවලියේ පළමු තරගයේ කඩලු 4කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. රාවල්පින්ඩියේදී පැවතීම තරගයේ කාසිය වාසය දිනා පළමුවෙන් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළා. ලකුණු 183ක ඉලක්කය හඹ යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් එම තරංගයේ ජයගනු ලැබුවා. ප්‍රංශයේ පාසල් සිසුන් ආරම්භ කර ඇති දැඩි විරෝධතා හමුවේ එරට රජයේ ප්‍රථම වතාවට යම් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාසල් සඳහා අතිරේක ආදේශක ගුරුවරුන් 3000ක් ලබා දීමට රජයේ තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් සිසුන් වෙනුවෙන් ලබා දුන් මෙම සහනය ප්‍රමාණවත් නොවන බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයට යුරෝ බිලියන 10ක මුදලක් වෙන් කරන තෙක් තම අරගලයේ නතර නොකරන බවත් ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කර තිබෙනවා. ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් හා පහසුකම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතාවලදී මේ වන විට පුද්ගලයන් 6800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 86%ක්ම වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් බවයි සඳහන් වන්නේ. විරෝධතාවේ සිවුනාදීර් ලෙස රටපුරා 71,000කට ආසන්න පිරිසක් වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව විරෝධතාකරුවන් විසුරුව හැරීමට පොලිසිය කඳුල් ගෑස් ප්‍රහාර පවා එල්ල කර තිබෙනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
14: FM 95 FM 94.8 Net FM Divine Pura
15: Divine Pura. 7:02

0: උදේ 7 විනාඩි 6යි වෙලාව දැන් උනා බොහොසරයක් ආවගල් වල පංච වැඩසටහනින් මම කියවනේ අපි net news අහන්න යනවා ඊට පස්සේ ආපහු එනවා කියලා කලබල පංච වැඩසටහනින් නේද දැන් අනේ මම මේ කල්පනා කරන්නේ කෝ අපේ පංචයි පංචි කියලා බෑනේ ඉතින් මේක කරන්න වෙලාවට වැඩක් කරන්නේ හැබැයි දැන් නම් මට පුංචි පුංචිම පුංචි බයක් එනවා මොකද අනේ අර දැන් ගොඩාක් වැඩ තිබිලා මිරිකොස්ස ආපහු ඇවිල්ලා ඉන්නවනේ බඩකොලාචිත් එක්ක දැන් ඉතින් ආපහු පැංචවයි පැංචිවයි මට එක වෙලාවකට හොයා මොකද මොක ආ මේ මේ කොහෙද ඉදෙන්න ගියේ මොකද්ද එක මේ මොකද්ද පැංචෝ මේ ඇඳගෙන ඉන්නේ මේ මිරිකොස්ස
1: ඒක තමයි බෝ එකක් කෙල්ලගෙන
0: ඒක තමයි කොහෙද මේ බෝ එකක් මොකද්ද මේ තව තියෙනවනේ මේ මොනවද මේ මේ මොනවද මේ තියෙන්නේ හා මොනවද තියෙන්නේ රිප් රිබන්ද මිටිකොස්සෝ මොකද
2: මේ මේකේ කෂින් නැන්නේ
0: කවුරු
2: දැන් අපි ශෂින් නැන්නේ දැන් මෙහෙම
0: ඕ
2: මොකද ගිෂටි ශමුගද්දීටි කෂින් නැන්නේ හින්ද
0: මම
2: බලයි හිටනේ ඔය පැත්ත එතකොට ශෂින් නැන්නේ දැන් අපිට වෙඩින් එක දෙන්න කිව්වනේ
0: ඕ
2: මතකද අපි යන්න හදන්නේ ඕස්ට්‍රේලියාවට
0: හරි
2: එතකොට ඕස්ට්‍රේලියාවට යනකොට දැන් පැංචි මේ වෙන විතරත් අපි පාර්සල් කරලා පිටත් කරනවා
0: පාර්සල් කරලා යවුවද පැංචිව හරි එතර පැංචත්
2: මාත් සමග යනවා එතකොට දැන් අපි වෙඩින් එකට යන්න දැන් බලන්න මම මේ අලුතෙන්ම කෝට් එකක් මට එව්වා එංගලන්තේ
0: කවුද චාල්ස්
2: චාල්ස්
0: චාල්ස් රජතුමානි දැන්
2: කියන්නේ චාල්ස් රජතුමා මට රොයල් හයිනස් බලන්න මේ එංගලන්තේම කෝට් එකක් එව්වා එතකොට මේ බෝ එක
0: ඕ
2: බෝ එක මට විශේෂයෙන්ම එව්වේ ඉන්දියා අගමැති
0: නරේන්ද්‍ර මෝදි
2: එතකොට මේ රිබන් රිබන් ඇවිල්ලා චීනෙන් ඡේද නූල් වලින් හදපු එතකොට ඉතින් ඒ ඔක්කොම මං එල්ල ගන්න ඕනේ නේද
0: මේ ඔය ඉතුරු ඔය කොස්සේ තියෙන කෙඳි ටික ලංකාවේ නේද ලංකාවේ පොල් වත්තකින් වැවුන පොල් වලින් හම්බෙච්ච කෙඳි තමයි ඔය කොස්සේ තියෙන්නේ එහෙම නේද නේද දැන් ඔයා මේ ඔක්කොම ලෝකෙම හම්බෙච්ච දේවල් කියනවා ඔයාගේ
2: කොසු මිට
0: ලංකාවේ ලංකාවේ පොල් වත්තකින්
2: ගත්තේ කෙඳි ටික පවා උස්තැන්නල හැකිලෙන්නේ
0: මොකද්ද මිරිකොස කියන්නේ
2: ඒ සින්දුවක් තියෙනවා නේද එහෙම කෙඳි ටික පවා හිස්තැන්නල හැකිලෙන්නේ
0: නෑ නෑ නෑ හරියට මොකද්ද පැන්චෝ මේ කියන්නේ මොකද්ද මිරිකොසට වෙලා තියෙන්නේ මොකද්ද මිටිකොස්සර වෙලා තියෙන්නේ?
1: එයා වෙඩින් එකට යන්න හදන්නේ.
0: ඒක තමයි වෙඩින් එකට යන්න හදන්නේ. හැබැයි අපි මේව හරියට සරසමුද?
1: හා.
0: නැත්නම් හරියන්නේ නැහැ නේද?
1: ඔව්.
2: ඒ කියන්නේ හරියට ශල්ෂිනෝ කියන්නේ මගේ මේ රිබන් අයින් කරන්න හදන්නේ.
0: නැහැ බෝ එක දාන්න හරි තැනට දාන්න ඕන.
2: අයියෝ අතේ නෙමෙයි බෝ එක
0: තියන්නේ. බෝ එක කොහෙද අතේ දාන්නේ?
2: මේ පැංචන බෝ එක අතේ බැඳි.
0: බෝ එක පැංච අතින් ගලවලා මිටේ උඩට දාන්න. හරිද?
1: හා.
0: හා. දැන් අපි කොසු එක කෙඳි ටික පීරන්න ඕන. ඔයක් මේ මිටිකොස කෙඳි ටික පීරන්න දෙන්නේ නැහැ යාට කිචිලු. හරියට පීරන්නවා.
2: අයියෝ.
0: හරිද? හරිද? හරියට
2: පීරන්න. මං කිචි කවන්නේ.
0: හරියට පීරුවොත් තමයි පිළිවෙලකට වෙඩින් එකට යන්න පුළුවන් වෙන්නේ. නේද?
1: හා.
0: දැන් මේ පෙන්ච මොනවද කරේ ගිය සතියේ?
1: මං ගිය සතියේ කරා මම අපේ ඉස්කෝලේ ගියා.
0: හා.
1: සෙල්ලම් කරා.
0: හා මොනවද කරපු සෙල්ලම්?
1: මගේ හොඳම යාළුවෙක් කෙනා මේ සෙන්විතු කියලා. එයාත් එක්ක ඉස්කෝලේ මේ හෝම් ටයිම් එකට සෙල්ලම් කරා.
0: එහෙමද? මේ මිමිට පස්සේ මිටිකොසවත් අරගෙන යන්න ඕගොල්ලන්ගේ සෙල්ලම් වලට.
2: ඕගොල්ලන්ගේ හෝම් ටයිම් එකට මාවත් එක්ක යනවද?
0: හා හාද? ඔයා කොහොමද මිටිකොසව අඳුනලා දෙන්නේ වගේ යාළුවන්ට?
1: අඳුරලා දෙන්න පුළුවන්.
0: පුළුවන් කොහොමද අඳුනලා දෙන්නේ ඉතින්? කොහොමද කියන්නේ?
1: පුළුවන්ද
2: මේ තමයි රාජකීය තේජසක් ඇති එංගලන්තයේ මහරජතුමාගේ සමීපතම හිතවටා මිටිකොස්සා කියලා නේ
0: එහෙමද කියන්නේ අනේ මේ පුංචි ළමයාගේ තිතින් ඔළුව විනාශ කළා නේ මිටිකොස්සෝ
2: මොකද යාට මම පොරොන්දු වුණා මම ඔස්ට්‍රේලියාවෙ කනවා කියලා
0: දැන් හරි ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාව ඔක්කොම ගිහිල්ලා වෙඩින් එකට ගිහිල්ලා මට මොනවද අරන් එන්නේ
2: කැංගුරික්
0: කැඟුරු පැටියෙක්. මං ඊට පස්සේ අත් එක්ක පැන පැන ඉන්නම් කුබෙල. හරි, දැන් එතකොට මිටිකොස් ඔක්කොම ලෑස්ති වෙඩින් එකට යන්න.
2: අපි වෙඩින් එකට යන්න ලෑස්ති.
0: මම ඉතින් බටකොලාච්චි මොකද අඳින්නේ?
2: බටකොලාච්චි ළමා ශාදයක් අඳිනවා කිව්වා. මොකද බටකොලාච්චිට තමයි වෙඩින් එකේ ජයමංගල ගාථා කියන්නේ.
0: එහෙමද? පොඩ්ඩක් වීඩියෝ කරලා අපිට එවනවද?
2: අනිවාර්යෙන් එවනවා.
0: එතකොට අපිට බලාගන්න පුළුවන් කොහොමද බටකොලාච්චි මේ
2: මොකද බටකොලාච්චිලාගේ පරම්පරාවේ අවිවාහක තරුණියක තියෙන බටකොලාච්චි විතරයි.
0: එහෙමද? අයියෝ, දැන් ඔයා එහෙම හොයලා බැලුවේ නැද්ද බටකොලාච්චි ගැන?
2: එහෙමයි.
0: දැන් ඔයා මොකද කරන්නේ?
2: මම ඇවිල්ලා
0: කකුල් බන මලයි කකුල් දෙක
2: ෂෝදලා මුද්ද ගන්න බලාගෙන ඉන්නේ.
0: හරි.
2: පැහැදිලි. හම්බෙන්ද කකුල් ෂෝදලා මුදු?
0: හම්බෙලා නැද්ද? තාම දෙන්නේ නැහැ. මොකද වතුර හැලුවොත් එහෙම නේද? හරි, දැන් උදේ 7:12 තේරවිල්ලකුත් තියෙනවා අහන්න.
2: අනේ, තේරවිල්ලක් තියෙනවා.
0: අද පැංචකින් තමයි තනියෙන් අහන්න වෙන්නේ. මොකද පැංචිව කලින්ම වෙඩින් එකට යවුවානේ නේද?
2: දැන් ඒ පාර්ශ්වයේ යනවා ඇති.
0: කොහොමද යවුවේ මේ නැවකද ප්ලේන් එකේද කොහොමද? මොකද බෝට්ටුවෙන් නම් එන්න එපා කියලා කියලා තියෙන්නේ.
2: ඔව්, ඉක්මන් දෙවන්න කිව්ව හින්දා අපි ප්ලේන් එකක ඔතල යවුවා.
0: ඔතල? දැන් මෙයාවත් ඔතලද යවන්නේ නැත්නම් ඔයත් එක්ක යනවා?
2: මෙයා මාත් එක්ක යනවා. හරි, ප්ලේන් එක ඔතනකොට අර ටිටික් ගාලා බබල් සීට් අපි එහෙට ගිහිල්ලා කරන පළවෙනි රාජකාරිය තමයි ඒ පැංචිව ගලවල බබල් සීට් ටිටික් ගාලා පුපුරන.
0: නා, ටිටික් ගාලා පුපුරන. හරි හරි හරි හරි. එහෙනම් අපි දැන් වෙඩින් එකේ එහෙම ලංකාවේ සින්දු දාලා ඇතිනේ නේද? ඔස්ට්‍රේලියා වුණාට මේ වගේ සින්දුත් දානවා නේද? සාමාන්‍යයෙන් අපිට නටන්න එහෙම
2: නටන්න දානවා. ඔව්
0: නේද? එහෙනම් අපි පුරුදු වෙනවද ඔය දෙන්න නටන්න?
2: හරි, අපි නටමු. එහෙනම්
0: පැංචයි මිටිකොස්සයි නටන්න පුරුදු වෙන එක අපි ඊළ සින්දු වහලා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Kalabala Kalabala Kalabala Kalabala Kalabala Pencha
2: උදේ 7යි විනාඩි 16යි වෙලාව දැන් මිටිකොස්ස ගියා නේද ඔව දාලා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරුනට පස්සේ ඔන්න උදෑසනට පෙන්චත් යන මිටිකොස්සත් එක්ක කොහෙටද වෙඩින් එකට නේද දැන් වෙඩින් එකට ගිහිල්ලා හැම කියන්නේ සින්දුවක් එහෙම පුරුදු කරගෙන ඉන්නේ කියමුද සින්දුවක්
3: හා
2: කියන්නකෝ බලන්න

0: මට තාමත් පාඩං අත්තම්මානි වන්ගි අපට ගොඩක් ඇතයි උඟ දවසක් බලං හිටිය එන්නෙම නැති පාටයි.
1: හරිම ලස්සනයි. හැබැයි දැන් මේ බටකොලාචිත් එක්ක මිටිකොස්සත් එක්ක වෙඩින්න එකට ගිහිල්ල ඕක කිව්වතින් එහෙම බටකොලාචි දෙයි පැංචට පාරක්. හැබැයි හරිම ලස්සන සිද්ධුවක් නේද පැංචෝ? හරි, උදේ 7:17 වෙලාව දැන් තේරවිල්ලක් අහන්න එපයි මම නේද? දැන් පැංචිත් නැති හින්දා පැංචට තනියෙන් මේ තේරවිල්ලට උත්තරේ හොයාගන්න සිද්ධ වෙනවා. පැංච ලැසිද? කකුල් 4යි. හරිද? හැබැයි ඇවිදින්නේ නෑ. හානිමේ මොකද්ද? කකුල් 4යි ඇවිදින්නේ නෑ.
0: හෙමීටද ඇවිදින්නේ
1: නෑ. හෙමීට ඇවිදින්නෙත් නෑ. නෑ, කකුල් 4යි ඇවිදින්නේ නෑ. මොකද්ද?
0: කකුල් 4යි ඇවිදින්නේ
1: නෑ. ඔව්, ඇවිදින්න බෑ මෙයාට. ඔව්,
0: තිබ්බට කකුල් ඇවිදින්න බෑ.

0: එයාට හොටක් තියෙනවද?
1: එයාට හොටකුත් නැණි.
0: කටකුත්
1: නැ.
0: ඇස් දෙකකුත්
1: නැහැ.
0: ඈ? එයාට ඇස් පින්නේ නැද්ද?
1: නෑ ඇස් නෑ. නෑ එයාට පණ නෑ.
0: එහෙම
1: වෙන්න පුළුවා.
0: පුළුවන්ද?
1: ඔව්. එයාට පණ නෑනේ.
0: එහෙම කටේ නෑ.
1: තියෙනවා. පණ නෑ මෙයාට. එතකොට පණ තියෙනවා කියලා හිතන්න එපා. මේක දෙයක්. හරිද? සතෙක් නෙවෙයි, මිනිස්සෙකුත් නෙවෙයි. මේක දෙයක්. ඔව්. කකුල් හතරක් තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? පැංචගේ ගෙදර තියෙනවා, අපේ ගෙදර තියෙනවා, පැංචිගේ ගෙදර තියෙනවා, දැන් බටිකොලාච්චිගේ මිටිකොස්සගේ ගෙදර තියෙනවා. හැමෝගෙම ගෙදර තියෙනවා.
0: කාරකද?
1: කාරක නෙවෙයි. කාර ඉතින් හැමෝගෙම ගෙදර නෑනේ. මෙයා හැමෝගෙම ගෙදර ඉන්නා. ඔව්, හැමෝගෙම ගෙදර ඉන්නා. හරිද? හා, කල්පනා කරනවද එහෙනම්? හා, ඕගොල්ලොත් කල්පනා කරන්නේ කකුල් හතරයි, හැබැයි ඇවිදින්න බෑ, මොකද්ද මේ කියලා. දන්නව නම් අපිට වට්ස්ඇප් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ නිර්මාණ පිටුව තියෙනවා, සෙල්ලම් ගෙදරක් තියෙනවා නේද පැංචෝ? හා, නිර්මාණ පිටුවට අපිට ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තට එවලා තියන්න, වට්ස්ඇප් කරලා තියන්න. මොකද අපිට මේ පැත්තට තැපැල් කරපු අපේ චූටි යාළුවොත් ඉන්නවා. ඒ වගේම තමයි සෙල්ලම් ගෙදරට චූටි යාළුවෝ ලෑස්ති වෙලා ඉන්න ඕන. ලස්සනට සින්දු කියන්න, කතා කියන්න. හරි, දැන් එහෙනම් අපි අමුද බටකොලාච්චිගේ කතා වහන්න.
0: හා,
1: දැන් වෙඩින් එකට දෙන්න ලෑස්ති වෙනවනේ නේද? බලමුකෝ ඉතින් දෙන්න කොහොමද ලෑස්ති වෙන්නේ කියලා.
2: බටකොලාච්චිගේ
3: මිටිකොස්සගේ ඇයි සන්තෝෂ නැත්තේ ආච්චි? මෙච්චර කාලයක් ආච්චි ගොයේ ශරීරේ මං උස්සගෙන කොච්චර නම් උඩින් ගිහින් තියෙනවද? අදනේ මට ප්ලේන් එකක යන්න ලැබෙන්නේ.
2: බොලාට කිව්වහම මොකද කොස්සෝ? මට නම් හිතාගන්න බැහැ මේ චෑන්ස් එක ගැන. ඔය කැංගරු දේශයින් සුදු අක්කන්නේ, ඔය සුදු මහත්තන් එක පැනලා ගිහිල්ලාම දැන් කොච්චර කල්ද? මෙච්චර කාලෙකට අපේ උන්නද මලාද කියලා ඇහුවද? මාද නේද මිටිකෝසෝ? නොයින දෙහින කාලේ හරි අන්නාම්බ වෙන එක.
4: ආච්චි මොනවද පොහොර උරේකට දාගන්නේ?
2: පොට මොකටද ඒවා? උන්දට දැන් කොස් පොලොස් රස අමතකත් නැතේ. මේ කොස් පොලොස් දෙල්. එතකොට මේ පොල කොහිලාල.
4: කොහිලාල. ආච්චි දොනේ
2: දේසයාල බං දේසයාල. කිරියාල කිරියාල පිටි වැල් පෙනල කොල.
4: වැල් පෙනල කොඳ හොඳයි අර සුද්දටනේ. ගොංකරත්තේ වගේ යන්ත්‍රය නෙවෙයි. ඔය කෝටි පඩංගු වල දාලා ඔව අර යන්න බෑ ආච්චි. හොඳට ෆුල් පැක් කරලා තියෙනවා.
2: බලන්නේ මේක මහා ඉසරදයක් වුණා නෙවෙයි කොස්සෝ.
5: සවන් දෙන්න, සවන් දෙන්න.
2: මක්ක කිව්වා? ඒ මිටිකොස්සෝ මුන්දලේ අපින් තුවායකුත් ඉල්ලයිද?
4: ඇයි ආච්චි මේ කලබලේ?
2: ඔය සවන් දෙන්න කියලා කියන්නේ.
4: හබොයි ආච්චි, කනේ මොනවද තියෙන්නේ? ඔය කියන්නේ සවන් දෙන්න කියලා.
5: සවන් දෙන්න. කැංගරු දේශයේ බලා ගමන් කරන අහස් කුමාරී සීක්කාමී කුවන් යානිය ප්‍රමාද

0: වෙන බව කරුණාවෙන් සලකන්න. ඔබට සිදුවන අපහසුතාව පිළිබඳ අපගේ බලවත් කණගාටුව.
1: දැන් ඉතින් පැයක්ම මේ බංකුවල හීතලේ ඉන්නේ බැයි කොස්සෝ.
2: එහෙම තමයි ආච්චි. ඔකට වග කියන්න ඕනේ ආච්චිලාගේම තමයි.
1: මගේ අය? මේ මොකද බොලේ?
2: නෑ මං කිව්වේ බලවත්. නෑ බවලත් උදවිය. ඔය බවලත් උදවියගේ නම් කෝච්චි වලට දාලා තියෙන හින්දානේ ආච්චි කෝච්චිත් පරක්කු වෙන්නේ. දැන් බලන්න උඩරට මැණික්, ටිකිරි මැණික්, සාගරික, නයනා කුමාරි, සමුද්‍ර දේවි, රජරට රැජින, යාල් දේවි. ඔවට පිරිමි නම් දැම්මනම් වෙලාවටත් කලින්ේ පරක්කු වෙලා ගමන පටන් ගත්තා. දහනවන මෙන්න මෙහෙම නම් දාන්න ඕනේ. උඩරට බණ්ඩාර, ටිකිරි බණ්ඩාර, සාගර, සමුද්‍ර දේව, රජරට රජතුමා, යාල් කුමාර වර්ග. ආයේ නෑ ආච්චියේ තනකොළ ගලවගෙන ඒ.
1: හැබැයි බොලකොන්සෝ, අර පාස්පොත චෙක් කරන කවුන්ටරේ හිටපු උනාපුළු පොඩි උන්දැට නම් මට හොඳ වයින් දෙකක් කියලා දෙන්නමයි හිතුණාව.
2: ඒ ආච්චි.
1: ඇයන්නේ මතක නැද්ද? උන්දගේ වැඩට තිබුණ උනන්දුව. පිටුව පෙරලලා, මගේ මූණ බලලා, චෙක් කරලා, තේ කහට ටිකකුත් බීලා පිටත් කරනකොට ගිහින් සුදු අක්කණ්ඩිවත් බලලා අර එහෙ ඉන්නවයි කියන කැංගරුවෙක් කරගහගෙන ඉන්නත් තිබුණා.
2: තාමත් ඉතින් ඔය වගේ දෙතුන් දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා ආච්චි. බාහිර වේ වගේ තමයි. දාල යන්නෙත් නෑ, කරගෙන යන්න දෙන්නෙත්
1: නෑ. හරි හරි හරි. මේ කොමගේ බුලත් තේපුව ගනිල්ලක්.
2: පිස්සුද ආච්චි, මෙතන බුලත් විතර කාන්ත බෑ.
1: මොකක් කියන්නේ? බුලත් විතර කන්න බැරි නම් මෙච්චර ලකේට ගුවන් තොටවල් හදලා වැඩක් තියනවා යැහෙනා? ඔන්න එහෙ දීහා මගෙන් මුකුත් නෑ.

0: T'es collage gay?
1: Mais t'es coche gay.
2: Sanchoria.
0: Sanchoria.
3: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
4: Kalabala Pancha Hangina Elava Ude Hatai Vinadi Visi Hatai
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: Net POC you are a leader.
7: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැතක මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
6: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader. You are a leader.
7: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
9: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: Heels within then ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනා ice biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Heels within ම පමණයි. Heels life එකම ෆ්‍රෙෂ්.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: FM 95.8 Net FM Divaina Pura
3: Kalabala kalabala kalabala kalabala kalabala pencha
4: උදේ 7යි විනාඩි 28යි වෙලාව දැන් අපිට නිර්මාණ පිටුව පටන් ගන්න තියෙනවා හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන net fm boc you are the leader වැඩසටහන ගැන ඉතින් රටට අනාගත නායකයන් හදන දූරදර්ශී මෙහෙයුම තමයි net fm boc you are the leader කියලා කියන්නේ ඉතින් අපේ පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතාවයන් උපනම්වන තෙදින නායකත්ව පුහුණු කඳවුරේ 50 වෙනි කඳවුර ඔන්න ඊයේ දවසේ ආරම්භ වුණා අදයි හෙටයි මේ දවස් දෙකේදීත් මාතර කොටපොළ ජාතික පාසලේදී පැවැත්ව වෙනවා. ඉතින් දරුවන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්න ඔන්න වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. You are a leader පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ ලංකා බැංකුව ජාතිකයේ මහා පහන්ටම. දිගටම අපි වහගෙන ඉන්න ලංකාව පුරාවටම අපි සූදානම් යුවර් ලීඩර් වැඩසටහන අරගෙන යන්න. එහෙම අරගෙන යනකොට ඊළඟ වැඩසටහන අරගෙන අපි එන්නේ ඔයාගේ ඉස්කෝලේට වෙන්නත් පුළුවන්. හරි, එහෙනම් පෙන්චෝ නිර්මාණ පිටුව පටන් ගමුද අපි?
5: හා. නිර්මාණ පිටුව බලමු. නිර්මාණ පිටුව බලමු.
4: හරි, යොන ලස්සන මල්ලිතක් නේද පෙන්චෝ?
5: හා,
4: මල්ලිතක මොන පාට මල්ද තියෙන්නේ? තැඹිලි පාට. තැඹිලි පාට මල් තියෙනවා. මල් 1 2 3 4 5 6 නේද? හා, අමර උද්දීප පැහැදිලි නෑ. ශ්‍රී ධම්මින්ද පෙරපාසලට පෙරපාසල ඕ නේද පෙරපාසලට තමයි යන්නේ. හැබැයි පැහැදිලි නෑ විස්තර ටික. අපිට ඔගලන්ගේ ලස්සන චිත්‍රේ ෆොටෝ එකක් ගහලා ඔගලන්ගේ නමයි විස්තරයි ටික ටයිප් කරලා එවන්න. හරිද? නැත්තම් ඒක අපිට පැහැදිලි නෑ. හරි, ඔන්න එහෙනම් ඊ ළඟට තවත් ලස්සන චිත්‍රයකට යමුකෝ. මේ මොකද්ද මේ පැන්චෝ?
5: පෙන්සිල්
4: ආට් එක. හරිම ලස්සනට පෙන්සිල් ආට් එක කෙල්ලෙවලා තිනවා. HP නිම්මි දහම්සා දියපොට විද්‍යාලයට තමයි යන්නේ. ඊළඟට උදෑසන සුන්දරත්වය ඇඳලෙවලා තියෙනවා. තෙනුල්ලේ තිසත් දම්යුරු පුංචි කැකුළු පෙරපාසලට යන්නේ ගණිහිගම. හරිම ලස්සනයි. ඉර පායගෙනෙනවා නේද පෙන්චෝ? ආගේ තියෙනවා, වලාකුළු තියෙනවා. හරිම ලස්සනට ඇඳලා එවලා තියෙනවා. net fm කලබල පෙන්චා මේ බලන්න. මොකද්ද මේ?
5: පොල් ගස් වැනෙනවා.
4: ඉර පායලා තියෙනවා. පල්හැන් සුපර් හීරෝස්ලා තියෙනවා නේද? net fm කලබල පැංච කියලා ලියලා තියෙනවා. සඳරු මාලි බොඩ එච්චරයි. හරිද? ඊළඟට තවත් අපි බලමු. මේ මොකද්ද මේ? මෝස්තරයක්. KP හසිනි ඩිලක්ෂි ඩයස් විජේවර්ධන මහවිද්‍යාලයට යන කිරිවත්තුඩුව. ඊළඟට මේ මොකද්ද? මේ කවුද?
5: ෆ්‍රොග් කෙනෙක්ද?
4: හා, තව මොනවද තියෙන්නේ?
5: තව තියෙන්නේ
4: මේ ෆ්‍රොග් ඉන්නේ මොකේද?
5: හත්තක් උඩ.
4: ඒක තමයි හරිම ලස්සනයි නේද? ඉර පායලා තියෙන ඉර මාමත් හිනා වෙනවා නේද?
5: ඔව්.
4: බලන්නකෝ, දිව දික් කරගෙන හිනා වෙන ලස්සන. හරිම ලස්සනයි ඔයගේ චිත්‍රය. මම ගොඩාක් ආසයි මේ චිත්‍රයට. අනුජ සස්නිදු සුදසිංහ එක ශ්‍රේණිය ගෙන ගන්නේ. දැන් ගහවිල කණිට විද්‍යාලයට යන්නේ කරන්දෙනිය. තෙරෙල්ට උත්තර තෙවලා තිනවා. ගුඩ් මෝර්නින් සචිනි. ගුඩ් මෝර්නින් ආට. උත්තරේත් තෙවලා තිනවා. ඔයගේ උත්තරේ හරි. මිටිකොස්සගේ කෝලල්ලු. ඒක තමයි අනේ මාත් කියන්නේ කෝලන්නේ. පැංචෝ එයාව ගණන් ගන්න එපා. අනේ ඉතින් මෙහෙම කියන්න එපා. උත්තරේ උත්තරේ හරි. ඔයාගේ උත්තරේ හරියටම හරි. ඊළඟට නැන්දේ උත්තරේ මේකද? මම තරිදු. ඔව් තරිදු උත්තරේ හරි. ඊළඟට තවත් වෙලා තියෙනවා. ඔව් උත්තරේ හරි හරි. ඔගලගේ උත්තරේ හරි. හැබැයි දැන් කෝ නම් ටික නෑනේ ඔගලගේ. සනිලු රුහාරා දියණියට සුබ උපන්දිනයක් වේවා. උන්න හැපි බර්ත්ඩේ සනිලු. සනුලි අම්මා තාත්තා මල්ලි ආච්චි නැන්දලා සියලුම දෙනාට කියලා සඳහන් කළා තියෙනවා. ඊළඟට බලමු අපේ තව චිත්‍රයක්. මම කෑගල්ලෙන් සාවින්ද්‍යා තේරවිලට උත්තරේ මේකද? ඔව් උත්තරේ ඒක. පැංචු උන උත්තරේ වෙනවා හරිම ලස්සනට. අන තවත් ආනේ ඔනාර. ඔනාර අපිට ෆොටෝ එකකුත් එවලා. පැංචු අපිට ඔනාරව හම්බුණානේ. හරිද? බුක් ෆෑකේදී අපිට ඔනාරව හම්බුණා. ඔනාර මගෙත් එක ගත ෆොටෝ එකකුත් එවලා තියෙනවා. ඔනාර හරිම සන්තෝෂයි අපිට එදා හම්බුණාට. පහ ශ්‍රණි තමයි ඉගෙන ගන්නේ. ඔනාර ඇඳලා එවලා තියෙන චිත්‍රයකුත් ඔන අපිට එවලා තියෙනවා. මේ මොකද්ද පැංචු මේ ඇඳලා එවලා තියෙන අප ඔනාර? ආ පොල් ගස් දෙකක් තියෙන කඳුත් තියෙනවා. හරිද?
5: පාලමක්ද?
4: පාලමකුත් තියෙනවා. පහ ශ්‍රේණි තමයි ඔනාට ඉගෙන ගන්නේ. 12 කනිෂ්ඨ විද්‍යාලයට යන්නේ. ඔනාට හරිම ලස්සනයි ඔයාගේ චිත්‍රේ. තේරවිලට උත්තරේ මේක නේද? ඔව් ඒක තමයි. පතිරණගේ සනුමි ගෙහන්සා. සනුමි උත්තරේ හරි ඔයාගේ. මේ කවුද පැංචෝ? මේ
5: පෙන්ගුයින් කෙනෙක්.
4: පෙන්ගුයින් කෙනෙක්. හරිම ලස්සනයි. දැන් පෙන්ගුයින් ලස්සන උනාට නමකෝ? නම පැහැදිලි නෑ ඔයාගේ. ඊළඟට මේ කවුද? මේ පැංචිවද? කොහෙද ඇඳලා තියෙන්නේ නේද? පැංචි ඇඳගෙන මොන පරිගවමද?
5: පින්කල
4: එකක්. සනුදී මදුර්යා පෙර පාසල් යන්නේ කැවිති ගොල්ලෑව තමයි ඉන්නේ. ඊළඟට උත්තරේ මේකද? උත්තරේ ඒක තමයි. මේ කවුද? මේ
5: ජිරාෆ් කෙනෙක්.
4: තවත් ඉන්නවා ජිරාෆ් අම්මයි ජිරාෆ් බබයි නේද? ජිරාෆ් අම්මා මොකද කරන්නේ?
5: මේ ගස් කොළන් කන.
4: ගස් කොළන් කනවා. මම හිතන්නේ ඇපල් ගහක්ද කොහෙද තියෙන්නේ? ඇපල් ද කොහෙද කන්න හදන්නේ නේද? හරි. අර ඉර මාමත් බලන් ඉන්නවා ජිරාෆ් අම්මා ඇපල් කඩා ගන්න එක. දැන් ජිරාෆ් පැටියට උස මදි. දැන් ජිරාෆ් අම්මා ඇපල් කඩාගෙන මං හිතන්නේ පැටියට දෙයි නේද? ජිරාෆ් අම්මයි බබයි ඇඳලවලා තියෙන්නේ. සඳමිනි කිත්මා ජයසිංහ සපුගස් කන්ද විශාඛා බාලිකා විද්‍යාලයට යන්නේ එක ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. තවත් ලස්සන චිත්‍රයක්. මේ මොකද්ද? මේ මොකද්ද? පාලමක් තමයි නේද?
5: ගමක්.
4: දූපත් දෙකක වගේ ගම් දෙකක් තියෙන පාලමකින් එක එකතු වෙනවා නේද? දැන් මේ චිත්‍රය වෙනකොට හරි පැත්තට එවන්න ඕනේ පැංචෝ. නැත්නම් අපි බෙල්ලට මොකද වෙන්නේ? බෙල්ලට මොකද වෙන්නේ?
5: බෙල්ලට
4: ඇද වෙනවා නේද? අපි ඇද වෙලා තමයි බලන්න ඕනේ. සිනුරි සයාරා අමන්දි 7 ශ්‍රේණි තමයි ඉන්නේ. ගන්කන්ද සෙන්ට්‍රල් කොලෙජ් එකට යන්නේ ගණේ ගම. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් බලමු. මේ මොකද්ද? මේ ඒත් ගයක් නේද? දැන් මේ ඔක්කොම චිත්‍ර අපිට බලන්න වෙන්නේ අනිත් පැත්තටනේ. ඒකෙ හින්දා අපේ දුවල පුතාලට අපි කියන්නේ චිත්‍ර එවනකොට හරි පැත්තට එවන්න ඕන නේද? මගේ නම අශීනි. 4B පන්ති ඉගෙන ගන්නේ බී ගහචදුර මහවිද්‍යාලයේ සූරීවව. මම දින්නොත් මට පොත් කටලයක් දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ මොකද්ද කියන්නේ කොබාන්න පෙන්චෝ?
5: පාරේ ළමෙක් ඇවිදිනවා.
4: පාර පනින්නවා.
5: පාර පනිනවා.
4: අපේ ආරක්ෂාවට මාර්ග නීති පිළිපදිමු. අන්න හරි. හොඳ මාතෘකාවක් තෝරගෙන තියෙනවා.
5: සචින් නන්දේ.
4: ඔව්.
5: ඉස්සර අපේ කේජී එකේ.
4: ඔව්.
5: දැන් අර පැංචි එන්නේ.
4: ඔව්.
5: මේ හෙටේන පැංචි.
4: හෙටේන පැංචි. ඔව්.
5: එයා එන්නේ මේ ගිගල්ස් කෙනේ කේජී කෙනේ.
4: හමත්
5: ඉන්නේ. එමේ ඉස්සර කේජී කියන්නේ. ඒක මේ පාර පයින් සින්දුවක් කියල දුන්න අපිට ටීචර්.
4: කියන්නේ කො බලන්න අනේ ඒක මම දන්නේ නෑනේ.
5: ඒක මම දන්නේ
4: නෑනේ. ඔයා දන්නේ නැද්ද? මතක නැද්ද?
5: නෑ.
4: පෙන්චා 100 කෙනෙක් කළාද?
5: නෑ.
4: නැද්ද? මතක නැති ඉති.
5: මතක නැති ඉතින් කිව්වේ නෑනේ.
4: ඒක කිව් කියලා මතක නෑනේ.
5: ඔව්.
4: ආයෙත් ඊළඟ දවසේ මතක් කරගෙන එනවද?
5: හා.
4: අර කැඳ බිව්වේ නැද්ද අද? බිව්වද?
5: නෑ කැඳ බිව්වේ.
4: ආ ඒකනේ පැංචා කැඳ බිව්වා නම් පැංචට ඕක මතකයි.
5: නෑ කැඳ බිව්වත් මතක නෑ.
4: මතක නේද? හරි. ඔන්න කොහොමරි මනුල්ලයා දහම්ගේ හරි ලස්සනට මේ චිත්‍රය ඇඳලා තිනවා. වණ්ණානායක ප්‍රාථමික විද්‍යාලයට යන කිරීබන් වැව එක ශ්‍රේණි තමයි ගෙනගන්නේ. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක්. මෝස්තරයක්. නේද? මල් මල් මෝස්තරයක් ඇඳලා වෙලා තිනවා. චීත මෝස්තරයක්. ලිතුලි නිම්නාරා ලේනගේ පහ බී පන්තිය ගෙනගන්නේ සීරි පී රත්න කනිෂ්ඨ විද්‍යාලයට යන පාදුක්ක. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තිනවා. මේ මොකද්ද මේ?
5: මේ මොකද්ද?
4: අර වෝලාට් එකක්. හරිම ලස්සනයි. හරිද? HWS දෙවුනුද නෙටෝල් පිටි තමයි ඉන්නේ. මහින්ද රාජපක්ෂ විද්‍යාලයට යන්නේ මාතර 6 වසර තමයි ඉගෙන ගන්නේ. නැදිබඹ දිනුවොත් මට රිමෝට් කාර් එකක් සහ පාටිකෝරු 48ක පෙට්ටියක් දෙන්න. මම නැන්දේ නැන්දටයි පංචටයි පංචිටයි ගොඩාක් ආදරෙයි. අපිත් ඉතින් ඔයාට ආදරෙයිනේ නේද? හා මේ බලන්න. අපි අනායවලයි. අපි එක දිගට එක දිගට අපි ඉක්මනටම කියාගෙන කියාගෙන යන්නම්. මම මේ ටික ඖෂධි චතුමිනී ප්‍රමෝද්‍යා 6 වසර මොහොතක් අපිට ඇඳලා තිනවා. හරිම ලස්සනයි. මේ බලන්න. අනේ කියන්නකෝ නැන්දේ, අද අපේ අක්කගේ උපන්දිනේ. අනේ අක්කට හැපි බර්ත්ඩේ. හෝමාගම ඉන්න මහරගම පොලිමෙත් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ග්‍රේඩ් 9 ඉගෙන ගන්න යෙලුනි සඳුන්‍යා. ආ මගේ මාදරණීය චූටි අක්කගේ බර්ත් එක. අක්කට අපි සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අකීෂ තමයි ඔන්න එහෙම කියන්නේ. අකීෂ ලස්සන කොටියෙක්ගේ මූණක් අපිට මෝස්තර වලින් ඇඳලා තියෙනවා. හරිම ලස්සනයි. මම නම් කියන්නේ මේක අක්කර තෑගක් විතර දුන්න නම් හරි. හරි ඊළඟට බිමාන්දිත් අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. සඳනී අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. ඊළඟට රන්මන් බාටයි සමනලයා අපිට ඇඳලා වෙලා තියෙනවා. මිනිදු බිනෝල් විදානගේ. ඊළඟට විහන්සා නෙතුලි. ඊළඟට කෑබ හොයන කුකුල් පැටවු. හරිම ලස්සනයි. කාවින්දියා පහන්දි අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. තව KH හෂිනි කවිෂ්මාත් අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තිනවා. සනාලි නවෝද්‍යා වගේ චිත්‍රත් අපිට හම්බුණා. ඊළඟට තවත් මගේ ලස්සන පරිසරයේ තෙනුලි සෙහන්ස අපිට ඇඳලා වෙලා තිනවා. ගොඩාක් ලස්සන චිත්‍ර අපිට නිර්මාණ පිටුව නවත්ත ගන්න වෙන්නේ නැහැ පැංචෝ නේද? හරි. නිර්මාණ පිටුවෙන් කවුද ජයග්‍රහණය කරේ කියලා අපි පුංචි විරාමයක් අරගෙන ඇවිල්ලා කියන්නම්. ඊළඟට තිනවා සෙල්ලක් ගෙදර එන්න පුළුවන් කාටද? පහවසරෙන්
5: පොඩි යාළුවන්ට
4: එන්න පුළුවන් දුරකථන අංකය මතක් කරන්න.
5: 01125533 යාළුව අපිට කෝල් කරන්න.
4: උදේ 7:40.
6: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: Net BOC, you are a leader.
10: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 සිට 11 දක්වා පැවැත්වේ.
11: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
12: You are a leader.
13: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
14: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
15: සසර මග නැවතුමට උතුම් සත්‍තරමය තැන. මිනිස් ජීවිතයේ සැබෑ අරුත දකින්නට
16: ශාක්‍යාවලෝකනය.
17: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස. නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භය. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්. භයත් අවසන්.
15: පූජනීය මාපලකම සොසිල වංශහිමියන්ගේ වැඩමවීමෙන්
18: සෑම සෙනසුරාදාවකම උදේ අටට
15: ශාක්‍යාවලෝකනය
18: මොනිබණ දෙන සසරණ. නිවීමට
16: සසර නිවීමට
2: FM 95 94.8 Net FM Divaina Pura
3: Kalabala kalabala kalabala kalabala kalabala pencha

നീ സാത്വല്ല ഈ മലത്തേ.

0: ලස්සන්ට කිව්වනේද යාළුවා සුබ දවසක් ඔයාට ඔන්න තවත් යාළුවෙක් ඉන්නවා පැන්චෝ බලන්න කවුද මේ කියලා
1: අයිබෝවන්
2: අයිබෝවන්
1: නම් මොකද්ද
3: This call is now being recorded
0: නම් මොකද්ද ඔයාගේ
1: මේ දහමස අපිට සද්දේ චුට්ටක් අඩු කරගමුද
0: మొండిసోరిలు గెదర కౌరు కౌరు దిన్ని ఒయాగే
1: అమ్మాయి తాతాయి
0: అమ్మాయి తాతాయి అమ్మాయి తాతాయి కొహమద వాట ఆదరేట కథా కరన్నీ చూటి దువ కేలద హా ఇనా మే చూటి దువ ద మొకద ఇదిరిపత్ కరన్నీ అపిట
1: కవియా
0: కవియా క్లాసంట కియన్న కొహి నం బలన్న
1: అలియా అలియోదయ కొట కొట అదిన్న సూరయ పెరహర లస్సన కరన ఆడంబర కారయ
0: හැබැයි ඉතින් තරහ ගියොත්
3: මතක
0: නැද්ද හරි කමක් නෑ මතක ටික කිව්වනේ නේද සුබ දවසක් ඔයාට හරි ඔන්න තවත් යාළුවෙක් ඉන්නවා පැන්චෝ බලන්න කවුද කියලා
1: අයිබෝවන්
4: නම්
1: මොකද්ද කීය වසරද
4: එයාගේ
1: ඉස්කෝලෙ මොකද්ද
0: කවුද අඩන්නේ නංගිද නංගිද මල්ලිද අඩන්නේ మల్లి మల్లికి నమ్ము
4: కద్ద
0: మల్లి అడుహమోయా ముఖద కిరాన్ని విన వెళ్ళావ నలవనోద మల్లివ సెల్లం వరి వద్దీలా ఏకనే హొంద అక్క కినిక్ నేనే ఓయా నేద మల్లిట గొడక ఆదరేద దెంగినాం లస్సంట కియాన్నకు బలన్న సిందువ కో కియాన్నకు ඔයාටත් තැන්කූ ඔෆිත් එක කතා කරන්න ආවට හරි ඔන්න තවත් ලස්සන සින්දුවක් හරි කතාවක් හරි කියන ඔන්න චූටි යාළුවෙක් කෙනවා බලමු කවුද කියලා පැන්චෝ
1: අයිබෝවන්
2: අයිබෝවන්
1: මොකද්ද
2: එයා සින්දු රශ්මික
1: කිය වසරද
2: එක වසරේ
1: ඔයාගේ ඉස්කෝලෙ මොකද්ද
0: මොකද ඉදිරිපත් කරන්නේ
2: සින්දුවා
0: එහෙනම් කියන්නක බලන්න ලස්සනට
2: මා කල්ලා පැල්ලිසලා පූජ කරන්න උදු සාදු ගෙමුණ බලා ගාත කියන්න
0: හරීම ලස්සනට ඒ ඉදිරිපත් කිරීමත් කරා අපි දෙමු යාළුවටත් ලොකු අප්පුඩියක් නේද පැන්චෝ මන තවත් එක යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන් බලමු මේ යාළුවා කවුද කියලා
1: අයිබෝවන් සුබ දැසනක්
2: අයිබෝවන්
1: නම් මොකද්ද?
2: එච්චාරු සිතමිහිනුල.
1: කීය වසරද?
2: දෙක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: සර්දයි දැනගම විද්‍යාලය.
0: හරි මොකද ඉදිරිපත් කරන්නේ අපිට?
2: සින්දුවක්.
0: ලස්සනට කියන්නකෝ බලන්න.
2: ඉස්කෝලේ අපේ ටීච අපේ අම්මා වගේ ගෙදර ගියන් මතක්වෙන්නේ සොඳුරු මුහුණ ඇගෙන් හිනාවකින් පිළිගන්න හැම දවසම උදේ උන්කීටට සෙනෙහස දෙන සුවඳ මලක් වගේ රවුම් රවුන් කැරකි කැරකි නැටුම් නග තන ඇගේ පාට පාට රූප ඇඳලා කතා කියන ඇගේ අකුර අකුර කියා දෙන්නේ කරුණාවෙන් සිතේ පුංචි සිතට සෙනෙහස දෙන සුවඳ මලක් වගේ.
0: ලස්සනට කිව්වා නේද? සුබ දවසක් ඔයාටත්. හරි, අපි එහෙනම් අදට සෙල්ලම් ගෙදර දොර වහනවා. අපිට පූලිමට චූටියාලෝ කතා කරනවා. බොහොම ස්තුතියි අද අවස්ථාව ලැබුණේ නෑ කියලා. දුක් වෙන්න එපා, හෙට කසුනි නැන්දත් එක්ක අවස්ථාව තියෙනවා. ඔන්න ලස්සනට සෙල්ලම් ගෙදරට වෙලා සින්දු කියන්නේ නේද පැංචෝ? හරි, එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන. යන්න කලින් නැත ෆෙම් පිඔසී යුආර් ලීඩර් වැඩසටහන ගැන මතක් කරන්න ඕන. ඔන්න ඊයේ දවසේ ආරම්භ වුණා, අදත් හෙටත් මාතර කොටපොල ජාතික පාසලේදී පැවැත්ම වෙනවා. මේ තමයි අපේ 50 වෙනි URL Leader වැඩසටහන. පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැබ. අපේ රටේ අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම තමයි NetFM URL Leader කියලා කියන්නේ. හරි, දැන් එහෙනම් ඊළඟට ශාක්‍යවලෝකනය අහන්නත් උගට අවස්ථාව තියෙනවා. ඊට පස්සේ හලෝ හලෝ සත්‍යන්තයත් එක්කත් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්නෙට උත්තරේ ඕන යන්න කලින් පෙන්චෝ, කකුල් හතරයි ඇවිදින්නේ නැහැ. ඒ මොකද්ද?
1: කකුල් හතරයි ඇවිදින්නේ
0: නැහැ. ඇවිදින්නේ නැහැ. කකුල් හතරයි ඇවිදින්නේම නැහැ.
1: නැහැ.
0: මොකද්ද? දැන් මේ ඔය ගවත් තියලා මං ගවත් තියෙන. නෑ, මගේ එකේ නම් කකුල් හතරට වඩා තියෙනවා. මගේ එකේ කකුල් හතරට වඩා තියෙනවා. ඔයාගේ එකේ කකුල් හතරයි. පුටුව නැත්තම් මේස කියලා කියන්නත් පුළුවන්. පුටුව හෝ මේසෙ. ඔන්න අපිට ගොඩාක් අය හරි උත්තරේ එවලා තිබුණා, වට්ස්ඇප් කරලා තිබුණා. අපි බලමු ඊළඟ සතිය. මම හිතනවා මීට වඩා ටිකක් අමාරු එකක් ඕනේ කියලා. මම මෙලින් මේ ලීසි එකක් දුන්නේ පැංචෝ. මට හිතෙන්නේ අද මේ පැංචි නැති හින්දා අපේ පැංචර චුට්ටක් නේද උදව්වක් හම්බුන්නේ නැහැනේ. හරි, දැන් යන්න කලින් නිර්මාණ පිටුවේ අද දවසේ ටැග් කාටද හම්බ වෙන්නේ කියලා කියන්නත් උනේ තමයි ජිත්මි මියුලසි. තුන ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ මගේ සුරතලා කියලා. හරිම ලස්සනට අපිට චිත්‍රයක් ඇඳලා වෙලා තිබුණා. මියුලසි යෝගි නමට මම ගොඩාක් ආසයි. හරිම ලස්සන නමක් තියෙනවාට. හරි, එහෙනම් ඉතින් අපි අදට සමුගැට තමයි ලෑස්ති වෙන්නේ. යන්නේ කලින් මතක් කරන්න ඕන දවස් 10ක් පුරාවටම BMSCH එකේ තිබ පොත් ප්‍රදර්ශනයේ අපේ ඇල්ෆා ස්ටෝරියකට ගොඩාක් අය අපිව අහන වැඩි හිටියන් දුවල පුතාලා ගොඩාක් අය ආවා. අපිත් එක්ක කතා කරා, අපිත් එක්ක ෆොටෝ ගැහුවා නේද? හරිම සතුටුයි එය අපිත් එක්ක එහෙම අවිල කතා කරාට. මොකද NetFM අහන් ඉන්න ඕගොල්ලෝ හින්දා තමයි අපි අදත් මෙතන ඉන්නේ. ඉතින් ඒ ආශිර්වාදය අපිට ගොඩාක් වටිනවා කියලා අපි මතක් කරනවා. ඒ වගේම ලෝක ළමා දිනයක් තිබුණා නේද? අපේ පැන්ෂන්ගේ පැන්ෂියන්ගේ දිනේ තිබුණා. ඉතින් ඒකට ට්‍රිප් එක සින්දුව දෙන්නද මගෙන් තෑගක් විදිහට?
1: හා,
0: එහෙනම් අපි යමුද සින්දුව අහන ගමන්?
1: හා. මම කලබල පංචා, බයි. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
0: ඕගොල්ලෝ හැමදාමත් පරිස්සමෙන් ඉන්න ඕන. මම ඔයගලට ගොඩාක් ආදරේ. ගින්නක් මම ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Panas Hatai
2: අලුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින් Net BOC You are a leader.
3: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader.
3: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
5: Meltol, Hisarathaya, Una Semprathishyawa, Angapatha Vedanawa, Apahasu Dina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
6: Fresh kiyanne, ape kamata bimata vitarak seema unu deyak nevi. Eka ape jeevithayema kotasak. Hema dawasakma fresh wenna, fresh vidiyata hitanna. Heels, life ekama fresh.

0: පිටපිට රටට හැකි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
2: සිනසුරාදා සිත් නෙත් අසපුව
3: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩපාති වඩින්දිව චරට කර්මය බලවත්
4: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ
1: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
2: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුව අහන්න
5: FM 95.8 Net FM දිවයින පුරා
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
8: විශ්වාසේ වංග කීවා එක සිංගල් සිම්පල් පේ
7: පිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
2: දැන් බලව දැස්සනටයි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. දිවෙනි බොහෝ ප්‍රදේශවල පස්වරුවකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගම, මධ්‍යම ඌව සහ වයම් පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතම ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මධ්‍යම ඇමරිකන් රාජ්‍යයක් වන පැනමාවට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලතාවයකිනුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ පැනමාවේ දකුණු මධ්‍යම ප්‍රදේශයේ පිහිටි පීටලෝසා අරීබා නගරයේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර 10කට අසන ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. මෙම ප්‍රබල භූකම්පන හේතුවෙන් මිලියන 4.6කට ආසන්න පිරිසකට මධ්‍යම සහ අධික මට්ටමේ කම්පන තත්ත්වයන් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම භූකම්පනයත් සමග පෙනොනොමේ සහ සෝනායන නගරවල පිහිටි ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන් සහ අර්ධවශයෙන් කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සුන්බුන් අතර සිරෝ පිරිස් මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සිදු වූ ජීවිතහානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. මෙලඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news, the truth people trust. FM 95, FM 94.8, net FM.
3: Kills within the now nishpadana sandaha aduma milak wattaka gram 100ක් දැන් රුපියල් 12යි. Pera gram 100ක් දැන් රුපියල් 31යි. Issum madhyama gram 100ක් දැන් රුපියල් 249යි. Kills now bagai aduma milai.
4: Engineer ලෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: Melva එක ලංකාවේ එක, අපේම එක.
6: Net BOC, you are a leader.
7: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
6: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
8: You are a leader.
7: Purna Anugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
9: Isinisa, attatuma lesi. Suwa pahasu matu pitak samaga, kaandu novena nidahasa athwindinna. Easy, sani parakshaka tuwa. Dan rupiyal 150.
10: Kiehl's within dan obata hondama deemana saha wedi thiriyak. Elephant House Lemonade liter 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීමන Kiehl's within pamanai. Kiehl's, life එකම fresh.
11: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance, දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
12: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: FM 95.8 Net FM දිවයින පුරා.
6: Shock.
13: මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට.
2: ශාක්‍යවලෝකනය.
14: අයිබෝවන් සුබ උදෑසනක්. අපි සෝදානම් වෙන්නේ සුපුරුදු විදිහට අදත් මේ සෙනසුරාදා උදෑසන ඔබට ඔබේ ජීවිතයට දහම් ඇස පාදා දෙන මතු කරන, ඒ තුළ ජීවිතයේ ධර්මය තුළින් ඉදිරියට යන්නට මඟ හසර කියා දෙන ශාක්‍යාවලෝකනය ආරම්භ කරන්නට. අදත් අපි ඒ සඳහා සුදුසු පරිසරය, සුපුරුදු පරිසරය තමයි තෝරාගත්තේ. ඒ තමයි අභයගිරි පරිසරය. සමහරුන්ට හිතේ තියෙන ප්‍රශ්නයක් මේ අභයගිරිය තෝරාගන්නේ ඇයි කියලා. මෙච්චර ලංකාවේ මං හිතන්නේ එක පැත්තකින් ශාක්‍යාවලෝකනයේ අරමුණක් වෙනවා ප්‍රධාන වශයෙන්ම ධර්මය කියා දීම. ඊට අමතරව අපේ ශ්‍රී විභූතිය බුදුරජාණන් වහන්සේගේ පාපහසින් පවිත්‍ර වුණු මේ පුණ්‍ය භූමියේ එදා පටන් මේ දක්වා ශාසනය පවත්වන්නට මහා කැපවීමක් කරපු ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ පාද පතිත වුණු ස්ථාන තමයි මේ පුණ්‍ය භූමිය. ඉතින් මේවා ලෝකයට යන්නට ඕන. ලෝකේ බොහෝ දෙනා දැන් අභයගිරියට එන බොහෝ දෙනෙක් දන්නේ අභයගිරි සෑය, නැත්නම් අභයගිරි මහා සෑය තමයි දැකගන්නේ. එහෙම නැතිනම් සඳකඩ පහන, ඒ වගේම මුරගල, මේ වගේ ස්ථාන කිහිපයක් පමණයි දැකගන්නේ. හැබැයි අපේ අපේක්ෂාව ශාක්‍යාවලෝකනය තුළ මේ අපේ රටේ තියෙන රමණීය බිම් කඩෙහි වටිනාකමත් ලෝගත කිරීම. ඒ නිසා ශාක්‍යාවලෝකනයේ අපි මේ වැඩසටහන් මාලාවක් පුරාවටම අභයගිරි පරිශ්‍රයේ විවිධ තැන් ඒ සඳහා උපයෝගී කරගනිමින් ඒ තැන්වල ඉඳලා තමයි මේ සංකතණය සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අදත් අපි ඒ උතුම් අවස්ථාවට ලං කරන්නට මේ අභයගිරි පරිශ්‍රයේ ඇත්පොකුණ අභියස ඉඳලා සූදානම් වෙන වෙලාවේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අදත් ශාක්‍ය අවලෝකණයට පිළිගනු ලබනවා අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ ගරු විහාරාධිපතීන් වහන්සේ, අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ අපේ ස්වාමිනාසේ අවසර අපේ ස්වාමිනාස. ස්වාමිනාස, මං අර මේ පැහැදිලි කරපු තැනටම ඇවිල්ලා ඉන්නම්. ඇත්තටම අපේ ස්වාමිනාස අපේ ධර්මයත් එක්ක තිබුණු ඉතිහාසයේ රමණීය මේ බිම් කඩ පිළිබඳව, නැත්නම් මේ අභයගිරි පරිශ්‍රය ගැන අපි කතා කරනකොට එහි වටිනාකම ඔබ වහන්සේ වැඩසටහන් කිහිපයකදීම මතක් කළා. මේවත් ලෝකයට යන්නට ඕන නේද ස්වාමිනාස? මට හිතෙන එහෙම මේ එහෙම අපේ රටේ තිබුණු ඉතිහාසය බැකී යන්නට ඉඩ නොදී ආරක්ෂා කරගෙන ඒ උපනූපන් පරපුරට දායාද කිරීමත් මේ ශාක්‍යාවලෝකනය තුළ අපි සිදු කරන්නට අපේක්ෂා කරනවා. එහි වටිනාකමක් තිබෙනවා සහ ධර්මයත් එක්ක මුසුණු මේ ජීවිතයට මේ වගේ පරිසරයක ඇති වටිනාකම මොකක්ද? අද සාකච්ඡාව අපි සවන්ස් අපි එතනින් පටන් ගනිමු.
15: හොඳයි, සියලුම දෙනාට රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ප්‍රථම කොටම ශාක්‍යාවලෝකන වැඩසටහන යටතේ බොහෝ දෙනෙක්ට ධර්මය සඳහා මම පෙත් විවර වෙනවා. ඉතින් අද දවසේ වරුණ මහතා සාකච්ඡාව ආරම්භ කරමින්ම වටිනා ප්‍රශ්නයක් ඇහුවා. අපි දැන් මේ ඉන්නේ අභයගිරිය පරිශ්‍රයේ ඇත්පොකුණ ඉදිරිපිට තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් ඇත්තටම වරුණ මහතා කිව්වා වගේ, ඒ කියන්නේ බොහෝ දෙනෙක් මේ ශුද්ධ වූ අනුරාධපුරයට ආවත් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ස්තූප අටමස්ථානි වැඳපුදා ගන්නවා මිසක් ඒ ස්තූපත් එක්ක සම්බන්ධ අනිකුත් විහාර පරිශ්‍රයන් දැක බලා ගන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ අභයගිරිය මේ විහාර සංකීර්ණයට පැමිණිලා නැහැ. ඇත්තටම කාරණා රැසක් මේ ස්ථානෙට අහම දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එකක් තමයි එදා අපේ අනුරාධපුර යුගයේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර පැතිරිලා තිබුණාද, සිංහල බෞද්ධයෝ මොනතරම් උද්‍යෝගයකින් ප්‍රබෝධයකින් මේ ධර්මය වැළඳගෙන තිබුණාද කියන කාරණාව ඇස්පනා පිට දකින්න ලැබෙනවා මේ දැවැන්ත අක්කර 600ක පමණ විශාල මේ විහාර සංකීර්ණය දැක්කනම්. ඒ කියන්නේ ඇවිදලා නිමක් දකින්න බැරි තරම් විශාල ප්‍රදේශයක විශාල කුටි ප්‍රමාණයක් විහාර සංකීර්ණයක් දකින්න ලැබෙනවා. ඉතින් එතකොට අද මේවා පාළු වෙලා ගිහිල්ලා අද බොහොම නිශ්ශබ්ද පාළු පරිසරයක් දකින්න ලැබෙන්නේ ගල්කණු විතරයි දකින්න ලැබෙන්නේ. ඒවත් ගරා වැටිලා, නෂ්ටාවශේෂ ඒවත් ගරා වැටිලා. ඉතින් අද නටබුන් ගොඩක් තමයි අපි මේ උරුමේ උරුමේ කියලා පරිස්සම් කරගෙන ඉන්නේ. ඒක නරකයි කියලා කියනවා නෙවෙයි. හැබැයි අපි ඊට වඩා දෙයක් ඒ තුළින් දකින්න දක්ෂ වෙන්න ඕන. දැන් වරුණ මහතා කියපු කතාවත් එක්ක අපි පොඩ්ඩක් තව ගැඹුරට ගිහින් බැලුවොත් එහෙම මේ ප්‍රදේශයේ බොහෝ විට සංචාරකයෝ විදිහට අපිට දකින්න ලැබෙනවා.
16: එහෙමයි.
15: දේශ විදේශ සංචාරකයෝ. දැන් ඒ අය මොකද කරන්නේ? AI කරන දේ තමයි ඇවිල්ලා මේ ස්ථානවල ඡායාරූප ගන්නවා, වීඩියෝ කරගන්නවා යනවා. ඉතින් දේශ විදේශ සංචාරක ඔක්කොම ඒ වැඩේ තමයි කරන්නේ. ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔබතුමාගේ. දැන් අපි ප්‍රශ්නේ තුලින් ඒ දහම් කාරණාව මතු කරගන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා බොහෝ විට අපේ ආසන්නියම පිහිටලා තියෙන සඳකඩ පහන උදගල ඒ වගේම විශේෂයෙන් අපි සඳකඩ පහනකම් සඳකඩ පහන නරඹන්න පාසල් දරුවෝ පවා එනවා.
16: එහෙමයි.
15: දැන් ඔබතුමා හිතන්නේ පාසල් දරුවන්ට ඒ ගුරුවරු කෙබඳු කාරණාවක් පැහැදිලි කරලා දෙනවා කියලාද හිතන්නේ? සඳකඩ පහන පෙන්නලා.
16: අපේ ඓතිහාසික උරුමයක් කියලා සහ චිත්‍රකලාව සම්බන්ධව යම් දෙයක් පැහැදිලි කරනවා ඇති.
15: ඔව් දැන් මේ සඳකඩ පහන කියන්නේ මේකට.
16: ඔව්.
15: මේක මෙන්න මේ කැටයම් පෙලින් පෙන්වන්නේ මෙන්න මේක. එතකොට
16: මේ කැටයම් වල අර්ථය මෙහෙම වෙන්න පුළුවන්.
15: පුළුවන්. ඊළඟට අපේ රටේ හිටපු පැරණි ඔය ඒ සම්බන්ධ මහාචාර්යතුමාලා විද්වතුන් මෙන්න මේ වගේ අදහස් පළ කරලා තියෙනවා.
16: එහෙමයි.
15: කියලා එහෙනම් හොඳයි අපි සඳකඩ පහන නැරඹුවා. දැන් යමු කියලා යනවා.
16: ඔව්.
15: ඔබතුමාට එතන පේනවද යම්කිසි විශාල කරුණක් ගිලිහුණා කියලා? යම්කිසි වැදගත්ම කාරණාවක් ගිලිහුණා
16: කියලා? සඳකඩ මට හිතුණ දේ තමයි ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ ස්ථානයකට ඇවිල්ලා ඒ දැකලා ඒ වගේ සියුම් නිර්මාණයක් කරන්න මානසික ශික්ෂණය කොතෙක් තිබිය යුතුද කියලා මට නිකන් හිතුණා. එහෙම හැම කෙනෙකුටම එහෙම නිර්මාණයක් කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ නිවුණු හිතක් තියෙන්නට එපා. ඒත් එහෙම දරුණා.
15: ඒකත් හොඳ අදහස. ඒ සියල්ලටම වඩා කිසිම දවසක ඒ ළමයින්ට ඒ ගුරුවරු ඒ වැඩිහිටියෝ පැහැදිලි කර දෙන්නේ නැති කාරණාවක් තියෙනවා. ඒ තමයි දරුවනි මේ සඳකඩ පහනේ පයි ස්පර්ශ වුණේ රහතන් වහන්සේලාගේ.
16: එහෙමයි.
15: ශුද්ධවන්තයන්ගේ. අපේ රටේ වැඩිහිටපු උත්තම ඒ රහතන් වහන්සේලා තමයි මේ සඳකඩ පහන මතින් වැඩම කළේ. එබඳු ආධ්‍යාත්මික සංස්කෘතියක් ආධ්‍යාත්මික ඉතිහාසයක් අපට තිබුණා කියන එක අමතක කරලා අර පාෂාණයක තියෙන වටිනාකම ඒකේ තියෙන කැටයන් වල වටිනාකම ගැන විතරයි අදත් අපි කල්පනා කරන්නේ.
16: ඒ කියන්නේ සවනහස ඔය සඳකඩ පහන අපි මේ සාකච්ඡාවේ වෙනම පැත්තකට එනවා. හැබැයි අපිට ඒක ධර්මයෙන් මතු කරගන්න පුළුවන් ඉදිරියේදී. සඳකඩ පහන අද නම් අපිට එතන කොටු කරලා දකින්න විතරනේ තිබෙන්නේ. ඔබ වහන්සේ කියන විදිහට එදා ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ පාදයේ ස්පර්ශ වුණු තැනක්කේ.
15: තැනක්. ඒ වගේම තමයි එතන කොච්චර ලස්සනට හදලා තියෙනවද? ඒ කියන්නේ එදා ඒ රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා වැඩවාසය කරපු ස්ථාන. ඒ කියන්නේ කොයිතරම් ගෞරවනීය විදිහට එදා හිටපු රජවරු එදා හිටපු රටවැසියෝ ඒ ස්ථාන සකස් කරලා තියෙනවද? කොච්චර ආධ්‍යාත්මික ගුණයට ගරු කරලා තියෙනවද? අද වෙනකොට අපි ඒ කැටේමේ තියෙන යම්කිසි ආකාරයක කලාත්මක වටිනාකමක් දකින්න මිසක් එහි පවතින පාරිශුද්ධ වටිනාකම එහි පවතින ආධ්‍යාත්මික වටිනාකම ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ.
16: එහෙමයි.
15: ඒකෙන්ම පේනවා නේද අපි ජාතියක් වශයෙන් කොච්චර ආධ්‍යාත්මික වශයෙන් පිරිහිලාද කියලා.
16: ඒ අපි ජාතියක් වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙන්න හේතුව වහන්සේට පෙනෙන විදිහට මම හිතන්නේ හරි වැදගත් වේවි. මොකද අපි හැම විටම උත්සාහ කරනවා අපේ ධර්මයේ ලෝකයට යවන්නට. එහෙම නැත්නම් අපේ රටේ මිනිසුන් ලං කරන්නට. හැබැයි ඉතින් කොච්චර උත්සාහ කළත් බහුතර පිරිසක් අපේ ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මිකව පිරිහිලා ඉන්නේ.
15: ඔව්.
16: මොකද්ද මේකට හේතුව?
15: ඒකට හේතුව ඓතිහාසික වශයෙන් සිද්ධ වෙච්ච විකාශනය ඇතුලේ ඒකට හේතුව ඇතුළත් වෙනවා. ඒ කියන්නේ එදා අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ හිටියා. ලක්ෂ ගණන් වැඩ ඉඳලා තියෙනවා. ධර්ම ඉතිහාසය අට කතාවලියේ බව සඳහන් වෙනවා. ඊට පස්සේ කාලයක් ගත වෙනකොට නොඑක් ආකාර වූ පරසතුරු ආක්‍රමණ මේ රටට ඇති වෙනවා. ඉතින් ඒව ධර්මයට අනුව ගත්තහම නම් ඇත්තටම මාර බලවේග.
16: එහෙමයි.
15: බුදුරජාණන් වහන්සේගේ ධර්මය යටපත් කිරීමේ යම්කිසි මේ ලෝක බලයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අනුව ඒ අර ඔය පරසතුරු ආක්‍රමණ දිගින් දිගට අනුරාධපුරයට බලපානකොට ක්‍රමානුකූලව ඒ උතුම් වූ ධර්මයේ පිළිබඳ යථාර්ථයත් සැඟවිලා යනවා. ඒ කියන්නේ වෙහෙර විහාරස්ථාන විනාශ වෙනවා, පොත්ගුල් විනාශ වෙනවා, අටකතා ග්‍රන්ථ විනාශ වෙනවා, ඊට පස්සේ රහතන් වහන්සේලාගේ පරම්පරාවත් එන්නෙන් හීන වෙනවා, ඊට පස්සේ අර ආර්ය ගුණ මාර්ගඵලලාභීන් හිඟ වෙනවා. ඒ සමගම ධර්මය සැඟවිලා ගිහිල්ලා අර ඇදහිල්ලක් බවට පත් වෙච්ච ආගමක් විතරක්. ඒ කියන්නේ ආමිෂ පූජා විතරක් ඉතුරු වෙනවා.
16: එහෙමයි.
15: ප්‍රතිපත්ති පූජාව සැඟවිලා යනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසයන්ට ධර්මාබෝධයෙන් යුක්තව සිතකය වචනේ සංවර කර ගැනීමේ ආධ්‍යාත්මික පිළිවෙත. ඒක සැඟවිලා ගිහිල්ලා අර හුදෙක් මල් පහම් පූජා කරන චාරිත්‍ර වශයෙන් සම්ප්‍රදායක් වශයෙන් බෞද්ධයෝ කියලා පැවතෙන ක්‍රමයක් විතරක් ඉතුරු වෙනවා. ඒ සමගම මිනිස්සු තුලින් අර ආධ්‍යාත්මික ගුණධර්ම ඈත් වෙනවා. මොකද යම්කිසි කෙනෙක් ශික්ෂණය ලබන්නේ තමන්ගේ මනසට ලැබෙන ධර්මය අනුව. ධර්මය නොලැබී යනකොට ඒ මනසේ ශික්ෂණය අඩු වෙනවා. ඒ විදිහට ශික්ෂණය දුරස් වෙනකොට සමාජෙන් මිනිසු පිරිහෙන්න ගන්නවා. ඉතින් සිතකය වචනේ පිරිහිච්ච මිනිසු ඊට පස්සේ දකින්න ලැබෙනවා. ඒ විදිහට සතවර්ෂ ගණනාවක් මේ ජන සමාජයේ පැවතෙනකොට ක්‍රමානුකූලව ධර්මයෙන් ඈත් වෙච්ච ඊටාම
16: පිරිහු.
15: අර භෞතිකවාදී පිරිහිච්ච මිනිසු ටිකක් තමයි බහුතරයක් වශයෙන් දකින්න ලැබෙන්නේ. නමුත් මේ රට ශ්‍රේෂ්ඨ රට, මේ රට බෞද්ධයන්ගේ රට නිසා එක්වරම පිරිහිලා සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙන්නේත් නෑ. ටික ටික පිරිහිලා ගිහිල්ලා බහුතරයක් දෙනා අධර්මී යුක්තව කාලය ගත කළා. තවමත් ඉන්නවා ඒ අමාමෑණී බුදු පියන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන, ඒ ධර්මයේ පිළිපදින පිරිස.
16: එහෙමයි.
15: ඒ නිසා තාමත් මේ බුද්ධ ශාසනයේ ආධ්‍යාත්මික පැත්තත් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන වරුණ මහතා, මේ සමාජයේ නැවතත් සුවපත් කරන්න නම්, මේ මිනිස්යන් නැවත යහපත් මාර්ගයට ගන්න නම්, දියුණු අභිවෘද්ධියටපත් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරන්නට නම් තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයේ නැවත සමාජගත කරන්න. ඒ ධර්මය හැකිතරම් පතුරවන්න. එතකොටයි මිනිස්සු යහපත් මිනිසු බවට පත් වෙන්නේ. ඒ නිසා තාමත් ප්‍රමාද නැහැ. එදා අනුරාධපුර යුගයේ අපි දැක්ක ශ්‍රී විභූතිය නැවතත් මතු කරගන්න පුළුවන්කම තියෙනවා උතුම් ධර්මයේ පැතිරවීම තුළ.
16: හොඳයි. මගේ දයාබර ආසන්නන්ට නැත්තම් මේ වැඩසටහන නරඹන්නන්ට මේ පණිවිඩය හරි වැදගත්. මොකද තාම අපි ප්‍රමාද නැහැ. තාම අපි හීන වීරයත් නෙමෙයි, දැන් අපි හොඳ වීරයකින් ඉදිරියට යන්නට පුළුවන් පිරිසක්. ඒ නිසා ඔබට ඒ සඳහා මඟ පෙන්වීම ශාක්‍යාවලෝකණින් අනිවාර්යයෙන්ම ලැබෙනවා. විශේෂයෙන්ම මා සිහිපත් කරන්නට ඕන අපේ ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ ශාක්‍යාවලෝකණය පසුගිය මාසයේ ආරම්භ කරලා වැඩසටහන් කිහිපයක් පවත්වාගෙන ආවා. මේ මම හිතන්නේ පස්වෙනි වැඩසටහන් අපි ශාක්‍යාවලෝකණයේදී ඔබ වහන්සේ සමග සිදු කරන මේ වැඩසටහන් පෙළදිහා ආපසු හැරලා බලනකොට, මම එහි පූරකයා විදිහට කටයුතු කරනකොට මට මේ ශ්‍රාවකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳව මම හිතන්නේ වැදගත් වේවි කියලා ඔබ වහන්සේගෙන් විමසා දැනගෙන. සමහර අම්මලා අපි හිතුවා දැන් මේ අහන පිරිස අතර සමහර අයට ධර්ම දැනුම

0: මෙච්චර කාලයක් බණ කියලා අහගෙන ආපු කලාවක් තිබුණා, ක්‍රමයක් තිබුණා. අර උපමාවකට ගත්තොත් එහෙම ගලාගෙන යන ගඟේ පහළට වතුර ගලාගෙන යනවා වගේ තමයි අපි ආවේ. එතන කිසිම අපිට අපහසුවක් දැනුනෙත් නැහැ. එතන අපිට වෙනසක් දැනුනෙත් නැහැ.
1: කරන්න
0: දෙයක් තිබුණෙත් නැහැ. අපි එකංගදීම ගලාගෙන ගියා. ඉතින් එහෙම ආපු ජීවිතේ මේ ශාක්‍ය අවලෝකනෙත් එක පොඩි වෙනසක් වුණා. මෙතන මොකක්දෝ වෙනසක් තියෙන. මේ එකපාරටම ධර්මය අහගන්න බැරුව අපි ආපහු අහලා මේ වෙනස් වූ ධර්මයක් කියලා හැරෙන්නට හිත පෙළඹෙනවා. මොකද්ද මෙතන වෙනස වෙලා තියෙන්නේ කියලා මගෙන් විමසුවා. මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් විමසනවා. අපි මෙච්චර කාලයක් අහපු ධර්මයට වඩා හාත්පස වෙනස් වූ ක්‍රමයකට අපේ දහම් ඇස පාදන්නට ඔබ වහන්සේ උත්සාහ කරනවා. මොකද්ද මේ වෙනස? මොකද්ද මේ අපේ ජන සමාජයට ලං කරන්නට ඔබ වහන්සේ උත්සාහ කරන ධර්මය?
1: හොඳ ප්‍රශ්නයක්. උතන තමයි චතුරාර්ය සත්‍ය පදනම පවතින්නේ. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඊට පෙර මිනිස්සු අහලා නැහැ. එතකොට ඒ ධර්මය ප්‍රථම වතාවට තමයි විවරණේ වෙන්නේ. එතකොට එතෙක් අර ඔබතුමා කිව්වා වගේ ජන සමාජය දකින්න ලැබෙන්නේ අපිට අනුසෝතගාමි ගමන. අනුසෝතගාමී කියන්නේ අනුසෝත කියන්නේ සෝත කියන්නේ සැඩපහර. අනුසෝත කියන්නේ සැඩපහරට අනුව පහලට ගමන් ගලන් කියන.
0: ඔව්. යන පැත්තට ගලාගෙන යනවා.
1: සැඩපහරට අනුව පහලට ගමන් කිරීම.
0: ඔව්.
1: ඉතින් එතකොට එහෙමනම් ඒ සැඩපහරට අනුව පහලට ගමන් කිරීම කියලා කියන්නේ එතෙක් පවතින ක්‍රමවේදී. එතකොට එහෙමනම් යම්කිසි ආකාරයකින් ඒ අනුසෝතගාමී ගමන නම් අපි යන්නේ, ඒ කියන්නේ අපේ ගමනේ වෙනසක් නැහැ කියන්නේ.
0: දැන් අර මේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ යනන් වහන්සේ විදියට ගිහිගේ අත්හැරලා ගිහිල්ලා මුලින්ම කළේ ওই ටික තමයි එතකොට.
1: ඔව්. එතකොට ඔබතුමා එතෙන්දි තව සිද්ධියක් මතක් කරගන්න ඕනේ. ඒ තමයි එදා අනෝමා ගන්තිරේදී ඒ මහ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ බුදු වෙනවා නම් මේ පාත්‍රයේ ඉහළ ගම් බලා යන්න ඕන කියලා ගඟ
0: අදිෂ්ඨාන
1: කුඩු අතට යවන්න අදිෂ්ඨාන කළා. එතකොට එතනින්ම පෙන්නුම් කරන ඔය හැම තැනකින්ම පෙන්නුම් කරනවා මේ පවතින චින්තන ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හැරුණොත් තමයි යථාබෝධය ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ අර ගඟ පහළට යන කෙනා නැවතිලා උඩුගම් බලා යන්න පටන් ගන්නවා. එහෙනම් හිතන විදිහ අනෙක් පසට පරිවර්තනය. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ පටිසෝත ඥානිය ඇති කරන්. එතකොට මේ පටිසෝත ඥානිය පිළිබඳව ඒ චතුරාර්ය සත්‍ය දේශනාවෙම සඳහන් වෙනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොවැසු විරු ධර්මේ. පෙර හලනේ මේ සංසාර ගමනේ අනවරාග්ග සංසාර ගමනක ආපු සත්‍යය පෙර අහලා තිබුණා නම් ඒ අත්භවයේදී අහලා සෝවාන් වෙන්නේ.
0: එහෙමයි.
1: මාර්ගඵල ලබලා නිර්වාණ මාර්ගයට පැමිණිලා අසර දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ නම් පෙර අහලා නේ. එහෙනම් යම් දවසක යම් අත්භවයකදී මනුෂ්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට ප්‍රථම වතාවට චතුරාර්ය සත්‍ය ධර්මය ඇහෙනකොට ඒ ඇයට අන්න ඔය කියන කාරණාව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මෙතෙක් අපි අහලා නැති එකක්, මෙච්චර කාලයකට අපි දැනන් හිටපු නැති එකක් නිමෙ ඇහෙන්නේ කියලා. උබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු, පෙර නොඇසු විරු ධර්මයක් මෙ ඇහෙන්නේ කියලා තමන්ට දැනින්න ගන්න.
0: ඒ කියන්නේ දැන් මේ අපේ ආසන්නන්ට මේ වැඩසටහන් නරඹන්නන්ට දැනුණ දේ එදා දැනුණ විදිය තමයි ඒ.
1: මේ ධර්මය අකාලිකයි. මේ ධර්මයට කාලයක් නැහැ. ඒ කියන්නේ අතීතේ, වර්තමානයේ, අනාගතේ කියලා ධර්මයේ වෙනසක් නැහැ.
0: එහෙමයි.
1: එදත් ඒ ධර්මෙමයි, අදත් ඒ ධර්මෙමයි. මං ගාථා පද දෙකකින් ඒ යථාර්ථය පෙන්වලා දුන්නොත් ද්වේතානුපස්සනා කියන සූත්‍රය ඇතුළත් වෙනවා මෙන්න මෙහෙම. යම්පරේ සුකතෝ ආහු තදරියා අහු දුක්කතෝ. යම්පරේ දුක්කතෝ ආහු තදරියා සුකතෝ විදු. ඒ කියන්නේ දැන් එතන පරේ කියලා කියන්නේ පෘථග්ජන කියන අර්ථයෙන්. එතකොට පෘථග්ජනයා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති කෙනා. එතකොට මේ පෘථග්ජන උද්ගලයා යමකට සැපයි කියයිද? අන්න ඒ දෙයට තමයි ආර්ය උත්තමිය බුදු පසේබුදු මහරහතන් වහන්සේලා මාර්ගපල්ලාභීන් දුක යනුවෙන් ප්‍රඥාවෙන් ප්‍රකාශ කරන්නේ අර ලෝක සත්‍යය සැපයි කියලා දකින දේ.
0: එහෙමයි.
1: යම්පරේ සුකතෝ ආහු තදරියා ආහු දුක්කතෝ. එතකොට යම්පරේ දුක්කතෝ ආහෝ තදරියා සුකතෝ විදු. ඒ කියන්නේ පෘථග්ජනය යමකට දුකයි කියලා සම්මත කරයිද ඒ දේ තමයි ආර්ය උත්තමයේ සැප වශයෙන් නුවණින් දකින. එහෙනම් මෙතන තියෙනවා ලෝක චින්තනයයි ලෝකෝත්තර චින්තනය අතර පරස්පරතාවක්. ඒ කියන්නේ ලෝකයා, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු පෘථග්ජන සත්වයා සැපයි කියන දෙයට ආර්ය උත්තමය කියන්නේ දුක කියලා.
0: එහෙමයි.
1: එතකොට පෘථග්ජනයා දුකයි කියන දෙයට ආර්ය උත්තමය කියන්නේ සැප කියලා.
0: එහෙමයි.
1: එහෙනම් මොකද්ද කියලා බැලුවොත් ලෝක සත්‍යය සැපයි කියලා කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවමින් ලබන ආස්වාදය. බුදු පියාණන් වහන්සේ අන්නේ ආස්වාද

0: සාදේ දුක වශයෙන් දකින්න කියලා ප්‍රඥාවෙන් අපිට අනුශාසනා කරන මක්නිසාදයාත් ඒ ආශ්වාදයේ හේතුවෙන් තමයි ලෝක සත්‍යය තුළ නැවත නැවත කර්ම ශක්තිය ජනිත වෙලා නැවත නැවත මේ තණ්හා උපාදාන සකස් වෙලා කර්ම භවයේ සකස් වෙලා භවපත්‍ය ජාති කියලා නැතු වෙන්නේ ආශ්වාදයේ. එහෙනම් අන්නේ ආශ්වාදයේ කියන්නේ හේතුඵල ධර්මයේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.
1: එහෙමයි.
0: හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා ඵලය හටගන්නේ. එහෙනම් අන්නේ හේතුව ඒ කියන්නේ දුක්ඛස්කන්ධය ජාති ජරා මරණ සහිත දුක්ඛස්කන්ධය හටගන්න හේතු වෙන ආශ්වාදයේ දුක වශයෙන් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වෙච්ච දවසට අන්න ඒ ආර්ය ශ්‍රාවකයා ඒ හේතුව නිරෝධ කරනවා. ඒ කියන්නේ ආශ්වාදයෙන් අත මිදෙනවා. එතකොට මොකද වෙන්නේ? හේතු භංගා නිරුජ්ජති. ඒ කියන්නේ එදාට ආශ්වාදයෙන් හිත නිදහස් වෙනකොට අර මනසේ එතෙක් හටගත් රාග දේශ මෝහ චේතනා නැත්තම් කර්ම ශක්තිය නිරෝධ වෙනවා.
1: එහෙමයි ස්වාමී.
0: එතකොට කර්ම ශක්තිය නිරෝධ වෙනකොට අන්න කර්ම භවයේ නිරෝධ වෙනවා. කර්ම භවයේ නිරෝධ වෙනකොට පුනර්භවයේ නිරෝධ වෙනවා. අන්න භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං නිරුජ්ජන්. ජරාව අවසන් වෙනවා අජර වෙනවා. මරණය අවසන් වෙනවා අමර වෙනවා. අජරාමර නිවනටපත් වෙනවා.
1: එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ.
0: ඉතින් ඒ නිසා ලෝක චින්තනීය තුල ගමන් කළොත් සසර දිහාටයි නැත්නම් අනුසෝතගාමි ගමනක් තියෙන්නේ. ගඟ පහලට ගලා බැහැලා අවසානයේ ගඟ නතර වෙන්නේ මුහුදී. ඉතින් එහෙනම් ලෝක චින්තනයේ කියන අනුසෝත චින්තන ධාරාවේ ගමන් කළොත් එහෙම සසර සාගරය තමයි නතර වෙන්නේ. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ විපත දැකලා පටිසෝත ඥාණී ඇති කරගන්න. පටිසෝත ගාමීෙක් වෙන්න. ඒ කියන්නේ උඩුගම් බලා යන්න. උඩුගම් බලා ගෙහිලා අර ගඟේ උල්පත වහන්න. එතකොට ගඟ නතර වෙනවා. එදාට දුක අවසන් වෙනවා.
1: මම තව මෙහෙම පැනයක් ඔබ වහන්සේගෙන් විමසන්නට ඕන ස්වාමීන් වහන්ස. දැන් මේ කාරණා මතු වෙනකොට දැන් මේ සැබෑ ධර්මය මතු වෙන්නේ. එතකොට අපි ස්වාමීන් වහන්ස අපි අර මෙතෙක්කල් පෙර නොයසූ ධර්මයක් එතකොට ඒ ඇහෙන්නේ.
0: ඔව්. ඒ
1: කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අපි අහලා තිබෙනවා. හැබැයි විග්‍රහයේ වෙනසක් වෙන්නට පුළුවන්.
0: ඔව්.
1: යම් යම් කාරණාවල විග්‍රහයේ වෙනසක් සිදු වෙන්නට පුළුවන්.
0: ඔව්.
1: එතකොට බොහෝ වෙලාවල් සමහරුන්ට ඒක දරා ගන්න බැරි වුණාම මේ වැරද්දක් වෙන්නේ. නැත්නම් මේ වෙන්නේ ධර්මය විනාශ කිරීම. නැත්නම් මේ අධර්ම මාර්ගයක් මේ පෙන්වා දෙන්නේ
0: මේ විකෘතිය.
1: විකෘතියක්. එහෙම අදහසක් එනවා ස්වාමීන් වහන්සේ. ඇතරම ඒ තුල අපි රැවටීමකටද ලක් වෙන්නේ සහ සැබවින්ම ධර්මයේ විකෘති කරන කණ්ඩායමකුත්.
0: ඔව්.
1: එතකොට මේ දෙක වෙනස හඳුනා ගන්න හරි අපහසුතාවයක් මතු වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
0: ඔව්.
1: අපි එතන කොහොමද හඳුනාගන්නේ අපි ස්වාමීන්
0: වහන්සේ? හොඳම ප්‍රශ්නය. දැන් බුද්ධ වචනයට අනුවම අපි ධර්මයේ විග්‍රහ කරගත්තාම කුමක්ද ප්‍රകൃතිය කුමක්ද විකෘතිය කියලා පැහැදිලිව මඳුර ගන්න පුළුවන්. හොඳයි. දැන් තම තමන්ගේ අදහස් හිතළු ප්‍රකාශ කළොත්නේ කෙනෙක්ට කියන්න පුළුවන් ওই විකෘතියක් ওই ධර්මයට පටහැනි අදහසක් කියලා. හොඳයි. දැන් මම මෙතෙක් මේ පැහැදිලි කරපු ධර්මයේම වරුණ මහතා එක ගාතාවකින් ප්‍රකාශ කරන්න. අවුරුත් අහලා තියෙන ගාතාවක්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමතෝ විප මුත්තස නත්ති සෝකෝ කුතෝ භයං. මෙතන කාමී කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පොරිසස්ස කාමෝ. ඒ කියන්නේ අපේ මනසේ තියෙන සංකල්පිත රාගයක්. ඒ කියන්නේ මේ රූප, මේ සද්ද, මේ ගන්ධ, මේ රස, මේ පහස තැපයි කියලා අපතුල තියෙන සංකල්පීය මානසිකත්වය. මෙන්න මේ සංකල්පිත රාගයට තමයි කාමයේ කියන්නේ. එතකොට අන්නේ කාමය සත්‍යයට මෙලවත් පරලවත් ශෝකය පිණිස බය පිණිස හේතු වෙන්නේ. මොකද කාමයේ හේතුවෙන් කාමයේ තමයි අපි අර ඉස්සෙල්ලකෝ ආශ්වාදේ කියන්නේ. එහෙමනම් ඊ ආශ්වාදයේ ලබන්නේ කාමයේ තුලින්. ඒ කියන්නේ තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුලින් තමයි සතුටක් ලබන්නේ. එතකොට ඒ සතුට ලබන්න යන නිසාම තමයි නැවත කර්මයේ රැස් වෙන්නේ. අන්නේ අර්ථයෙන් බුදු පියාණන් හසේ පෙන්වා දෙනවා කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං. කාමයේ හේතුවෙන් මෙලවත් ශෝකේ බය, පරලවත් ශෝකේ බය හට ගන්නවා. කාමතෝ විප මුත්තස නත්ති සෝකෝ කුතෝ භය. එතකොට කාමයෙන් වෙන්වීම තුළ මෙලවත් පරලවත් දුක අවසන් වෙනවා. දැන් ඒක ඒ බුද්ධ වචනින්ම පැහැදිලිනේ. හොඳයි. ඒ වගේම මම දැන් පෙන්වා දෙන්නම් චතුරාර්ය සත්‍ය දර්ශනය තුළම චතුරාර්ය සත්‍ය යථාභූත ඥාන දර්ශනය තුළම ඇතුළත් වන අර්ථය තවත් එක ගාථාවකින්. දැන් ඔබතුමා දන්නවා චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කරනකොට දුක්ඛ ආරි සත්‍ය.
1: එහෙමයි.
0: දුක්ඛ සමුදය ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ආරි සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය යනුවෙන් චතුරාර්ය සත්‍ය ආකාර හතරකට බෙදා දක්වන බුදු පියාණන් වහන්සේ.
1: එහෙමයි.
0: එතකොට එතන තියෙනවා දුක්ඛ සමුදය ආරි සත්‍ය සහ දුක්ඛ නිරෝධ ආරි සත්‍ය.
1: ඔව්.
0: එතකොට දුක්ඛ සමුදය ආරි සත්‍ය කියන්නේ මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ කියන්නේ දුක්ඛ සමුදය ආරි සත්‍ය කියලා කියන්නේ යම් තණ්හාවක් පුනර්භවයේ පිනිස පවතීද හේතු වේද ඒ මොහොතේදී අරමුණු අභිනන්දනය කරන අරමුණු හේතුවෙන් සතුට ලබන යම් නන්දි රාගයක්, ඒ කියන්නේ සතුට සමග මුසුවෙච්ච යම් කිසි රාගයක් ඇද්ද, මෙන්න මේ රාගය තමයි, මෙන්න මේ සතුට සමග මුසුවෙච්ච රාගය තමයි තණ්හාව. එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ආදි වශයෙන් තුන් ආකාරයි කියලා විස්තර කෙරෙනවා.
1: එහෙමයි.
0: එතකොට ඒ තමයි දුක්ඛ සමුදය ආරි සත්‍ය. එහෙනම් අපි සරලව ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් දුක්ඛ සමුදය ආරි සත්‍ය කියන්නේ තණ්හාව.
1: පැහැදිලිනේ?
0: ඔව්. හොඳයි. ඒ කියන්නේ එහෙනම් එතන බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හාව හේතුවෙන් දුක්ඛ ස්කන්ධය හට ගන්නවා කියලා. පැහැදිලිනේ? හොඳයි. එහිම නිරෝධ ආරි සත්‍ය දැන් පෙන්වා දෙනවා. යෝතස්සායව තණ්හය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලිය. ඒ තණ්හාවේ ශේෂයක්වත් නැතුව අත්හැරීමක්, නිරෝධ කිරීමක්, දුරු කිරීමක් ඇද්ද, ඒ ආලෙන් මිදීමක් ඇද්ද, අන්න ඒ තණ්හාව ෂේවීමයි සදාතනික දුක්ඛ නිරෝධය කියන්නේ. එහෙමනම් දුක්ඛ නිරෝධය කියන්නේ දුක අවසන් වෙන්නේ තණ්හාව ෂේවෙච්ච තැන.
1: එහෙමයි.
0: පැහැදිලිනේ? එහෙනම් අන්නේ චතුරාර්ය සත්‍ය තුල ඇතුළත් ධර්මය තමයි, අර්ථය තමයි මෙන්න මේ ගාථාව ඇතුළත් වෙන්නේ. ධම්මපදේ පියවග්ගේ ඇතුළත් වෙන මේ ගාථාව තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං. තණ්හාව ප්‍රමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. එහෙනම් අන්නේ ගාථාවේ පෙන්වන තණ්හාව හේතුවෙන් ශෝකේ බය හටගන්නව මෙලොවත් පරලොව. ඒ කිව්වේ දුක්ඛ ආර්ය සත්‍ය සහ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය.
1: එහෙමයි.
0: ඊළඟට පෙන්වා දෙනවා තණ්හාව ප්‍රමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. ඒ තණ්හාවෙන් වෙන්වීමක් ඇද්ද, තණ්හාව දුරු කිරීමක් ඇද්ද, මෙලොවත් පරලොවත් ශෝකේ බය අවසන් වෙනවා. අන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දැන් එතකොට ඒ ගාථාවේ ඇතුළත් උනේ තණ්හාව හේතුවෙන් ශෝකේ බය හටගන්නවා කියලා නේද? ඒක බුද්ධ වචනේ නේද? ඒක අර්ථ විකෘතියක්ද? ඊළඟට පෙන්වා දුන්නා නේද ඒ තණ්හාව දුරු කිරීමෙන් ශෝකේ බය අවසන් වෙනවා කියලා? ඒක චතුරාර්ය සත්‍ය ඇතුළත් දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය නේද? එතකොට එහෙනම් එතන ඒ පවසන අර්ථයේ විකෘතියක් තියෙනවද? එහෙනම් යමෙක් කියනවා නම් තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දෙන මේ උතුම් ධර්මය විකෘතිය කියලා. එහෙනම් බුදුරජාන් වහන්සේට තමයි එයින් අපහාස කරන්නේ, නිඳා කරන්නේ, චෝදනා කරන්නේ. ඒක නිසා යමෙක් ධර්ම විකෘතියක් කියලා මේ ධර්මයේ හඳුන්වනවා නම් ඒ පුද්ගලයා විශාල අකුසලයක්, පාපයක් කරගන්න කෙනෙක් නොදන්නාකම නිසා.
1: නොදන්නාකම කොතරම් විනාශයකට මුලක්. ඒ නිසා දන්නා මිනිහෙක් වෙන්න, මිනිසියෙක් වෙන්න, මිනිසයා කියන්නේ උතුම් රත්නය නේද ස්වාමීන් වහන්සේ?
0: ඔව්. ඔබතුමා හොඳ වචන ටිකක් ප්‍රකාශ කළා නොදන්නාකමින් අත මිදෙන්න.
1: ඔව්.
0: එතකොට ඔබතුමා දන්නවද චතුරාර්ය සත්‍ය දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒ අර්ථයමයි. ඒ තමයි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, අයං උච්චති අවිජ්ජා. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම. එහෙනම් නොදන්නාකම කිව්වේ මොකද්ද? චතුරාර්ය සත්‍යකම, චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනා තමයි නොදන්නේ. කුමක්ද නොදන්නේ? සසරේ යථාර්ථය. එහෙනම් අන්න දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චති සම්මා දිට්ඨිය, අයං උච්චති විජ්ජා. ඒ කියන්නේ එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ විශ්වේ විද්‍යාව. එහෙනම් අන්න දන්නා පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් දන්නා පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙච්ච දවසට දුකෙන් නිදහස් වෙනවා.
1: කොතරම් අපූර්වද? ධර්මය කියන්නේ එයයි. ඒ නිසා අපිට හිතන්නේ ශාක්‍යාවලෝකනය අහන අයගේ දැස්වල මෙතෙක් කල් තිබුණු ඒ අඳුරු පටලය ටික ටික ඉරා දමා ඔබට සැබෑ ආලෝකයේ දකින්නට හොඳ අවස්ථාවක්. මොකද බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ සැබෑ ආලෝකයට එන්න තමයි.
0: ඔව්.
1: හැබැයි ඔවුන් නොදැනීම අඳුරට යන අවස්ථාව තිබෙනවා. ඔවුන් බොහෝ වෙලාවට අඳුරු සේයාවන් හඳුනාගන්නේ නැහැ.
0: ඔව්.
1: ඒ නිසාම තමන්ගේ ජීවිතේ විනාශ මුඛයට ගෙන යනවා. දැන් මේ ජීවිතයත් එක්ක පොඩ්ඩක් බද්ධ කරාට පස්සේ ස්වාමීන් වහන්ස, දැන් බොහෝ දෙනෙක් සිතන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා මේ කාරණා ටික බලනකොට මේ සාමාන්‍ය ලෝකයාට මේක කොහොමද ගලපා ගන්න කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී අපි එහෙනම් මේ අපිට සතුට ආශ්වාදය විඳින්නට බැරුව, කියන්නේ ඒක අතහැරලා සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට ප්‍රවේශ වෙන්න ඕන. අපේ ගිහි ජීවිතේ සම්පූර්ණයෙන්ම කන පිට හරවන්නට ඕන. එතකොට අපිට එතන ඒ ගිහි ජීවිතේ ගත කරපු ආශ්වාදයේ සතුට නැති වෙන්නට පුළුවන්. එහෙම කියලා එතනදී ප්‍රශ්නෙකට තියෙන ස්වාමීන් සමහරු එතනින් හැරෙන්න බයයි. ඇත්තටම අපි හැරෙන්න බය වෙන්නේ.
0: ඔව්, ඒක තමයි ඉතින් සංසාරේ පුරාම තිබුණු අවිද්‍යාව. අනමතග්ගයම් බෙක්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසාරතං ඒවං දීඝරත්තං ඕ බෙක්කවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං කටසි වඩ්ඩිතා. ඒ කියන්නේ මහණ මේ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ නැහැ, අග්ග කෙලවරක් පේන්නේ නැහැ. මුලාග පේන්නේ. එතකොට එබඳු සංසාරයක මේ ලෝක සත්‍යයා මේ ධාවනය කරලා තියෙන දුවගෙන ඇවිල්ලා තියෙන අවිද්‍යාවෙන් නැත්තම් අනවබෝධයෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා එහෙම ආපු දීර්ඝ ගමන පුරා බොහෝ කාලයක් මේ සත්වයෝ මහා දුකකටයි මුහුණ දුන්නේ. දීර්ඝ රාත්‍රීන් පුරා, දීර්ඝ රාත්‍රීන් කියන්නේ නිරේ රාත්‍රිය දිගයි, අපාය රාත්‍රීන් දිගයි. එතකොට මේ දීර්ඝ රාත්‍රීන් පුරා පවා දුක්ඛම් පච්චුන භූතං, තියුණු දුක්මයි විඳලා තියෙන්නේ. තිබ්බම් පච්චුන භූතං, ඊටාම දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම ව්‍යාසනම් පච්චුන භූතං, ව්‍යසන වලට මුහුණ දීලා තියෙන්නේ. එහෙම ආපු ගමනක අවසානි කරපු එකම හපංකම, එකම කටයුත්ත තමයි කටසෝ අඩිතයි කියන්නේ මේ සෝහොන් බිම තර කිරීම. දැන් අපි මේ ජීවිතේ කොච්චර කාලයක් ගත කරනවද වරුණ මහත්? දැන් අපි මේ සංසාර ගමනේ පළමු වතාවට ඉපදිලා මිය යනවාද? ජායති මියති පුනප්පුනා. එතකොට දැන් ඔය ආශ්වාදයේ ගැන කතා කරලා ධර්මයෙන් බැහැර වෙන අය අද පමණක් නෙවෙයි, මේ සංසාරේ දීර්ඝ කාලයක ඉඳලා අඥානකම කරනවා. ඒ නිසා තමයි අදටත් මේ ජරා මරණ සහිත දුක්ඛ ස්කන්ධයක උරුමකාරයෙක් වෙලා දුක් විඳවමින් ඉන්නේ. ඉතින් අපි දන්නවා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපිට කැපකිරීමක් නැත්තම් ඒ දේ ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනේ සදාතනික සැනසීම, සදාතනික නිවන ළඟා කරගන්න නම් කෙනෙක්ට සිද්ධ වෙනවා ආශ්වාදේ කැප කරන්න. මොකද ආශ්වාදේ හේතුවෙන්ම තමයි රාග දේශ මොහ පවතින්නේ. අපි දන්නවා නිවන අර්ථකථනය කරන ආකාරය. කුමක්ද නිවන? රාගක්කව නිබ්බාණං, දෝසක්කව නිබ්බාණං, මෝහක්කව නිබ්බාණං. එතකොට රාගය ක්ෂයවීම නිවනයි, ද්වේෂය ක්ෂයවීම නිවනයි, මෝහය ක්ෂයවීම නිවනයි. එහෙනම් නිවන කියන්නේ රාගයේ දේශයේ මෝහයේ අවසන් වීම.
1: එහෙමයි.
0: එතකොට වරුණ මහතා, ඒ රාගයේ දේශයේ මෝහයේ අවසන් කරන්න පුළුවන්ද? තවදුරටත් මේ කාමී ආශාදී සැපයි කියන මානසිකත්වයේ තියෙන කෙනාට බැහැ නේද? එහෙනම් ඉස්සෙල්ලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ අන්න ඒ සඳහා. ඒ කියන්නේ යමෙක්ට තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් තමයි ඔහුට වැටහෙන්නේ මේ කාමී ආශාදී දුකයි කියන්නේ කෙබඳු අර්ථයකින්ද. ප්‍රඥාවෙන් වැටහෙන්නේ මේ ධර්මයේ ප්‍රඥාවෙන් දකින්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දැක්ක දවසට ඒ ආරි ශ්‍රාවකයා ඒ කාමෙන් අත මිදෙන්න දෙපාරක් කල්පනා කරන්නේ.
1: ඒ කියන්නේ හිත ගැටෙන්නේ නැහැ එතන.
0: කිසිම ගැටලුවක් නෙවෙයි. එහෙනම් අර ඉස්සෙල්ලත් මම පැහැදිලි කරේ ඒකයි. ලෝකයා යමකට සැපයි කියයිද ආරි උත්තමයේ ඒ දෙයට තමයි දුක කියන්නේ. එහෙනම් දුක්ඛාරි සත්‍ය අවබෝධෙනකොට අවබෝධ වෙන්නේ මොකද්ද? මේ කාමයේ පසුපස හඹා යෑමෙන් තමයි ඔබතුමාර කිව්ව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ මහා දුක්ඛස්කන්ධයම හටගන්නේ අන්න අර කාමයේ පසුපස, ආශාදයේ පසුපස හඹා යන සත්‍යයට. එහෙනම් යන්න දුක. දැන් අපි ආශාදයට කැමති, හැබැයි ආශාදේ නිසා උපදින දුක්ඛස්කන්ධයට කැමති නෑ. දැන් අපි උදාහරණයක් ගත්තොත්, දැන් කෙනෙක් උපදින්න ආසයි නේද? මිය යන්න ආසයිද? මිය යන්න බයයි.
1: බයයි.
0: ඒ කියන්නේ උපදින්න ආසයි, මිය යන්න බයයි. ආසයි බයයි. ඒ බෝට්ටුවේ නම. ඒක නිසා එහෙනම් මිය යන්න බය නම් එහෙනම් එයා ආශාදයට බය වෙන්න ඕනේ. එහෙනම් ආශාදයට බය වෙච්ච දවසට එයා ආශාදයේ දුරලනවා. එදාට අර මරණය කියන භයත් සදහටම අවසන් වෙනවා. ඒ නිසා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං එදාට සදාතනික නිර්භය භාවයේ නම් වූ අමරණීය නිවනටපත් වෙන.
1: ඔබට හිතට සැනසුමක් දැනෙනවා ඇති ශාක්‍ය අවලෝකනය හගෙන ඉන්න මේ මොහොතේ. ඇත්තටම මට මේ වැඩසටහන මේ හිමිදිරි උදෑසන අභයගිරි පරිශ්‍රයේ ඉඳලා සිදු කරනකොට දැනුනේ බලන්න මේ සත්තුන්ගේ කෑ ගැහිලි ඇහෙනවා. මම දැක්ක මේ වැඩසටහන කරන අතර ස්වාමීන් වහන්ස මේ ඇත් පොකුණ අසලන ඉන්නේ. ඇත් පොකුණේ ඈත කොනක මේ මම හිතන්නේ කුරුල්ල වර්ගය, මම හිතන්නේ කොකටුව වගේ පොඩි දිය කාව වගේ කුරුල්ල රංචුවක් හිටියා. එතෙන්ට දැන් මේ කබරයෙක්ද තලගොයෙක්ද මන්ද ඈතට පේන්නේ හරියට. එහෙම ලං වෙනකොට කෑ ගහන්න ගත්තේ බය සතුන්ගේ. ඉතින් මේ නිරය අපි කියන හරි සුන්දරත්වයෙන් වර්ණනා කළාට හරි භයානක.
0: හරි භයානක
1: මේ නිරය අපේ ඇස් ඉදිරිපිටත් පියාගෙන සමහර දර්ශන පිට මේ සසරේ ආදීනව හඳුනා ගන්න බැරුව අපිත් ඔතෙන්ට වැටෙන තැනකටපත් වෙන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ තණ්හාව මඩින්නට, රාග ద్వේෂ මෝහ මේ නිවන අරමුණු කරලා නැති කළ යුතු ධර්මයන් අතහරින්නට අපි හරි බයක් දක්.
0: ඒකට ඔව් ඒකට හේතුව හරියට ධර්මයේ ශ්‍රවණිය
1: නොවීම.
0: ඒක තමයි ප්‍රධානම හේතුව. දැන් ඔබතුමා හොඳ උදාහරණයක් කිව්වේ ඒ සතුන්ගේ බය ගැන.
1: ඔව්.
0: දැන් ඕක වුණත් මේ පැමිණෙන සංචාරකයෙක් දකින්න පුළුවන් හරි විනෝද අවස්ථාවක් හැටියට.
1: ඒ
0: කියන්නේ අර දැන් සතා මර බයෙන් කෑ ගහනික වුණත් තව කෙනෙක්ට ඇහෙන්න පුළුවන් ගීතයක් වගේ.
1: ඔව්.
0: නමුත් ඒ සතා තමයි දන්නේ කී තියෙන
1: භයානකම.
0: ඉතින් අපි මේ ඇත්තටම හොඳට ඇසරලා බැලුවොත් මේ ලෝකේ දිහා බැලුවොත් අපට පේන්නේම බොහෝ ලෝ සතුන් අප්‍රමාණ දුකකින් පසුවන ආකාරය. මහා දාහයකින් පෙළෙන ආකාරය. බලන්න මේ සතුන් කවදා මේ දුකෙන් ගැලවෙන්නද කියලා. තව අනන්ත කාලයක් මේ විදිහටම ඒ අය ඔය මරණ බයෙන් තැතිගෙන ජීවත් වෙනවා. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන මොනතරම් භාග්යක්ද? අපට ලැබිලා තියෙන සියලු දුක සදහටම නිවා කරන්න.
1: ඒතකොට
0: මේ සියලු දුක සදහටම නිවා කිරීම කියන කාරණාවේදී අපට හරස් වෙන්නේ මෙහෙනම් අර ආශ්වාදයේ කියන ධර්මයේ. ආශ්වාදයේ කාමී. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ කාමයේ තමයි අපට අනන්ත කාලෙක ඉඳලා මේ සංසාර දුක උරුම කරලා දීපු හේතුව. එහෙනම් ඒ කාමයේ දුරු කළොත් ඔබතුමා කිව්ව විදිහට තණ්හාව ෂය කළොත් තණ්හක්කෝ නිබ්බාන. එදාට නිවනටපත් වෙනවා. එහෙනම් අපි සොයන්න ඕන తాවකාලික සතුට නොවේයි සදාතනික සතුට. ඒ නිසා මේ ධර්මයේ අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්ත මිනිසුන්ට විතරයි.
1: ප්‍රඥාවන්ත මිනිහෙක් වෙන්න ඔබ කැමතිද? මම හිතන්නේ ඒක ලෙහෙසි පහසු කටයුත්තකුත් නෙමෙයි. හැබැයි මනුෂ්‍යත්වයක් ලැබිලා අපි අතහැරිය යුතු දෙයක්ුත් නෙමෙයි නේද ස්වාමී?
0: ඔව්. දැන් ලංකාව වගේ රටක් ගත්තොත් එහෙම දැන් මේ කතාව වෙන රටවල් වලට එච්චර අදාළ වෙන්නේ
1: නැහැ.
0: හැබැයි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ උපදින්නෙම මහා පිං ඇති ප්‍රඥාවන්ත මිනිස්සු.
1: මට ওই කාරණාවට තව කාරණා ටිකක් එකතු කරන්න හිතෙනවා අපි ස්වාමීනි. දැන් අපි ධර්මයේ කතා කරනකොටත් බොහෝ වෙලාවට කියන දෙයක් තමයි මනුස්ස උපතක් ලැබීම, කියන්නේ දේශනාවට අනුව මනුස්ස උපතක් ලැබීම මහා දුර්ලභ අවස්ථාවක්. එතකොට සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිම, බුදු කෙනෙකු පහළ වීම ඒවා හරි දුර්ලභ දේවල්
0: කියලා.
1: එතකොට ඒ අපිට ඒ දුර්ලභයි කියන්නේ අතිශයින්ම දුර්ලභ දේවල්නේ. කන කැස්බෑවෙක් වියසුදුරෙන් අහස් දකින්නවා වගේ කියන කාරණය ඕනෑ තරම් ඔබ වහන්සේලා උදාහරණ වශයෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ ඉච්ඡර දුර්ලභ දෙයක් අපිට දැනෙලා නැහැ. ගොඩක් පිරිසකට දැනෙලා
0: නැහැ.
1: ඒ දුර්ලභත්වය හඳුනාගත්තොත් අපිට ওই නිවන පිළිබඳව තිබෙන සැක සංකා දුරු කරගෙන ඒ පිළිබඳ තිබෙන සතුට ඇති කරගෙන ආශාදීර ලං, ඒ කියන්නේ නිවනේ ආශාදීර ලං වෙන්නට හැකියාවක් තියෙනවා.
0: ඔව්. දැන් හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහෙම ගමු. දැන් ඔබතුමා කිව්ව කාරණා ටික ගාථාවක සඳහන් වෙනවා මෙහෙම. දුර්ලභංච manussත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. ඒ කියන්නේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ළඟාවීම දුර්ලභයි. ඊළඟට බුද්ධෝත්පාද කාලයේ මිනිසෙක් වෙලා උපදින එක දුර්ලභයි. ඒ වගේම ඒ කාරණා දෙක තිබුණත් බණහල ධර්මාබෝධය ලබන සුදුසු ප්‍රඥාවක් ඇති මිනිසෙක් වෙලා කර්මයෙන් යෙදෙන ආවරණ යෙදෙන්නේ නැතුව තව ධර්මයට බාධා තියෙනවා නොඑකාකාර බාධා. ඒ බාධා යෙදෙන්නේ නැතුව ඒ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ ඉපදිලා බණහඬ සුදුසු පරිසරයක ජීවත් වෙන එක දුර්ලභයි. ඒ සියල්ලම තිබුණත් වැඩක් නැහැ. ශ්‍රේෂ්ඨ නිර්මල චතුරාර්ය සත්‍ය ධර්මයේ පරම දුර්ලභයි. එහෙනම් අන්නේ කාරණා ටික ඔක්කොම ගැලපෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමා අහලා ඇති පංචමහා විලෝකණේ. ඒ කියන්නේ මහ බෝසතාණන් වහන්සේ උපදින්නට පෙර කල්පනා කරලා බලනවා කාරණා පහක් ගැන. කාලය, දීපේ, දේශේ, කුලය, මව.
1: දැන්
0: අපි හිතන් ඉන්නේ මහ බෝසතාණන් වහන්සේට විතරයි ওই පහ අදාළ කියලා. අපටත් අදාළයි. අපිත් නිවන් දකින්න නම් ඔය කියන කාලය, දීපේ, දේශේ, කුලය, මව කියන පහම සකස් වෙන්න ඕන. එතකොට කාලය කියන්නේ බුද්ධෝත්පාද කාලය. එතකොට දීපය කියලා කියන්නේ ජම්බුද්වීපය, පෘථුවේ දක්ෂිණාර්ධ කලාපය. දේශය කියලා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙන මධ්‍ය දේශය. කියන්නේ භාගතුන් වහන්සේ ජීවමාන කාලය තුළ උන්වහන්සේ වැඩම කරමින් ඒ ධර්මයේ පතුරවන කලාපය. ඊළඟට කුලය කියලා කියන්නේ ඒ ධර්මයේ උපතින්ම පිළිගන්නා වූ මනුෂ්‍ය කුලයක උපත්ය ලබන වාසනාව හිමිවීම.
1: ඒ
0: කියන්නේ සිංහල බෞද්ධ කියන්නේ එහෙම කුලයක්. මව කියලා කියන්නේ එතකොට අන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කුලේ තමන්ට අවශ්‍ය කරන ධර්මය අවබෝධ කරගන්න ප්‍රධානම මෙවලම වින භාෂාව ලබා දෙන උත්තමාවිය.
1: එතකොට
0: අම්මා තමයි අපිට මව් බස
1: දෙන්නේ.
0: අම්මාගේ බස තමයි අපි කතා කරන්නේ මව් බස.
1: එතකොට
0: මව් බස ප්‍රධාන වෙනවා මෙතනදී. මොකද බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ සංනිවේදනයක්. දැන් ඔබතුමාලත් මේ මාධ්‍ය ඔස්සේ සිදු කරන්නේ සංනිවේදනයක්
1: නේ.
0: එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සංනිවේදකයා.
1: එතකොට
0: බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි සංදේශය. එතකොට උන්වහන්සේගේ ඒ මුඛ භාෂිතේ, ශ්‍රී මුඛ භාෂිතේ තමයි මාධ්‍ය. එතකොට ශ්‍රාවකයා තමයි ග්‍රාහකයා වෙන්නේ. එතකොට මෙතන ඊටාම ශ්‍රේෂ්ඨ සංවේදනය තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහිදී භාෂාව කියන එක එහෙනම් ලොකු මාධ්‍යයක් නේ.
1: ඔව්.
0: එතකොට භාෂාව හරහා තමයි අපිට අවශ්‍ය අර්ථය ළඟා වෙන්නේ. එතකොට එහෙනම් කාලේ දීපේ දේශේ කුලේ මව කියන පහම ගැලපුණොත් තමයි කෙනෙක්ට වනහඬ ලැබෙන්නේ. ඉතින් එතකොට ඔබතුමා ඇහුවා ඒ පහම ගැලපිලා ඒ හේතු ඔක්කොම සකස් වෙලා පරම දුර්ලභ සද්ධර්මයේ ලැබිලා තියෙනවා. ඒ මිනිසුන්ට ඒක වටිනාකමක් දැනෙන්නේ නැති කියලා නේද?
1: එහෙමයි.
0: හොඳයි. දැන් මෙහෙම හිතමු වරුණ මහතා, වතුර කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නේ.
1: ඔව්.
0: වතුර වල තියෙන වටිනාකම කොච්චරද?
1: ඒක අපි වචන වලින් කියන්න බෑ.
0: එතකොට දැන් මෙහෙම හිතන්නකෝ, යම්කිසි රටක් තියෙනවා හැමතැනම ගංගා ඇළදොල වෙල් පොකුණු තියෙනවා. ඒ මිනිස්යන්ට ඒ වතුරවල දුර්ලභ වටිනාකමක් දැනෙයිද?
1: එහෙම ලොකුවට දැනෙන්නේ නැති වෙනවා.
0: දැනෙන්නේ නැහැ. කලහාරි කියලා කාන්තාරයක් තියෙනවා මහා බිහිසුණු. ඒ කාන්තාරේ ඉන්න මිනිසුන්ට එක වතුර බින්දුවක් හොයාගන්න සතපුම් ගණන් පයින් ඇවිදින්න වෙනවා. ඒ මිනිසුන්ට ජලයේ තියෙන වටිනාකම මොන වගේ?
1: අතිශයින්ම වටිනාකමක්.
0: එහෙනම් අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි පින් මහිමේ වැඩි නිසාම ශ්‍රී ලංකාව කියන මේ බෞද්ධ රටේ ඉපදෙලා තියෙනවා. ඉපදුනේම බෞද්ධ කුලයක බඩේ ඉන්නකොට, ඒ කියන්නේ මවගේ කුසේ ඉන්න කාලේ ඉඳලම
1: එහෙමයි
0: ඇහුනේ පිරිත්. ඒ කියන්නේ අපිට උපතේ ඉඳලම තථාගතයන් වහන්සේගේ ධර්මය මේක ආකාරයෙන් ලැබිලා තියෙන නිසා සුලභ භාවයේ වැඩි නිසා වටිනාකම අඩුයි. දැන් මැණික්ුණත් හැමතැනම පේන්න තියෙනන් ඒකේ වටිනාකම අඩුයිනේ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ පින වැඩි නිසා හැම අවස්ථාවකම ධර්මයේ මුණ ගැහෙනවා. උපතේ සිට මරණය දක්වාම ධර්මයේ මුණ ගැහෙනවා. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට, බෞද්ධයන්ට අමා මෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වටිනාකම අඩු වෙලා තියෙනවා. හැබැයි ඔබතුමා කිව්වා වගේ ඒක අඩු වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ තියෙන ඥානී අඩු ලුහුඩුකම් අත්මත.
1: හැබැයි
0: මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්ත මිනිසයා, බුද්ධිමත් මිනිසයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන කිසිවක් වටිනා කිසිවක් ලෝකේ නැත කියලා. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සත්‍යන සුවත්ති හෝතෝ කියලා සත්‍යක්‍රියා කළාම සක්වල ධාතුව පුරා ඒ ශක්තිය පැතිරිලා යන මහා සත්‍යක්‍රියාවක් වෙනවා. සක්වල පවා කම්පා කරන්න පුළුවන් බලයක් එහි තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා සමාන වටින කිසිම වස්තුවක් මේ විශ්වේ නැහැ. ඒ කියන්නේ යමෙක්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙනවා නම් වරුණ මහතා, ඔහු මේ විශ්වයේ මහා භාග්‍යවන්තේ. ඒ බව දැනගත්තොත් එදාට ඔහු දුකෙන් අත මිදිනවා.
1: ඉතින් මේ දුකෙන් අත මිදෙන්නට ඔබට එකම පිළිසරණට තිබෙන්නේ ධර්මයේ පමණයි. ඒ නිසා ධර්මයට ලං වෙනට ප්‍රිය අය අපි දන්නවා net අහනවා, නේත්‍රාලෝක YouTube නාලිකාව බලනවා. ඒ ඔස්සේ ජීවිතේ ධර්මයට තිබෙන සම්බදතාවය වැඩි කරගන්නවා. ඒ තුල සැනහෙන්නට පුළුවන් එක විශ්වාස කරන්න, තරයේ විශ්වාස කරන්න. විශ්වාසය තමයි පරම ඥාතියා කියලා හඳුන්වන්නේ නේද අපේ ස්වාමීන් වහන්සේ. එතකොට පරම ඥාතියා බවට ධර්මයේ පත් කරගත හැකි.
0: ඔව්. ඒ කියන්නේ ධර්මය අවබෝධ වීමෙන් තමන් සිතකය වචනය සංවර වෙන පුද්ගලයෙක් බවට පත්
1: වෙනවා.
0: එතකොට සිතකය වචනය සංවර වෙන්න තමන්ගේ කුසල බලය වර්ධනය වෙනවා. එතකොට කුසලයේ වැඩෙනකොට අන්න තමන්ට තමන් ගැන විශ්වාසය ඇති වෙනවා. දැන් වරුණ මහතා, මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම.
1: එහෙනම්
0: තමන්ට තමන්ව විශ්වාස කළ හැකි පුද්ගලයෙක් බවට පත් වෙච්ච දවසට ඥාතියා තමන් තුළින්ම මුණ ගැහෙනවා. ඒකට තමයි විශ්වාසා පරමා ඥාතිය කියලා කියන්නේ.
1: එහෙමයි ස්වාමිනාස. හොඳයි, මං හිතන්නේ මේ හෝරාවකට ආසන්න කාලය තුළ, ශාක්‍යාවලෝකනය තුළ ඔබට ධර්මය තමයි ඒ වටිනාම දේ කියන හැඟෙන අනුශාසනාවක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුනේ. මං හිතන්නේ ඊළඟ සාකච්ඡාව තවත් ප්‍රතිඵලදායක බවට පත්. ඒ නිසා ඔබ නැවත නැවත අහන්නට ඕන මේ ධර්මය. නේත්‍රාලෝක YouTube නාලිකාවේ තිබෙනවා, බලන්න පුළුවන් ඔබට. අපි ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට ඇවිල්ලා හැම සෙනසුරාදාවකම උදෑසන 8ට ශාක්‍යාවලෝකනය තුළ මේ කටුකැලියාව ශ්‍රී අරණ විහාරයේ වැඩහිඳින අපේ අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ මහා පරිශ්‍රමයකින් ධර්මයට ලං වෙලා තමන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගොස් හඳුනාගෙන අවබෝධ කරගත්තු ධර්මය අපිට කියලා දෙනවා, අනුශාසනා කරනවා. ඒ අනුශාසනාව සැබවින්ම ජීවිතේ වෙනසකට ලක් කරන අනුශාසනාවක් බව මා තරයේ විශ්වාස කරනවා, පෞද්ගලිකවත් විශ්වාස කරනවා. ඒ නිසා මගේ දයාබර අසන්නන්ට, ඒ අතර දයාබර අම්මලා තාත්තලා ඉන්නවා, ජීවිතේ සැඳෑ භාගයට ඇවිල්ලා කොයි මොහොතක හෝ මරණය උරුම වේවි කියන තැන ඉඳලා ධර්මයට ලොකු කැමැත්තකින් නැඹුරු වෙලා ඉන්න. ඉතින් මේ අයට ඒ සැබෑම සැනසීම ධර්මය ඔස්සේ ලැබෙන්නේ. එපමණක් නොවේ, අපේ තරුණ දුවා පුතා ඉන්නවා මේ ජීවිතයේ බොහෝ වැරදෙන තැන් ඔස්සේ ජීවිතය විනාශමුඛයට පත් කරගත්. එහෙම නැතිනම් ඒ වැරදුණු තැන් නිසා තවමත් පීඩා විඳින. ඒ හැම දිනාටම මම හිතන්නේ හොඳම අවස්ථාවක් තමයි මේ ධර්මය අහන්නේ. ඔබට අර පෙර නොඇසූ වටිනාම දේ තමයි උන්වහන්සේ ලං කරන්නේ. ඒ ධර්මය ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න ඔබ හිතේ පැහැදීම ඇතිවේ. අපි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ කරන මේ උදාරතර කාර්යය බොහෝ දිනාගේ ජීවිත එකලු කරන අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා සැබවින්ම මේ ශාක්‍යාවලෝකණේ වටා එකතු වෙලා ඉන්න පිරිස දිනෙන් දින වැඩි වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. අපි තාම මේ වැඩසටහන් පහයි කරලා තිබෙන්නේ. මේ වැඩසටහන් පහ තුල අපි දැක්ක දේ තමයි දිනෙන් දින බොහෝ දිනාගේ හිත සුව පිණිස ලංකරන මේ ධර්මයේ වැරඳ ගන්නට ඕන් තුල තියෙන කැමැත්. ඒ කැමැත්ත වීරියක් බවට පත් කරගත යුතුයි නේද ස්වාමීන් වහන්සේ?
0: ඔව්, ඇත්තටම net fm කියලා කියන්නේ මිනිසයන්ට net, එහෙම නැත්නම් ආලෝකය ළඟා කර දෙන නාලිකාව. අපි සාමාන්‍යයෙන් දරුවන්ගේ නුවණ පාදනවට කියන්නේ net පාදනවා කියලා. එහෙනම් net විවෘත වුණාම තමයි ඇත්ත දකින්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි net පෑදෙන්නේ. ඒ කියන්නේ ආලෝකයේ උදා වෙන්නේ. අවසානයේ ආලෝක උදපාදි කියලා විශ්ව ආලෝකය පහළ වෙනවා තමන් උත්තරීතර යථාර්ථ අවබෝධය පූර්ණී කර ගැනීම තුල.
1: එහෙමයි.
0: ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ඉන්න පින්වතුන් ඔබතුමා කිව්වා වගේ බෞද්ධ පින්වතුන් කියලා කියන්නේ පෙර සංසාරේ කල්ප ගානක් පාරමිතා පුරාගෙන ඉන්න පිරිසක්. ඉතින් අදයේ ඉඳලා නෙමෙයි මේ ධර්මයේ හොයන්නේ, කල්ප ගානක ඉඳලා. හරි ධර්මයේ නොඇසීම තමයි ඔවුන් මුලාවටපත් වෙන්න හේතුව. නිසා අපි මූලාරම්භ ඉඳලම පැහැදිලි කරලා දුන්නා තථාගතයන් වහන්සේගේ ධර්මයේ කොහොමද අපි වෙන් කරලා හරියට අඳුන ගන්න. ඒ අඳුනා ගැනීමේදී තමයි අපිට මේ සූත්‍රය කියන කාරණාව වැදගත් වෙන්නේ. අපි මේ සියලු ධර්ම කොටස් දේශනා කරන්නේ ඒ සූත්‍රයට පදනම් වෙලයි. ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය.
1: එහෙමයි.
0: එතකොට අපි නොමග යන්නේ. අපි දේශනා කරන හැම දහම් කාරණාවක්ම චතුරාර්ය සත්‍යයට බහා බලන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. ඉතින් ඒක නිසා මේ තමන්ගේ ජීවිතයේ ආලෝකයට පත් කරගන්න මහා වාසනාවන්ත අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ net fm ශ්‍රවණය කරන සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් පින්වතුන් පින්වතියන් සෑම දෙනාම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුන් පින්වතියන් මේ ධර්මයට අප්‍රමාදව කන් දෙන්න වරුණ මහතා කිව්වා වගේ නැවත නැවත කන් දෙන්න ආසේවිතාය භාවිතාය බහුලීකතාය. එතකොට ඔබට ධර්මාභෝධය ළඟා කරගන්න හේතු උදා වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් සතර සෝතාපට්ටි අංග දේශනා කරනවා. තප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්තියා ඉමේකෝ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සච්චික්‍රියාවේ සංවත්තාන්ති. කියන්නේ සෝවාන් ඵලයේ උදෙසා කුමන ධර්ම හතරක් බහුලව භාවිත විය යුතුද? එක තමයි සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනය කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකේ ඇසුරු කරන්න ඕනේ.
1: එහෙමයි.
0: දෙක සද්ධම්ම සවණං. ඒ ශ්‍රාවකයාගෙන් තුන් බුදුබණ හඬ ඕන. තුන යෝනිසෝ මානසිකාරෝ. ඒ අහපු ධර්මය නිරන්තරයෙන් ප්‍රඥාවෙන් නුවණින් මෙනෙහි කරන්න ඕන. ධම්මානුධම්ම පටිපත්තිය. එසේ නුවණින් ප්‍රඥාවෙන් මෙනෙහි කරන ධර්මයට අනුකූලව ජීවත් වෙන්න පිළිපදින්න දක්ෂ වෙන්න ඕන.
1: එහෙමයි.
0: මෙන්න මේ කියන දහම් කාරණා හතර ප්‍රකට වෙච්ච දවසට ප්‍රබල වෙච්ච දවසට ඒ පුද්ගලයා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා භාගතුන් වහන්සේ සාහිතිකයක් අපට ලබා දෙනවා. ඒ නිසා මේ පින්වතුන්ට ඒ අමරණීය නිවන අත ළඟම පවතිනවා. ඔබ ප්‍රඥාවෙන් ඒ දිහා දැකීමයි අවශ්‍ය වෙන්නේ.
1: ප්‍රඥාවෙන් ඒ දිහා දකින්නට තමයි ශාක්‍යාවලෝකණය තිබෙන්නේ. අපිට අද වැඩසටහන නිම කරන්න කාලය ලැබිලා තිබෙන්නේ. වැඩසටහන නිමා කරන වෙලාවේ නැවතම ඔබට මතක් කරනවා නේත් රේඩියෝ වහගෙන ඉන්න හැමෝටම නේත්‍රාලෝක YouTube නාලිකාවට මේ වැඩසටහන නිමවසෙන් ඔබ යන්න ගිහිල්ලා ශාක්‍යාවලෝකනේ නැවත අහන්න. භාවිතා බහුලීකතා කියලා අපි ස්වාමීන් වහන්සේ කියවන සෝතාපට්ටි අංග දියුණු කරන කෙනත් හත් ධර්මයේ ශ්‍රවණය කරනවා. මේක තමයි සත්පුරුෂ ආශ්‍රය. තිනේ ආශ්‍රය ලැබිලා තිබෙන ඔබට නැවත නැවත යෝනිසෝ මනසිකාරය කරන්නට නැවත නැවත බණ ඇහිම හරි වැදගත්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට ඉලා නැවත නැවත මේ වැඩසටහන අහන්න. අද ශාක්‍යාවලෝකනය නිම කරන වෙලාවේ සිහිපත් කරන්නට ඕන අද මේ ශාක්‍යාවලෝකනයේ වැඩසටහනේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි අපේ සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මිය සහ චතුරි ප්‍රනාන්දු මහත්මිය තමයි අද ධර්ම සාකච්ඡාවේ නැත්නම් ශාක්‍යාවලෝකනයේ ධර්ම දායකත්වය දරන්නේ. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු අතර අද දවසේ ඔක්තෝබර් 10 වෙනිදාද අද දවසේ යෙදුණු තමන්ගේ ජන්මදිනය නිමිත්තෙන් සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මියට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල හිමි වාසනාවන්ත ජන්මදිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තමයි ප්‍රධාන අපේක්ෂාව බවට පත් වෙන්නේ. එපමණක් නොවේ එතුමියගේ නමින් මිය පරලෝ සැපත් දයාබර මව්පිය දෙපළවන ශීලා ජයතිලක මෑණියන්ට සහ ක්ලයිව් ජයතිලක පියාණන්ට නුදුරු අත්භවයකදී උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැසිලා සියලු කුසල් පින්දහම් හේතුවෙන් ධර්මාවබෝධය ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාව තිබෙනවා. ඒ වගේම සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මියටත් ගයානාත් ප්‍රනාන්දු මහතාටත් ඒ වගේම වියත් ප්‍රනාන්දු සහ සුරත් ප්‍රනාන්දු කියන පොතුන් දෙදෙනාටත්, චතුරි ප්‍රනාන්දු මහත්මියට සහ දීපාල් ප්‍රනාන්දු මහතාටත් අප්‍රමාදව මේ අමා ධර්මයේ අසා මනවින් අවබෝධ කරගෙන කිසිදු බාධාවකින් තොරව උතුම් නිවන් මඟ වඩා පූර්ණ කර ගැනීමට මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍ය මහිමේ හේතු වේවායි කියන උතුම් ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද ශාක්‍යාවලෝකණයට ඔවුන් දායකත්වය දරන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනා පූර්වක ආශිර්වාදයත් ලං කරමින් ශාක්‍යාවලෝකණය අපි අද අවසර නිමා කරන්නටයි සූදානම් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ.
0: ඔව්, සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුද්ධ වචනයට අනුව උතුම් ධර්ම දානය කියන්නේ අති මහත් වූ ආනිසංස ඇති මහා පින්කමක්. ඉතින් සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස තමයි අද දවසේ මේ පින්කමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ජන්මදිනයේ හේතුවෙන් එතුමියට ආශිරි බලාපොරොත්තු වීම තමයි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ අරමුණු වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් අපේ සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මියට ආශිර්වාදය පළ කරනවා. ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන් ඔබගේ නාමයට සැලසේවා. ඒ වගේම පෞද්ගල සහ සම්බන්ධය නම් සඳහන් කළ සියලුම දෙනාටත් ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන් සැලසේවා. ඒ වගේම සන්ධ්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ජීවිතයේ පවතින සියලු දුක් ගැහැට කදර බාධ කතුරු ආන්තරා සියල්ලක් මුදුරු වෙලා විශේෂයෙන්ම නිර්වාණ මාර්ගය හුරා සිටින සියලු අකුසල විපාක කර්ම විපාක බාධා දුෂ්කරතා සියල්ලක් මුදුරු වෙලා එතුමියට සුඛා පටිපදාවෙන්ම කිප්පා විඥාවෙන්ම අප්‍රමාද උතුම් වූ නිවන් මඟ වඩන්නට පූර්ණී කරගන්නට, ඒ වගේම පවුලේ සෑම සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට, ඒ ධම්ම අවබෝධයේ පූර්ණී කරගෙන මේ භයානක ගොහර කටුක සංසාර දුකෙන් සදහටම අත මිදෙන්නට මේ උතුම් වූ ධර්ම දානීය තුලින් රැස්වන්නා වූ සියලු කුසල් පින්දහම් ඔවුන්ගේ නාමයට අනන්ත වාරයක් හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා අපි මේ මොහොතේ සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා, පින් පමුණුවනවා.
1: සාදු සාදු සාදු. අපි බොහොම සතුටින් අනුමෝදන් වෙමින් ඒ උතුම් ආශිර්වාදීය පුණ්‍ය අනුමෝදනාව ශාක්‍යාවලෝකණය නිවා කරන්නටයි සූදානම් වෙන්නේ. අදත් වටිනා වූ අර්ථවත් වූ ශ්‍රී සද්ධර්මය බොහොම ගෞරවාන්විතව අපේ ජීවිතවලට ලං කරමින් මේ කටුක ඝෝර සංසාරයේ දුක දැකලා භයානක භාවය දැකලින් මිදෙන්නට මාර්ගයේ ධර්මානුකූලව පමණයි තිබෙන්නේ. ඒ ධර්මානුකූල මාර්ගය මෙයයි. එහි ගමන් කරන්නට යයි අපට මගහසර විවර කර දෙන අපේ අතිපූජනීය වන්දනීය කටුවැලියාව ශ්‍රී ආරණ විහාරයේ ගරු විහාරාධිපතින් වහන්ස, අතිපූජනීය වන්දනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කරන්නා වූ මේ උදාරතර කර්තව්‍ය ඔබ වහන්සේට පමණක් නෙවෙයි මුළු මහත් විශ්වයට මහා ශාන්තියක්මයි. ඒ උතුම් ශාන්තියේ පරම නිෂ්ඨා වූ අමා මහ නිවනින් සැනසීම පිණිසම ඔබ වහන්සේට මේ උතුම් සියලු කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා බොහොම සතුටින් ප්‍රාර්ථනා කරනවා, ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට තව දීර්ඝායුෂ භුක්ති විඳින්මින් මේ සසරේ තව බොහෝ දිනාගේ හිතසුව පිණිස ශ්‍රී සද්ධර්මයේම දේශනා කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා බොහොම සතුටින් ප්‍රාර්ථනා කරනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද ශාක්‍යාවලෝකණය නිමා කරනවා, ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කම මේ වැඩසටහන අහන ශ්‍රාවක බොහෝ දිනෙක් දන්නවා මේ වන නෙත් රේඩියෝ මේ වස් කාලේ සිදු කරන පින්කම් මාලාව අතර අපි ලංකාපටුන විහාරස්ථානයේ, ඒ කියන්නේ හේමමාලා දන්ත කුමරු එදා ලක්දීපයට දළදා වහන්සේ වඩමවාගෙන ආඩිය තියපු තැන තමයි ලංකාපටුන විහාරස්ථානේ. ඉතින්ෙහි සදාතුක මන්දිරයේ සහ සංඝවාසයේ වහලේ නිර්මාණය කරන්නට අපිත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කළා. බොහෝ දිනක ඒ සඳහා එකතු වෙමින් සිටිනවා. ඔබට ආරාධනා කරනවා ඒ සඳහා එකතු වෙන්නට. ඔබට පුළුවන් ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ අපේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්නට, ඒ සඳහා ගිණුම අංකය 84 79 43 85, ඒ සඳහා විස්තර දැනගන්න 0677 980 6237, 0677 980 6237 දුරකථන අංකයට කතා කරන්නත් ආරාධනා කරමින් අද ශාක්‍යාවලෝකනය නිමා කරනවා. ලබන සතියේ සුපුරුදු විදියට සෙනසුරාදා උදෑසන 8ට ශාක්‍යාවලෝකනයෙන් හමුවේ අපේක්ෂාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: ශාක්‍ය මුනි සනරාමර බුදු ගුණ කඳ විමසිල්ලේ නැවති හැරි බලන්නට
3: ශාක්‍යව ලෝකනය.
4: FM 95 94.8 Net FM දිවයින පුරා.
5: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
3: කීල්ස් වෙතින් දැන් නැව් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වට්ටක්ක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි. පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි. කීල්ස් නැව් බබයි අඩුම මිලයි.
6: ළඟම පරිසරය ළඟම නෑයා කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
7: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: Net BOC, you are a leader.
10: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
9: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
11: You are a leader.
10: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තම.
12: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
13: නෑ.
12: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
13: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒකේ නා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
14: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: කීල්ස් වෙතින් දැන් නැව් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වට්ටක්ක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි. පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි. කීල්ස් නැව් බබයි අඩුම මිලයි.
15: අද අචාරුවට එක ඩිලිවර් කරන්න පුළුවන්.
16: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
15: පොඩි දෙන්නට හොඳට උගන්නන්න ඕනේනේ.
16: ඔයා ගැනත් හිතන්න ඕනේනේ. ඒකට ඕනි අයඩෙක්ස්. විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
9: Net BOC, you are a leader.
10: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
9: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
11: You are a leader.
10: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තම.
3: කීල්ස් වෙතින් දැන් නැව් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වට්ටක්ක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි. පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි. කීල්ස් නැව් බබයි අඩුම මිලයි.
17: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
18: හඳුන්වා දෙන BOC Flex Tap & Pay. දැන් BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. shopping යද්දි, dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ ෆෝන් එක tap කර pay කරන්න. cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ ෆෝන් එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ Flex.
19: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
20: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: FM 95 94.8 Net FM දිවයින පුරා
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
22: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ?
23: විශ්වාසේ වංගා කීවයි එක සිංගල් සිම්පල් පේ.
22: ටිකට නොදා ටිකට ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න.
24: සුබ දවසක් වේලාව දවසන 9:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමගමම සමීර. ග්‍රෑන්පස් මහවත්ත රේල්පාර ප්‍රදේශයේදී පිස්තෝලාවයක් පතරම් 10ක් පුරවන ලද පතරම් ගැබක් සහ කොකේන් මද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ කොළඹ දිශා අපරාධ කොට්ටාශය නිලධාරීන් කණ්ඩායමක් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිශා අපරාධ කොට්ටාශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අමෙරිකා එක්සත් ජනපදයේ පවතින ඉන්ධන මිල ගණන් පහදහිලීමේ අරමුණෙන් රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අමෙරිකානු සහ ගෝලීය වෙළඳපොළ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ටොන් 103ක් මුදාහැරීමට එකඟතාව පළ කර ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මීට අමතරව ලබන නොවැම්බර් මාසයේදී තවත් ඩීසල් ටොන් 105ක්ද පසුව තවත් ඩීසල් ටොන් මිලියනයක්ද ලබා දීමට නියමිතව තිබෙනවා. මෙලඟ නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha. FM Anuhatarai Dashma Atta. Net FM.
3: Hello, hello. Sati Antaya. Hello, hello. Sati Antaya.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්න පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: Good morning, good morning, good morning. Velaude Naveyai Vinadi Naveyai Net FM. Hello, hello, Satyanthaya. Mama, avila innawa ada hariyata mudena Naveya vithara wenakota. Habai unata wat ekak katha karaddi Naveya 10 vithara unai. Ekata podi hetuwak tiyenawa. Harida? Ada avilla mage jeevithaye harima satutu daayaka dawasak. Maasa gananaka mage tanikama පාලුව ඊට පස්සේ සාංකාව මේ සියල්ල නැති කරන්න අද දවසේදී මාත් එක්ක හරිම අපූර්ව ලස්සන සුන්දර යුවතියක් සම්බන්ධ වෙනවා වැඩසටහනට බොහොම සතුටුයි ගුඩ් මෝර්නින් කවි
1: ගුඩ් මෝර්නින් අසා ගුඩ් මෝර්නින්
0: ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ඔන්න අද ඉඳලා ඔයාලට සින්දු දෙන්න මාත් එක්ක කවි ඉන්නවා
1: අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අසාගේ පාලුව මකන්න කවි ආවද සරසරාද පුරුදු විදිහට සතිය අන්දරේ දස
0: නැහැ මම දැන් කියන්නේ සතියන්තේ මේ පොඩි කචකච අම්මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. හැබැයි කියන්න කලින් ඔයා එක මොකද ඒක කියන්නේ අර ඔප්පු කරා. බොහොම ස්තුතියි.
1: දැන් ඔයාම කිව්වනේ ඉතින් මම අපහින්ද යාගේ පාළුව කාන්සිය නැති වුණා කියලා. ඒ නිසා ඉතින් කචකචේ වුණත් අහන් ඉන්න වෙනවා.
0: ඒ කියන්නේ මෙහෙමයි. හරිද? සමහර දේවල් අපිට තියෙනවා. අමාරුවෙන් වුණත් දරාගෙන ඉන්න ඕන. ඒ දේවල් අමාරුවෙන් දරාගෙන ඉන්නකොට තමයි සුන්දර.
1: කමන්නේ පැය තුනක් වොන්න ඉතින් අමාරුවෙන් දරාගෙන ඉන්නේ නම් මාව
0: නෑ අනේ හරිද අදින්දලොන් දැන් ලස්සන වැඩ ගොඩක් බලා ගන්න පුළුවන් නේද FM hello hello සතියන්තයත් එක්ක handsome කොල්ලෙකුයි ඊට පස්සේ ගෑන් ළමයින්ට මොකක්ද කියන්නේ අනේ
1: කොහොමද කියන්නේ ගෑන් ළමයි ගැන දන්නේ නැත්
0: කොහොම කිව්වත් ඉතින් මට එහෙම වර්ණනා කරන්න තීරින්නේ ඒක මන් දන්නේ පොඩි කාලේ ඉඳලම ප්‍රශ්නයක්ද කියලා කවි මට එහෙම වර්ණනා කරන්න තීරින්නේ ගෑන් ළමයි ලස්සන ගෑන් ළමයි කියලා කියමු හරිද රයිට් ඕකේ කතා කරලා මෙසේජ් කරලා අපි දෙන්නත් එක පොඩ චැට් එකක් දාගෙන මේ පැත්තර වෙලා ඉන්න පුළුවන් ඉතින් ඒ නිසා චුට්ටම් මතක් කරමු අපි පැත්තර කොහොමද ඉන්නේ කියලා
1: ඉතින් පුරුදු විදිහටම අසගි කටහඬ අහපු ඔයාට කවිගේ කටහඬත් අහන්න පුළුවන් 0112553063 නම්බරයකට කෝල් එකක් ගන්න අපිට කරන්න නැතුව ඒ වගේම ඔයාට පුළුවන් WhatsApp මෙසේජ් එකක් දාන්න මේ පැත්තට මතක් කරන නම්බර එක 0112 55 95 95 නම්බරයකට ඒ විතරක් නෙමෙයි අසා ඔන්න ඉතින් අදත් පුරුදු විදිහට Facebook එකේ පැත්තර එන්න පුළුවන් fan page එකේ පැත්තර එන්න පුළුවන් ඇවිල්ලා wall post එකට like කරන්න comment කරන්න වගේම share කරන්නත් ඔන්න ඔයාට පුළුවන්
0: දැන් මෙහෙමයි හරිද අපි wall post එකක් දානවනේ වාගේ මගේ photo එකක් දානවා මට තේරෙන්නේ නැත්තේ ඇයි වාගේ මූණ තාම හරිද අර මෙහෙම වෙන මූණක් තියලා වහලා දෙන්නේ කියලා
1: ඔයාලට හරි පුදුමයි නේ මං ආපේක.
0: ඔව්.
1: එහෙනම් ඉතින් හැමෝටම පුදුම කරන්න තමයි මම ඉන්නේ.
0: මට ආරංචි හැමෝටම පුදුම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා. රයිට් ඕකේ අපි දෙන්නට එහෙනම් වැඩ පටන් ගන්න තියෙන්නේ. මෙහෙමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි වෙනසක් තියෙනවා කවි.
1: ඒ මොකද්ද?
0: මේ ප්‍රෝග්‍රෑම් එක උදේ 9 ඉඳලා කීවෙනකන්ද තියෙන්නේ?
1: දවල් 12 වෙනකන්.
0: තරදී අපි එහෙම කියන්නේ.
1: ඇයි?
0: අපි කියන්නේ බත් කන වෙලාව වෙනකන්.
1: හරි.
0: හරිද? උදේ 9 ඉඳලා බත් කන වෙලාව වෙනකන් කියන බල
1: උදේ 9 ඉඳලා බත් කන වෙලාව වෙනකන් ඔයාට පුළුවන් අපිත් එක්ක එක දිගට එක පෙළට ලස්සන සින්දු ගොඩක් අහන්න.
0: දැන් ඔයා දවල්ට බත් කන්නේ දවල් දෙකට විතර නම් එච්චර වෙලා අපි ඉන්නේ නැහැ. 12 වෙනකන් අහගෙන අසා එක්ක ඉන්නවා කවි. දන්නවනේ ඉතින් මාව මම DJ අසා.
1: මම කවි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස්කෝල් එකක් දෙන්න.
2: උදේනවයයි විනාඩි 20යි දැන්.
3: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
4: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: පළමු දිනුම් බෙදීමේ පාරේදී අතිරික දිනුම් අවස්ථා 3ක් සමගින් NLB iPhone නවතම නොතරෙය.
3: Net BOC you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
6: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රෙතෆම් හැලෝ හැලෝ සතියන්තය. හැලෝ හැලෝ සතියන්තය.

0: ඕ දන්නවද කවී?
1: මොකද?
0: අපි දැන් දැන් උදේ 9යි විනාඩි 26යිනේ. මේක තමයි හොඳම වෙලාව.
1: මොකටද?
0: ඕනම දෙයකට.
1: අනිවාර්යයෙන්.
0: ඒ කියන්නේ දවා හිතන්න ඔයා සෙනසුරාදු උදේ පාන්දර අද නිවාඩු දවසක්. හරිද? මම අද නැගිටින්නේ 11 මාර 12 පහ වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න සෙට් එකට. හරිද? මම කියන්නේ මේක තමයි ඒ සියලුම කම්මැලිකම් නැති කරලා. හරිද? බොහොම ප්‍රබෝධයෙන් නැගිටින්න තියෙන වෙලාවනේ.
1: අනිවාර්යයෙන්ම අර සතියේ දවස් ටික වැඩ කළ සතියන්තේ හොඳට නිදා ගන්නවා කියලා හිතනවට වැඩිය අර පවුලේ අයත් එක්ක, ගෙදර අයත් එක්ක ඉන්න තියෙන දවසනේ. ඉතින් පොඩ්ඩක් උදේම නැගිටලා වත්ත පිටේ චුට්ටක් ඇවිදලා රේඩියෝ එකේ සද්ද චුට්ටක් වැඩි කළා. ඉන්නකොට දැනෙන ෆීලින් එක වෙනස් නේ.
0: මේ උගලේ අම්මගේ නම්බර් එක චුට්ටක් දෙන්න බෑ.
1: ඇයි?
0: දැන් ඔය කියන ලොකු දෝණි ගෙදර ඉන්න දවසට ඔය ටික ඔහොමම කරනවාද කියලා මට පොඩ්ඩක් ඇන්ටි මාව අහගෙන නම් ඉන්නේ. අනේ පොඩ්ඩක් මට කියන්නකෝ මේ කියන විදිහටම කරනවාද කියලා. ඈ?
1: ඒ විදිහට මං කරනවා. ඇයි දැනත් මං එහෙම කියන්නේ ඔස? ඔයාට ගෙදර මතක් වෙනද? අපේ ගෙදර අපේ අම්මා අපි යන සතියේ දවස්වල ඉස්කෝලේ යන කාලේ හැම එක දිගට ගිහිල්ලා දැන් අර සෙනසුරාද නිවාඩු දවසනේ අපේ අම්මා කරන්නේ උදේම අපිව හැරවනවා. එක්ක කොළ කැඳ හදනවා. අර ගෙදර අර වෙනව දවසක් තව සතියන්ති කියන්නේ.
0: සතියන්ති කිය. ඒ අතරම අපේ ගෙදරත් තියෙනවනේ.
1: මඤ්ඤොක්ක තම්බනවා, බත්තල තම්බනවා.
0: ඊට පස්සේ දැන් ඉදා රෑටත් දැන් සමහරවිට සෙනසුරාද ඉරිදා දවස්වල රෑට දැන් වෙනද හදනේවනේ මේ හැද. හරිද? සාමාන්‍යයෙන් දැන් මම ඉරිදා ගෙදර ඉන්න දවසනේ. හරිද? ගෙදර ඉන්න දවස අපේ ගෙදර මොකක්ද ඒක කියන්නේ අර මගුල් ගියක් වගේ තමයි. ඒ කියන්නේ අපේ අම්මා හරි ආසයි ගෙදර කට්ටිය ඔක්කොම ඉන්නවා. උදේට හු වෙන විදිහ වෙනස්. අර කියන වගේ කොළ කැඳ මොන හරි අනිවාර්යෙන් උදේට හදනවම තමයි. හරිද? ඊට පස්සේ දවල්ට වෙනදටු වෙන කරන දේවල් පොඩ්ඩක් වෙනස් කළා. මං ආස දේවල් වලට අපේ අම්මා පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරනවා. රෑට රොටි, ඉන්දියාප්ප ඔය වගේ දේවල් හදනවා. හරිද? දැන් උදේ පාන්දර මේ ටික අහගෙන ඉඳලා මං දන්නවා කවි බඩගින්නක් ආවා. දැන් නැගිටින්න. ඔයි බඩගින්න පිටින්ම නැකිලා රැග්ගාලා මුණකට හොදගෙන රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් වැඩි කරලා තියාගන්න. ඊට පස්සේ උදේට කාලා කරලා පොඩ්ඩක් මං කියන්නේ සතියන්තේවත් ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ඉන්න ඕනනේ.
1: ඔව්. අර අපි හැමෝම එකට හම්බ වෙන දවස ගොඩක් වෙලාට ගෙදර අප්පච්චි නිවාඩු එදාට. එහෙමනේ නේද? ඉතින් අපිට ප්‍රශ්නම නෙවෙයි ජීවිතේ අර අපි හැමෝම එකට ඉන්නවා කියලා දැනෙන දවස්
0: නේද? දැනෙන දවසක් නේ. රයිට්. එතකොට අපිත් එක්ක මේ වෙලාවෙ එකට ඉන්න සෙට් එකක් ඉන්න WhatsApp එකේ. අද ආර තමයි බාර දෙන්නේ WhatsApp එකේ සම්පූර්ණයෙන්ම. අපුලිය ගහලා දෙන්නද? රයිට්. ඕකේ පටන් ගන්න. කවුද ඉන්නේ අපිත් එක්ක?
1: හෙලෝ හෙලෝ සතියන්තේ ඔන්න මමත් ඔයාලා දෙනව අසා කවි ආදරෙන් අහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් ඕනේ. මාෂි යුකුවෙලෙන් තමයි ඔන්න මැසේජ් එකක් දාලා තියෙන්නේ.
0: ආදරේ.
1: ඒ වගේම කළුතරින් චන්දි අසා කියපු හැටියට මං හිතුවා
0: මොකද අසා කියපු හැටියට මම හිතුවා අසා සදාකාලිකව අමාරුවේ වැටුණා කියලා. කසාද වෙන්ද බලන්නේ නේද ඉතින් චන්දි උදේ පාන්දර ජෝක්ස් කරනවානේ.
1: හරි, ඉතින් අපි යන්නේ සුබ දවසක් හෙලෝ හෙලෝ ලස්සන සින්දුවක් දෙන්න. මම දික්වැල්ලේ පත්මා මුණසිංහ අහන් ඉන්නයි හැමෝම එකතු කරගන්න කියලා මහත්තයා සරත් දිසානායක, ඒ වගේම අමන්ද දෝනි, සමිත පුතා, දමයන්ති, ධම්මිකා, නදී, ප්‍රියංගනි, අකලංක, චමිල, චන්ද්‍රාණි ඔයාලටත් බුත් සරණයි කියලා තියෙනවා. බුත් සරණයි, ජය වේවා.
0: අර යාට උඩින් ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා, යාවත් මතක් කරන්න කොටක් ගන්නවා.
1: ලස්සන ගෑන් ළමෙක් නම් හෙලෝ හෙලෝ, ගුඩ් මෝර්නින් අසා බෝයි කවි ගර්ල් දෙන්නටම මම තංගලේ
0: අප්සරා. බලන්න අප්සරා උදේ පාන්දර හාට් එවල තියෙනවා, ඊට පස්සේ රෝසමල් එවල තියෙනවා. මගේ පපුව මෙහෙම පරණ එකක් හදවත ගලවලා කවි කූල් වතුර බෝතලයක දැම්මා මොන වගේද ෆීලින් එකක් තමයි මට එන්නේ.
1: හරි, එහෙනම් මේ හැමෝම එකතු කරගෙන
0: සින්දුවකට යන්න කලින් හරිද වාගෙන් ප්‍රශ්නයක් අහන්න. හරිද? මම අර වාට කිව්වේ අර මේ කියන්නේ මේක ඇවිල්ලා වාට මං කරන පරීක්ෂණයක්. දැන් මගේ වැඩසටහන කරන්න මාත් එක්ක වා එකතු වෙලා ඉන්නකොට පොඩි පරීක්ෂණයක් කරන්න හදන්නේ. ට්‍රැක් අවුට් වගේද කියලා දැනගන්න මේක තමයි කරන්නේ. හරිද? හොඳ මේ කියන්නේ වා හොඳ පියවිසියෙන් ඉන්නවා නම් මේකට හරි උත්තරේ දෙන්න පුළුවන්.
1: හරි.
0: මෙහෙම සිංක් එක තියෙනවා. හරිද? කුස්සිය සිංක් එක තියෙන්නේ. ඒකේ වතුර පුරවලා තියෙනවා. වාට පොඩි හැන්දකුයි, පොඩි කෝප්පෙකුයි, ලොකු ජෝග්ගුකුයි දෙනවා. මේක වතුර ඉක්මනටම අයින් කරන්න කියලා. ඔවා මොකද්ද පාවිච්චි කරන්නේ?
1: පොඩි හැන්ද.
0: මට හරිම සතුටුයි. ඔයා හිතන්නේ ඉතින් මෙන්න මෙහෙම ගෑනු ළමෙක් එක්ක තමයි මට මෙතන ගියාට ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න තියෙන්නේ නේද? මං නිකමට හිතුවා අර නිකන් ලොකු කෝප්පේ හරි කියයි කියලා. අපරාදි කියන්න බෑ, පටන් ගන්නකොටම පොඩි හැන්ද කියලා කිව්වා. ස්තුති ඔයාට.
1: හරි, ඒකට උත්තරේ මම කියන්නම්කෝ ඇයි එහෙම කිව්වේ කියලා.
0: මයික් එක ඕෆ් කරාට පස්සේ අපි එන ඊළඟ පාර කියමු. ඈ
1: හරි.

0: with BOC, you are a leader.
1: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශි මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගැනීමෙන් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
2: You are a leader.
1: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.

ஜாதிகளுக்கு

0: ඔසෝසි පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
2: කව

0: ඔයාට පුළුවන් නම් අර අන්තිමට අපේ මේ උදේයි ඊට පස්සේ මාරියන් ඉන්නේනේ අර ඕ කියලා ඇද්ද විතර නිකන් මාරියන් තප්පර 10ක් කරලා පෙන්නන.
1: අනේ මේ දවස්වල ඔතියා ගියා ගන්න බෑ මට.
0: ඇයි?
1: මම ගොඩාක් අසනීප වෙලා අනිහිටි
0: කගේ. මේ දවස්වල කියන්නේ කවි පොඩ්ඩක් මේ වටපිටාවේ ඔය මේ කැස්ස හැඹිරිසාව ප්‍රශ්න තියෙනවනේ.
1: ඔයා මගේ දිහා බලන් අයියේ කියන්නේ.
0: ඒ කියන්නේ මට දැනෙනවා මේ වෙලාවේ දැන් ඊළඟට මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මං කියන්නේ කමන්නේ අපිට කොහොමුණත් කමන්නේ මං කියන්නේ අහගෙන ඉන්න කට්ටියට මේ දවස්වල පොඩ්ඩක් ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරන්න. එහෙම මෙහෙම අහන කරන කට්ටියට ඇහෙනවා මේ කියන්නේ අපිට ඇහෙනවා මේ අර යටත් කැස්ස මෙයාටත් කැස්ස හැඹිරිසාව පොඩ්ඩක් එහෙම තියෙනවා කියලා නේද? හරි ඕකේ. අපි මේ මතක් කරන්න හදන්නේ දැන් මොන දේ තිබ්බත් අපි සාමාන්‍යයෙන් නිතරම කවි හිතන දෙයක් තමයි FM රේඩියෝ විදිහට රටේ අනාගත දුවා දරුවන් ශක්තිමත් විය යුතුයි.
1: මොකද අනාගත පරපුරනේ.
0: අනිවාර්යෙන්ම.
1: රට බාර ගන්න ඉන්න අනාගත පරපුර අපේ.
0: ඔව්. එතකොට දැන් AI ශක්තිමත් වෙනකොට ආකල්පවලින් දැනුමෙන් කුසලතාවයන්ගෙන් මේ සියල්ලන්ගෙන්ම තමයි ශක්තිමත් වෙන්න ඕනේ. හරි. එතකොට අන්න ඒ නිසා වෙන්න තමයි අපි දන්න දවසේ ඉඳලා FM අහගෙන ඉන්න සානෙත් FM එක අතල් බඳගෙන ඉන්න ශ්‍රාවක ඔබ දන්නවා අපි ඒ වෙනුවෙන් තමයි UR leader වැඩසටහන අරගෙන ආවේ. ලංකාවේ පාසල් වලට ගිහිල්ලා දුවදරුවන් වෙනුවෙන් AIගේ නායකත්ව පුහුණුව වැඩි කරන්න, නායකත්වය වැඩි කරන්න, ආකල්ප සංවර්ධනය කරන්න, නිර්මාණශීලීත්වය වැඩි කරන්න දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු වැඩසටහනක් තමයි UR leader කියලා කියන්නේ. ඉතින් එතකොට UR leader වැඩසටහන ඔන්න දැන් අපි 50 වෙනි UR leader වැඩසටහන net FM රේඩියෝවත් එක්ක BOC බැංකුව ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුවත් එක්ක එක්හාසු වෙලා ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහක දායකත්වයත් එක්ක අපි මේ පාර ඇවිල්ලා තින් කොහෙටද?
1: මාතර කොටපල ජාතික විද්‍යාලයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දෙනි අය පැත්තනේ ලස්සන පැත්තක්, සුන්දර පළාතක් ඉතින්
0: නේද? දක්ෂ දරුපරපුරක් ඉන්න. මොකද මේ අපිට ගියේ දැන් අපේ සුරේෂ් එහෙම කතා කරාට පස්සේ අපි දැන් විටින් විට සම්බන්ධ කරගන්නවනේ කවි මොන වගේද ලැබෙන ප්‍රතිචාර, ඊට පස්සේ ඉන්න දරුවන් මොන වගේ අදහසක්ද දක්වන්නේ, ඊට පස්සේ ගුරුවරු මොනාද කියන්නේ කියලා. හරිම දක්ෂයෝ ටිකක් ඉන්න තැන තියෙනසම මං හිතන්නේ මාතර කොටපල ජාතික පාසල ඊයේ දවසේදී අපි ආරම්භ කරා UR leader වැඩසටහන 50 වෙනි වැඩසටහන ඊයේ අද සහ හෙට කියන දවස් 3 පුරාවට මේ දවැන්ත ක්‍රියාන්විතයේ අපි පාසල් දුව දරුවන් එක්ක මාතර කොටපල ජාතික පාසලේදී පවත්වන්න ලෑස්ති. එතකොට ඊට සමගාමීව සාහිත්‍ය රසවින්දන වැඩසටහන, ඒ වගේම මේ සියල්ලත් එක නායකත්වයෙන් මුහු කරලා ලස්සන වැඩසටහන් ගොඩක් අරගෙන එනකොට සුවිශේෂී කෙනෙක් එක්ක කාසු වෙනවා අපි. තමයි වසන්ත දුග්ගන්නාරාල මෙතුමන්ගේ මහත්මාගේ සංගීතමය වැඩසටහන අපි UR leader වැඩසටහන් සමගාමීවත් අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ සියල්ල කරන්නේ net FM එකත් එක්ක ලංකා බැංකුව ජාතියේ මහා පහන්ට බෙක්හසු වෙලා තමයි මේ වැඩසටහන කරන්නේ. මොකද දන්න දවස් ඉඳලා ජාතියේ මහා පහන්ට ලංකා බැංකුව කියලා කියන්නේ ලංකීය දුවදරුවන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහන ක්‍රියාන්විතයක් ඊට පස්සේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන තැන. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක අත්වල බඳගෙන තමයි මේ වැඩේ යන්නේ.
1: ඔව්. ඉතින් අර සාමාන්‍යයෙන් හිතනකොට අර වෙනස් විදිහක් දෙක වෙන කරන අර සාමාන්‍යයෙන් හිතනවනේ ළමයි මේ වගේ වැඩසටහන කොහොම අත්දැකීමක් වෙයි. දැන් ඊයේ දවසේ මේකට සහභාගි වෙච්ච අය දන්නවා ඇති මේ වෙනකොට මේක වෙනස් විදිහේ වැඩසටහන, අපේ අලුත් සංකල්පයක් එහෙම කියලා ඒ වෙනස අත්විඳිනවා ඇති. ඉතින් මේ හැමදේම රට යනාගතේ වෙනුවෙන්.
0: රයිට්. එතකොට ඔබේ අනාගතය වෙනුවෙන් මම මේ දැන් කියන්න හදන්නේ අපි අන්ද WhatsApp එක පැත්තට පොඩ්ඩක්.
1: හරි.
0: මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න අපිට මැසේජ් කරපු මං දැක්කා. ඒ කියන්නේ කවි ඇවිල්ලා හන්දද මන්දා අද මැසේජස් මෙහෙම බලාගෙන ඉද්දි හෝගාලා එනවා. හරිද? රයිට්. ඔය මැසේජ් ටික ලෝඩ් කරගන්න ගම මම මේ මතක් කරන්න හදන්නේ රුහිලගස්කඩ සලොන් දිනශ්‍රීගේ සෙට් එක අපි වහගෙන ඉන්නවා කවි. මේ වෙලාවේ සංදීපනී, ඊට පස්සේ නුවන්තිකා, ශාමා මේ සෙට් එකම එකතු කරගන්නන්. ඊළඟට කවුද ඉන්නේ?
1: මම පැලැද පාසල අසරින් ලහිර රත්න කියලා තියෙනවා. එයා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පුවසලා නිශාල්, චාමයින්, ජේ සජිත්, එතකොට කාෆීස් මధుර සහ නිරෝධා ගමගේ කොළඹ 4 ඉඳන් වන අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.
0: ඔය දැන් දිවේ ගැටේ ලියාගෙන.
1: හරි. ඒ වගේම කලවාණි දිලුක්ෂ, ගුඩ් මෝනින්, මම වහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම දිගෝ මැසේජ් එකක් දාලා තියෙනවා මට.
0: කමන්නේ යන්නේ අපිට අද වෙන වැඩකුත් නැහැනේ. ඔයා කියන මැසේජ් එකක් අහන්න.
1: Hi, good morning. ඔයාල දෙන්නටම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා නේද? Thank you නේද?
0: Thank you.
1: ඔයාල දෙන ලස්සන ගීතයකට යවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයාල වැඩ කරන ගම තමයි ඔන්න අපි වහගෙන ඉන්නේ කියන්නේ. ඒ වගේම ප්‍රින්ස්, අමිලා, නදීෂානි, තරංගා, වරුණී, රංගා මේ හැමෝම එක්ක අකලංක කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බත්තර මුල්ලේ ඉඳන් අපි වහන් ඉන්නවා කියලා.
0: බලන්න නේද? උදේ පාන්දර නැකිටලා අමංගේ සියලු වැඩ පසේ කළා. අපිට මැසේජ් එකක් දානවා කියලා කියන්නේ වාට අදරේ මෙරිලත් පැයක් උදේ පාන්දරම. හරි. රයිට් අපි අලුත් පැයකට යන්න ඕන. ඔයා ඇතීතරම් මැසේජ් කරන්න අපි දෙන්නම ඉන්න නිසාද සෑහෙන ඔයාලට chance එක දෙන්න පුළුවන් කෝල් කරන කට්ටියට විශේෂයෙන්ම මතක්
1: කරන්නේ 011-2-55-33-63 නම්බරයකට අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න.
0: ඊට පස්සේ මේ ලස්සන ගෑන ළමයා ෆෝන් එක ආන්සර් කළා. චුට්ටක් කොහොමද කතා කරන්න කියලා මට පොඩක් කළා වෙනද?
1: බෑයකට කෝල් එකක් ගන්න ඕනේ.
0: ඔකේ. බලන්නකෝ එයාගේ නේද? හරි හරි කමන්නේ කමන්නේ. කෝල් එකක් ගන්නටක් ගාලා.

0: Meltol hisaratya una sem pratishyava angapata vedanava apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: cementi kotta 100ak dina ganna ada sita avama sanstha cementi bag 5ak miladi gat bilpataka chaya rupayak nama jathika handunu pattanke samaga 2779677767 ankeda whatsapp karanna nathoth miss call ekak denna kondesi sahithai
2: net boc you are a leader
3: ratata anagatha nayakin tarana dooradarshi mehewuma පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නම් වන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader. You are a leader.
3: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව. ජාතියේ මහා පහන් තැඹ
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහා තම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවේ.
6: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Good morning, වෙලා උදේ 10යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම සමීර. මට්ටක්කුලිය ෆර්ගසන් පාර ප්‍රදේශයේදී තිරුබදු රහිතව මෙරටට රැගෙන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයට ලද තොරතුරක් මත නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරු සතුව තිබී විදේශීය දුම්වැටි 5125ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. යෙමනයේ ජාතන්තරව පිළිගත රජය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ රට එඩින් ජාත්‍යන්තර ගුවන් තොරපළ වෙත හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින ලෙසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෙමන තානාපති අබ්දුල්ලා අල්සාදි ආරක්ෂක මණ්ඩලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ සිවිල් ගුවන් යානයක් ගුවන් තොරපළ වෙත ගොඩවැස්වීමට ආසන්නව තිබේදී හූති කැරලිකරුවන් විසින් බැලස්ටික් මිසයිල් දෙකක් සහ පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඩ්‍රෝන යාන යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරය හේතුවෙන් ගුවන්තොරපළේ මගීන් කාර්යමණ්ඩලය සහ ගුවන් යානවල ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වූ අතර මෙය සිවිල් ගුවන් සේවයට එරෙහිව සිදු කළ බරපතල ප්‍රහාරයක් ලෙසයි යෙමන රජය පෙන්වා දෙන්නේ. මිලගනිත් නිවුස් පෙරවරු 10ට මොහොතෙන් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Sati Antea.
5: Hello, hello.
4: Sati Antea.

0: හිටාරෙන් පත්තරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: රටෆම් හැලෝහැලෝ සතියන්තය. හැලෝහැලෝ සතියන්තය.
2: වෙලවදේ දහයයි විනාඩි අටයි කවි අපි අලුත් පැයකට ඇවිල ඉන්නනේ ඔවුනේ නේද ඒ කියන්නේ මෙහෙමයි ඔයාට දැනෙන්න නැතුව ඇති මොකද දන්නවද අර අපි වැඩිපුරම ආස වැඩිපුරම ආදරය කරන අයත් එක්ක ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේ
3: නැහනේ
2: ඕක හරි නෝමල් බබා ගණන් ගන්න පව් කිච්චර හිතන්නේ නැහැ මේ අහන්නකෝ දැන් අපි දෙන්න අලුත් පැයකට ආවා හරිද අලුත් පැයකට ආවට පස්සේ වාට පොඩි වැඩක් කරන්න තියෙනවා
3: මොකද්ද
2: ඔය මගේ මයික් එක චුට්ටක් තව වැඩි කර දෙවෙනි එක හරිද රයිට් එතකොට මම මේ කියන්න හදුවේ මොකක්ද දන්නවද දැන් මම පොඩ කෝගෙන් ප්‍රශ්න දෙක තුනක් අදහනවා කියලා කියන්නේ වව් ඔයාව ස්ටඩි කරන්නේ අද තමයි බබා මම ඒ කියන්නේ අපි දෙන්න පළවෙනි පාරට ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අද එතකොට මම දැනගන්න ඕනේ මගේ ප්‍රෝග්‍රෑම් පාර්ට්නර් මොන වගේද කියලා හරි දැන් අලුත් පැයකට අපි මාරු වුණා මාරු වෙනකොට අපි දෙන්න පුටු දෙකක් මාරු කරගත්තා හරි මේ වෙලාවේ මේ ලෝකේ තියෙන අජීවී වස්තු තියෙනවනේ අජීවී වස්තු වලින් වැඩිපුරම සතුටු වෙන අජීවී වස්තුව කුමක්ද
3: මගේ පුටුව
2: ඔවාඩි වෙලා හිටපු පුටුව
3: ඇයි මගේ පුටුව ගියාට මට ඔයාගේ පුටුව ටිකක් සැප වැඩි වගේ දැනෙනවා
2: එතකොට නෑ මං අහන්නේ ඇයි ඔයා කලින් වාඩි වෙලා හිටපු පුටුව මේ ලෝකේ මේ වෙලාවේ වැඩිපුරම සතුටින් ඉන්න ජීවි වස්තුව බවට පත් වෙනවා ඒකට හේතුව දන්නවද
3: දන්නවා
2: මොකද්ද
3: ලස්සන පිරිනමෙක් නේ වාඩිුනේ
2: නෑ
3: ඇයි
2: වා හිතන්න කිලෝ 90ක් විතර උස්සගෙන හිටපු මේ පුටුවට එකපාරට මේ කිලෝ 30ක් විතර මං වගේ කෙනෙක් ආවහම කොහොම සතුටක් දැනෙනවද නේ
3: කිලෝ 30ක්
2: කිලෝ මං කියන්නේ මම හරිද මේ පුටුවට මං හිතන්නේ මේ වෙලාවේ දැනෙන සතුට වචන වලට පෙරලා ගන්න පුළුවන්
3: මේ සින්දුවෙන් පස්සේ අපි දැන් යන් අපි දෙන්නගේ බල කියලාගෙන එන්න
2: හා මම මේ දුව පුටුවෙන් කතා කරලා අහන්න යනවා කියලා දැන් සතුටුද කියලා මේ අහන්නකෝ අපි යම් මේ WhatsApp එක පැත්තට අලුත් පය පටන් ගන්නකොටම අන්න රයිට් මෙන්න මැසේජ් එක හරිද මෙන්න මැසේජ් එක පටන් ගන්න මොකද්ද මේ කියලා තියෙන්නේ
3: කවි මැනික අසා සුදු මහත්තයා
2: ඇහුන්නේ අයිය
3: අසා සුදු මහත්තයා
2: චුට්ට
3: සුදු මහත්තයා ඔයාලා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා අසා ආඩම්බර කොල්ලෙක් නේද අපි හැමදාම නෙත් එක්ක බොකුන්දර නිවන් තෙඩියේ දෙවින්ද්‍යා ෆැෂන් එකේ
2: දෙවින්ද්‍යා ෆැෂන්
3: හරිද එකේ කවුද
2: දීප්ති ඉන්නවා බලන්න ඔයා මැසේජ් එක කිව්වට පස්සේ අපේ මුළු මැදිරියම දීප්තිමත් වුණා නේද ඊට පස්සේ ඉනෝෂ් සර් ඉන්නවා අනුෂ ඉන්නවා මානෙල් ඉන්නවා ලලිතා ඉන්නවා අමන්දි ඉන්නවා නදීෂා ඉන්නවා ඊට පස්සේ ක්‍රිෂාන්ත ඉන්නවා මයුරි ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඕකේ අනිවාර්යෙන් දෙන්න හරිද ඊට පස්සේ කවුද අපිත් එක්ක ළඟට ඉන්නේ මේ කොහෙන්ද කවි
3: අපි යන්න හදන ටිකක් වෙන රටකට යමුද
2: වෙන රටකට මේ වෙලාවේ එච්චර ඉක්මනට ආයම්
3: අපි යන්න හදන්නේ කටාන
2: දැම්මට තියෙන ඊළඟ ප්‍රශ්නේ කටාන කියන්නේ වෙන රටක් කියලා ඔයාව රැවට්ටුවේ කවුද අපේ ජනීද
3: කටාන ඇත්තටම කොහෙද තියෙන්නේ
2: කටාන තියෙන්නේ මේ පැත්තේ
3: මේ පැත්තේ
2: මෙන්න මේ පැත්තේ
3: හරි නෙත් එපෙ මහගෙන ඉන්නවා කියනවා කටාන කෝන්ගස් හන්දේ අරෝෂ් ටේලර්ස් එකෙන් ප්‍රසන්න ධම්මිකා ෂෙවොන් තාරුක බෙවොන් අරෝෂ් අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා
2: ඕකේ ඊට පස්සේ අපිට එක මැසේජ් එකක් දාලා මේ වෙලාවෙ ඉන්නවා සින්දුවක් දෙන්න කියලා ලක්මුතු මදුවන්ත හෙලෝ හෙලෝ අසා ඔයාද ලස්සන ගෑනු ළමයි කරන් ආවද කියලා තියෙනවා මෙහෙමයි ඇත්තටම හරිද මදුවන්ත ගෑනු ළමයි ප්‍රෝග්‍රෑම් එකට එක්කගෙන ආව එක හරි මම පිළිගන්නවා හරිද අර මේ ඉත ඉස්සරහ දාලා තියෙන විශේෂණ පදය ගැන මම වගකීම ගන්නෑ නෑ ලස්සන ගෑල්ලා මේ හරිද අල බලන්නකෝ තව ටික දවසකින් ඊට පස්සේ මංගලි ෆැෂන් එකේ සෙට් එක තමයි අපිත් එක්ක ඉන්නේ කවි මේ සෙට් එක එකතු කරගෙන අපි සින්දුවකට යමුනේ මේ මොකද්ද මං කියන්නේ දැන් අපි කෝල් කරන කට්ටිය බලාගෙන ඉන්නවනේ මං කියන්නේ මේ පැය අපි පොඩ්ඩ වැඩිපුර චාන්ස් එක දෙමු කෝල් කරන කට්ටියට WhatsApp එකේ කට්ටියත් වෙනදට වඩා කොහොමත් මැසේජ් කරනවා අපි කවෙ ඉන්න හන්දා එන්සල් කෝල් කරනවා නම් 255 33 63 ඇතිතරම් කෝල් කරන්න අද කවි ඉන්නවා ඔයාලගේ කෝල් එක ආන්සර් කරන්න හරි
3: හරි
2: right එනං අපි සින්දුවකට යන්න හදන්නේ උදේ 10යි කියද වෙලාව
3: උදේ 10යි විනාඩි 13යි
4: ආ කියන අප විදිරාගය.

0: webinari visai
1: kiyos within then now nishpadana sandaha aduma milak wataka gram 100ak then rupiyal 12ai pera gram 100ak then rupiyal 31ai isso madhyama gram 100ak then rupiyal 249ai kiyos now bagai aduma milai
2: cement kotta 100ak dina ganna adasita avama sanstha cement bag 5ak miladi gat bilpataka chaya rupayak nama jathika handunu patankiy samaga bindway 779ai 67ai 67ai 67 anketa whatsapp karanna nathoth miss call ekak denna kondesi sahithai
3: me oya pahuge dawasala paare yaddi hematanam dakka neda rosapata post ඒ සිනිසා ලේසිද හරියටම හරි අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකද්ද කියලා ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා ආර්යා ඊසි සනීප ආරක්ෂකතුවා මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නැහැ මොකද ගාන අඩවි වගේම ක්වලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නැහැ අපේ රටේ අපේම දෙයක් සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා ඒ වගේම ක්වලිටි එක නම් ෂුවම ෂුව එස්එල්එස් වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසය අංකයකටම ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න. Net BOC you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීත
5: You are a leader. You are a leader.
4: Purnanugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahan Tema.
6: Black curry ekaka rasa balanna, den oyat kemathi athi neida? Menna, Mathara Freeland Black Curry Rasa Soya Meat. Black curry rasata mas nuka mas kanna.
7: Lunch ekken passe, oyage handa boring ana denna pa. ඔයාගේ songs, ඔයාගේ dedications, එකට එකතු වෙන full fun mood එකක්. මේ තමයි ඒ පැය තුන. ඔයාගේ හැන්දාව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
9: කින්දර හැන්දාව විජානු. ජානු.
8: ඔයාගේ mood එකට ඔයාගේ music එක.
10: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
11: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.
12: Rosset centigrade calibration.
11: Net FM. Hello hello Satyantaya.

0: Love is in the air. Inna, adre allagan.
1: Net FM. Hello, hello, Satyante.
2: උදේ 10යි විනාඩි 26යි කවි වේලාව මොකද මොකද මොකද
3: ලස්සන සින්ද ගොඩාක් අහනකොට වෙනම ලෝකයකට වෙලා ඉන්නවා ඔයා කතා කරනකම් මට හුන්නේ
2: ඇත්ත මට තේරෙනවා පටන් ගත්ත වෙලාවෙ ඉඳලා වෙනම ලෝකෙක ඉන්නේ කියලා මේ අහන්නකෝ දැන් අපිට අද වැඩිපුරම මං කියවන්නේ සෙනසුරාදා දවස නිසා මේ මතක් කරන්න කට්ටිය සෑහෙන්න වැඩි හරිද එතකොට දැන් ට්‍රිප් යනවා එන්ජොයි කරනවා ඊට පස්සේ එක එක විදියට සතුටු වෙන දවස් දෙකක් නිසා සුවඳිරද කියන්නේ. එතකොට ඔය දැන් එක එක විදියට සතුටු වෙනකොට කවි සමහර කට්ටිය පොඩි වැරදි දේවල් ටිකක් තෝරගන්නෝ ජීවිතේ සතුටු වෙන්න කියලා හිතාගෙන. මොනවාද? මද්‍රව්‍ය. මද්‍රව්‍ය මද්‍රව්‍ය ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මද්‍රව්‍ය වලින් ඔය කියන තරම් සතුටක් හම්බ වෙනවා නම් මොනා කරන්න බැරිද නේ?
3: ඔව් අනික කෙනෙක් මද්‍රව්‍යයට අබ්බැහි වුණාම එයා විතරක් නෙවෙයි ඒකෙන් පීඩා විඳින්නේ අසා පවුලේ අය යාළුවෝ එයාට ආදරය කරන අය එයා ආදරය කරන අය
2: නෑ මට ප්‍රශ්නයක් තියෙනවා මද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටියට ඇත්තටම කට්ටිය ආදරෙයිද කියලා
3: සමහරව මෙහෙමයි නොදැනුවත්ව ඒකට අබ්බැහි වෙන්නත් පුළුවන්
2: හැබැයි ඊට පස්සේ ඒක يعني තමන් ඒක ගැන දැනුවත් වුණාම පුළුවන් තරම් ඉක්මනට අයින් වෙන්න ඕනනේ. ඒකට විදි ඕන තරම් තියෙනවා. මොකද ලංකාවේ මේ වෙද්දි රට මේකට මද්‍රව්‍ය නිවාරණ මේ දවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට මද්‍රව්‍ය වලට බැහැ වූ අය මේකෙන් මුදව ගන්න දවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ප්‍රදේශන සේවා ඕන තරම් තියෙනවා. වාට පුළුවන් තමන්ට මේ මද්‍රව්‍ය වලින් බේරෙන්න ඕනේ නම් ඊට පස්සේ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන නම් ගිහිල්ලා ප්‍රදේශන සේවාවන් වලට සම්බන්ධ වෙන්න හැකියාව දින උමනාවක් තියෙන අයට. දැන් සමහර වෙලාවට පීතනවා තරුණ කාලේ හරිද මේ පොඩි පොඩි ජොලියක් දැම්මට ප්‍රශ්නයක් නැහැ එහෙම මගේ මයිකා මයි පෙට්‍රල් නේ කාටවත් මොනවාද ප්‍රශ්න කාටවත් නෙමෙයි තමන්ටම තමයි ප්‍රශ්නේ ඊට පස්සේ දැන් අනම් මනම් පාවිච්චි කරන්න අරගත්තට පස්සේ දන්නේම නැතුව ලෙඩ වෙනවා හරිද ඊට පස්සේ කවි සමහර වෙලාවට දැන් ඔය තරුණ වයසේ ඔය එක එක දේවල් වලට පාවිච්චි කරන්න යොමු වෙන කට්ටියව අපිට ටික දවසක් ගියාම නිකන් අවුරුදු 25 26 කෙනාව පේන්නේ අවුරුදු 45ක් විතර.
3: තමන්ගේම ලස්සන නැති වෙලා යනවා.
2: නැති වෙලා යනවා. ඊට පස්සේ අර ආකර්ෂණීය භාවය නැති වෙනවා. පෞරුෂය නැති වෙලා යනවා. මං කියන්නේ එහෙම සතුටක් අරගෙන මොකටද?
3: තියෙන්නේ. අයිය විතරක් නෙවෙයි අස. තමන්ගේ සල්ලි, තමන්ගේ ආර්ථිකේ හිතන්නේවත් නැති විදිහට කඩාගෙන වැටෙනවා.
2: අන්න ඒ නිසා මං ඔයාලට බොහොම ආදරෙන් කියන්නේ. හරිද? අපි ඔයාලට බොහොම ආදරෙන් කියන්නේ. රටම එකට එකතු වෙලා මේ මද්‍රව්‍ය තුරන් කරන්න අපේ අනාගත පරපුර ගොඩනගා ගන්න රටක් විදිහට ඉස්සරහට යන්න අපි වැඩ කරද්දී ඔයත් තනි තනි වශයෙන් හිතලා බලලා මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න නේද
3: ඔව් හැම පොරවැසියෙක්ගේම
2: වගකීමක් හරි අපි දැන් ලෑස්ති වෙන්නේ WhatsApp එක පැත්තට යන්නනේ ඔවා පටන් ගන්නවද අද WhatsApp එක මම ඔයාලට ලියලා දීලා තියෙන්නේ
3: හරි මම යන්න හදන්නේ රංජිත් අයියා ඉන්න දිහාට
2: කොහෙද
3: එයා ඉන්නේ කොහෙද වදාකඩ වදාකඩ කොහෙද තියෙන්නේ
2: වදාකඩ තියෙන්නේ මකුල් ඔලුව පැත්තේ
3: මොකද මකුල්
2: ඔලුව තියෙන්නේ රංජිත් ලගේ ගෝල් පැත්තේ
3: ඒක අහනවනේ මොන අයගෙන්ද රංජිත් අයියා එවත් එකතු කරගෙන යන්න හදනේ සුබදාසනක් වේවා සා මම කොහෙද
2: පොඩ්ඩ නම පොඩ්ඩ මට හෙන්දි මහරේ හැබැයි ඔක වැරදිලාද දන්නේ ටයිප් කරලා තිබ්බේ ජයනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් තැන්කියු ඒ වගේම ඊළඟට
3: හෙලෝ හෙලෝ සතියන්තේ අසා කවි අද ආසා ප්‍රබෝධමත් වීමේ රහස කවි නේද කියලා අහලා
2: තියෙනවා ඔව් ඇත්ත මොකද මම වෙනදට වඩා අද උදේ නැගිට්ටා
3: හරි කොමාරි පාඩන කෙනෙක් එක්ක අසා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අහන මොබයිල්
2: බලන්න නේද ඉතින් වෙනසක් තමයි වෙනසක් තමයි ඉන්නේ
3: හරි එහෙනම් ඉතින් වැඩ කරන ගමන් අහන් ඉන්නවා කියලා තියෙන්නේ ලක්මාලි කඩවතේ
2: ඔකේ අනිවාර්යෙන් එකතු කරගන්න thank you ලක්මාලි
3: අද සින්දු ටික හරිම ලස්සනයි කියලා
2: දාර කොල්ලෙක් නින්නේ
3: හරි කියලා තියෙන්නේ තංගාලේ අප්සරාම තමයි හරි ඒ වගේම දිලාන් නිරෝෂ් හංවැල්ල පිටකොටුවේ සුදු අයියා ලස්සන සිද්ධෝක එකතු කරන්න කියලා තියෙනවා
2: බලන්න බබෝ ඩිලාන් නිරෝෂ් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් ඩිලාන් නිරෝෂ් හංගල්ලේ හරිද
3: එයාව මම ආයෙත් කරනේ දෙන්නවත් කියලා නම් දෙකක් වගේනේ
2: නේ නේ නේ නේ නේ අර අර ඕක ඇවිල්ලා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ අර ෆුල් ස්ටොප් එක හරි තැන තියලා නැති ප්‍රශ්නයක් තියෙන්නේ
3: හරි ඒ වගේම අයබවත් සුබ දවසක් මවත් සින්දුවකට එකතු කරගන්න මම බරදල්පොර SL ප්‍රනාන්දු
2: ඔකේ සෙට් එකම එකතු කරගෙන අපි සින්දුවකට යමු නේ එහෙනම් ඔයා දන්නවද කවි ඔයාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් කනෙක්ට් කරන්න බැරි වැඩ තුනක් තියෙනවා.
3: ඒ මොකද්ද?
2: හරිද? පළවෙනි දේ. තප්පර 10ක් ඇතුළත 25ක් කැසිපිය ගහන්න බෑ. හරිද? චවාට එක පුළුවන් නේ. ඊට පස්සේ
3: ළමයට එක පුළුවන් නේ.
2: ඔව් නේ. ඊට පස්සේ ඔයාට බෑ ඔයාගේ දකුණු අත උඩින් වම්මතේ ඇඟිල්ල තියාගන්න. දකුණු අත උඩින් ඔයාගේ වම්මතේ ඇඟිල්ල මේ මහපට ඇඟිල්ල තියාගන්න බෑ. තුන්වෙනි කාරණාව තමයි ඔයාට කොයිම වෙලාවකවත් ඔයාගේ දිවේ එළියට දාගෙන හුස්ම ගන්න බෑ.
3: උත්සාහ කරලා බලමු.
2: දැන් සින්දුවකට යන්න හදන්නේ කවි වාවාගේ දිව ඇතුළට දාගන්න බෑ. හරි. රයිට් ඕකේ. වෙලාව උදේ 10යි විනාඩි 31යි. අපි කියවන කන් දින්නේ
3: බත් කන වෙලාව
2: වෙනකන්. බත් කන වෙලාව වෙනකන්. තගල මෙපතරින්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විද්‍යාත්මකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීමවලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: උදේ 10යි වේලාවේ 38යි රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන් යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
3: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 10 වෙනිදා උදේ නොච්චියාගම සවස අනුරාධපුරය
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
2: ඔබට අවශ්‍ය සීලම කරනු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953 NET BOC UR LEADER
5: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
6: You are a leader.
5: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දවසින් දවස අලුත් වන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
8: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
9: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
10: MW ODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියෙ මටත් එකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
11: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
12: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
14: NetFM hello satyante

0: රයිට් වෙලාව උදේ 10 විනාඩි 41ක් වෙනකොට මං යන්න හදන්නේ මාතර කොටපල ජාතික පාසලට. මොකද මේ වෙලාවේ යුවර් ලීඩර් වැඩසටහනේ දෙවන දිනයත් එක තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මාත් එක්ක සුරේෂ් ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන්. අයිබෝවන්.
0: අයිබෝවන් සුරේෂ්. අද කොහොමද දවස?
1: අද කොහොමද කියලා කියන්නේ අද ඉතාම හොඳයි, සුන්දරයි. අපි උදේ පාන්දරම පටන් ගත්තා රෝඩ් රන් එකෙන්. ඊට පස්සේ ආලාට ෆිසිකලි කොහොමද මේ වැඩෙත් එක සෙට් වෙන්න ඒ කන්ෆිඩන්ස් එක ලබා දුන්නා. ඊට පස්සේ කොහොමද එක තමයි දැන් අපේ අනිත් වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔව්. අපිට තේරෙන එක දෙයක් තමයි මේ ඇල්ෆා ජෙනරේෂන් එක මේ ඉන්නේ ෂෝට් මෙමරි පීරියඩ් එකනේ. අපි නිකන් අපි ඇනලයිස් කරලා බැලුවොත් එහෙම ඔය ජනිතුත් ඔයකට අයිති වෙනවද මන් දන්නේ නැහැ. ඔය ජෙන් සී එකත් ඔය ඔය එකෙන් ආපු එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ කාලේ අපි කියෙව්වේ ලොකු නවල්නේ.
0: ඔව් ඔව් ඔව්
1: ඔව්. නවකතත් එහෙම ආයි අපිට තියෙන්න ඕනේ නවකතා නම් ලොකු උස පේන්න ඕනේ. ඒකකට තමයි අපි හිතේ නවකතා කියලා නේ.
0: ඔව් අනිවාර්යෙන්ම.
1: හැබැයි දැන් නම් මේකට එහෙම එකක් දැක්ක ගමන් මට ඒක නිකන් පොඩි බෝරින් ඔලුවක් නේ ඉන්නේ. ඔච්චර ගොඩක් ඔහේ කියවන්නද වගේ එකක් නේ.
0: මේ චූටි අකුරුත් එක මෙච්චර ලොකු පොතක්
1: තියෙන්නේ.
0: හා ආ ආ ආ
1: අන්නේ කතාව. එතකොට දැන් එතකොට මේ ඇල්ෆා ජෙනරේෂන් එක කියන්නේ හැම දේ ගැනම එයා දකින්න අන්නේ ෂෝක් කියන මෙමරි එකේ.
0: හ්ම්.
1: ඒ කියන්නේ යාට ඕනේ ඉක්මනින් ජස්ට් මේක මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා ෆිල්ම් එකක් වුණා පැය දෙකම ආරවලන්න ඕනේ. එයාට පුළුවන් නම් විනාඩි එකමාරෙන් ෆිල්ම් එකේ ස්ටෝරි එක දාගන්න. එයාලා එච්චම ඇක්ටිව්.
0: ඔව්.
1: කියන්නේ ලොකු පැහැදිලි කිරීම කරන්න ඕනේ නෑ. එයාලට පුළුවන් මේක කැප්චර් කරගන්න. හැබැයි මේ අපේ බ්‍රේන් එක මේ ලෑස්තිද ඒ තරම් ඉක්මනින් කැප්චර් කරන්න? අර ලෝකෙ මෙහෙම දිනු වුණාට අපේ තියෙන DNA සිස්ටම් එකත් එක්ක ලෝකෙත් එක්ක ගන්නකොට ලංකාව ආචාර සම්පන්න විදිය ගත්තාම අපි ඇවිල්ලා තියෙන පැවතගෙන ඇවිල්ලා තියෙන දේවල් එක්ක හැබැයි අපිට ලොකු ගැටුමක් ඇති වෙන තැනක් තමයි මෙන්න මේ දෙක කොහොමද හරියට ගලපගන්නේ කියන එක.
0: අනිවාර්යෙන්ම.
1: එතකොට අපි කොහොමද මේක දකින්න ඕනේ? අපේ ફોකසින් අදා ගන්න ඕනේ කොහොමද? එතකොට අපි කොහොමද මේකට අපේ කමිට්මන්ට් එක දෙන්න ඕනේ? ඊට පස්සේ අපි කොහොමද මේක ප්ලෑන් අවුට් එකක් කරගන්නේ? එතකොට අපි යන මේන් එකේම යනවද නැත්නම් B ප්ලෑන් එකට යනවද? ඒ යනකොට අපිට මොකද්ද වෙන්නේ? එතකොට ඇල්ෆා ජෙනරේෂන් එකේ කියන ඔක්කොම දින්නේ නැත්නම් ඊයාලගෙන් උඩ ඉන්න ජෙනරේෂන් වල අයත් එක්ක කොහොමද අපේ මේ කමියුනිකේෂන් ස්කිල් එක හදාගන්නේ? මෙන්න මේ විදිහේ තියෙන ලොකු අපසරියක් කතා කරන ඒ තමයි 50 වෙනි යුවර ලීඩ වැඩසටහන.
0: අනිවාර්යෙන්ම.
1: ආ ඒක තමයි අපි මේ කරගෙන යන්නේ. ජනිත ඉතින් මේ දෙවෙනි දවස ලංකා බැංකුව අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ කැපවීම තමයි අපේ මේ වැඩේ තව සාර්ථක කරන්නේ. නෙත්ස්වගතලුත් කාගෙත් නෙත් නැවිලා තියෙනවා. අලුත්ම ජෙනරේෂන් එකක් එක්ක ලෝකයට ලංකාව ගෙනියන අලුත්ම කියන්නේ මේ අද්විතීය අවස්ථාවට. ඉතින් ඒක ඉතාම වාසනාවන්ත අවස්ථාවක් වෙනවා. මොකද ලංකාවට මේතරේ මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි UR ලීඩ් කරන්නේ පහයි පහෙන් එකක් තමයි මේක අස්සෙනි UR ලීඩ් වැඩසටහන. ඉතින් අද අවශ්‍යමයි ඉනිවාරෙන් කියන්න ඕනි මේ ඇල්ෆා ජෙනරේෂන් එකට කවි සීපද ඇහෙන්නේ කොහොමද? කවි සීපද ඇහෙන තැන ඉඳලා නාඩගම් ගීතේ ඉඳලා ඔයාලා වැඩියෙන් ආස කරන රජිනට ඇඳා සින්දු එනකන් ජෙනරේෂන් කීයක් මේ නාඩගම් සංගීතය ඇවිත් තියෙනවද? ඒ නාද රටා අපේ බ්‍රේන් එක කොයිතරම් කැප්චර් කරනවද? මෙන්න මේ විදිය ලස්සනට අදහවස් වෙනකොට වසන්ත දුග්ගන්නාරාල එක්ක රාත්‍රීෂන් කණ්ඩායම කරනවා. ඒකත් මේ ළමයින්ට බෙදා අදා දෙනවා. ඒ වගේම රාත්‍රියේදී ගිනිමෙල සංදර්ශනය තියෙනවා. ඒකත් තියෙනවා. ඊට පස්සේ හෙට හෙට කියන්න මං එනවා ජනිත්. හෙට
0: තුන්වෙනි දිනය.
1: Yes.
0: Okay. අපි තුන්වෙනි දවස ගැන කතා කරන්නත් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙන බොහොම ස්තුතියි සුරේෂ් අපිට විස්තර අරගෙන ආවට. රයිට්. ඒකන මතක් කරලා මෙතනින් එහාට අපි රැස්වෙන ලස්සන සින්දු ටිකක් අහන්න කෝල් කරපු මැසේජ් කරපු කට්ටියකුත් ඉන්නව මතක් කරන්න. අපේ කවිට පොඩ්ඩක් මම ඉන්නකෝ පැත්ත කරලා. මොකද මං කියන්නේ ඕනාවට වඩා කෑ ගහන කොටත් අහගෙන ඉන්න අමාරුයි නේද? රයිට්. ඕකේ අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: Net FM. Hello, hello, Satyantea.
1: බලන්න නේද ඉතින් ඒ ආදරේ හඬ නගලා ලෝකයට පවසන්න හරි ආසයි නේ කවි මේ හඬ නගලා ලෝකයට පවසන්න කවුද මේ වෙලාව අපිට ආදරේ අරගෙන ඇවිල්ලා ඉන්නේ
2: ඉතින් අපිට කෝල් කරා මාබිව කාන්ති අම්මා යනුක පුතා සංගීත් පුතා එක්කම ලේනාරච්චිවත් එකතු කරගෙන අසල සෙන්දුවක් දෙන්න කිව්වා ඒ වගේම මම යන හඳනේ බලංගොඩ පැත්තට
1: පරිස්සමෙන් යන්නකෝ එහෙනම්
2: බලංගොඩ හෙළපත් දෙනිය හා ජයපාල අයිය තමයි කතා කරේ හෙන්. එතකොට බලංගොඩ සමරසිංහ ගොසරේකේ ඉඳන් සද්දෙටම අපි වහගෙන ඉන්නවා ගෝ. ඒ වගේම එකතු කරගන්න ඕක සින්දේකට අජිත් සහ ලක්මාල් අයියව.
1: අජිත් එකතු කරගන්නකොට මං ඊළඟට ලෑස්ති කරගෙන ඉන්නේ අජිත්ගේ සින්දුවක් තමයි අහන්න දෙන්න. හරිද? මේක මං හරි ආස සින්දුවක්. හරි. මං කියන්නේ වා දුරේ ඉඳලා වැඩන්නේ ළඟට එන්න ඕන. ඉන්නවනම් ඉන්න මා ළඟ. දුරේ ඉඳලා නම් හරියන්නේ නැහැ. හරි. දර්ශි මේ වෙලාවේ මාව අහගෙන නේද ඉන්නේ. මං වා ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලස්සන ගැල්ලමෙක්. Thank you message කරාට.
2: ඒ වගේම ඇල්ෆිටි පුන්සරාවත් එකතු කරගන්න ඕන ලස්සන සෙද්දුවට.
1: Okay. එහෙනම් ඉතින් ගැටි ඔක්කොම එකතු කරගෙන අපි සින්දුවකට යන්න හදන්නේ. අලුත් පැයකදී තමයි ආයෙත් හම්බ වෙන්නේ. message එකක් දාලා තියෙන 0711 95 95 95ට. ඔව මතක් කරන්න.

0: වෙවි පැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: කවද අලුත් කාගෙත් නෙත්
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: වේලාව 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නියෝ සමග මම සමීර සිරගතකර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු සාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගන්මින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිවුරට යුක්තිය ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාදයාත්‍රාව අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වුණා. එය අනුව ප්‍රධාන නගර කීපයක් කරහා එම පාදයාත්‍රාව කොළඹට පැමිණීමට නියමිතයි. ඊට මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ. හෝමාගම පිටපන මොරගහේන මාර්ගයේ මායාමාවත ප්‍රදේශයේ සිදුවරිය අතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක ගැටි අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. එෙහිදී ත්‍රිරෝද රථයේ පෙරළී සිටි රීදුරා බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රේදුර අතරංගුවටගත් බවයි හෝමාගම පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha, FM Anuhadrai Dashma Atta, Net FM.
3: Hello, hello.
4: Sati Antaya.
3: Hello, hello.
4: Sati Antaya.

0: පාබලන්න කවි දැන් අද පැය තුනක් යනවා අපිට දැනුනේ නෑනේ තුන්වෙනි පැයට අපි ඇවිල්ලා ඉන්නේ 11යි අයි කියන්නේ මොකද්ද
1: අද සින්දු ලස්සනයි
0: සින්දු ලස්සනයි ඔ ඒකත් හරි
1: මමත් ලස්සනයි
0: ආ මමත් ලස්සනයි ඔයත් ලස්සනයි අපි හැමෝම ලස්සනයි මල්ලගේ නේද මේ අහන්නකෝ මල්ලගේ කියලා කිව්වහම මට මතක් වෙන්නේ දැන් අපි දන්න දවස් ඉඳලා කියනවා පුංචි ළමයි මල් වගේ අපේ දරුවෝ මල් වගේ ඒ අය පරිස්සම් කරන එක අපේ වගකීම එතකොට අපි අපේ ආදරණීය දුවදරුවන්ව හරිද මල් වගේ හදනවා වගේම තමයි ඒ අය ගල් වගේ ශක්තිමත් වෙන්නත් ඕන
1: අනිවාර්යයෙන්ම
0: ඕනම කාලයකදී ඕනම ප්‍රශ්නයකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ඕනෑම තත්වයක් ඒ කියන්නේ හැන්ඩල් කරන්න පුළුවන් විදිහේ
1: ඕනම තැනකට නොබියව ඉස්සරහට පෙනී සිටින්න නේද
0: හැකියාව තියෙන විදිහට හොඳ ශක්තිමත් දුවදරුවන් පිරිසක් බිහි කරන්න අපි අරගෙන ආපු වැඩසටහනක් තමයි යුවර් ලීඩර් කියලා කියන්නේ ලංකාව පුරාම ඉන්න දුවදරුවන්ව හොයාගෙන ගිහිල්ලා පාසල්වල දුවදරුවන්ව හොයාගෙන ගිහිල්ලා එයාගේ හැකියාවන් දක්ෂතාවයන් ආකල්ප කුසලතාවයන් නායකත්ව ගතිගුණ මේ සියල්ල ඔපණංවන්න තමයි අපි යුවර් ලීඩර් වැඩසටහන අරගෙන ආවේ හරි එතකොට දැන් අපි දැන් චුට්ටකට කලින් අපේ සුරේෂ්ව සම්බන්ධ කරගත්තා මොකද අපි මාතර කොටපොළ ජාතික පාසල කේන්ද්‍ර කරගෙන 50 වෙනි යුවර් ලීඩර් වැඩසටහන ජාතියේ මහා පහන්ටඹ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රහක දායකත්වයත් එක්ක අපි දවස් 3ක් පුරාවට කවි අරගෙන එනවා 9 වෙනිදා 10 වෙනිදා ඊට පස්සේ 11 වෙනිදා ඒ කියන්නේ ඊය අද සහයට දවස් 3 දවෙන්ත වැඩසටහන් රාශියක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා ඉතින් එනිසා අපිට තියෙන ලොකුම උමනාව තමයි අපේ දුවදරුවන්ව ආකල්ප දැනුම කුසලතාවයන්ගෙන් ශක්තිමත් නායකත්වයෙන් පරිපූර්ණ දරුවන් බවට පත් කරන එක ඒ නිසා මේ වගේ තව දවෙන්ත වැඩසටහන් රාශියක් අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නකොට අලුතේ පටන් ගන්නකොටත් ගලේ අලුව කට්ටිය මතක් කරලා සින්දු ටිකක් වැඩිපුර අහන්න දෙමුද
1: හරි එහෙනම් ඉතින් යන්න හදන්නේ සරච්චන්ද්‍ර ඩයස්කා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමි ඔන්න අපි වහගෙන ඉන්නේ
0: මේ මේ මෙහෙම කර තුන් පාරක් කියන නම
1: සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමි
0: සරච්චන්ද්‍ර ඩයස්
1: හරි ඒවත් එකතු කරගෙන යන්න හදන්නේ කොහෙටද බීෆ් ජනපදයට
0: බීෆ් ජනපදේ කියන්නේ මොකද බොයෆ්‍රෙන්ඩ් ජනපදේ
1: හරි බීෆ් ජනපදේ ඔන්න අපි වහගෙන ඉන්න පුස්සැල්ලාව පුස්සැල්ලාවේ තමයි බීෆ් ජනපදේ තියෙන
0: තැන නේ නේ එතකොට බීෆ් ජනපදේ තියෙන පුස්සැල්ලාව පුස්සැල්ලාව තියෙන්නේ කොහෙද
1: BF
0: ජනපදේ බලනවා මගේ තත්ත්වෙම ඇවිල්ලා චුට්ටක් යද්දි වායි ගන්නට මෙනෝ නියමයි
1: අයියෝ යන්න හදන්නේ කොහෙද දන්නවද මනහර හඩ්වෙයාර් එකේ විජේසිරි අයියා තමයි ඔන්න කියලා දෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගුඩ් මෝර්නින් හෙලෝ හෙලෝ සතියන්තේ අපි තහනවල ලස්සන සින්දුවක් දෙන්න කියලා ඔන්න කියලා තියෙනවා ට්‍රින්කෝලේ ට්‍රින්කෝ පහේ කණුවේ කවුද
0: පුංචි බණ්ඩා පොල් ගැටියක් තියනවා කියලා තියනනේ
1: හැමෝම එකතු කරගෙන ඊළඟට යන්න හදන්නේ ඇඹිලි පිටියේ පැත්තට ටිකක් හොරුයි මට
0: ඇයි ඇත්තටම ඇඹිලි පිටි වාට හුරු
1: මං ඇඹිලි පිටියනේ
0: මරුනේ
1: ඇඹිලි පිටියේ හොස්පිටල් එකට අවලු හයර් එකක් හරිද ත්‍රිවිල් එකේ අංකෙත් දීලා තියෙනවා අපිට සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා
0: කොහෙන්ද ඉන්නේ තරංගනේ කිරිබන් බවෙන් අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා හයි කොහොමද අසා කවි අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ සෙට් එක චන්දන එක චාන්දනි අනිවාර්යෙන් එකතු කරගන්නම් තැන්ක් යූ සෙට් එකටම මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි සින්දු ටිකක් වැඩිපුර හමුනේ නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න
1: හා
0: ඔයා නටනවාද එහෙනම්
1: ඔව්
0: මං අප්පුඩි ගහන
1: හරි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව 11:15 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: Net BOC you are a leader.
3: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත කණි මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 සිට 11 වෙනිදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader. You are a leader.
3: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
8: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
8: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
9: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
10: රුපියල් 150,000 25,000 මුදල් තෑගි සමග පළමු විශේෂ දිනුම් වාරයේදී රුපියල් මිලියන 100,000 මුදල් තෑගි සමග රොන් කාසි දිනා ගන්න. රටට සුවසතර NLB iPhone නවතම ලොතරැය දිනුම් බොවි ආයු බො වේවා.
11: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. 80 දශකයේ අන්තිම දවසක්. එදත් හඳුතුම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
13: Net FM. Hello, hello, Satyantaya.

0: Right, Kavi. අපි දැන් මේ වෙද්දි HNB එකත් එක්ක දවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. හරිද? එතකොට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න ඔයාටත් මටත් වඩා හොඳට විස්තර දන්න කෙනෙක් ඉන්නවා අපේ ඉෂාන්. හරිද? ඉෂාන්ව තමයි සම්බන්ධ කරගන්න හදන්නේ. ආයුබෝවන් ඉෂාන්.
1: ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දෙන්නටම. ඔන්න HNB ෆයිනෑන්ස් කියලා කියන්නේ අසාර දන්නවනේ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම මූල්‍ය සහකරු තමයි HNB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් HNB ෆයිනෑන්ස් එක දිනුවට මග කියන සුන්දර චාරිකාවත් අරගෙන තමයි අද දවසේ අපි ඔන්න නොච්චියාගම සුන්දර පුරවරිඳලා ඔබත් එක්ක මේ වටිනාකම ගැන කතා කරන්න. ඉතින් බැඳීමක් නැති බැඳීමක් නම් HNB ෆයිනෑන්ස් තමයි. ඉතින් ඕනම මූල්‍ය අවශ්‍යතාවයකට විසඳුම් අරගෙන තමයි අපි අද දවසේ නොච්චියාගම පුරවරේන. ඉතින් වසර 25ක සුන්දර ඉතිහාසයක් තියෙන ආදරණීය සන්න තමයි HNB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් අදවසේ නොච්චියාගමට FM 95.4 කවදත් අලුත් කාගෙත් මෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සතින් නෙවෙයි ලස්සන වටිනා කියන තෑගි බෝග ගොන්නක් අරගෙන. ඉතින් ලීසින් එකක් එහෙම දානවා නම් ඉතින් ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ගැන කතා කරනවා නම් රන් නැය ගැන කතා කරනවා නම් මීට වැඩිය සන්නාමයක් නැහැ. ඉතින් අදවසේ වැඩිදුර විස්තර කතා කරන මාත්‍රක ඉන්නවා HNB ෆයිනෑන්ස් නොච්චියාගම ශාඛා කළමනාකාරතුමා ඉන්නවා. සුමින්ද සේනාරත්න මාතා ඉන්නවා මේ වටිනාකම ගැන වැඩිදුර කතා බහ කරන්න.
2: බොහොම ප්‍රතිස්තුති ඉෂාන්. ආයිබෝවන් සුබ උදෑසනක්.
0: ආයිබෝවන්
2: සමග නගරෙන් නගරයට යන ගමනේ ඓතිහාසික අනුරාධපුර පුරවරේ සුන්දරම නගරයක් වන නොච්චියාගම නගරයට එක්තු වීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මාගේ හදිසි ස්තුතිය පුද කරනවා. නොච්චියාගම නගරයේ ආදරණීය පාරිභෝගිකයන්ට නොච්චියාගම HNB ෆයිනෑන්ස් අපගේ ශාඛාවෙන් ලබා ගත හැකි මූල්‍ය පහසුකම් රාශියක් තිබෙනවා. ඒ අතර මූල්‍ය කල්බදු පහසුකම, ලියාපදිංචි කළ නොකළ මෝටර් රථ වාහන සහ සියලුම යතුරු පැටි සඳහා වැඩිම ලීසින් මුදලක් තමත් අඩුම වේලාවකින් අඩුම ලියකියුල යටතේ ඔබට ලබා ගැනීමට අපගේ කාර්ය මණ්ඩලය සියලුම කටයුතු සූදානම් කර තියෙනවා. ඒ වගේම රන් භාණ්ඩ සඳහා වැඩිම අත්‍යකාර මුදලක් ඔබට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සතියේ දින පහම සවස පහ වෙනතෙක් සහ දෙනසුරාදා දිනේ ඔබ වෙනුවෙන්ම HNB ෆයිනෑන්ස් නොච්චියාගම ශාඛාව විවෘතව පවතිනවා. ඒ වගේම කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතිරි කිරීම පුරුදු කරන ඉතිරි කිරීමේ ගිණුම් කීපයක්ම අප සතුව තිබෙනවා. යාළු ඉතිරි කිරීමේ ගිණුම කුඩා දරුවන්ට ඉතිරි කිරීම පුංචි කාලෙදිම පුරුදු කරන ඉතිරි කිරීමේ ගිණුමක් විශේ෷ තෑගි රාශියක් අපි සූදානම් කර තිබෙනවා HNB ෆයිනෑන්ස් නොච්චියාගම ශාඛාව වෙනුවෙන්. ඒ වගේම ඉතිරි කිරීම වගේම ආයෝජනයටත් 100% දායකත්වය ලබා දෙන වාර්ෂික පොලි අනුපාතයේ 108% දක්වා ලබා දෙන පවර් සේවින් ගිණුමක් ඔබට දැන් නොච්චියාගම HNB ෆයිනෑන්ස් ආයතනයට ආවොත් විවෘත කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ ආකාරයෙන් ඔබට අවශ්‍ය සියලුම මූල්‍ය අවශ්‍යතා එකම වහලක් යටින් තම ඉක්මනින් විශ්වාසවන්ත ලබා ගන්න එන්න HNB ෆයිනෑන්ස් ආයතන නොච්චියාගම නොච්චියාගම තැපල් කාර්යාලය ඉදිරිපිට HNB ෆයිනෑන්ස් ශාඛාව පෑම සතියේ දින පහම සවස පහ වෙනතෙක් සහ සෙනසුරාදා 10:30 30 දක්වා ඔබ වෙනුවෙන්ම විවෘතයි. ස්තුතියි.
1: ඉතින් ඔය විදිහට අසා අපි වැඩ කටයුතු ගැන කතා කරනකොට ඉතින් මේ ලෝක ළමා දින වෙනුවෙන් ඔන්න HNB ෆයිනෑන්ස් අපි අර කතා කරන යාළු ළමා ඉතුරුගින්වත් එක්ක චිත්‍ර ඇඳලා තෑගි දිනන අවස්ථාවක් තියෙනවා අපේ පුංචි දොළ පුතාලට. ඉතින් යාළුයි මමයි තේමාව යටතේ HNB ෆයිනෑන්ස් යාළු චරිතය ඇතුළත් කරලා ඔයාගේ සිතුවිල්ලක් චිත්‍රයට නගන්නවා. ඉතින් මේ නගන ලස්සන චිත්‍රය නමත් එක්ක වයස භාරකරුගේ නම ලිපිනය සහ දුරකථන අංකයත් එක්ක 071-29-21-09 කියන අංකයට වට්ස්ඇප් කරන්න පුළුවන්. ඔන්න මේ මාසේ 5 ඉඳලා 25 වෙනිදා වෙනකන් මේ වටිනාකම වළංගු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන අවුරුදු 5 ඉඳලා 7 වෙනකන් ඒ විතරක් නෙවෙයි අවුරුදු 8 ඉඳලා 10 වෙනකන් වගේම අවුරුදු 11 ඉඳලා 13 වෙනකන් වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රහකින් තෝරගෙන ලස්සන ස්කූටර්ස් ඒ විතරක් නෙවෙයි මෙලෝඩිකා බයිසිකල් ලෝගන් ඇතුළු පාසල් උපකරණ ඇතුළු වටිනාකම තෑගි බෝග රසක් දෙන HNB ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. ඉතින් චිත්‍ර අඳින්න දක්ෂ හැමෝටම අපි ආරාධනා කරනවා මේ තරගයට ඇතුළත් වෙන්න. ඉතින් මේ HNB ෆයිනෑන්ස් ඕනම ශාඛාවට ගිහිල්ලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් වගේ මේ චිත්‍ර බාර දෙන්නත් හැකියාව තියෙන. ඉතින් නොච්චියාගම නගරයට වෙලතින වටිනා කියන තෑගි බෝග ගොන්නක් අරගෙන මේ වෙලාවේ අපි හෙලෝ හෙලෝ සතියන්තය හංගින්න හැමෝටම ආරාධනා කරනවා එන්න නොච්චියාගම නගරයට ඔන්න වටිනා කියන තෑගි බෝග හිමි කර ගන්න පුළුවන් අවස්ථාව දෙන හවසෙනවා අපි සොන්දර අනුරාධපුරයට එන බොහොම ස්තුතිය සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන්. අපි වැඩි විස්තර දැනගන්න ඉස්සරහටත් සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා කවි. ඇයි ඔයා ගොළු වෙලා?
3: මම මේ බලාගෙන හිටියා WhatsApp එක දිහා. මැසේජ් එනවා එනවා එනවා. කොහෙන්ද පටන් ගන්න කියලා.
0: මැසේජ් එනවා එනවා එනවා. නම් අපිට ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ?
3: මැසේජ් කියන්න කියන්න කියන්න තමයි තියෙන්නේ.
0: රයිට් එනම් පටන් ගන්න.
3: හරි යන්න හදන්නේ. හොමගම පැත්තට හොමගම පිටිපරින් දිසල මැසේජ් එකක් දාලා
0: තියෙනවා.
3: පිටිපන.
0: ඔකේ.
3: මැසේජ් එකක් දාලා තියෙනවා දිසල පසෙදු අනුපම එක්ක අපි වහගෙන ඉන්නවා කියලා. ඒ වගේම හයි කොහොමද අපි චාමර ස්ටෝස් කළුදොර පණා පිටිය. චාමර සහ තනෝජා අපිව සසර සිටවල එකතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම කලබෝවිල කවිෂාන් සැලුන් එකේ කවිෂාන් අෂාන් ටීබන් අපිටත්
0: සිංදුවක් දෙන්න කියලා තියෙනවා නියමයිනේ.
3: හරි. ඒ වගේම සුබ උදෑසනක්. අපිත් අහන් ඉන්නේ අපිට අපි රශ්මිග මෝටර්ස් ඔන්න ඉතින්
0: බෙලිගසන්දියනේ අනේ අනේ බලන්න ඉතින් නේද.
3: සුබ දවසක් කියලා තියෙනවා. ලස්සන සිංදුවකට එයාවත් එකතු කරගෙන. හා. අපි යමු නේද?
0: මේ අහන්නකෝ. ඔගලගේ ගෙවල් කොහෙද?
3: ගෙවල් ඇඹිලි පිටි.
0: ඇඹිලිපිටි කොහෙද?
3: ඇඹිලිපිටිට ගිහිල්ලා තව බස් එකක් යන්න ඕනේ.
0: තව බස් එකක් යන්න ඕනේ. සාමාන්‍ය මම hina වෙන්නේ නැහැ. මම උන්නේ ඇත්තට අහන්නේ. හරිද? ඇඹිලිපිටියේ කොහෙද? hina වෙන්න බෑ ඉතින්. හරි. කවි ඉන්නේ ඇඹිලිපිටියේ. හරිද? උන් දැම hina වෙන්න තුව අහනවා. ඇඹිලිපිටියේ කොහෙද?
3: ඇඹිලිපිටියේ.
0: ඇඹිලිපිටියේ ඉඳලා ඒ කියන්නේ තව යන්න ඕනද කොහොමද මට
3: පොඩ්ඩක්? යන්න ඕනේ යන්න ඕනේ.
0: ඊට පස්සේ ඒ අවට තියෙන ගම් ටිකක් කියන්න.
3: ඇඹිලිපිටියේ? අවටද?
0: ඔව් නිකන් කියන්න.
3: බෑ ඕනේ.
0: ඇත්තට අහන්නේ.
3: ඇත්තටවත් ඕනේ. අපි අලසර සිද්දුවකට
0: බලන්න ඉතින් නේද? ඔය ප්‍රශ්නේ තියෙන මොකද දන්නවද? දැන් අපි ඇඹිලි පිටියේ පැත්තේ එහෙම ඇවිල්ලා කවිලා ගෙදර ඇවිල්ලා මේ බත් කයි කියලා හිතාගෙන ඉන්නේ.
3: හරි.
0: අනේ ඉතින් නේද? රයිට් ඕකේ. නෑ මං වගේ එක ඇහුවේ මොකද දන්නවද? මේ හරි ලේසි අපේ කවීට ඇඹිලි පිටියවටම ගම් ටිකකකින් මැසේජ් ආවන සමහර ගම් දැක්කාව කවී නිකන් අර ඇමරිකාව දැක්කා වගේ පොඩි එකක් තියනනේ. රයිට් ඕකේ. සිංදුවක් අහලා මේ පැතරෙන් හදන්න 0715 95 95 95 තියෙනවා. මැසේජ් එක දාන්න.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: Velava oba veta gena enne.
2: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
3: දැන් වෙලා උදේ 11 විනාඩි 42
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේ සිසයිතයි
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
5: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 10 උදේ නොච්චියාගම සවස අනුරාධපුරය
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක් Kills within the now nishpadana sandaha aduma milak 1 gram 100ක් then rupiyal 12යි 1 gram 100ක් then rupiyal 31යි issum madhyama gram 100ක් then rupiyal 249යි kills now bagai aduma milai
6: me oya pahuge dawasala paare yaddi hematanama dakka neda rusapaata poster ekak ee nisa lesida hariyatama hari api titin hiteeda hitiya me mukatte kiyala onne ekata den uttare ewillla thiyenawa aarya ee sani paarakshaka thowa me gana kiwwahama apita baya wenna deyak ekattema ne mokada gaana adey wageema quality ekak gana දෙපාරක් හිතන්න ඕනනේ අපේ රටේ අපේම දෙයක් සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා ඒ වගේම ක්වොලිටි එක නම් ෂුවම ෂුව එස්එල්එස් වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසය අංකයකටම ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයත් ආරයයිසි පාවිච්චි කරලා බලන්න

0: ඔසෝසි පිට පිට රට තෑගී සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවටම එවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
2: නයිට් රයිඩ් අයියා
3: නංගියා
2: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
3: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
2: මොනවා කියනවද අයියා? ඕවා සිම්පල් වැඩනේ.
3: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
2: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
3: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
4: Net FM හතර වටේ. හතර වටේ.
5: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
6: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: යන්න වෙලාව විල්ල තියෙන්නේ මේ
1: අතර ගිහින් එන්න තමයි සූදානම් වෙන්නේ.
0: ඔව් නේද? ආවර්ද යන්න හදිස්සීද ගෙදර?
1: නෑ.
0: තව පොඩ්ඩක් ඉන්න තිබුණා හොඳයි කියලා හිතනෝ නේද?
1: ඒ විතරනෝ නේද?
0: නෑ උනාට අපිට එහෙම හිතෙන්නේ නැහැ. දැන් යන්න. දැන් ඕෆ් වෙලා ඉන්නේ. දැන් යන්න. Right, okay. Call කරපුව, message කරපුව හැමෝටම thank you. අද මරු දවසක් නේ. සෙනසුරාදා දවසේ අපි දෙන්න first time තමයි program එකට set වෙන්නේ. දාන්න පහක්. සද්ද ඇහෙන්නේ. අන්න දැක්කනේ. Right, okay. ලබන සෙනසුරාදාත් අපි යනවා හරියට මුදේ 9 වෙද්දි. ඔයාලට ස්තුති කතාව කරන්න තියෙනවද?
1: ස්තුතිවෙලද වගේම සතියන්තේ බත් කර වෙලා වෙනකන් සිඳු ගොඩාක් අපි දුවනා නේද? ඉතින් ලස්සන සිඳු හැම එකක්ම අහන් ඉරපො කෝල් කරපො මැසේජ් කරපො
0: හැමෝටම thank you. හරිම ප්‍රොෆෙෂනල් උනා නේද? සාමාන්‍යයෙන් තමන් ආශ්‍රය කරන කෙනාව ටික ටික තමන්ගේ ඇඟට අර මොකද්ද ඒක කියන්නේ මේ ඒක කියන්නේ බෝ වෙනවා පොඩ්ඩක් අර ගතිගුණ බෝ වෙනවා මං කියන්නේ වා වා තව සති දෙක තුනක් මාත් එක්ක ඉන්න කවි ඔය ලොකු තැනකට එනවා රයිට් ඕකේ එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් අපි ලබන සෙන්සුරාද හම්බෙමු ආ යන්න කලින් මතක් කරන්න ඕනේ අපි ඊළඟ සිකුරාද නැත් FM DJ Night Face to Face Attack Show එක රැයි අති උත්කර්ෂවත් තරගයක් තිබ්බා එතකොට ලබන සිකුරාද රෑ 9ට අපි පටන් ගන්නවා අපි ඊළඟ තරඟ වටේ පස්වෙනි කණ්ඩායම තරඟ කරන්නේ එතකොට ගාල්ල දිස්ත්‍රික්කයේ සහ බණ්ඩාරවිල තමයි අපි තරඟේ තියෙන්නේ තේන්සල ඇස් වෙලා ඉන්න අපි ඉස්සරහට වැඩි විස්තර කියන්න
1: එනේ උද්වේග කරයි නේද
0: හරි එහෙනම් අදට යනවා දැන් කීපාර කිව්වදනේ යන්න දැන්න යන දැන්න යන හරි මේ DJ කවි
1: මේ DJ අසා
0: සතා නෙමෙයි අසා හරිද රයිට් ඕකේ නම් ගිහිල්ලා පරිස්සමින් ඉන්න ඡාය වේවා මම DJ අසා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 11 විනාඩි 56යි
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
4: net boc you are a leader
5: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
4: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
6: You are a leader.
5: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ
7: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
9: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණු හවුස් පුත්කලික සමගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කියා ඇලියකට කුරුවිට 076-447-7953
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා ඔයාගේ songs ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක් මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: කින්දර හැන්දෑව විජානු
11: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: FM 95 FM 94.8 Net FM Divina Pura Divina Pura
3: Velava oba weta gena enne
4: Adama ganna phone ekai ai hetata danni
5: Vishwase wanga kiwa ekka singa simpa pay
6: ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna
7: Velava tawal 12

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න. 01112 863 0076 76 32

0: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 10 වනදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුල් කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා සිරස්තල ඥානසාර හිමිට නිදහස පතා නිදහසේ පාදයාත්‍රාව මහනුවරින් ගමන් අරඹයි. තවත් පාගමනකට එක්ව සිටින ස්වාමීන් වහන්සේ පිරිසක් පිළිම තලාවේ අධිෂ්ඨාන පූජාවක. නැතෆෙම් බෝසි යුවරලීඩ කදුරේදී පස්සර්වේ නවමු අත්දැකීමක් රටම දන්න දුකත් එයි. මොනරාගල පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්. රුසියාවෙන් ඩීසල් ආනයනය කරන්න ට්‍රම්ප් එළබි තීරණයට යුක්රේන ජනපතිගෙන් දැඩි විරෝධයක්. සිරගත කර සිටින ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවරින් ගමන් ආරම්භ කළ පාගමන මෙවන විට පේරාදෙණිය නගරිය පහු කරලා. මේ අතර තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් පිළිම තලාවේ අධිෂ්ඨාන පූජාවක නිරත වෙනවා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතාපෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරගත කර සිටින පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික ඓතිහාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද උදැසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වුණා. ඒ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි. කොළඹ බලා පැමිණෙන මෙම පාදයාත්‍රාව සංවිධානය කර ඇත්තේ භික්ෂු සංවිධානය සහ ගිහි සංවිධාන කිහිපයක එකතුවෙන්. එම පාදයාත්‍රාව ගමන් ආරම්භ කිරීමට පෙර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
1: එදා වාරියපුල හාමුදුරුවෝ හිරබත් කෑවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මේ රට වෙනුවෙන්, මේ ජාතිය වෙනුවෙන්. අපේ ඥානසාර හාමුදුරුවෝ අද සිරගත වෙලා ඉන්නේ උන්වහන්සේගේ පෞද්ගලික දෙයක් වෙනුවෙන් නෙවෙයි. එදා වාරියපුල හාමුදුරුවෝ අභීතව නැගුවා වූ ඒ හඬම වර්තමානයේ තුල අප වෙනුවෙන්, රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හඬ නගන්නට ගිහිල්ලා ජාතියේ නිදහස, දැයේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස. ඒ නිසා අපි උන්වහන්සේ තනි නොකොට අපි උන්වහන්සේ වෙනුවෙන් අද දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ අලුයම් කාලයේ සිට සපත කළා, අදිෂ්ඨාන කළා. ඒ රටේ නිදහස, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, අපේ ගෞරවනීය ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස. ඒ නිසා උන්වහන්සේගේ නිදහස කියලා කියන්නේ රටේ නිදහස, අපේ නිදහස. උන්වහන්සේ අපේ වෙනුවෙන් හිරබත් කනවා නම්, හිරගත වුණා නම්, අපි උන්වහන්සේ තනි නොකොට උන්වහන්සේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. ඒ නිසා මේ අදිෂ්ඨානය අපි අද මෙතනින් නවතින්නේ නැහැ. මෙතනින් මේ දළදා හාමුදුරුවන් වහන්සේට සපත කොට වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ ප්‍රතිමාව අදියස ඒ අභීත බව අපි පසක් කොටමින් සපත කරගනිමින් ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි මේ අදිස්ථානය තවත් සපත කරන්නට පාගමනින් අපි මේ අදිස්ථාන අරන් ඥානසාර හාමුදුරුවන් වහන්සේ සිරගත කර සිටින තැන දක්වා අපි පාගමනින් ගමන් කොට දළදා හාමුදුරුවන්ගෙන් ආශිර්වාදය මේ වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගෙන් ඒ ගත්තා වූ අභීත බව අරගෙන අපි උන්වහන්සේගේ නිදහස උදෙසා අපි මේ මොහොතේ සිට ගමන් කරන බවත් නිදහස ලබා දෙන තුරු අපි දිවිහිමියෙන් අපිත් සිරගත කළත් අපිට ජම්පරය ඇඳුවත් අපි මේ සටන අත් නොඇර උන්වහන්සේ සමග උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් සටන් වදින බව සපත කොට අපි කියා සිටිමින්
0: එම පාගමන සහ තත්වාන්මින් වහන්සේ පිරිසක් ආරම්භ කළ අධිෂ්ඨාන පූජාව සම්බන්ධයෙන් නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එහි රැඳී සිටින net news විශේෂ නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබෝන් කමල්,
2: ආයිබුවන් පූජ්‍ය ගලබඩාත්ත නායක ස්වාමීන් වහන්සේට සිදු ඇති අසාධාරණය උන්වහන්සේගේ චීවරය ඉවත් කොට ගිහි ඇඳුමින් අධිකරණයේ හමුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මහනුවර සිදංගා මාලිගාව අසලින් ආරම්භ කළ පාගමන ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පේරාදෙණිය නගරයේ මේ වන විට පසු කළා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සඳහා ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටිනවා. ඒ වගේම ගිහි පිරිසකුත් එක්ව සිටිනවා. තවත් විශේෂ දෙයක් නම් කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ උඩුනුවර සංඝ සභාව විසින් විල්මීගම නගරයේ සිට ඉලිමතලව නගරයට භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් තවත් පාගමනක් ආරම්භ කරා. ඒ පාගමටත් විශාල විශාල භික්ෂුන් වහන්සේලා එක්ව සිටින මෙමෙ භික්ෂුන් වහන්සේලා මේ වන විට පිළිමතලාව බෝධින් වහන්සේ අසල අධිෂ්ඨාන පූජාවක නිරතනා කර දක්න ලැබෙන ගලබඩත් හිමියන්ට සහනයක් පතා ඒ වගේම මේ උන්වහන්සේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් සහනයක් ඒ වගේම සාධාරණයක් සිද්ධ වෙන්න කියලා ඉල්ලා සිටමින් තමයි මේ අධිෂ්ඨාන පූජාව සිද්ධ කරන්නේ. මෙයාකරෙන් තමයි මහනුවර ප්‍රදේශයේ කටයුතු සිද්ධ වෙන්නේ. දැන් ගමන මේ වෙන විට පේරාදෙණිය නගරය පසු කර ඉදිරියට ඇදමින් පවතිනවා. මම කමල් සූරවීර පේරාදෙණිය සිට.
0: ස්තුතියි කමල්. නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන BOC යුවාර ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 වන කඳවුර දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ මාතර කොටපල ජාතික පාසලේදී. ඒ අනුව ඊයේ දිනේ මෙන්ම අද දිනේද එම කඳවුරට එක්ව සිටින සිසුන් මහත් ඕනෑකමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටිනවා. එයට දෙසිදු කෙරෙන විශේෂ වැඩසටහනක් 5:30ට කොටපල ජාතික පාසලේදී පැවැත්වීමට මෙවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. දේශීය සංගීතය, කවි සීපද, කොළම් සහ ජන නර්තන අංග නූතන පරම්පරාවට ගැළපෙන ලෙස නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම පිළිබඳ දරුවන්ට මෙන්ම ඔවුන්ගේ මව්පියන්ටද එහිදී නවම අත්දැකීමක් ලබා ගැනීමට හැකි. සංගීතයේද මුස වූ එම වැඩසටහන සිදු කරන්නේ ප්‍රකට ගීත රචක මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරල්ල මහතායි. ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළා.
3: අද දවස බොහොම විශේෂයි. කොටපොල ජාතික පාසලට ඒ වගේම අවට සිටනායට සහභාගී වෙන්න පුළුවන්. හැන්දෑ මගේ දැන් 6 වෙනකොට මගේ වැඩසටහන ආරම්භ වන්නේ. මේක ඇත්තටම රස ගීතය සහ රසවින්දනය ක්‍රියාකාරකම් තුළින් නායකත්වය කරා ගෙනියන ඇති අපි නායකයනුනේ කොහොමද තියෙන හැඟීම දනව විනෝදයයි දැනුමයි ඔක්කොම තියෙන එකක්. ඉතින් දරුවන්ට අපි සිලබස් වලින් පිට උගන්වන්න ඕනේ දේවල් උගන්වන ක්‍රම තමයි මේ නෙට් එක කරන්න මේ වගේ වැඩසටහන් කළා. ඉතින් මේ නායකත්වයේ කියන්නේ අපි රටක නායකත්වය දක්වා තියෙනවා, ආයතනක නායකත්වය, පාසලේ නායකත්වය, විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකත්වය මේ ඔක්කොමත් එක්ක ගත්තාම නායකයින් හරි වැදගත්. ඒ නිසා ඔවුන් හොඳ පුහුණුවකින් සපිරි නායකින් සිටිනවා නම් රටක් හෝ ආයතනක් හෝ විශ්වවිද්‍යාලයක් හෝ විද්‍යාලයක් හෝ පසුබහින්නේ නැහැ. ඒකට තමයි මගේ මේ සහාය පැය දෙකමාරක හොඳ වැඩසටහනක් සංගීතකරුවන් සමග. ඉතින් මම හිතන්නේ මේක නැත්තම් ආරාධනා කරලා තිනවා දෙමව්පියන්ට දරුවෝ වගේම අවට ගම්මාසින්ට එන්න පුළුවන් හැමෝම එන්න මේක නොමිලේ තේන දරුවන් වෙනුවෙන්. එතකොට ඇවිල්ලා විනෝද වෙලා රසවිඳලා අමාර ගීත වල අහන ගීත වල වෙනස් පැතිකඩවල් හොයාගෙන ගී ගයලා යන්න පුළුවන්කම හම්බු වෙයි.
0: නෙතෆම් රේඩියෝව සංවිධානය කරන BOC UR ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 වන කඳවුර සඳහා ජාතිය මහා පහන්ටැබ ලංකා බැංකුව මුල්‍යානුග්‍රහය ලබා දෙනවා. සීනේ පොත්මිතුරෝ සහෘද සංගමයේ මගින් සිවුවන වරටත් සංවිධානය කරනු ලබන දක්ෂිණ ලංකා සාහිත්‍ය කලා මංගල්‍ය සහ ගාලු පොත් වසන්තය 2026 මේ මාස 23 වනදා සිට 29 වනදා දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දෙවේනේ ප්‍රමුඛ පෙළේ පොත් ප්‍රකාශන ආයතනවල ප්‍රදර්ශන කුටි 110කින් පමණ සමන්විත මෙම දැවැන්ත සාහිත්‍ය කලා මංගල්‍යයට සමගාමීව පොත් දුරට වැටීම්, සාහිත්‍ය දේශන, ළමුන් සඳහා පොත් කියවීමේ වැඩමුළු, ස්වභාවිත ගී ප්‍රසංග, කවිමඩු මෙන්ම නවක ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් පැවැත්වෙන සාහිත්‍ය තරගාවලි රසක්ද පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සීනේ පොත්මිතුරෝ සහෘද සංගමයේ සභාපති නිශාන්ත වික්‍රමතිලක මහතා.
4: මෙවර විශේෂත්වයන් කිහිපයක් තියෙනවා මේ ප්‍රදර්ශනයට ඇතුළත් කරපු. අපි දකුණු පළාතේ පාසල් මුල් කරගනිමින් විශේෂ තරගාවලියක් පැවැත්තුවා. පාසල් 787ක් දැනුවත් කරලා තියෙනවා තරගාවලියට සම්බන්ධ වෙන්න කියලා. නිර්මාණ 1200කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ නිර්මාණ අතරින් අපි හොඳම නිර්මාණ තෝරනවා. ඒකම හොඳම නිර්මාණ ප්‍රදර්ශනය සඳහා මේ 23 වෙනිදා ආරම්භ වෙන ගාලු පොත් වසන්තයේ ප්‍රදර්ශන භූමියේ තැබීමට කටයුතු කරනවා. ඒකම උන්ගේ දක්ෂය ඇගෙීමට ලක් කරනවා, ත්‍යාග සහතික දීමට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි අත්පිටපත් තරඟයක් ආරම්භ කළා දකුණු පළාත වෙනුවෙන්. ජයග්‍රහණය කළ අයගේ ප්‍රතිඵල අරගෙන උන්ට තෑගි ලබා දීම සහ ඒ අත්පිටපත් මුද්‍රණය කිරීමට ප්‍රකාශන ආයතන වලට යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරන්න ඕනි, හැමදාම වගේම අපේ සාර්ථකත්වය වෙනුවෙන් මෙවරත් පොත් ප්‍රදර්ශන කුටි 100ක් අපි ලෑස්ති කරද්දී 135කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් කරලා තිනවා පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම සඳහා. ඉතාම සන්තෝෂයට කාරණාවක්.
0: මොනරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකුට අතවර කළ බවට චෝදනා එල වූ මොනරාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 49ක ගුරුවරියකට සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ මොනරාගල මහාධිකරණය විසින් පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක මෙම ගුරුවරිය අදාළ සිසුවා සිය නිවසට ගෙන්වාගෙන ඔහුට අතවර කර අඹ සැමියන් ලෙස හැසිරිය ඇතැයි සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එවන් පසුබිමක් තුල එල්ල වූ චෝදනා තුනකට ගුරුවරිය වරදකරු බවට මොනරාගල මහාධිකරණයේ තීන්දු කළා. ඒ අනුව එක් චෝදනාවකට වසර 8 බැගින් චෝදනා තුනට වසර 24ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර 8කින් ගෙවි යන ලෙසට මහාධිකරණයේ නියම කර තිබෙනවා. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 250,000 බැගින් චෝදනා තුනට රුපියල් 107,000 වන්දියක් සිසුවාට ගෙවන ලෙසටද මොනරාගල මහාධිකරණයේ දුන් නියෝගයේ සඳහන්. එම වන්දි මුදල නොගවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවයි මහාධිකරණයේ නියෝග කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ඉන්ධන මිල ගණන් පහත හෙලීමේ අරමුණින් රුසියාවේ ඩීසල් ආනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹී බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එය අනුව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ඇමරිකානු සහ ගෝලීය වෙළඳපොළ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ටොන් 103ක් මුදා හැරීමට එකඟතාව පළ කර තිබවයි ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ. මීට අමතරව ලබන නොවැම්බර් මාසයේදී තවත් ඩීසල් ටොන් 105ක්ද පසුව තවත් ඩීසල් ටොන් මිලියනයක්ද ලබා දීමට නියමිතව තිබෙනවා. මෙම එකඟතාවත් සමග ඇමරිකානු භාණ්ඩාගාරය විසින් රුසියානු ඩීසල් අපනයන සඳහා පනවා තිබූ සම්පාදක ලබන වසරේ අප්‍රේල් 7 දක්වා තාවකාලිකව අත්හිටුවීමට පීවරගෙන තිබවද විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීම සඳහා ඇමරිකාව ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් යුක්‍රේනු ජනාධිපති ව්ලැඩ්මීර් සෙලෙන්ස්කි දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඇමරිකාවේ මෙම පියවර රුසියානු ජනාධිපතිවරයාට දුන් තෑග්ගක් බවත් ඒ වහා අවසන් කළ යුතු යුද්ධය තවදුරටත් දීර්ඝ කිරීමට කරන ආයෝජනයක් බවත් සෙලෙන්ස්කි චෝදනා කර ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ඩොටල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: නෙත් නිවුස් රාව ප්‍රතිරාව. මේ නෙත් නිවුස් සම්බන්ධයෙන් අදහස් දක්වූ සිනමා අධ්‍යක්ෂකවරයෙකු සහ නිර්මාණවේදියෙකු වන චින්තන ධර්මදාස.
6: නෙත් නිවුස් ඇත්තටම මේ මමත් ගොඩක් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා විවිධ පැතිකඩ වලින්. මම හිතන්නේ ඒක නිසාම මට තේරුම් ගන්න පුළුවන් එක එක විදිහේ අදහස් දරන එක එක විදිහේ ප්‍රතිමානයන් එළියට ගේන්න පුළුවන් විදිහේ වේදිකාවක් නෙත් නිවුස් සරහා මේ ඩිජිටල් අවකාශය විවෘත වෙනවා කියන එක වැදගත්ම දේ. එක පැත්තකට විතරක් කොටු වෙන්නේ නැතුව එක එක පැතිවල අදහස් වලට විවෘත වේදිකාවක් හදන එක. ඉතින් මේක සිනමාව පැත්තෙන් වෙන්න පුළුවන්, සමාජ සංසිද්ධි පැත්තෙන් වෙන්න පුළුවන්, දේශපාලන කතිකාවක් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම ඉතාම සක්‍රීයව ඒ වගේම ඒ වෙලාවේ තියෙන කතිකාවට සම්බන්ධ වෙමින් නෙට් නිවුස් ගෙනියන මේ වැඩේට මම හදවතින්ම සුබපතනවා.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura.
7: Hello, hello.
5: සත්‍ය සත්‍ය අන්තය.
7: හලෝ හලෝ
5: සත්‍ය අන්තය.

0: Good afternoon. Good afternoon, Mahi. Hari hari wakata karannu.
1: Good afternoon.
0: Iting satya kata passe after long time.
1: Ekane iting.
0: Mokak karayi iting pahugiya dawas tike. අපිට කතා කරන්න 0112 55 33 63ට ඊට පස්සේ WhatsApp කරන්න හරි කියන්නකෝ ආ කියන්නකෝ
1: ඒ වගේම තමයි WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට 0711 95 95 95ට
0: right තව මොනාද කරන්න පුළුවන්
1: ඉතින් Facebook එක හරහා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් යන්න Facebook එකට ගිහලා සර්ච් කරන්න netfm කියලා අපේ page එක ඔයගලන්ට follow කරන්න පුළුවන් ඒ වගේම තමයි අපි දෙන්නගේ wall post එකක් දාලා තිනවා ඒකට comment කරන්නත් පුළුවන්
0: ඒ හැම දෙයකටම අවස්ථාව ලබා දීලා

0: වෙනකන් එක දිගට ඔයා කැමතිම සින්දු මේ පැත්තෙන් අහන්න කතා කරන්න WhatsApp message එවන්න Facebook post එකට comment කරන්න හවස 3 වෙනකන් අපි ඉන්නවා මම ජනි
1: මම මහේ

0: එහෙම කිව්ව
1: නෑ මම යහන්න හිටියාගේ අම්මා අම්මා මෙවට කියලා ලැජ්ජුනද
0: මේ මං අද මේ පොඩි අත්හදා බැලීමක් කරා දැන් අද කොළඹ ටිකක් වාහන අඩු දවසක්නේ ඉතින් මං අද මේ ප්ලෑන් කරලම වීකෙන්ඩ් එකේ වැඩට එනකොට ප්ලෑන් කරලම මං අද කරපු දේ තමයි මං අද මෙට්‍රෝ සර්විස් එකේ තමයි ආවේ ඔෆිස් එකට එනකොට ඉතින් මට අර දෙමොට ගඩින් දැන් පානදුරට තියෙනවනේ මෙට්‍රෝ බස් එකක් ඒ බස් එක මට කෙලීම ඔෆිස් එක ගාවින් බහින්න බලුවා ඉතින් හරි ලස්සන අත්දැකීමක් ඉතින් ඒක බලන්න ඉතින් අර සාමාන්‍ය අපිට දැන් පුරුදු වෙලා තියෙන්නේ ෆුඩ් බෝඩ් එකේ බොහොම අමාරුවෙන් එල්ලිලා ගිහිල්ලා හැබැයි එහෙම නැහැ ජොලිය ඉඳගෙන පේමන්ට් එක කාඩ් එකෙන් කරලා සුපිරියට ආවා
1: ඒසී එකේ
0: තව මොනාද ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නේද
1: උදේට නේද එනකොට ෆුල් රිලැක්ස් එකේ ෆ්‍රෙෂ් වෙලා අපිට එන්න
0: පුළුවන් අපි ඒකනේ බලාපොරොත්තු වෙන්නේ කියන්නේ අපි වීකෙන්ඩ් එකේ බලාපොරොත්තු වෙන්නේ ෆුල් රිලැක්ස්
1: එකේ
0: ඉතින් ඒ රිලැක්ස් එකේ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය අපිට කෝල් කරනවා WhatsApp messages එවනවා Facebook post එකකට අනිවාර්යෙන් comment දාලාදී අපි තාම බැලුවේ නැහැ නේ ඉතින් කවුද ඉන්නේ වාඩ කතා කරපු කට්ටිය අද කතා කරන කට්ටියට පුළුවන් මහි එක්ක ඉතින් දොඩමලු වෙන්න
1: ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කෝයෝ පින්න නැත්තානේ
0: ඒකනේ නේද
1: ඉතින් කිතුල් කොටින් ඔන්න ප්‍රේමසිරියයි අපිත් එක්ක එකතු වුණා ඉතින් thank you so much කතා කරාට මේ පැත්තට එතකොට වීඩියෝ ගොඩින් ඔන්න සුමන නැන්ද අපිත් එක්ක එකතු වුණා ඉතින් සුමන නැන්ද ආදරෙන් අපිව මතක් කරනවා මේ වෙලාවේ ඒ වගේම තමයි කඩවතින් ලක්මාලි ඔන්න කතා කරා ඔෆිස් එකේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා හැබැයි ඔෆිස් එකේ නම කිව්වේ නැහැ
0: මොකද්ද දන්නේ ඔෆිස් එක නේද ඉතින් කඩවත ලක්මාලි අපිව හැමදාම අහගෙන ඉන්න කෙනෙක් ලක්මාලිව අපි ගොඩක් ආදරෙන් එකතු කර තාක්ෂණික දෝෂේනවා එක පාරට නේද ඒව තමයි නොසැලී ඉදිරියට යන්න ඕනි කොහොම හරි රයිට් වට්සප් එකට අග්ගාලා බලමු අපේ පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා පූර්ණිමා සෙව්වන්දිව ඊට පස්සේ ජනි පැට්ටෝ මහි පැට්ටෝ අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මදු තමයි අපිට මැසේජ් එකක් දාන්නේ අපි මදුවත් එකතු කරගෙන යමුට අග්ගාලා සින්දුව අහන්න ඒ අතරේ වාට මතක් කරනවා අපි කතා කරන්න බින්දුව 112533 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට

0: Anupaha FM Anu Hatarai Dashma Atta Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: වේලාව දවස් 12 විනාඩි 33යි
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: මේ සකසුරුවම් මාසයේ හෙටට වටින පැලයක් සිටවමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
5: Kiehl's within the now nishpadan sandaha aduma milak wataka gram 100ක් දැන් රුපියල් 12යි per gram 100ක් දැන් රුපියල් 31යි isso madhyama gram 100ක් දැන් රුපියල් 249යි Kiehl's now bye aduma milai

0: Bey.
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්. ජනි එක දේදුණු මාවත.
0: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා. කිරි බොන්නේ නැතා. මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟෙන්න.
2: අපිකාව තියෙනවා අහසක් තරක් සින්දු කාටද ඕනේ කාටද
3: Net FM Hello Hello Satyantaya
4: අපි දෙන්නට දවල් 12ට මේ වැඩේ පටන් ගන්නවට තම හරියට කතා කරන්න ඕනේ නෑ නේද මහී?
5: ඒකනේ.
4: විවිධාකාරයේ බාධාවන් අපිව හොයාගෙන ආවා. හැබැයි අපි එහෙම සැලෙනවද?
5: සැලෙන්නේ
4: නෑ. සැලෙන්නේ නෑ මිත්‍රවරුනි. අපි කොහොම හරි අපි
5: සැලෙන්නේ නැතුව ඉදිරියටම යනවා.
4: අන්න ඒකයි වැදගත් වෙන්නේ. එහෙම ගැම්මට කතා කරපු කට්ටිය වගේම WhatsApp messages එවපු කට්ටිය ඉන්න. ඉතින් කට්ටිය හිමි මතක් කරමු නේද? කොහෙටද යන්නේ අපි මුලින්ම?
5: යමු පන්නල කොටුවැල්ලෙන් ඔන්න ප්‍රසංගයක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මහි සුභම සුභ සතියන්තයක් වේවා ජනි කියලා
4: තියෙනවා. මේ ඇවිල්ලා සතියයි දෙකයි දැම්මම කපනවා. තව අවුරුද්දක් දෙයක් යනකොට කොහොම වෙයිද?
5: ඉතින් අපි දෙන්නවන්න අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජනි ඔය ගැරළමය කොහෙන්ද හොයාගත්ත කියලා අහනවා.
4: හොයාගත්ත නෙවෙයි හංගල හිටියේ කොහෙද කියලා අහන්නේ. අර මේ ඇත්ත අතුරු සේවන තියෙන්නේ පින්නවල. ඒකෙන් ඉඳන් උස්සංගාවේ. හරි ඊළඟට කවුද මේ මැසේජ් එක දාලා දෙන්නේ? ආයුබෝවන් මහි ඇන් ජනි සුබ දහවලක් වේවා. හොරණ ඉඳන් නයනා කුමුදුනි තමයි මැසේජ් එක දාලා දෙන්නේ. යාවත් මැසේජ් එකකට එකතු කරගන්න කියලා. මැසේජ් එකකට නෙවෙයි සින්දුවකට එකතු කරගන්න කියලා.
5: මම ඉන්නේ පොඩක් ටැපලෙනවා.
4: ඒ කියන්නේ අර ඔයාගේ දිස්නෙට පැටලෙනවා කියලා තමයි කට්ටිය හිතනවා ඇත්තේ.
5: කට්ටිය
4: හිතනවා ඇත්තේ එහෙම. හැබැයි මට මෙතන කතා කරන්න ඉඩ නැහැ. හරි අමාරුවේ මම මේ පැත්තකටලා කතා කරන්නේ. එතකොට ඉතින් මෙහෙම පැටලෙනවා. ඒක තමයි. කවුද ඊළඟට අපිට මැසේජ් එක දාලා
5: දුම්බර ලලිත් ප්‍රියංකර ඔන්න අපිත් එක්ක ඉඳලා අහගෙන ඉන්නේ අපි.
4: දැන් ඔයා දන්නවද මම මේ කාලයකට කලිනුත් මේ ගැල්ලමෙක්ගේ මේ ප්‍රශ්නේ මේ විදිහටම අහලා
5: තියෙනවා. ආහ එහෙනම් බයానකයි.
4: දුම්බර යන පාර කොහෙද කියලා දන්නවද?
5: දන්නේ
4: නැහැ. ආ ඒක නෙවෙයි. දැන් අපි ලලිත් අයියාගෙන් අහමු දුම්බර යන පාර කොහෙද කියලා. එතකොට අපේ නංගිලාට දුම්බර යන පාර කියලා දෙන වගකීම අපි බාර දෙනවා. අපි වහගෙන ඉන්න ලලිත් අයියා ඇතුළු කණ්ඩායමට. ඊට පස්සේ කොහෙටද යන්නේ?
5: ඊට පස්සේ අපි යනවා ජපාන් වලට.
4: ආ වීසා නෑනේ. වීසත් නෑ පාස්පෝර්ට්ුත් නෑ. නැවෙන් තමයි පටෝල යවන්න වෙන්නේ. හරි වැරදි කතාවක් අපි කිව්වේ නේද? එහෙම යන්නේ නෑ. එහෙම යන්න හොඳ නෑ. හප් හප් හප්. කවුද ඉන්නේ අපිට මැසේජ් එක දාලා එකතු කරගන්න කියලා කියන්නේ කවුද?
5: නිශාන්ත කුමාර ඔන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ යාළුව දෙන්න ගාමිණි. ඒ වගේම තමයි ඉෂාන් එකතු කරගන්න කියලා තියෙනවා.
4: රයිට්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අපි ඒ කට්ටියම එකතු කරගන්න අතරේ ඊට පස්සේ කොහෙටද යන්නේ?
5: ඊට පස්සේ අපි
4: මේ මැසේජ් එක මට දාලා තියෙන්නේ.
5: ආ කියවන්න එහෙනම්.
4: ඔයාලට කොහොමද ජනි කියලා අහලා තියෙනවා. කවුද එහෙම අහලා තින්නේ? අපි එල්ටිටි පුන්සරා. පුන්සරා මං ඔයාව ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ යනවා කඩේකට බඩු ගන්න.
5: චාමර ස්ටෝස්.
4: යස්.
5: කලුතර පනා පිටි ඔන්න චාමර ස්ටෝස් එකේ. චාමර අයියා ඉන්නවා, තනෝජක් අයියා ඉන්නවා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. සද්දෙටම ඔන්න කලුතරටම ඇහෙන අපි වහගෙන ඉන්නවලු.
4: චාමර පුතයි. තනෝජ දුවයි.
5: ඉන්නවා
4: කියලා හරියන් ඔයා කියන්න ඕනේ. මට නම් ඉතින් අයියේ අක්කේ කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක්.
5: නෑ. චාමර අයියයි තනෝජක් අයියයි.
4: මමයි. ඔයාගේ නම ඇහුණ ගම මට නිකන් මතක් වෙච්ච දේ මොකක්ද දන්නවද?
5: ඔය කියන්
4: ලෝඩු ගෑවද? අලෙහෙම ගෝමද?
5: තරහයි ජනි තරහයි.
4: යව සින්දුවට.

0: ඕ හැබැයි දැන් යල් පැනපු සින්දුව මේ මහි. ඒවිදෝ මාගේ කුමාරි කියලන කියන්නේ. දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ආපු කට්ටිය මේන්ටේන් කරන එක තමයි ඉතින්.
1: ඒක තමයි භයානකම දේ.
0: භයානකම ඕගොල්ලෝ භයානක කියලා හිතුවොත් ඒක සෑහෙන අමාරුයි.
1: අමාරුයි.
0: උගුරු ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි මේ කුමාරි ආවට පස්සේ මේන්ටේන් කරන්නේ.
1: දැන් ගොඩක් අය එහෙම තමයි. මේන්ටේන් කරන්න පුළන්ද කියලා බලනවා.
0: හරි මේ දැන් ඔයා එහෙම දැන් ඔයා සාමාන්‍යයෙන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තෝර ගන්නකොට ඔයා මොනවද බලන ක්වොලිටීස්? දැන් අපි වහගෙන ඉන්න කට්ටිය ඉන්නවනේ දැන් මූණ පේන්නේ නැති වුණාට වට ට්‍රයි කරන කට්ටිය.
1: ඇත්තටම මම
0: මොනවද
1: මම පෞද්ගලික
0: ලොකු කාර් එකක් තියෙන්න ඕනේ. එහෙම
1: නෑ නෑ නෑ බාහිර දේවල් කිසිම දෙයක්
0: මට අදාළ වෙන්නේ
1: නෑ. අදාළ නැත.
0: ඔය පිවිතුරු පෙම විතරයි ඔයා පතන්නේ නේද?
1: අවංක කව.
0: මෙහෙමයි. ඕනේ
1: කියමු කියමු.
0: නෑ ඕනේ අපි එකතු කරගමු අනේ. අපිට මැසේජ් එකක් දාලා තියෙන නිපුණිය. නිපුණියද මලක් කෙවල නෑ නේ නිපුණි. ඔයා මලක් කෙවන්න එතුණා මට නිකන් පාළුයි පාළුයි වගේ. නිපුණි වෙන්දර මලක ෆොටෝ එකක් එවනවා. මේ මොකද ඉවර තින්නේ බලන්න.
1: නිපුණියද මලක් කෙවල නැත්නම් මලක් ඉන්නවනේ මෙතන.
0: අන්න ඒකයි. මේ අර දැන් මේ අහන කට්ටියට අපි පැහැදිලි කරලා කියන්න ඕනේ. මේ මූණු වහලා තියෙන්නේ ඒ මූණු මලක් තරම් ලස්සන නිසා නොව ඒ මූණු රටකට පෙන්වන්න බැරි නිසා පමණි.
1: ඊට එහා පැත්තේ ඉන්න කෙනෙක්ගෙත්
0: ඊට එහා පැත්තේ ඉන්න කෙනා ඉතින් කොහොමත් සුන්දරයිනේ. හරි කවුද ඉන්නේ කවුද ඉන්නේ බලමු ටක් ගාලා මැසේජ් එක කියවලා.
1: ඉතින් ඔන්න ජනි සුදු බෝලේ
0: කියලා
1: මටත් මහේ සුදු බෝලේ කියලා දාලා
0: තියෙනවා. හරි සුදු කෙසේ වෙතත් බෝලේ. හරි
1: ඉතින් නිපුණ අනුරාධපුරින් දැන් තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ. ඉතින් දැන් හිනාන වැඩිලු.
0: එහෙම තමයි. ඉතින් ගොනා වුණත් ඉතින් පොඩ්ඩක් හිනා වෙලා ඉන්න ඕනේ.
1: ජනි තව මහත්තේ දන්නේ නැලු.
0: හිනා වෙලා අර සින්දුවක් තියෙනවනේ හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා. ඒක තමයි කට්ටිය දැන් ආදර්ශ පාඩේ කරගෙන ඉන්නේ. ඊළඟට ඔයාව එකතු කරගන්නවා සින්දුවලට අපි. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ ඉන්න සෙට් එක මේ කියලා දිනවා. මොකද දන්නවද අපි මේ ලස්සන සින්දු දෙනවට අපිට ගොඩාක් පිං කියලා. බලන්න ඉතින් අපි
1: නේද
0: ආදරෙයි ආදරෙයි අහස කරා. මැසේජ් එක දාලා දෙන්නේ අපේ මනහර හાર્ඩ්වෙයාර් එකේ විජේසිරි BF ජනපදයේ ඉන්න සෙට් එක ඇතුළු කට්ටිය. ගොඩක් ආදරෙන් හැම දිනම එකතු කරනවා මේ කොත්මලේ මහවැලිගම බස් එකේ ඉන්න ජයන්ත අයවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙන්නේ නැහැ. කොහොමත් අපි යන්නේ ආ ඒක සද්දට කියන්න ඕනේ. ඒකත් අපි සද්දට කොහොමත් අපි ජනීට ආදරේ. මහි බාගෙට මැසේජ් එක කියවන්න එපා. ජනී වගේ සම්පූර්ණයෙන් කියවන්න. ඔයා හස්බන්ඩ්ගේ නම කිව්වේ නෑනේ. කොටුවැල්ලේ ප්‍රසංගියක් වගේ හස්බන්ඩ්ගේ නම මොකද්ද පොඩ්ඩක් ඉන්න බලන්න.
1: හස්බන්ඩ්
0: චින්තක. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා බලන්නනේ. දැක්කනේ කට්ටියට තේරෙනවා. පස්සේ ආපු අඟට වඩා ඉස්සෙල්ලා ආපු කන ලොකුයි කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එහෙනම්
1: මම ජනීටම ගැලවෙන කට්ටිය.
0: එහෙම තමයි. එහෙම තමයි. මගේ නංගි බබාලා, අක්කි බබාලා, අයියලා, මල්ලිලා සෙට් එක ඉන්නවා. ඉතින් කට්ටිය එකතු කරගන්නවා. එහෙනම් ඉතින් අපි මේ වගේම ඊළඟ පැයෙත් මේ විදිහටම එක දිගට කතා කරනවා. සින්දුත් වැඩිපුර අහන්න දෙනවා. අපිට කතා කරන්න. කොහොමද කතා කරන්නේ?
1: ඉතින් මේ පැතර කෝල් කරන්න පුළුවන් 0112553363. ඒ වගේම තමයි WhatsApp එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන් 0711959595.
0: ආයෙත් ඊළඟ පැයේ හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Taval Dela Hai Vinadi Panasatai
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: net boc you are a leader
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
5: You are a leader.
4: Purnanugrahaya, Lanka Bankuwa, Jatiye Maha Pahantama.
3: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-863-363-076-716-1068
3: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: පුවත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
8: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමීර් හස්නේ. ප්‍රථමයේ නවතහනේ දේශීය
9: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවස ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියෙන් මටත් මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
11: Brought to you by
12: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
1: වෙලාව දවල් එකයි.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියෝ.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. කොළඹ වරාය නගරයේ කම්කරු නේවාසිකාගාරයේ අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පැවසුවේ. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදු ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ වරාය පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පැනමා රාජ්‍යයේ ඇති වූ රික්ට මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් පසු එරට ජනාධිපතිවරයා ජාතිය අමතා තිබෙනවා. ඔහු අවධාරණය කර ඇත්තේ පුරවැසියන් බියක් හෝ නොසන්සුන්තාවක් ඇතිකර ගැනීම අනවශ්‍ය බවයි. සමස්ත රාජ්‍ය සේවයම මේ වන විටත් සහන කටයුතු සඳහා සූදානම් කර ඇති බව පැනමා ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

0: වෙලාව එකයි විනාඩි හතයි. අපි දන්නෙම නැතුව මහි පැයක් ඉවර කරලා ඊළඟ පැයටත් ඇවිල්ලා තියෙන්නේ. බලන්න වෙලාව යන ඉක්මන නේද?
1: ඒකනේ.
0: අහගෙන ඉන්න අය හිතනවා ඇති මේ අපි දෙන්නව අහගෙන ඉද්දි වෙලාව යනවා දැනින්නේවත් නැහැ කියලා.
1: මම හිතන්නේ දැනෙන්නේ
0: නැහැ.
1: අපි දෙන්නට දැනුනෙත් නැහැ.
0: අපි දෙන්නට දැනුනෙත් නැහැ. අපි දෙන්නට හවස 3 වෙනකන් දැනෙන්නෙත්
1: නැහැ.
0: අපි දෙන්න දන්නේ අර ගල් බෝලි වගේ කියලා මෙතෙන්ට ඇවිල්ලා අපිව එලෝනකට තමයි දන්නේ. අංජානුනේ
1: නේ අපි.
0: ජානු. වෙන කාගේද නමකුත් කිව්වා නේද?
1: ඒක තමයි.
0: හිතේ ඉන්න කට්ටියගේ නමුත් කියවෙනවනේ. හිතේ ඉන්න කට්ටියගේ නම. හරි. මොකද ඉතින් අපි මේ පැයේ වැඩිපුර කරන්න තියෙන කට්ටියගේ නම් කියන්න ඕනි. ඊට පස්සේ ඔයා කෝල්ස් උත් ගොඩක් ආන්සර් කරනවා මම දැක්කා. මෙහෙමයි. කෝල් කරපු කට්ටිය කතා කරාට පස්සේ මම දැක්ක මට ඇහුණා. දවල්ට කෑවේ මොනාද? උදේට කෑවේ මොනාද? අපිටත් කෑම ටිකක් එවන්න බැරිද? මම අඳින්න ආස රතු පාටව. කාටද කියන්නේ? කොල්ලන්ටද?
1: නෑ නෑ පිස්සුද? නෑ ගර්ල්ස්ලා දෙන්නෙක් තමයි කතා කරන්නේ.
0: කාගෙන් හරි කමක් නෑ. ගාන කඩා ගන්න තියෙනවා.
1: නෑ මෙහෙමනේ. ගෑනු ළමයි එහෙම තමයි. ගෑනු ළමයි එකට එකතුනහම ඒක මේ කුමන්ත්‍රණකාරී දෙයක් විදිහටත් එනවා.
0: අපේ ඔෆිස් එකෙත් ගෑල්ලමයි එකතු වෙලා කුමන්ත්‍රණය
1: කරනවා.
0: දැන් මෙහෙමනේ. දැන් මෙතනත් අපි මේ මූණු පින්නන්නේ නැති ගෑල්ලමයි දෙන්නෙක් ඉන්නෝනේ. අද දවස ප්‍රයිස් එකක් තියෙනවා.
1: මොකන්ද?
0: අද හවස 3න් පස්සේ දැන් මෙච්චර දවසක්. හරි දැන් මමයි අසයි දෙයියනේ කියලා ජෝඩු වුණා. කොහෙන් හරි ඉතින් ගෑල්ලමයි දෙන්නෙක් හොයලා අපිටත් ඉතින් අපේ කලමනාකාරීත්වයෙන් අපි දෙන්නට බාර දුන්නා. මෙන්න ඔහොම හරි බලාගන්න මෙන්න ළමයි දෙන්නෙක් කියලා. ඔන්න ජානුටත් හරියන්න යන්නේ අද හවසට.
1: ඉරපායනෝ
0: දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජානු උම්ම දිදී හිටියනේ දැන් ඔය එන කොල්ලට උම්ම දෙයිද දන්නේ පව්වනේ
1: අපි පොඩ්ඩ බලන් ඉමු
0: හරි කවුද කතා කරපු කට්ටිය
1: ඉන්නේ මොන රාගලින් අපිට කතා කරා නිශානි ඉතින් අම්මා ඉන්නවා කිව්වා තාත්තා ඉන්නවා කිව්වා
0: අක්කා නිශානි ඉන්නවා කිව්වා තාත්තා කෙනෙකුයි ඉන්නවනේ ඉපදෙනකොටම
1: මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කිව්වා. එතකොට නංගි රසානි ඉන්නවා කිව්වා. එතකොට නිශානිගේ බොයෆ්‍රෙන්ඩ් උත් ඉන්නවා
0: කිව්වා. ඒක මට ලැජ්ජා වෙන්නේ එයා
1: කියන්නේ. ඒක තමයි මං ඇහුවා නම.
0: ඔව් ප්‍රසාද්.
1: නම ප්‍රසාද්. ඉතින් ඔයගොල්ලෝත් ඊළඟ සින්දුවට ආදරෙන් අපි එකතු කරගන්නවා. එතකොට අපිට කතා කරා රාජාංගනේ HM Stores එකේ ඔන්න අනුරුද්ධ අපිට කතා කරා.
0: ඉතින් වයිෆ් අපේ අනුරුද්ධ අයියා රාජාංගනේ. ඉතින්
1: වයිෆ් ගීතාංජනී ඉන්නවා කිව්වා. එතකොට දුවලා දෙන්න තාරුකයි තරුක්ෂී ඉන්නවා කියලා කිව්වා. එතකොට පුතා සතීෂ් ඉන්නවා කිව්වා. ඔයගොල්ලෝ
0: ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕගොල්ලෝ හැමෝම ඊළඟ සින්දුවට. දැන් මේ WhatsApp එකේ ඉන්න කට්ටිය බලන වැඩි කෝල් කරන කට්ටියට විතරද chance එක දෙන්නේ මේ? අපිට නැද්ද chance එක? WhatsApp එක බලන්නේ මමනේ. මට නෑ chance එකක්. මෙහෙමයි කොහොමත් ගෑල්ලමෙක් ඕගොල්ලන්ගේ ජීවිතය ආවත් ජීවිතේට ආවට පස්සේ මාව අහගෙන ඉන්න මගේ සහෘද පිරිමි හිතවතුනි ඕගොල්ලන්ට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කතා කරනකොට වුණත් ඔයාලට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කරන වැඩකදී මොකක් හරි දෙයක චොයිස් එකක් ඔයාලට අරගන්න ඕන නම් ඒකෙදිත් ඔයාලට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. සමහර විට නිකන් පේන්න වගේ. කට්ටිය නිකන් අපි නිකන් අහලා දෙන්නත් එක කතා බහ කරලා තමයි වැඩ කරන්නේ වගේ දේවල් වලට නිකන් අහයි. බබා අද දවල්ට මොනාද කන්නේ? ඔයා මොනාද කන්න ආස? එහෙම අහනව විතරයි හැබැයි හදන්නේ ආස දේවල් නෙවෙයි. එයාට ආස දේවල්.
1: එහෙම තමයි ගෑනු ළමයි උනාම.
0: හරි අපි එකතු කරගමු මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කවුද දන්නවද? හෙලෝ හෙලෝ සුදු මහත්තයා සුදු නෝනා. එහෙම කියලා තියන මේ අපේ ගම්පහ DR garment එකේ සෙට් එක. ඒගොල්ලන්ට අර ජානු ගිලඩේ බෝ වෙලා. මේ ඊට පස්සේ හෙලෝ ජනි අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ආලෝක පූජා බාණ්ඩ කොටියාක මුරේ ආලෝක පූජා බාණ්ඩගේ කට්ටිය අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කට්ටියම එකතු කරගන්නවා. දැන් දානයක් බණක් එහෙම තියෙනකොට අපිට පුළුවන් දැන් එතෙන්ට ගිහිල්ලා අරගන්න අපිට අවශ්‍ය දේවල්. ජනි ඇන් කවි නෙවෙයි මේ ඇවිල්ලා මහි
1: තරහයි. මම තරහයි. කවුද මේක අපිට මැසේජ් එක දාලා තියෙන්නේ?
0: මේ මැසේජ් එක දාලා තියෙන්නේ යටියන් දොට හොරන්දල දිනන නිතූ ගරාජ් එක දන්නව නේද? අර ඔයාව පාක් කරන්න ගිහිල්ලා හදන්න නිතූ ගරාජ් එක. එතන ඉඳන් අපේ ජයම්පති අයියා තමයි මැසේජ් එක දාලා
1: තියෙන්නේ. ජයම්පති අයියේ තරහයි මම.
0: ලක්ෂාන් රුක්ෂාන් සෙල්වම් කුමාර මල්ලි ඇතුළු සෙට් එකම ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. කටිය කතා කරන්න ඉතින් අපිට අපේ මහී එක කතා කරන්න.
1: නම් එක මොකක්ද?
0: 0152535363 කතා කරන්න. නැත්නම් WhatsApp message එකක් දාන්නත් Facebook post එකට comment කරන්නත්
1: පුළුවන්.

0: ඩාක් ඇන්ජල් සමහරද දැන් ඔය ඔය සින්දු ආවේ 2007-08 වගේ කාලෙනි. එතකොට ඒ එනකොට අපි ඉස්කෝලේ යනවා. මොන්ටිසෝරි වගේ මං හිතන්නේ මට මතක කාව ඇදිකට අර ඉස්කෝලේ යනවා කියලා මට වැරදිලා වගේ දැන් කියවුනේ. අපි මොන්ටිසෝරි වගේ මං හිතන්නේ ඒ කාලේ කොහොම හරි ඉතින් ලොකුවට තේරෙන්නේ නැහැනේ ඔය වචන මොනවාද කියලා. අදට YouTube එහෙම තිබ්බේ නැහැ අහන්න. ඔය මොනවා හරි ඉතින් ඒ තාලෙට අපිට හිතන වචන ටිකක් අපි කියනවා ඉතින් ඔය සින්දුවට. තාමත් එහෙම තමයි. තාමත් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැනේ. මේ කොහොම හරි දැන් කොහොම දැන් මේ හැමදේම ගැන කතා කරනකොට අපිට තේරෙනවා අර ඒ අපි හිටපු කාලෙත් එක්ක බලනකොට ඊළඟට අපි දැන් මේ ජීවත් වෙන වර්තමානයේ සැහැන්න වෙනස් වෙලා
1: තියෙනවා.
0: ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි ආකාරය සැහැන්න වෙනස් වෙලා තියෙනවා. අපි ඔෆිස් එකේ වැඩ කරනකොට ඒ වැඩ කරන ඕනි පිළිවෙල වෙනස් වෙලා තියෙනවා. ඉස්සර හිටපු විදිහ නෙවෙයිනේ. අදටත් ඒ විදිහටම වළංගුයේ දේවල්. දැන් අපි අද අත්විඳින සමාජ ක්‍රමය නෙවෙයි තව අවුරුදු 10කින් 15කින්
1: දියන්නේ.
0: එතකොට ඒ කාලේ වෙනකොට ඕගොල්ලෝ ප්‍රගුණ කරන්න ඕනි ගුණාංග හැකියාවන්. සමහර විට මේ අපි දැන් ප්‍රගුණ කරලා තියෙන හැකියාවන් ගුණාංග වලට වඩා සෑහෙන වෙනස් දේවල් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඉතින් ඒ හින්දා තමයි මතක් කරන්නේ හැමදාම අපේ අනාගත පරපුර ගොඩනගනකොට ඒ වෙනුවෙන් අපි බොහොම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි අනාගතයට නායකීන් ගොඩනගන net fm boc your leader වැඩසටහන 50 වෙනි වතාවටත් මේ වෙනකොටත් මාතර කොටපල ජාතික පාසලේදී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ඒ ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. මොකද අපේ රටේ දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා මේවා උපනංවන්න net fm අපි කවදත් ඒ කාලේ ඉඳන්ම වැඩ කරගෙන ආවා. ඉතින් ඒ කරපු වැඩපිළිවෙලේ අලුත් විදිහට දැන් ආරම්භ වෙලා තියෙනවා net fm අපේ boc url ඊට වැඩසටහන. දැන් මේ වෙනකොට ඊයේ දවසේ තමයි වැඩේ පටන් ගත්තේ. ඊයේ උදේ පටන් අරගත්තා. එතකොට ඒකත් එක්ක දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වගේ වැඩසටහන් රාශියකට පස්සේ අපේ දරුවන් එක්ක වැඩසටහන් ආරම්භුනේ ඊයේ දවසේ හවස දෙකට වගේ. ඊට පස්සේ දැන් අද හෙට දවස් දෙක මේ සම්පූර්ණ කාලයම දරුවන් එක්ක අපේ සුරේෂ් ඉන්නවා. ඒ වගේම තමයි මේ පිළිබඳව අපේ දරුවන්ගේ රසවින්දනය නායකත්වය මේ හැමදේම ගැනම හොඳ දැනුවත් කිරීමක් කරන්න ඒගොල්ලන්ට හොඳ පුහුණුවක් ලබා දෙන්න විශේෂයෙන්ම අර ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ වගේම තමයි අර සින්දු ගොඩාක් අපි කැමති සින්දු ගොඩාක් ලියලා තියෙන වසන්ත දුක්ගන්නාරාල මහත්මයා සම්බන්ධ වෙනවා මේ වැඩ කටයුත්තත් එක්ක අපේ දරුවන්ව පෝෂණය කරන්න. ඉතින් ඒ ගැන මතක් කරන අතරේ තමයි අපි මේ net fm boc ur leader වැඩසටහන පිළිබඳව කතා කරන්නේ. ඉතින් ජාතියේ මහා පහන්ටම කිව ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? BOC ලංකා බැංකුව. ඉතින් ඒ මහා පහන් තැඹේ එළිය මේ වැඩ කටයුතු වෙනුවෙන් අපිට ඒ විදිහටම හම්බ වෙලා තියෙනවා. දැන් අපි UR leader පටන් ගත්ත කාලයේ පටන් අපිත් එක්ක හිටපු ලංකා බැංකුව මෙවරත් මේ මාතර කොටබොල ජාතික පාසලේදී පැවැත්වෙන UR leader 50 වෙනි වැඩසටහනේදීත් අපිත් එක්ක ඒ විදිහටම එකතු වෙලා ඉන්නවා.

0: ඒකන හඩි හරිියන්නේ දැ මේ ඉඳලා ගන්න ඕන හරි ද සිද පස අපි කෝල් සහන්ස කරන හන් දැන් සිදුවට යන්න කලින් වටස එක බලම කවද ඉන්න කොහෙද අපි වාගනන්නේ ඉතාලි වගේ ඉන්න කට්ටියක නම් ලස්සනට කිව්වට පස්සේ කන්න හම්බවෙන්නේ ඉතාලි චොකලට් ඒක හන්ද ඒක තියාගෙන කියන්න ඕන
1: එතකොට
0: ඉතාලියේ මෙසීනවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා අපිව අහගෙන ඉන්නවා ඉතින් පවුල කෙනෙක් වගේ අපිට අනුර ලක්ෂ්මන් අයියා නේද පවුල හැමෝම එකතු කරගන්න අනුර ලක්ෂ්මන් අයියාගේ ඊට පස්සේ කොහෙටද යන්නේ ජනී ඇන් මහී අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ හෝමාගම 12 ඉඳන් ගයනී චන්දන සංජීව සහ දුවල දෙන්න අපි එකතු කරගමු ඊට පස්සේ කොහෙටද මේ යන්නේ
1: මාපලගම මං ඉන්න ඕන අද තහගෙන පීඑල්ජේ අය තමයි අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ මේ විදිහට
0: ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ යන්න හදන්නේ මරුගමකට මොන්න හරි වැඩේ තියෙනවා මොකද්ද BF කියලා කියන්නේ
1: BF
0: දැන් මං අහගෙන අපේ අසහයමෝකට කියනවා බොයෆ්‍රෙන්ඩ් කියලා.
1: ඔව් මටත් ඒක තමයි ලෝරියා.
0: බ්‍රෙක්ෆාස්ට් වෙන්නත් පුළුවන් නේ.
1: ආ යාට ඉතින් ජනි කොයි වෙලාවෙත් කෑම කෑම
0: කෑමනේ. එහෙම තමයි ඉතින්. එහෙම තමයි මොන හරි මෙහෙමනේ දැන් අසංගලට ඉතින් බොයෆ්‍රෙන්ඩ් ලා ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා වගේ දේවල් ගැන තමයි හිතන්න තියෙන්නේ. අපිට ඉතින් ওই ප්‍රශ්න නැහැ නේ. අපි කැමති කෑම වගේ දේවල් ගැන හිතන්න. ඒකනේ දැන් අපි මං කැමති මේ ඉන්න මේ කෙසඟ ශරීරයෙන් මිදිලා පොඩ්ඩක් පෘෂ්ටිමත් ශරීරයක් හදාගන්න. මම කියන්නේ යමු සින්දුවට එන මේ වැතර කතා කරන්න 0112553 63 කියන්නේ නැද්දවා

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.
1: වෙලාව තවල් 1:27යි.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 11 වනදා උදේ කදුරු වෙල සවස මහී අංගණය
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
4: අලුත් ලොව තියන අපේ ගොවි පරපුරට දිරි දෙන ගොවි සෙත ජාතික ලොතරැයි මණ්ඩලය
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
1: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
6: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 2779677767 ට මිස් කෝල් එකක් දෙන්න
1: වෙලාව තවල් 1:29යි.
8: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
9: ඕනේ? Net FM. Hello hello Satyantaya.
10: වෙලාව 1:30 හරියටම වෙලාව දැන් කියනවා නම් මොකද කලින් මේ අඩුවෙන් කතා කරේ දැන් කටේ නේදනේ මම බැන්න කියලා
11: බැන්න තමයි
10: බැන්නලා මාරි ගහන්න ඕනේ එහෙම නෑ මං හරි ආදරෙන් සලකනවා අදත් උදේ එනකොට කෑම එකක් කොටාගෙන ආව මම මගේ අතින්ම උයපු කෑම එකක් රහයිනේ
11: රහයි කියන්නේ අමු ජනිතයි ඔයාට එච්චර උයන්න පුළුවන් ද හලෝ
10: ඒකනේ ඒකනේ ඔයාලට එහෙම හිතෙනව නේද මං අරගෙන ආවට පස්සේ මං ඒකට මේ ඒකනේ නෝ කටියට ටිප් ටිකින් සතිය දවස්වල තමයි කියන්නේ වීකෙන්ඩ් එකේ කියන්නේ කොහොමද මේ දේවල් යන්නේ කරන්නේ කියලා. මේ අපි සින්දුවට යන්න කලින් විශේෂ දෙයක් ගැන මතක් කරන්න ඕනේ. දැන් මේ මද්ද්‍රව්‍ය කියන දේ අපිට ලොකු අනතුරක් බලපෑමක් වෙලා තියෙනවානේ අපේ සමාජයට ඊට පස්සේ රටට. දැන් ගෑල් ළමයිකට උනත් මේ දවස්වල පොඩ්ඩක් රැට බාර බැහැලා යන්න පොඩ්ඩක් බයයි. ඒකට හේතුව වෙලා තියෙන්නේ ගොඩාක් වෙලාවට ওই මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු කට්ටිය ඉන්නවා. එතකොට ඉතින් පොඩ්ඩක් ඉතින් පොඩි බයක් දැනෙනවානේ. ඉතින් ඒ හිම නැති සමාජයක් ගොඩනගන්න තමයි රටම එකට ජාතික මෙහෙයුම රජය විසින් සංවිධානය කරලා තියෙන්නේ. මේ හානිකර මද්ද්‍රව්‍යයන්ගෙන් අපේ රට, අපේ සමාජය, විශේෂයෙන්ම අපේ තරුණ පරපුර දරුවන් බේරගන්න. ඉතින් ඒ හින්දා තමයි අපි මේක වගකීමක් කරගෙන ඔබට නිරන්තරයෙන් මතක් කරන්න. ඉතින් රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි මතක් කරනවා නිරන්තරයෙන් මේ හානිකර මද්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ඒගොල්ලන්ට ඇති වෙන දේවල්, ඒගොල්ලෝ ඇති කරගන්න දුෂ්කරතා සහ ඒගොල්ලන්ට නැති වෙන වාසි අවස්ථා මේ වගේ දේවල් ගැන දැන් ඔයා කල්පනා කරලා බලන්න මහි. දැන් ඔයා ලස්සන ගෑල් ළමෙක් කියලා ඔයා හිතාගෙන ඉන්නවා.
11: අන්න කියන්න ගියා කියවුණා.
10: හරි. දැන් ඔයාගෙන් කවුරු හරි බොයෆ්‍රෙන්ඩ් යාළු වෙන්න හනුව කවුරු හරි කෙනෙක්. එයාලා යාළු වෙන්න හදි ඔයා පස්සේ දැනගන්නවා මෙයා මේ විදිහට මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා. මොකද කරන්නේ?
11: ඒක නම් පොඩ්ඩක් හිතලා බලන්න
10: බෑ කියනවනේ.
11: ඔව්.
10: සාමානය ජොබ් එකක්වත් දෙන්න හම අතරේ පාවිච්ච කරනකට ජොබ් එකක්වත් දෙන්න ඉන්ටර්විව් බෝඩ් එකට ගියාට පස්සේ කොච්චර සර්ටිෆිකට් ඔයාට තිබුණත් එහෙම නැත්නම් ඔයා කොච්චර පර්ෆෝම් කරලා තිබුණත් දැනගත්ත ගමන් කම්පැනි එකෙන් මෙයා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් හානිකර මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා දැනගත්ත ගමන් ජොබ් එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම තත්වයකට ඔයා වැටෙන බද කියන එක කල්පනා කරලා බලන්න ඕනේ. ගොඩාක් වෙලාවට ඔය තරුණ පරපුර ආසයිනේ මේ මහී එක එක දේවල් අත්හදා බලන්න එහෙම අත්හදා බලන්න කැමති වුණාට පස්සේ අර මද්ද්‍රව්‍ය වෙලදාම් කරන කට්ටිය ඉන්නේ.
11: ඒගොල්ලෝ ඒකේ ට්‍රික්
10: අන්න හරි ඒ පොයින්ට් එක තමයි අල්ලගන්න කියනවා. පොඩ්ඩක් මේක ට්‍රයි කරලා බලන්න කියලා. ඊට පස්සේ ට්‍රයි කරලා බලන්න පොඩ්ඩක් පාවිච්චි කරා කරාම තමයි ඉතින් ඕක නවත්ත ගන්න බෑ.
11: ඒ නිසා ගැලවෙන්න බෑ.
10: අන්න හරි. ඒක නිසා තමයි අපි මතක් කරන්නේ ට්‍රයි කරලා බලන්නවත්, රසද බලන්නවත්, ප්‍රශ්න අමතක කරන්නවත්, එහෙම නැත්නම් ඇඟ හැදෙනවා කියලාවත්, එහෙම නැත්නම් ලස්සන වෙන්න කියලාවත් හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. මොකද ඔය දේවල් වලට ඔය කවුරු හරි දෙනකොට බෑ කියනවට වඩා සෑහෙන අමාරුයි ඇබ්බැහි වුණාට පස්සේ වයින් බේරෙන එක. ඒකෙන්ද අපි මතක් කරනවා හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. එහෙම මත්ද්‍රව්‍ය වලින් වැළකිලා බොහොම ආදරෙන් මේ වෙලාවේ ගෙදරට වෙලා හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න තමයි හදන්නේ. අපි කොහෙටද යන්නේ මහි සින්දු වලට කට්ටිය එකතු කරගන්න.
11: අපි යන්නේ කොටියා කුඹුරු පැත්තට.
10: කොටියා කුඹුරු තියෙන කොහෙද කියලා දන්නවද?
11: ඔයා තමයි හැමදේම දන්නේ.
10: මොනරාගල පැත්තෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ කොටියා කුඹුරු. මේ ආදී පුතා ඒ වගේම තමයි අකේන් මේ හැමෝම එකතු කරගන්න කියලා දිනවා. මෙසේජ් එක දාලා තියෙන්නේ මේ අර ගොල්ලමයි.
11: ඒක තමයි.
10: කොටියා කුඹුරේ ආලෝක පූජා භාණ්ඩගේ සෙට් එක. ඔන්න අපි එකතු කරගත්තා. ගොඩක් ආදරෙන් දෙවනි පාරට. දෙවනි පාරට නම කිව්වට මොකද කරන්නේ? මොනා හරි ඉල්ල ගන්නවද? කන දෙයක්. ඔයා වැඩිපුර කන්නාස මොනාද මහි?
11: මම නම් ඉතින් ice cream තමයි. ice cream ඉල්ල ගන්න බැහැ එතන.
10: හරි. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ? අලව්වට යමු.
11: අලව්වට
10: යන්න. අලව්වේ කරුවක් අපිට මෙසේජ් එකක් දාලා දිනවා. අලව්වේ වරුවක් කලකින් අපි ඔහොම ඉල්ලුවා. ආහා. දෙක අතිවිල කේක් අරන් එන්න කියලා. ආවා කියන්නකෝ.
11: ඇත්තටම?
10: ඇත්තටම.
11: අනේ ශෝකනේ.
10: අලව්වේ කරුවක්. ඊට පස්සේ රුක්මන්, දුව කමනි, නිමාලි, ඊට පස්සේ පොඩි පුතා මොවින්දු. මේ මොවින්දුගේ තමයි බර්ත්ඩේ එක තිබ්බේ. කොල්ලා කේක් අරගෙන ඇවිල්ලා අපිට කේක් කවලා. දන්නේ නැද්ද ඉතින්? ඊට පස්සේ අපි යනවා යටියන්තොට පරුස්සැල්ලට ගිහිල්ලා ඉන්න. මේක පරුස්සැල්ල කියලා නෙමෙයි නේ වාට පේන්නේ පුස්සැල්ල කියලානේ.
11: ඔව්.
10: ඒකනේ මම මේක කිව්වේ ඒකයි. සේපාලි හෝටලේ ඉඳන් අපේ සේපාලිකා මෙසේජ් එකක් දාලා තියෙනවා. අර ඔයා හදිනවද? සේපාලිකා සේපාලිකා කියලා සින්දුව. සින්දු කියන්න බෑ කතු බාගිල්ලොත් එහෙම.
11: ඒක තමයි.
10: එච්චර ලස්සනට කියනෝනේ අපි. ඉතින් සේපාලිකාව අපි එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. දැන් අපි කට්ටියට මතක් කරමු කොහොමද මේ පැතර එන්නේ කියලා.
11: ඉතින් මේ පැතර කෝල් කරන්න පුළුවන් 01 255 33 63. ඒ වගේම තමයි ඔන්න WhatsApp message අපි කියවන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ පැතර WhatsApp එකක් කියවන්න පුළුවන් 0711 95 95 95.
10: නැත්නම් ඉතින් අර Facebook fan page එක පැත්තට යන්න. අලියෙකුයි හෙන්දුවෙකුයි වගේ තියෙනවා ෆොටෝ එක.
11: අලියෝ දෙන්නේ.
10: අලියෙකුයි හෙන්දුවෙකුයි වගේ ෆොටෝ එකක් තියෙනවා. ඒකට පහලින් comment එකක් දාන්න.
11: කවුද හෙන්දුව?
10: කවුද අලිය? කවුද අලිය කියලා comment කරන්න. සමහර විට අලියගේ මූණ වහලා ඇත්තේ මේ ෆොටෝ
11: එකේ. නෑ නෑ බොරු මෙයාගේ.

0: തീർന്നോ അത്? ටග්ගාල අපි මේ සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගමු. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බෝකුන්දර 10 කනුවේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක කට්ටිය මේ එකතු කරගමු. ඊට පස්සේ කෝල් කරපු කට්ටියත් ඉන්නවා නේද?
1: ඔව් අපිට කෝල් කරා වලස් මුලෙන් ඔන්න ත්‍රිවිල් පාකේ අපේ අයියලා ජඩ කොල්ල තුන්දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. වීරයය ඉන්නවා, බණ්ඩාරයය ඉන්නවා, ධර්මයය ඉන්නවා. සද්දරම අපි වහගෙන ඉන්නවා කියලා කියනවා.
0: රයිට්. ඊට පස්සේ මං ඔන්න අන්න අද තමයි ගැලපෙනම දවස. හරිද? දැන් මේ සැලුන් එකක් තියෙනවා. ඒ සැලුන් එක ඇතුළට
1: සූර්යවව ඔන්න ප්‍රේම කුරල කවුද? එයා සූර්යවව ලියන ආරච්චි.
0: අපේ මාබිම කාන්ති අම්මවත් එකතු කරගන්න. රයිට්. අපි යමු සින්දුවට.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM Velava oba veta gena enne
1: ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව දවල් 1 විනාඩි 47යි
3: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි ඉස්සු මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි කියස් නම් බබයි අඩුම මිලයි
2: net boc you are a leader
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන එදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9වනදා සිට 11වනදා දක්වා පැවැත්වේ
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
5: You are a leader.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබි කෙයා ඇහැලියකට කුරුවිට 0766 446 7953.
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ අපෙන්
7: Net FM Hello Satyante
8: වෙලාව එකයි විනාඩි 49යි. අපි ඊළඟ පැයට යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන හන්ද මහී බොහොම ඉක්මනට මතක් කරන්න ඕනි Net FM අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කරන මහ දෙවන්ත කාර්යයක් ගැන. ඒ තමයි Net FM BOC UR leader කියලා කියන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන් නායකයින් තනන දූරදර්ශී මෙහෙයුම තමයි Net FM BOC UR leader කියලා කියන්නේ. දැන් නායකයෝ හරි හැටි නැති වුණාම වෙන දේවල් ඉතින් බලා ගන්න පුළුවන් නේ. එහෙම යන්න ඕනේ අපේ රටම සමහර වෙලාවට බලා ගන්න පුළුවන්. හරි කොහොම හරි එහෙම නායකයන් ගොඩනගන මේ වැඩකටයුත්තේ රැට එහෙම ගිනි මැල්ලයක් ගහලා ඕක වටේ කට්ටිය පොඩ්ඩක් සින්දු කියලා එහෙම ලස්සන වැඩක් මේක. හරිද? ඒ කියන්නේ හරිම සෞන්දර්යාත්මක වැඩක්. ඉතින් මේ වැඩකටයුත්තේ අද හවස නවත් ලස්සන වැඩක් සිද්ධ වෙනවා. අද හවසට තමයි අර අපි ගොඩක් ආදරය කරන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ප්‍රවීණ ගේයපද රචකයෙකු වුණු වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගේ සහභාගීත්වයෙන් මේ සංගීත සුයාමයේ පැවැත්වෙන්නේ. ඉතින් ඒ වේදාවේදී අපේ දරුවන්ගේ රසවින්දනයද ඒගොල්ලන්ගේ පරිකල්පන හැකියාවද මේ හැම දෙම ගැන බොහෝ ලොකු අවධානයක් යොදලා වැඩි වැඩකටයුත්තක් සිද්ධ වෙන. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් තමයි අපි යන්න හදන්නේ ඊළඟ පැයට. මේ වෙනකොට මේ වැඩකටයුත්ත සිද්ධ වෙන්නේ මාතර කොටපොළ ජාතික පාසලේදී. ඉතින් ඉදිරියේදී ඔබේ පාසලටත් එයි. අපි මහී එහෙනම් මොකද කරන්නේ? යමු ඊළඟ පැයටනේ.
9: යමුනේ.
8: ටග්ගල කතා කරන්න පුළුවන් නම් එක මතක් කරන්න. 0112 55 33 63. එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන් 0711 95 95.

0: FM Anu Paha, FM Anu Hatarai Ta Shumata, Net FM.
1: Velava Havasa Dekai.
2: Meltol, Hisaratia, Una Sempati Shab, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meltol, Parasitamol Vishishiki.
3: Hadun Vadina, BOC Flix, Tap and Pay. Then BOC Flix app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. Shopping යද්දි dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. Cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flix නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital bank කරන අත්දැකීමක් සඳහා BOC Flix tap and pay. මගේ life එකට මගේ Flix.

0: ලුණු වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩිත හනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනඩිත හනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අතම ගන්න ෆෝන් එකයි.
4: ඇයි හෙටට දාන්නේ?
3: විශ්වාසයි වංග කීවා එක සිංගල් සිම්පල් පේ.
4: ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
5: දැන් වේලාව හවස 2:00.
6: හා

0: සතුටම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නියස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. සෞදි අරාබියේ රියාත් නගරයේ වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවරගෙන තිබෙනවා. ඒ රියාත් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදු වූ ආරක්ෂක තත්වයක් සහ අඛණ්ඩව සිදු කෙරෙන ආරක්ෂක සහ මෙහෙයුම් සමාලෝචන සලකා බලමින් ඒ අනුව ඔක්තෝබර් 18 වන දින දක්වා රියාත් නගරයේ වෙත ක්‍රියාත්මක ගුවන් ගමන් නතර කර තිබෙනවා. කොත්මලේ ගැරන්ඩියල්ල ප්‍රදේශයේ නායෑමක් සිදුවීම හේතුවෙන් හැටන් ගම්පොල ප්‍රධාන මාර්ගයේ නායෑමට ලක් වූ ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා. කඳු මුදුනේ සිට පස් සමග ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ. නායකිය ස්ථානයෙන් ඉහලින් තවත් විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරළීමේ අවධානමක් පවතින බැවින් එම ස්ථානයෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කළා. මේලඟ නෙත් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM Anupaha FM Adu Hatarai Dashma Ata Net FM.
3: Hello, hello.
4: Sati Antaya.
3: Hello, hello.
4: Sati Antaya.

0: Love is in the air. Love is in the air. Inna adre allaganna.
1: Net FM. Hello, hello, Satyantia.
2: වෙලාව හවස දෙකයි විනාඩි හයයි. නෑවනේ අද මොනාහරි කන්නගෙන දෙන්න ඕනේ මේක බොස්ට නොකිය ඉන්න. මොකද මොනාද ගෙනල්ලා දෙන්නේ මොනාද අපි ඒ මොනාහරි රස දෙයක් කන්න ගෙනල්ලා දුන්නොත් හෙට එනවනේ උදේ 9ට හෙට එන ගම මොනාහරි අරන් එන්න දැන් මම දවල් 12ට එනවනේ හෙට ඒ එනකොට මට මොනාහරි කන්න දීලා තියෙන නැත්තම් කෙලින්ම මැනේජ්මන්ට් එකට කතා කරලා කියනවා මෙන්න මෙහෙම වැරදි කරනවා මේ ළමයා කියලා. හරි. අන්න ඒ බය තියාගන්න. ආන් ඒ බය තියාගන්න.
3: පොඩක් මෙතනට විතරක්.
2: හරි අපි ලස්සන සින්දු සෙට් එකක් ඉදින් මේ පැයට අහන්න හදන්නේ සුපුරුදු විදිහටම. මොකද කරන්නේ ඉතින් කට්ටිය ඉන්නව නේද? ඔයාලට කෝල් කරපු කට්ටිය WhatsApp messages එවපු කට්ටිය ඉන්නවා. හරි අපි මුලින්ම ඉතින් WhatsApp එක වැතර අවධානය දෙමු. මොකද ඊ වැත්තිනේ මැසේජ් ගොඩ පේනවනේ. දැන් මේ කට්ටියව එකතු කරගන්න ඕනේ. කවුද බලන්න මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ?
3: වැමන් කියවන්නේ.
2: ඊ පැහැදිලි ඉරිසියාව. පැහැදිලි ඉරිසියාව. ජනි සුදු පැන්චෝ මහි බෝල ගෙඩිය. අපි සද්දෙන්නෙත් අහනවා සුදු මහත්තයෝ සුදු නෝනෝ. අපි බෝකොන්දර නිවන් තිරිය දේවින්‍යා ෆැෂන් එකේ ඉඳන් අපේ දීප්තියක්ක තමයි ඉතින් මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දි නංගි, නදීෂ මිස්, ක්‍රිෂාන්ත අයියා, මයූරි, ජනී මල්ලි, ලස්සන සින්දුවක් දෙන්න. මොකද්ද
3: මේ මැසේජ් ගිහින් හොයාගත්ත නංගි බබකෝ මල්ලි
2: මේ ඉන්නේ මේ ඉන්නේ මේමයි BMI CH එකට ගිහිල්ලා නංගි බබාලා එව්වට හම්බුනේ නැහැ. ඊට පස්සේ හම්බුනේ නැති දැන අපි කරපු වැඩේ මේ ගියා පින්නවල ගිහිල්ලා රැත් අතුරු සෙවනේ හිටියා බෝම්බ එකට අහුවෙච්ච අලි පෙටියේ.
3: කවුරු කොහොම කිව්වත් අර අපි කියනවනේ කතාවට
2: අසන්නා කෙසේ කිව්වත් සුහි බුද්දුවෙන් අසන්නෝනි කියද
3: දැන් කඳු පාත්තේ නැහැ කියලා.
2: ඒ කියන්නේ මම එහෙමයි. හරි හාය ජනී කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ බොරැල්ලි ඉඳන් අපේ නවෝත් මල්ලි. අපි ගොඩක් ආදරෙන් එකතු කරගමු. ඊට පස්සේ කොහෙටද යන්නේ?
3: අපි යන්නේ රයිගමට.
2: ගලේ කඩේ. රයිගම ගලේ කඩේ. මං ඉස්සර හිතාගත්තේ රයිගම ගලේ කඩේ කියන්නේ කඩයක් කියලා. කඩයක් නෙවෙයි. ගමක්ලු ගලේ කඩේ
3: කියලා.
2: ඌ ඒ පැත්තේම ගලේ කඩයක් තිබුණලු
3: ඉස්සර.
2: ඉතින් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කොහෙටද යන්නේ?
3: අපි යන්නේ අනුරගාමන්ට් එක පැත්තට.
2: අනුරගාමන්ට් එක කොහෙද තියෙන්නේ? වරකාගොඩ අද තයන්නයි කයන්නයි
3: පැරදි
2: වරකාගොඩ අනුරගාමන්ට් එකේ සෙට් එක එකතු කරගමු. නදී තමයි අපේ මැසේජ් එක දාන්නේ. සඳුනී, තමරා, ලක්ෂී, සමන්මලි, හර්ෂණී, සුජීවා, රුමේෂ්, ඊට පස්සේ සම්පත්, දේවි, පූජා, විනෝද, ආශානී, සර්මිලා, විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ බොස්සත් එකතු කරගන්න කියලා තියෙනවා. මේවා මෙහෙමයි. කතුරු බාගිල්ලන නැත්තම් මට මීට වඩා ලස්සනට කියන්න බලු. බයයිනේ දැන් කතුරු බාගිල්ලනෝනේ. මේ කතුරු බාගි කියන්නේ පොඩ්ඩයි නේ, බාගයයිනේ දෙන්නේ.
3: බාගයයි බාගය සම්පූර්ණ නැහැ.
2: ජනී අපි අම්පිටියේ මුල්ල පිහිල්ලේ ඉඳන් ස්වර්ණ බිම්මල් ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක. අන්න හතු ටිකක් කන්න පුළුවන් chance එකක් අපිට එන්න යන්නේ. කොඩිතුවක් අයියා තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. අම්මනේෂා, අයියා යශෝදා, ඒ වගේම තමයි මැසේජ් එක දාලා දෙන්නේ අපි මන්දාකිනි. කොඩිතුවක් අයියා නෙවෙයි මැසේජ් එක දාලා දෙන්නේ. මං හිතන් කොඩිතුව කියන්නේ තාත්ත වෙන්න. මන්දාකිනි ලස්සන නංගි කෙනෙක් වෙන්න දෙන්නේ. නම අහනකොටම නිකන් තේරෙන්නේ. අපි ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ කොහෙටද යන්නේ? කුලියා පිටියට ගිහිල්ලෙමු. කුලියා පිටියේ බරාගෙදර ඉඳන් අපේ ජයන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා. එකතු කරගන්න කියන්නේ කාවද?
3: සඳරුවනේ ඉන්නවා. එතකොට නිල්වලා ඉන්නවා, දිනුක ඉන්නවා, දිනුවර ඉන්නවා, පැතුම්, දුලානි. එතකොට බබා
2: දුලානි ධෝනි.
3: දුලානි ධෝනි.
2: බබා සයිප්‍රස් කුමාරි. දුබයි කුමාරි නෙවි. මාලදිවයින් වල ඉන්නවා කුමාරි. ඈ නෑනේ.
3: අයියෝ පැටලෙනවා.
2: පුඩයින සයිප්‍රස් වල ඉන්නවා කුමාරි. මාලදිවයිනේ මම හිතන්නේ පසින්දු වෙන්න
3: තිබුණා.
2: මේක මේ අන්තර්ජාතික ෆැමිලිය ගන්න. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ හරණ යන සින්දුට. ඉතින් කලින් පැය දෙකේ අහගෙන හිටියා වගේ මේ පැය තහගෙන ඉන්න අමාරුවෙන් හරි අපිව නේද?

0: හරි වෙලාව දවල් දෙකයි විනාඩි විස්සකුත් වෙලා ජනි.
1: ඒකන වෙලාව යනවා හිතාගන්න බෑ. දැන් මෙහෙම මේ වෙලාව යන අතරේ දැන් අපි දෙන්න මැදිරියේ ඉන්නවා වගේම වර්ණ මේ වෙලාව ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන තැනක් නැද්ද? හිතනවා කොහෙද හිතෙන්නේ? මන් දන්නවා අනිවාර්යයෙන්ම අපිට හිතෙන තැන තමයි මේ වෙලාවේ අපේ netfm boc your leader වැඩසටහන ක්‍රියාත්මක වෙන මාතර කොටපොල ජාතික පාසලේ මේ වෙලාවේ අපිට ඉන්න දිනනවා නම් මාර වටිනවා කියන දේ. මොකද අපේ රටේ අනාගතය වෙනුවෙන් නායකීන් බිහි කරන්න කරන දූරදර්ශී මෙහෙයුම තමයි your leader වැඩසටහන කියලා කියන්නේ. ඉතින් මේක මේ අවුරුදු ගාණක් තිස්සේ netfm අපි පවත්වාගෙන ආපු වැඩසටහන 50 වැඩසටහන තමයි අද දවසේදී මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. يعني ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ. මේක දවස් 3ක වැඩක්. ඊයේ උදේවරුේ ආරම්භ වුණා. අද පැවැත්වෙනවා. හෙට පැවැත්වෙනවා. මේ දින පුරාවට මාතර කොටපොල ජාතික පාසලේ දුවා දරුවන්ට තමන්ගේ නායකත්ව හැකියාවන්, ඒ වගේම තමයි දැනුම, ආකල්ප, කුසලතා මේ හැම දෙම උපනම්වා ගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න netfm අපේ කණ්ඩායම, විශේෂයෙන්ම අපේ සුරේෂ් ඇතුළු කණ්ඩායම එතන වැඩ කටයුතු වල නිරත වෙමින් ඉන්න අතරේ තමයි ඒ පැත්තේ මොකද සිද්ධ වෙන්නේ කියලා අපි කල්පනා කරලා කතා කරලා බලන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේ වැඩ කටයුත්ත කිව්ව ගමන් අපිට යුවාර්ලීඩ කිව්ව ගමන් අනිත් පැත්තටයි මතක් වෙන නමක් තියෙනවා. ඒ තමයි ජාතියේ මහා පහන්තැඹ ලංකා බැංකුව. ඉතින් ලංකා බැංකුව පුරුදු විදිහටම මෙවරත් netfm අපිත් එක්ක netfm boc යුවාර්ලීඩ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ සුරේෂ් ඇතුළු කණ්ඩායමත් එක්ක සක්‍රීයව මේ වෙලාවෙත් මාතර කොටපොල ජාතික පාසලේ රැඳී ඉන්න අපේ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහත්මිය අපි සම්බන්ධ කරගත්ත මේ වෙලාවේ සජීවීව ආයුබෝවන් සුබ දහවලක් ඔබතුමාට.
2: ආයුබෝවන් ඔබතුමාට.
1: හරි, දැන් අද දවසේ වැඩ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ මාතර කොටපොල ජාතික පාසලේ?
2: මං හිතන්නේ ජනි අද ඉතාමත් වැදගත් මේ දුවා දරුවන්ට, විශේෂයෙන් මේ වගේ ප්‍රදේශයක සිට

0: පිළිබඳව මනා නිපුණත්වයක් තියෙන පිරිස් තමයි ඒ සඳහා සම්බන්ධ වෙලා තියෙන්නේ. අද සවස්යාමීත අපූරු කර්තව්‍යයක් තවත් සිද්ධ වෙනවා. වසන්ත දුක්ගන්නාරාල මහත්මයා සමගින් මේ දරුව එකතු වෙලා සංගීතමය ස්වාමයකටත් සම්බන්ධ වෙනවා. ඉතින් අප දකින්නේ ලංකා බැංකුව විදිහට විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනයේ නියමුවා විදිහට මේ ආර්ථිකය සංවර්ධන වුණාට මදි මේ රට ගෙනියන්න ඉදිරියට යන්න අපිට අවශ්‍යයි නායකයෝ. ඒ නායකයෝ බිහිවෙන්න ජෙන්සී පරපුරට නිවැරදි දැක්මක් ලබා දිය යුතුයි. මම හිතනවා අපි ගන්න මේ උත්සාහය සාර්ථක වෙයි කියලා අපි දැක්ක දෙමාපියෝ ඉතාම සතුටින් තමන්ගේ දූ දරුවන්ගේ ඒ වැඩසටහන පිළිබඳව කතා කරන ආකාරය පිළිබඳව. ඉතින් අද තවත් සුවිශේෂී දුනක් නොවන ඊය සමාරම්භක දිනය අද මම හිතන සවස්යාමේ ගිනි මැලය වගේ දේවලුත් පැවැත්වීමට නියමිත ඔවුන්ට අපූර්ව අත්දැකීම් රාශියක් ලැබෙනවා විවිධ ශ්‍රේෂ්ඨයන් තුළ. ඒ වගේම හෙට දිනේදීත් සන්නාම ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමට සන්නාමයක් වෙන හැටි පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදා හැටි ඔවුන්ට කියා දෙන ආකාරයත් අපිට හිට සැලසුම් කරලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ අපූරු සංයෝජනයක් ලංකා බැංකුව NetFM සමග ඒකාබද්ධව මේ ක්‍රියාත්මක කරන වැඩසටහන අද ඔබ කිව්වා වගේම 50 වෙනි
1: වැඩසටහන.
0: ඉතින් ඉදිරියටත් මේ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ලංකා බැංකුව විදිහට ගත්තොත් ක්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ ආදී සෑම ශ්‍රේත්‍රයක් කෙරෙහිම ආර්ථික සංවර්ධනයේ වැඩ කටයුතු වලට ඔබට යහින්
1: මාත් ඒක තමයි ඔබතුමාගෙන් අහන්න හැදුවේ. දැන් ලංකා බැංකුව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේ මූල්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතනයක් විදිහට. හැබැයි දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ UR ලීඩර් වැඩ කටයුත්ත කරගෙන එද්දි ඒ කාලේ ඉඳන් අපිත් එක්ක හිටිය සන්නාමයක් නේ ලංකා බැංකුව කියලා කියන්නේ. ඇයි මේ වගේ වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන්නේ ලංකා බැංකුව?
0: පැහැදිලිව මං හිතන්නේ රටේ අනාගතය බාර ගන්න ඉන්න මේ දුවතරුවන්ට ඒ නිසි මඟ පෙන්වීමේ වගකීම මං හිතන්නේ ලංකා බැංකුව විතරක් නෙමෙයි අපි හැමෝටම තියෙනවා. මේ ලංකා බැංකුවත් NetFM මේ කරන වෑයම ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. මං හිතන්නේ ඔවුන් තමයි අනාගතය බාර ගන්න මේ රට බාර ගන්න ඉන්න පිරිස. ඉතින් අද ජෙන්සී පරපුර කියන්නේ සමහර වෙලාවට අපේ කාලයත් එක්ක බලද්දි යම් වෙනසක් සිදෙනවා. ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්පමය වශයෙන් වෙනස්. ඉතින් ඔවුන්ට සරිලන විදිහට ඒ වචන කියාදීම ඒ දැක්ම කියාදීම අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ එයට ඉතාමත් උචිත විදිහට සකස් කරන ලද ක්‍රියාදාමයකට සහ විශේෂඥවරුන්ගේ සහභාගීත්වය ඇතුළු. මම හිතන්නේ ඒ විදුහල්පත්තුමා නියෝජ්‍ය විදුහල්පත්තුමා ඇතුළු සියලු දෙනාත් ඒ සඳහා පූර්ණ ආශිර්වාදය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරතුමා ප්‍රමුඛ පිරිස ලබා දුන්නා. ඉතින් අපි පිළිබඳවත් ස්තුතිවන්ත වෙන්න කැමති. මම හිතනවා ලංකා බැංකුවෙත් මේ වර ජෙන්සී ලංකාවේ ඉන්න පොපියුලේෂන් එකෙන් 67%ක් ලංකා බැංකුව සමග මේ වෙනුවෙන් එක්ස ගනුදෙනු කරනවා. විශේෂයෙන් BOC ෆ්ලෙක්ස් තාක්ෂණය ඔස්සේ. ඉතින් මේ දරුවන්ට අද වෙනස් අත්දැකීමක් ලැබෙයි කියලා මේ දුවා දරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා. ඔබට මෙතන NetFM නාලිකාවේ වගේම ලංකා බැංකුවේ නිල ෆේස්බුක් අඩවි පරීක්ෂා කරොත් මේ පිළිබඳව වැඩි විස්තර
1: අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. මං හිතන බොහොම කාර්ය බහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වුණාට ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහත්මයාට.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM.
1: දැන් වෙලාව හවස 2:29.
2: ගෑනු ළමයින්ට යාලුවෝ මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 12යි. පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. ඉස්සො මධ්‍යම ග්‍රෑම් 100ක් දැන් රුපියල් 249යි. කීල්ස් නැව බබයි අඩුම මිලයි.
9: නෙට් POC you are a leader.
10: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස
11: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
12: පූර්ණනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැම.
13: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
14: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: දැන් වෙලාව හවස 2:32.
18: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
19: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: වෙලාව දෙකයි විනාඩි 33යි. සමහර වෙලාවට මිනිස්සුන්ට තියෙනවා පුළුවන් දේවල් සහ බැරි දේවල්. හරිද? එහෙම දේවල් ගැන අඩු ගානේ බැරි දේවල් ගැන අපි කැමති සින්දුවකින් හරි කියලා දාන්න. අන්න එහෙම කියපු අවස්ථාවක් තමයි මේ වෙලාව. මේ සින්දුව. බැස යන සඳ දෑතින් නවලා නවතහලන් වගේ එහෙම දෙයක් නිකන් අපිට ට්‍රයි කරලා බලන්නවත් බැරි දෙයක්. අතින් අල්ලලා හඳ නවත්තන්න වගේ. නිකන් නැත්තම් අපේ මහී වද් දෙකෙන් උස්සනවා වගේ. දේවල් අමාරුයිනේ කරන්න. එහෙම දේවල් ගැන සින්දුවකින් වගේ. මේ ටග් ගාලා කට්ටියගේ නම් කියන්න නෝ මොකද අපිට වැඩි වෙලාවක් නැහැ නේද? ජනී එන් මහී මම සුනිත්‍රා කුමාර දෙයන්දරි දැන් පුතා විහංගවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. වැඩේ තියෙන නමයි වලනේ ආජිත්. අජිත් තමයි මැසේජ් එක දාලා තින්නේ. පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එක තියෙනවානේ වරකාගොඩ. දන්නවනේ අර අතන
1: තියෙන්නේ.
0: අන්න ඒක අන්න එතන ඉඳන් අහගෙන ඉන්නේ. මොස් පූර්ණ මැඩම් නිරෝෂා ඊට පස්සේ ලොකු දුව නෙසඳි පුතා පසින්දු ආයතනයේ වැඩ කරන සමන්තවත් එකතු කරගන්න කියලා තමයි අජිත් අයියා මැසේජ් එක දාලා තින්නේ. මං කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද ඉන්නේ?
1: අමිමෝ
0: ජනී මල්ලි එන්නංගි සින්දුවක් දෙන්න හැලියකට ලක්මන්න ඉඳන් චන්ද්‍රසිරි රංජියෝ මෝටර්ස් එකේ කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනෝ. ගොහාගොඩ ඉන්න සන්ධ්‍යාක්කවත් එකතු කරගන්න කියලා කියනවා. මේ අපි ඉතින් ටයිප් කරලා තියෙන විදිහට කියනවා. අපි දන්නේ හරිද වැරදිද කියලා කියලා තියෙන දේවල්.
1: Good afternoon ජනී ලස්සන සින්දුවකට අපුවත් එකතු කරගන්න. වීරිකම මදු තමයි මෙහෙම කියන්නේ. තරහයි මාව එකතු කරගත්තේ නැහැ.
0: ඊට පස්සේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ?
1: බුත්ත ලින්දාංග ඔන්න ෂොපිට මැසේජ් එකක්
0: දාලා තියෙනවා. රේෂා.
1: ඕ හස්බන්ඩ් නීල් ඉන්නවා. ඒක පුතා සයුල් ඉන්නවා.
0: ගලපිනම සින්දුවක්නේ. නීල්ට අපි දීලා තින්නේ හඳගෙන සින්දුව. පුතා සයුල් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩ කරන සීලු දෙනවත් එකතු කරගන්න කියනවා. වදාකට රංජිත් දිසානායකයා ඉන්නවා. ඊට පස්සේ
1: හයි හයි අලුත් ජෝඩුව. ඔයාලා දෙන්නට කොටබල එන්න
0: කියලා අපිට ආරාධනා කරලා තිනවා. ඕනි නම් එන්න කියලා. අපිත් කොටබල ඉන්න කියලා. අපේ කුමාර අයියා තමයි මැසේජ් එක දාලා තින්නේ. අනිවාර්යෙන් එන්න කන්න මොන දෙන්න. ඊට පස්සේ කොහෙටද යන්නේ? නුවර වටපුළුවට ගිහිල්ලා අපි ප්‍රසන්නයි මැසේජ් එකක් දාලා දිනවා. වයිෆ් සුභා සහ දුව අම්මා මේ කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා. අපි ගොඩක් ආදරෙන් එකතු කරගමු. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනේ. පොළොන්නරුවේ රමණි. ඊට පස්සේ මෙන්න මේ නම වරද්දලා විසර වරද්දක් කරලා තියෙන්නේ. අපිට මැසේජ් එකක් කරලා තියෙන්නේ එවලා තියෙන්නේ ඇම්බිලි පිටියේ ඉඳන් කෙනෙක් නම හොයාගන්න විදිහක් නැහැ. කොහොමරි අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාෂි උකුවෙල ඉඳන් උකුවට තේ හදන මාෂි උකුවෙල ගමේ ඉන්න හැමෝම උකුවට තේ හදන්නේ. ඒ ගමට ගිහින් තේකක් බීලා ඉන්න ආසයි.
1: ඒක තමයි.
0: ගොඩක් ආදරෙන් කට්ටිය මේක දු කරගන්නවා. අවසාන වශයෙන් අපි එපතු කරගන්නවා පැලෑඳ ස්කෝලේ ගාව ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ලහිරුමල්ලිවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කොහෙද මේ හුන්නස් ගිරියේ ඉඳන් අපිට අශේන්ති අපරල් එකේ සෙට් එක මැසේජ් එක දාලා තියෙන්නේ. ශාන්ත තමයි මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුව.

0: FM 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: වේලාව හවස 2:44.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 11 වනදා උදේ කඳුරු වෙල සවස මහ අංගණය.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
7: නෑ.
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
7: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
5: ඔබට අවශ්‍ය සීලම කර්ණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 0676 747 953
9: රැක

0: සි පිට පිට රටට ඇකි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ තෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
2: මන්දාරම් රැ හතට

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya.
2: හසත්තරන් සිින්දු තියනවා කාර්ද ඕනිගේ ලැහුවම එහෙම ඕනි කියන කත්තිය වටසම් මෙසේජ් වල තියනවා ඒ කතියතින් එකතු කරගන්න ඕනි ජනි අපි සිින්දුවකට එකතු කරගන්න ජනියන් මහි එහෙම කියල මෙසේජ්ක දාලා තියෙන්නේ අපේ විනීතක්කා යාවෝ ගහවත්ත ප්‍රසාත් මෝටර්ස් එක ඉඳන් එහගෙන ඉන්නේ ඊට පස්සේ අන්න හදන්නේ කෑගල්ලේ මොරදනයි මොරන්තොටයි තියෙන අපේ මයුමි ෆැෂන් එකට ගිහිල්ලෙන් නට ලස්සන ඇඳුම් ටිකක් අරගන්න පුළුවන් එතින්ට ගියෝතින් ඊට පස්සේ FMT අපරල් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා මදු සහ ශාන් තමයි මෙසේජ් එක දාලා තින අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කවුද ඊට පස්සේ අපි වහගෙන ඉන්නේ
3: කෑගල් ලියොන රාමපිට එකතු වෙලා ඉන්නවා
2: රයිට් ඊට පස්සේ කවුද මේ
3: ජනි කළු කොල්ලෝ
2: කළුතර චන්දිදායි මෙසේජ් එක දාලා තින හැබැයි යට දාලා තින වැරදුනා ජනි සුදු කොල්ලෝ කියලා මෙසේජ් එකේ දාලා තින මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ විතරන් දෙනියේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා දිනවා මෙන්න කේක් එකක් කන්න එකක් ඉන්න යන්නේ අපිට විතරන් දෙනිය ඉන්නෝනේ අපේ නෙතුලි දිහන්සා පුංචි දුව එයාගේ 13 වෙනි හැපි බර්ත්ඩේ කළුවාද සුබ උපන් දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ කවුද ඉන්නේ
3: ඊට පස්සේ අපි යන්නේ අකුරැස්ස පැත්තට ඔනේදී අකුරැස්සේ යෂෝ ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉතින් ලස්සන සින්දුවක් තමයි යන්න අපින් ඉල්ලන්නේ
2: good afternoon ජනි බෝයි and සංගවණු අමුත්‍ති කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ එහෙම ලේසියෙන් සංගවන්න තමාරුයි ඉතින් එහෙම පොඩි ඉඩ ගහන් අමාරුයි මේ අපේ ගාමිණී අයියා ජපානින් ඉඳන් අහගෙන ඉන්නවා පවුලේ හැමෝමයි ගෙදර හැමෝමයි එකතු කරගන්නවා අපේ ශාන්ත අයියා කෑගල් මේ කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් අහගෙන ඉන්නේ අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කන්නත්තොර බේකරි අපේ රසික අයියා ඒ වගේම තමයි අපේ ලග්මාලි කඩවත ඉඳන් අහගෙන ඉන්නේ අද අසා වගේම ජනි හරි ප්‍රබෝධයෙන් ඉන්නවා කියලා කියනවා ප්‍රබෝධය පේනවා මෙතනට ඇවිල්ලා බැලුවා නම් ඔළුව ගිනි අරන් ඉන්නේ මේ මනුස්සයා ඊළඟට මොනා කරයිද කියලා හිතා ගන්න බැරුව හරි හරි හරි හරි ඉතින් වැඩි කතා නැතුව අපි ඊළඟ සින්දුවට යමු මොකද මේ අර යටින් දෙන්නත් ඕනේ ඊට තව ටික වෙලාවකින් නේ යමු සින්දුව අහන්න

0: සිින්දු ඉවරෙන්ද පොඩිවෙලා තින හැබැයිති කට්ටිය ගැන කියන්න ඕනින් රක්ගාල කියන්න ගතින් වාම මැසේජ්ජක
1: ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක්වා ඉතින් අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. ඔනාර හෂාන් ඉන්න එතකොට ලිහින් ඉන්න කිරිවත්තුරෙන් තමයි අපි එකතු කළේ.
0: කොස්සත්ත කිරිවත්තුඩු ඉඳන් ලලිත තමයි මෙසේජ් එක දාලා දෙන්නේ. අපි එකතු කරගන්නවා. ඊට පස්සේ තැරණිය කළ ඉඳන් මෙසේජ් එකක් දාලා කෙනෙක් කියනවා අයියා අපිටත් සින්දුවක් ඕනි කියලා. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න පානදුරේ දනුෂ්ක මල්ලි තමයි එහෙම කියන්නේ. ඊට පස්සේ ජනි අපිටත් සින්දුවක් ඕනි අපිවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ සුභා නෙවෙයි නිශාන්ති තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නිශාන්ති මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට මෙසේජ් එක දාලා තියෙනවා තංගල් ඉඳන් අප්සරා අපි ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කළුතර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා
1: රමණී සුමේදා.
0: ඔයාවයි පවුලේ හැමෝමයිත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ පනාපිටියේ ඉඳන් අපිට චින්තක මෙසේජ් එකක් දාලා තියෙනවා. ජයතිලක ගරාජ් එකේ මේ වෙලාවේ සද්දෙනම අපිව අහගෙන ඉන්නවලු. ඔන්න ඉතින් අපිට පුළුවන් අපේ මහීව ගෙනින් එතනින් පාක් කරන්න දැන් තුනට අපි
1: යනවනේ.
0: ඔව් ඔය තියෙන ලට්ට බට්ට ටික ඔක්කොම හදලා කරලා පොඩ්ඩක් බැලන්ස් කරලා හදලා අරගන්න පුළුවන් ඉතින්. මහනුවර රම්පිටිය ආරිය ටේලර්ස් එකේ සෝමතිලක යවත් එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. මොකද මේ අරයට අද කෙනෙක් හම්බ වෙලා
1: ඇවිල්ලා
0: ඉන්නේ සයිස් එකට ගැලපෙන කෙනෙක් නෙවෙයි හම්බ වෙලා. ඇතින්නයි හෙන්දුවයි වගේ. හරි හරි ගිහිල්ලා එන්න. ඉතින් හොයා හිට කීයට දෙන්නේ
1: මම හෙට උදේ නම් හෙට අපි හම්බ වෙමු.
0: තරංගත් එක්ක එනවා එනවා ආයෙත්. මම හෙට වෙන කෙනෙක්ව එකතු කරගෙන එනවා. ඉතින් අපි ආයෙත් එනං හෙට හම්බ වෙනකන් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. දැන් මෙතන ඉන්න නෑ. අලි දෙන්නයි
1: මෙතන.
0: ඉංගන මම ජනි.
1: මම මහී.

0: FM Anupaha, FM Anuhatrai Tashuma Ata, Net FM. Meldol, hisaratya una sempratishyava angapata vedanava apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki.
1: Net BOC, you are a leader.
2: Ratata anagatha nayakin tarana dooradarshi mehema pasel darwange denuma akalpa menma kusalatawan opnangbana tedina nayakatwa pohunu kadawura Lanka Banku samaga atwal patta kanimin mevara Matara Kotapola Jathika Vidyalayedi October masa 9wanda sita 11wanda dakwa pavathwe.
1: උන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වයේ හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන
3: You are a leader
2: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැව
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
7: කොල්ල කෙල්ල කොට

0: ඇතිකලොතරයි මණ්ඩලය.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: වත්දීපත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
3: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියෙන් වටත් දෙකට එන්නවනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
6: Brought to you by
7: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
8: සුබ සැන්දව හවස 3යි. හා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නියස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. මාතලේ ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දීමක් සිදු කර තිබෙනවා. එහිදී තුවාල ලැබූ එම පොලිස් නිලධාරීන් යටවත් රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පහර දුන් සැකකරුවන් පොලිස් නිලධාරීන් ගමන් කළ ත්‍රිරෝද රථයටද හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යටවත් පොලිසිය පැවසුවා. ඉසායාස් සුලිකුනාටුව අමරිකාවේ ෆ්ලොරීඩාහි උතුරු මෙක්සිකෝ බොක්ක වෙරළ තීරයට කඩා වැදී තිබෙනවා. ප්‍රබල සුළං අධික වර්ෂාව මෙන්ම අඩි 9ක් දක්වා වූ ඉහළ යෑමේ අවදානමක් සහිත ගංවතුර තත්ත්වයක්ද මේ සමග නිර්මාණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ෆ්ලොරීඩා, ඇලබාමා සහ ජෝර්ජියා යන ජනපද හරහා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම අවදානම් ප්‍රදේශවල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ. මේලඟ නෙට් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Aduhadarai Dashuma Ata. Net FM.
3: Hello, hello.
4: Sati Antaya.
3: Hello, hello.
4: Sati Antaya.

0: ගිටාරයෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: ஹாய், சுப சந்தமா. ஹவுஸ் துணை வினாடி ஹதாய் மாட்டீங்க. அது தனியா தன்னவனே கட்டியா அப்பே ஜனித் கின்ன தியலாடி கியே. சுப சந்தமா கிருஷான்,
1: சுப சந்தமா ஜானு.
0: හරි නේද නම කිව්වා? මොකද්ද නම?
1: තිසත්.
0: ආ තිසත් තිසත්. මන් දන්නේ හිතේ තියෙන නම්ද මන්ද කියවෙන්නේ. ඉතින් කොහමද?
1: ඉතින් සතියන්තේ අද ඉතින් අලුත් දවසක් මට නම් ගොඩක් සුපුරුදුයි. මේ වගේ පළවෙනි දවස.
0: නිකන් ඔයාට ඔයාට නිකන් අද මෙහෙම ගෑනු ළමෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න හම්බෙන එක ගැන මොකද හිතෙන මාත් එක්ක විශේෂයෙන්.
1: ඔව් ඔව්. ඇත්තටම මම හිතන්නේ ජානු මේක මට ලැබුණු විශාල වාසනාවක් කියලා මම සලකන්නේ.
0: දැන් ඔය ඔය ප්‍රශ්නේ මම ජනිත්ගෙන් වගේ අහුවා නම් මෙතන දහසක් කතා මට කියනවා. හරිද?
1: ඔය අදයි මං කිය පළවෙනි දවස නිසානේ.
0: ආ පළවෙනි දවස නිසා. ඒත් ඉතින් එහාට විශේෂ නැහැ.
1: ඔය බලන්න.
0: මංගාඩ විශේෂ කරලා දෙන්නම් ගනේ. හරිද?
1: මංගාඩ
0: මාඩ විශේෂ කරලා දෙන්නම් තිසත්. ඔයා බය වෙන්න එපා, මාත් එක්ක ඉන්නවා කියන්නේ ඔයාට විශේෂයි තමයි.
1: කිසි බයක් නැහැ.
0: අනිවාර්යෙන්. ඔය අහගෙන ඉන්නකොට අරයට පොඩක් ජෙලස් වන් දන්නවා. ඉතින් අද අපි දෙන්න ඉන්නවා මේ පැත්තේ හවස 6 වෙනකම්. කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ලගන්න මේ පැත්තේ ඉන්න. ජනීට විතරද හොඳ මං අහන්නේ ගෑනු ළමයි අරගෙන එන්න එහෙම. ආ ප්‍රෝග්‍රෑම් එකට මං ලස්සන පිරිමි ළමෙක් අරගෙන ආවම නරකද? එහෙනම් ඉතින් හොඳ හැන්සම් බෝයි කෙනෙක් අරගෙන ඇවිල්ලා තියෙන අද මම. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ. එහෙනම් ඉතින් මේ වීකෙන්ඩ් එකම හැපනින් තමයි.
1: ඉතින් මේ හැපනින් වීකෙන්ඩ් එකේ ඔයාලට ලස්සනම ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා තිනවා. අදත් හවස 3 ඉඳන් හවස 6 වෙනකම් පැය 3ක් අහන්න දෙන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපේ පැත්තට කතා කරන්න පුළුවන් කලින් පැය වගේම මේ පැය දෙක දින කතා කරන්න පුළුවන්. 01 112 55 33 63 අපේ ෆෝන් නම්බර් එක. ඉතින් අද මම තමයි කෝල් ආන්සර්
0: කරන්නේ.
1: ඒ වගේම මේ අපේ WhatsApp නම්බර් එක තමයි 0711 95 95 95. දිගටම මැසේජස් දාන්න උඟලෝ කැමති සින්දුව ඉල්ලන්න. ඒ වගේම උඟලෝගේ ආදරණීයන් ඒ සින්දුවට එකතු කරගන්න අපේ පැතර කතා කරන්න.
0: ඔන්න 30ත් එක්ක කතා කරන්න කැමති නම් නංගි බබාලට මේ පැතරේ ඉන්න පුළුවන්. හරිද? දැන් හැමදාම මාත් එක්කනේ කතා කරේ. අද 30ත් එක්ක කතා කරන්න අම්මෝ අර කිව්වගම
2: ਜਾਵਦਾ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0774-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3යි විනාඩි 23යි.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: Net BOC, you are a leader.
6: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
5: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
7: You are a leader.
6: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තම.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මම වැලිමඩ ආර්යසේන. මට කොපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම net එකෙන් සිවෝනිදිලින් දැනගත්තා. දෙවනගල කොමල්බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒකත් normal කප්පේට වත්තලා තියෙනවා. දෙවනගල කොමල්බන්දුලම මැට්ටුවාට අනේ කවරක් හින්දෙනවා.
5: කතා කරන්න 0777-300-940. ප්ලාස්ටික් ඇලදොලට බරක් නොකරමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.

0: බැයි
1: වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
3: Net FM. Hello, hello, Satyantea.
4: හවස 3යි විනාඩි 26යි 37 වෙලාව. දැන් අපි WhatsApp messages පැතර යන්නත් ඕනි. අපිට call කරපු කට්ටිය එකතු කරගන්නත් ඕනි. මං කිව්වනේ අද වැඩිපුරම කතා කරන්නේ girls ලා කියලා. කිව්ව ගමන්ම calls answer කරපු ඉවෙන් ඉන්නේ මුලින්ම ගෑනු ළමයි 3 දෙනෙක් තමයි ඒ 3 දෙනා නේද?
5: අපි බලමු. පළවෙනිටම call කරේ මොනරාගල නිෂානි. මොනරාගල නිෂානි අපිට කිව්වේ යාගේ නංගී රසානිවයි අක්කා තුෂානිවයි යාගේ අම්මයි තාත්තයි ඒ වගේම පොඩ ලැජ්ජාවෙන් කිව්වේ යාගේ අක්කාගේ boyfriend අසෙන්වයි.
4: අක්කාගේ boyfriend කියලා නංගි මොකද ඔච්චර ලැජ්ජ වෙන්නේ? ආ.
5: නංගී boyfriend කිව්වා. නංගී boyfriend ප්‍රසාද්. ඒ වගේම අක්කවයි මාවයි net team එක හැමෝම එකතු කරගන්න කිව්වා ඊළඟ සින්දුවට.
4: ආහා. ඔයා මාව කිව්වේ නෑනේ? එකතු කරගන්න කාන්ති අම්ම ඔයාවයි එනක පැටියමයි අපේ ලියන රචයවයි ඊට පස්සේ අපේ සංගීතයි කට්ටියම එකතු කරගන්න ආදරෙන් මේ ඇහෙන සින්දුවට එතනින් පස්සේ පිළියන්දර කහපල හේලිත ෆැෂන් එකේ අපේ චාතු ගර්ල් කතා කරා මානෙල් ලක්කයි චූටි කිවනේ අද ඉන්නේ උම්මා තිල්ලුවද දැන් මං කියලා තියෙනවනේ උම්මා දෙන්නේ නැහැ කියලා මොකද ඈත්නේ ඔය බය වුණා උම්මා කිව්ව ගම මෙයා ඈත්නා මගේ අර මේ අපේ වෝල් පෝස්ට් එක දාලා තියෙනවා 30ත් සැඟවුණු අමුත්තා විදිහට තමයි අද දවසෙත් ඉන්නේ ඉතින් අර මේ කැප්ෂන් එකේ දාලා තියෙන උම්ම දෙන්න කෙනෙක් හොයාගත්ත කියලා ඔය ජනිත්ගේ වැඩ වුණා එච්චර හිතන්නේවා මේ චතු මානෙල්ලකඩයි චූටිටයි කියන්න මං සඳු දැවිලා උම්ම දෙන්නම් කියලා එතකන් අර ඊයේ දුන්න උම්ම ටික තියාගන්න කියලා කියන් WhatsApp messages පැතර යමු තිසත් ඊට කලින් මතක් කරන්න ඕනේ FM BOC you are a leader අපේ මේ වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ රටට අනාගතයට නායකයින් තනන දූරදර්ශී මෙහෙම පාසල්

0: රුවන්ගේ දැනුම ආකල්ප සහ කුසලතාවන් උපනන්වන තෙදින නායකත්ව පුහුණු කඳවුර යුආර ලීඩර් වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ලංකා බැංකුව සමගින් අත්තල් බැඳ ගනිමින් තමයි මේ පාර මාතර කොටපල ජාතික පාසලේදී පැවැත්වෙන්නේ. ඉතින් ඔක්තෝබර් මාසේ මේ මාසේ 9 වෙනිදා ඊයේ දවසේ පැවැත්ුණා. ඒ වගේම අද සහ හෙට කියන දවස් දෙක පුරාවටත් මේ වැඩසටහන මේ විදිහටම පැවැත්ුණා. ඒ විතරක් නෙමෙයි, ළමුන්ගේ සාහිත්‍ය රස වින්දනයේ නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගේ සංගීතමය වැඩසටහනත් සවස් කාලයේදී පැවැත්ුණා. ඉතින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ජාතියේ මහා පහන්ටබ ලංකා බැංකුව. ඒක නත් මතක් කරගෙන අපි දෙන්න යමුද ටක් ගාලා WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. අද කාගෙන්ද අපි දෙන්නට ලාම වැඩේ පටන් ගන්න තියෙන්නේ කියලා බලනකොට ඊජේ අනුර පුස්සලා BF ජනපදේ මැසේජ් කරලා තියෙනවා. අනුරායියා එකතු කරගන්න මේ හැන සිද්දුවර. ඊට පස්සේ
1: අපිට ඊළඟට මැසේජ් එක දාලා තියෙන්නේ පණාපිටියේ. නෝ අක්කේ, අපිවත් එකතු කරගන්න. මම චින්තක ජයතිලක ගරාජ් එකකින් වැඩ කරන අංකල් වයි චින්තක පණාපිටියෙන් කියලා තියෙන්නේ.
0: එකතු කරගන්නම් මේ හැන සිඳුවර. ඊට පස්සේ කවුද ඉන්නේ?
1: ගම්පොලෙන් ජෝතිපාල මහත්තයාගේ ලස්සන සිඳුවක් දෙන්න. වයිෆ් නිර්මලි අලහකෝන් දුව නිකේෂලා පුතා හිරුෂ එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි යාගේ නමක් කියලා නෑ. කමල් සෙනවිරත්න.
0: නම හොයාගත්තා මෙයා. මෙයා දන්න ඔක්කොම. නියමයි ජානුමණික. අද යාළුවෙකුත් එක්කගෙන ඇවිල්ලා. ජනීට විතරද පුළුවන්? නැත්තම් මං කියන්නේ ජනීට විතරද පුළුවන් ගෑනු ළමයි එක්කගෙන? ඔගලන් දන්නවද හොඳම කතාව? දැන් අපි දෙන්න තිසා දාපු වෙලා වෙද්දි දැන් හැමදාම වීකෙන්ඩ් එකට එහා පැත්තෙත් ගෑනු ළමයි ඉන්නවනේ. එතනින් ජනී ධෝනි කෙනෙක් හොයාගෙන තියෙනවා. මට අද තමයි මහීගේ කටින් ඔය කතාව එළියට ආවේ. හැබැයි ගැලපෙනවා දෙන්න හොඳටම. විශ් කරමු අපි. හොඳද? සඳුදයි. හෙට විශ් කරමු අපි ජනීට. ජනීට අලුත් ධෝනි කෙනෙක් තව ඉන්නවා. හැඩකාර, කටකාර, දගකාර මගේ බෝල ගෙඩිය ජානු මැණික. ආදරේ යහසතර අම්මා. මල්ලි ආදරේ කියන්න. මල්ලිටත් ආදරේ කියන්නලු. හරිද? වඩත් ආදරේලු. හොඳේ. අපි දීප්ති අක්කා නිවන්තිති දේවිද ෆැෂන් එකේ දීප්ති අක්කා, ඉනෝස ලලිතා අක්කා, අනුෂා, මානෙල් අක්කා, ඊට පස්සේ අමන්දිරංගේ ක්‍රිෂාන්ත අයියා, නදීෂමී සුදුරෝණ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔව්, මෙතන ඉන්නේ සුදු මහත්තෙක් තමයි. හරිද?
1: ජානු ජානු මැනික තිසත් දෙන්නටම. එතන මට මැනික කියලා නෑ. ඊළඟට ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕලා දෙන්නවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා ඊළඟ මැසේජ් එකෙත්.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: මේ ඔයා පහුගිය දවස්වල පාරේ යද්දි හැමතැනම දැක්ක නේද රෝසපාට පෝස්ටරයක්. ඒසි නිසා ලේසිත හරියටම හරි. අපිත් ඉතින් හිතේද හිටියා මේ මොකක්ද කියලා. ඔන්න ඒකට දැන් උත්තරේ ඇවිල්ලා තියෙනවා. ආර්ය ඊසි සනීප ආරක්ෂකතුමා. මේ ගැන කිව්වහම අපිට බය වෙන දෙයක් ඇත්තෙම නෑ. මොකද ගාන අඩේ වගේම ක්වලිටි එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕන නෑ. අපේ රටේ අපේම දෙයක්. සිල්කි ඩ්‍රයි මෘදු පව සහ බහුස්තර ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම ක්වලිටි එක නම් ෂුවම ෂුව. SLS වලින් සහතික කරලා තියෙන නිසා තවත් විශ්වාසය අංකයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයත් RAIC පාවිච්චි කරලා බලන්න.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමුවී උපදෙස්
4: ඔක්තෝබර් 11 වනදා උදේ කදුරු වෙල සවස මහේ අංගණය.
5: HMB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: Deals within the NAM නිෂ්පාදන සඳහා අඩුම මිලක්. අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි. අල කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. කෙලවල්ල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි. Deals NAM බබයි අඩුම මිලයි.
7: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
8: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
9: නංගියා
8: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
9: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
8: මොනවා කියනවද අයියා? ඕල් සිම්පල් වැඩනේ.
9: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කළ ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
8: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
9: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
10: Net FM හතර වටේ. හතර වටේ.
3: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද?
1: Net FM. Hello hello Satyante.
11: ඇවට බෑනකින් අන්ස්ටෝප එකක් ලෑස්ති කරගත් තිසත් අහන්න දෙන්න. අවස තුනයි විනාඩි 44යි වෙලාව. අපිට මතක් කරන්න දෙයක් තියෙනවා. මුලින් මේක ගැන මතක් කරලෙමු. ඒ තමයි ඉතින් NetFM BOCUR ලීඩර් ගැන මතක් කරන්න ඕනි. රටේ අනාගතය අපේ ආදරණීය නංගිල මල්ලිලා. ඉතින් ඒගොල්ලන්ව නායකත්වය සඳහා පුහුණු කරවීම, නායකයින් තනන දූරදර්ශී මෙහෙයුම විදිහට පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා උපනන්වන තේදින නායකත්ව පුහුණු කඳවුර තමයි ලංකා බැංකුව එක්ක එකතු වෙලා NetFM අපි කරගෙන යන මේ වැඩපිළිවෙල. ඉතින් ඒ තමයි NetFM UR ලීඩ වැඩසටහන. ඉතින් මේ පාර කොටපල ජාතික පාසලේදී තමයි, මාතර කොටපල ජාතික පාසලේ තමයි UR ලීඩ වැඩසටහන පැවැත්වෙන. ඉතින් ඊයේ දවසේ තමයි ආරම්භක දවස උනේ. ඒ වගේම තමයි අද සහ හෙට කියන දවස් දෙකෙදින් මේ වැඩසටහන පැවැත්වෙනවා මේ විදිහට. ඉතින් ඒ වගේම ළමුන්ගේ සාහිත්‍ය රස වින්දනය නායකත්වය හමුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාල මහතාගේ සංගීතමය වැඩසටහනත් අද හවස පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව NetFM BOC URL ඊට වැඩසටහන ගැන තමයි ඔයාට මේ විදිහට මේ මතක් කරේ. අපි යමු ටග්ගාලා WhatsApp messages පැත්තට. මේ පැයේ ඔයාට අහන්න දෙන අන්තිම සින්දු සෙට් එක තමයි මේක. කවුද ඉන්නේ?
12: අපිට ඉන්නවා මුලින්ම කවුද මේ? අපි IQ එක අපි
11: මේ message කිව්වා.
12: කිව්වා. අපි ඊළඟට ඉන්නවා මේ හයි ජානුවක්කි, අද මගේ පුතාගේ උපන්දිනේ. මට හැමදාම මිස්වෙච් මැසේජ් එකක් දාන්න බැරි වුණත් මම අහන්නේ නෙත්. ආදරේ දෙන්නට මම මහියංගනේ ශ්‍රියාන්. අපි විශ් කරමු.

0: to you Shriyaniya kage putata subbama subbu pandinaya kewa kiyala api denna mugada mugada ariya kadring wish karanawa birthday ekata vidanak hinda මොකද හිනා වෙන්නේ
1: දෙන්නේ නැහැ කියලා කිව්වා මේක
0: නෑ බර්ත්ඩේ එකක් තියෙනවා නම් උම්ම එකක් දෙනවා දැන් එහෙම කිව්වහම ඔක්කොමල බර්ත්ඩේ කියාගෙන ඉඳන්නේ
1: නැහැ නේද මම කියන්නේ හැදුවේ ඔව් ඊළඟට දාලා තියෙනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මයුමි ෆැෂන් එකේ මොරතොට සහ මොරදන කෑගල්ල ප්‍රදේශයේ තියෙන ඒ මයුමි ෆැෂන් එකේ කට්ටිය තමයි අපිට දාලා තියෙන මැසේජ් එකක් ඒ වගේම හෙලෝ හෙලෝ දෙන්නටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් කවුද අද උම්ම දෙන්නේ තිසද්ද ජානුද කවුරුනත් කවන්නේ ලස්සනට වැඩේ කරගෙන යනවා ජය වේවා දෙන්නටම අපිට ලස්සන සින්දුවක් දෙන්න කළුතරෙන් චාන්දි තමයි මේ විදිහට අපි දෙන්නගෙම උම් එකක් කිල්ලලා තියෙන්නේ
0: මම නම් දෙන්නේ නැහැ ඔයාට දෙන්න බැරිද මොකද කියන්නේ
1: ඒක මගේ ප්‍රතිපත්ති වල
0: නෑ එහෙමද ඕනේ ඔයාගේ ප්‍රතිපත්ති වලට ගරු කරලා මේ මං විතරක් උම්ම දීගෙන ඉන්න ඕම ඉන්නෝ මම මෙයාත් පුරුදු කරලා ගන්නම් ඔව්වට ඌව හෙනකොට අපි ජනිත ඉන්න බැරුව ඇති

0: ආසව සිද්ුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
1: නැතෙම් හැලෝ හැලෝ සතියන්තය
2: ඊසි සනී පාරක්ෂකතුවා දැන් රුපියල් 150යි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔබට අවශ්‍ය සීලම කරනු රෙදිහා සවකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේබිකයා ඇලියකට කුරුවිට 076-447-7953 NET BOC You are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader. You are a leader.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
6: මුදලාලි
7: අනෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජය දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙමු.
9: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
2: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටූම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
10: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
3: ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
1: නැත් FM හැලෝ හැලෝ සතියන්තය
11: FM 95.8 නැත් FM දිවයින පුරා
12: සුබ සඳ වකවස හතරයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. බලංගොඩ ඉඹුලාඹුර මාර්ගයේ කිරිමානාගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ බලංගොඩ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයකට මාර්ගයේ ඉඩදීම සඳහා පසුපසට ධාවනය කිරීමේදී බස් රථය පසුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකුගේ ගැටි එම අනතුර සිදු වෙති බවයි. එහිදී අනතුරට ලක් වූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු බලංගොඩ මහවැලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවටගත් බවයි බලංගොඩ පොලිසිය පැවසුවේ. ඉන්දියාවේ CJP සංවිධානයේ නිර්මාතෘ අභිජිත් දීප්කේ පොලිසිය අත්අඩංගුවේ පසුවන අතරතුර ඔහුගේ මිත්තණිය අභව ප්‍රාප්ත වී තිබෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිංගෝලි දිස්ත්‍රික්කයේ පිහිටි පාරම්පරික නිවසේදී දීර්ඝකාලීන රෝගී තත්වයකින් පසුව මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ 78 හැවිරිදි සවිත්‍රිබායි ශංකර් දිප්කේ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නවදිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී අභිජිත් දිප්කේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මේ වන විට රඳවා සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ නෙත් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM

0: හවස 4 විනාඩි 7 වෙනව සුබ සැන්දාවක් තිසත් අපේ දෙවනි පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ පැයදිත් ඉතින් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තට එන්න පුළුවන් නේද කෝල් කරන්න ඕන නම් එකයි WhatsApp මැසේජ් කරන්න ඕනි නම් එක අපි ටක් ගාලා මතක් කරමු මේ පැයදිත්
1: අපිට කෝල් කරන්න ඕනේ 01125533 කියන ෆෝන් නම්බර් එක WhatsApp යූස් කරන්න ලේසියි නම් අපිට දාන්න පුළුවන් මැසේජ් එකක් 0115 95 95 95 අපේ වට්ස්ඇප් නම්බර් එක එක දිගට මැසේජස් දාලා ඔයාලා කැමති සින්දුව සහ ඔයගොල්ලෝගේ ආදරණීයන්ව ඒ සින්දුව වලට එකතු කරගන්න තවත් පැය දෙකක් ඉතුරු වෙලා තියෙනවා.
0: තව පැය දෙකක් අපි ඉන්න ඕනේ නේද? හා හරි.
1: ඒ පාවෙලා වගේ පරිණත දවස.
0: නෑ මට එහෙම පාවෙන්නේ නෑනේ. ඔයා කියන්නේ මට මාව ගෙනල්ලා මෙතන ඉඳලා දැන් ඔයා මෙන්න මේ වෙලාව වෙනකන් කතා කරන්න කියලා ගුන් මං කතා කරනවා.
1: ඔව් ඒක ඔව් ජාහරුට හොඳයි. අහගෙන ඉන්නට තමයි ඉතින්.
0: ඇත්තද මේ කියන්නේ? දැන් මාව මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න නැතුව මාව අහගෙන ඉන්නකොට ඔයා ටිකක් හිතනවා අම්මෝ මේ කියවිලා නම් මාන වදයක් කියලා.
1: නෑ ඇත්තටම සෑහෙන හොඳ කතාවක්. ඉතින් හිත නිවන කතාවක් මිනිස්සු ආදරය කරන කතාවක්.
0: හිත නිවාගෙන දුවනවා. එහෙමනේ මේ තිසත් අර ගෑනු ළමයිව උපතින්ම හැදිලා තියන්නේ කියවන්න කතා කරන්න.
1: ඔව් ඒකට අපි අහලා තියෙන කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා.
0: මෙහෙම අපිට කටක් තියෙනවා රුවක් තියෙනවා. හරිද?
1: ඕකේ හරි. අපම පිළිගන්න.
0: කටක් තියෙනවා රුවක් තියෙනවා. ඒක එහෙම අඩුවක් නෑ. අපි අර වැඩියෙන් කැමති කතා කරන්න අමොරුද මං කියන්නේ ගෑනු ළමයි මැසේජ් එකක් දාන්න බලන්න මෙයාට. එයා දැන් මේ හිතාගෙන ඉන්නේ පිරිමිදා වෙන්න විතරයි. ඔය දෙකම දියන්නේ කියලා. හරි අපි යමු ටග්ගල WhatsApp messages පැත්තට කවුද ඉන්නේ?
1: අපිට ඉන්නවා අපෙන්ට පළවෙනි message එක. පළවෙනි නේ මේ පැය පළවෙනි message එක. Hi hi ජානුවෙන් තිසා
0: කරලා
1: අලුත් බෝයි අපේ උම්මදේවි හොඳටම බලා ගන්න හොඳද? නක්කට බලා ගන්න මාව. දෙන්නකෝ අපිටත් ලස්සන සින්දු.
0: මාව ඔයාට බලා ගන්න කියලා තියෙන්නේ.
1: ආහහා ඒක අනිත් පැත්ත වෙන්න ඕනේ. හැබැයි කමන්නේ. දෙන්නකෝ අපිටත් ලස්සන සින්දු ඇස්සක්. ඔයාලා දෙන්න අහගෙන අපිත් වැඩ. බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු සහ මధుවන්ත තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට අපිට මැසේජ් එක දාලා තියෙනවා ඔව් බොරැල්ලේ ලමාලෝහරේ රේණුකා ජයසිංහ ලක්ෂ්මණ දිසානායක ලක්ෂිත චමෝදි කාවිද්දිකා සුනිලා ප්‍රේම පුෂ්ප රූප චන්ද්‍ර ජයසිංහ සෙනෝද් ඉසුරි තරුෂි වෙනුරි ඔණලි ආන්‍ය හෙසදි රොනාල් ඔහන්සා විබුද සේනාස් තිහස්
0: ඒ ඔක්කොම ටික එකතු කරගන්නම්. රේණුකාක්ක තැන්කියු අපි වහගෙන ඉනවට. දිලා නිරෝෂණ ඉන්නවා හාගවැල්ලෙන්. චන්ද්‍රසේන හෙටියාරච් මහත්මගේ සින්දුවක් ඉල්ලා තියෙන බලමු යන්න කලින් දැන් ට්‍රයි කරන්න. දැන් නම් ආන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ අමල් පෙරේරගේ සින්දුවක්. ඒකට තමයි එකතු කරගන්න වෙන්නේ. වරකගොඩ අනුරගාමන්ට් එකේ අපිට ලස්සන සින්දුවක් දෙන්න සඳුනි නදී තමර ලක්ෂී සමන් මලි හර්ෂණි සුචිවා. ඊට පස්සේ තව කවුද? රුමේ සම්පත් දේවි පූජා විනෝද්‍ය අශානි ෂර්මිලා විශේෂයෙන් අපේ බොස්සත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඕකේ අහන දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවට එකතු කරගන්නම්.
1: ඔව් ඊළඟට දාලා තියෙනවා හෙලෝ හෙලෝ සතියන්තේ ජානු වැණික තිසත් මල්ලි බබා කියලා දාලා තියෙනවා මැසේජ්
0: එක. මල්ලි බබා තමයි.
1: කොහොමද ඔයාලට අද අසා ජනි වගේම අපේ ජානු කෙල්ලත් හරි ප්‍රබෝධවත්ලා දැක්කද?
0: නැත්තම් අද මට කොල්ලෙක් නේ ඉන්නේ.
1: ඉතින් අලුත් මල්ලිටත් ෂෝට් නේම් එකක් දාන්නකෝ. එයාව ඇහෙන්නේ නැහැ හරියට.
0: ඇහෙන්නේ නැහැ මෙච්චර මේ හොඳට ඇහෙන්නේ නැහැ. පඩ කෑ ගහන්න. උ කියන්නේ
1: හරියට වැඩ කරන ගමන් ඔයාලා අහන් ඉන්නවා. මම ලක්මාලි කඩවතින් තැන්කියු මැසේජ් එක දැම්මට අපි මේ අහන්න ලෑස්ති කරලා තියෙන සින්දු අහන්න දෙන්න.
0: ලක්මාලි අක්කා දැන් ජනීට මට මොකුත් කියන්න බෑ. ජනීගේ තව හොර වැඩක් මං අල්ලගත්තා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 4:18
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: කියස් වෙතින් දැන් නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි. අලි කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. කෙලවල්ල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි. කියස් නම් බබයි අඩුම මිලයි.
7: net boc you are a leader.
8: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 11
9: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
10: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැව.
11: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
12: මේනක සහල් බයන්වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
13: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනය රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
14: පොහොසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
15: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
16: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
17: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
18: අවසහතරයි විනාඩි 21යි 37 වෙලාව අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සිද්ධුවට යන්න කලින් මතක් කරනවා නැත් FM BOC UR ලීඩර් ගැන වාට මතක් කරන්න ඕනි. රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත නායකත්වයේ තනන දූරදර්ශී මෙහෙයුම විදිහට තමයි පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප ඒ වගේම කුසලතා උපනන්වන තෙද්දින නායකත්ව පුහුණු කඳවුර ඔන්න මේ අවුරුද්දෙත් මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ ලංකා බැංකුව එක්ක net FM අත්වැල් බැඳගෙන. ඉතින් net FM එක ලංකා බැංකුවත් එකතු වෙලා මේ කරන වැඩේ ගැන මතක් කරන්න ඕනි වාට. මේ පාර මාතර කොටපල ජාතික පාසලේ තමයි net FM BOC UR ලීඩර් වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් ඊයේ දවසේ තමයි ආරම්භක දවස. ඒ වගේම අද සහ හෙට කියන දවස් දෙකේ 10-11 දවස් දෙකේදීත් මේ වැඩේ මේ විදිහටම පැවැත්වෙනවා මාතර කොටපල ජාතික පාසලේදී. ඉතින් ළමුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා එකතු කරන්නට වසන්ත දුක්ගන්නාරාල මහත්මයාගේ සංගීතමය වැඩසටහනත් අද දවසේ පැවැත්වෙනවා. ඉතින් UR ලීඩර් BOC UR ලීඩර් වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැබ. යමු අපි WhatsApp messages පැත්තටයි. කෝල් කරපු කට්ටිය මතක් කරන්න කවුද ඉන්නේ?
19: ඔව් බෙන්ද අපිට දාලා තියෙනවා දියතලාවේ සීතා සැලොන් එකේ රමේෂ් අයියා. ඒ වගේම BOC එක ළඟ ඩයමන්ඩ් හෝටල් එකේ බොස් ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි දාලා තියෙන්නේ. ආයිබෝවන් අයියා මතක් කරන්නේ නැද්ද? හිතන්නේ ජානු දන්නවා කවුද කියලා.
18: ආයිබෝවන් අයියා මතක් කරන්නේ නැද්ද කියලා හිතන ආයිබෝවන් අයියා කියලා කෙනෙක් ඉන්නවද?
19: මෙහෙම නැත්නම්
18: ඔන්න මතක් කරා. හරිද? හයි අලුත් තිසා. ජානු මැණිකවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මාෂි උක්වලින් මැසේජ් එකේ වෙලා තින් දැන් බලන්න වෙනදට නම් ඉතින් මැසේජ් එක වෙනකොට මං තමයි මුලින් ඉන්නේ.

0: හෙලෝ හෙලෝ සතියන්තය අහන ගමන් පට්ට තනියම ඉන්න කියලා තියෙනවා. කොහෙද තනියක් මේ අපි දෙන්න ඉන්නකොට නේද? දැන් ඉතින් තනියක් නැහැ. ඔයාලා දෙන්න ඉන්නවනේ. දවස් 3කට පස්සේ තමයි ගෙදර ආවේ. ආපනේ ඉඳලා අක්කගේ දුවගේ උපාධි ප්‍රදාන උත්සවයට ගිහිල්ලා නියමයි. අපිත් විශ් කරනවා. සුපුරුදු විදිහටම වයිෆ් ක්වේටරලින් ඉන්නවා. ඔයා වහගෙන මගේ ෆැමිලි එකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන. ඊට පස්සේ ඉන්ද්‍රානන්ද සර්ගේ ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්න කියලා නිකවැරටි අපේ චම්පිකලා ලිත් පෙරස තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. වහින්නේ නෝ ඉක්මන් කරන්නෝ අකුණු ගන්නෝ කියලා තියෙනවා. අනේ අම්මෝ පරිස්සමට හොඳද?
1: ඊළඟට බරා ගෙදරේ ජයත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජානුණන්ගේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්නකෝ කුලියා පිටියේ. එයාට මාව අමතක වෙලා
0: දැක්කනේ මං කිව්වේ කොල්ලෝ හැම නැහැ කියලා කෙල්ලෝ හැම උනාට.
1: හායි දෙන්නට මං කාචන වැලිමඩ. මම ආසම සින්දුව ප්ලේ වුණා මගේ ජීවිතේ
0: අලුත් පිටුවක් පුරා ලස්සන සින්දුවක්. හරි මේ පේනවද? ජනීට දවල් දාපු මැසේජ් එකම අපි දෙන්නටත් ෆෝවර්ඩ් කරලා තියෙනවා. හරි කමක් නැහැ අපි එකතු කරගන්නම්. ඉතින් මේ කවුද බැදිවව? ලක්ෂා, දිනක්ෂි, ඔර්ෂිදි, ඊට පස්සේ බර්ටි හුලංගමුව, දමයන්ති එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන කියලා අපිට කෝල් කරපු කට්ටියක් දිනවනේ තිසත්.
1: ඔව් අපිට මුලින් වල්පිට මුල්ලේ දිනුෂ කතා කරා. යාගේ හස්බන්ඩ් ගයන් තමයි දුව සහ නංගි එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම රකිල්ල ගස්කඩ වරුණ
0: අරුණ
1: අපිට කතා කරා. ඉතින් ජානුව තමයි මතක් කරේ යාට තසල සිද්ධාක් දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ වගේම සූර්යවව අපේ සූර්යවව ප්‍රේම කුරුල්ලා ලියනාරච්චි මහත්මයා තමයි කතා කරේ. ඉතින් යාවත් අපි ලස්සන සිද්ධාක් එකතු කරා. මේ වගේම වැලිබඩ අපේ ප්‍රියානි කතා කරා. එයාගෙත් ගොඩක් කට්ටිය මතක් කරා එකතු කරගන්න කියලා. අපිට කවිෂ් පුතා, ඒ වගේම සිරිනන්ද, ඒ වගේම මයුක, දක්ෂින අනු, ලෝචි, පබෝධ වගේ ගොඩක් කට්ටිය කිව්වා. අපි එහෙනම් ඒ කට්ටිය මතක කරගෙන මේ අහන්න දින තියෙන සින්දුව අහමු. අපිත් එක දිගටම ඉන්න මේ හෙලෝ හෙලෝ සතියන්තය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දැන් වේලාව හවස 4 විනාඩි 36යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 11 වනදා උදේ කදුරු වෙල සවස මහි අංගණය.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටතේ. BS කර්ණ හවුස් පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත. BS බේබිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953.
7: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයි DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
8: හඳුන්වා දෙන BOC Flex Tap & Pay. දැන් BOC Flex app එක හරහා ඉතාම පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න පුළුවන්. shopping යද්දි, dining කරද්දි වගේම එදිනෙදා ඕනෑම ගෙවීමකදී ඔබේ phone එක tap කර pay කරන්න. cash ඕනෙත් නැහැ, card ඕනෙත් නැහැ. BOC Flex නිසා දැන් ඔයාගේ wallet එක ඔයාගේ phone එකේ. වඩාත් පහසු digital banking කරන අත්දැකීමක් සඳහා BOC Flex Tap & Pay. මගේ life එකට මගේ Flex.
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
9: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දව බෝඩින් යන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන. ඔයාගේ හැන්දව
10: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
11: කින්දර හැන්දව විජානු චානු.
10: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
9: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්
12: NetFM. Hello, hello, Satyam.

0: අවසහතරයි විනාඩි 43 වෙලාව හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට යන්න කලින් තිසාත් මතක් කරන්න තියෙනවා මෙන්න මේ ගැන. දැන් ඔයා හිතන්නකෝ අපේ අවට වටපිටාවේ අපි දන්න කියන කවුරු හරි ගෙදරක ඉන්නවා දැඩිව මද්‍රාව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. හැමදාම බීලාවිලා කෑ ගහනවා. එහෙම නැත්නම් එක එක ප්‍රශ්න. එතකොට ඔව් අහගෙන ඉන්නකොට අපි කියන්නේ පුදුමාකාර කරදරයක් තියෙන්නේ කියලා.
1: අනිවාර්යයෙන්ම.
0: එතකොට දැන් අපේ පවුලක ඉන්නවා කියලා හිතන්නකෝ මද්‍රාව්‍යයට දැඩිව ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට අපේ පවුලේ ඉන්න කෙනා ගැන වුණත් අනිත් මිනිස්සු කතා වෙනවා ඇති මාර කරදරයක් තියෙන්නේ යා මේ විදියයි මේ විදිය කියලා. ඇයි ඇත්තටම කෙනෙක් තව කෙනෙක්ට කරදරයක් වෙන්නේ? මේ මද්‍රව්‍ය නිසා ඇයි තව කෙනෙක්ට කරදරයක් වෙන්නේ? අපි හිතන්නේ නැති විදියට සමහර වෙලාවට අපි දන්නේම නැතුව මද්‍රව්‍යයට ඇබ්බැහි වෙන අවස්ථා තියෙනවා. සමහරු කියනවා ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හරි ප්‍රශ්න එනවා තමයි. ඕක පොඩ්ඩක් අමතක වෙලා යන්න එක්ක මෙන්න මේකෙන් පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්නකෝ. අන්න එහෙම කියන යාළුවෝ අපිට ඉන්නවා. සමහරක් යාළුවෝ ඉන්නවා. එතකොට ඉතින් දන්නේම නැතුව වෙන්නේ අර පොඩ්ඩක් පාවිච්චි කරන්න ගිහිල්ලා ටික කාලෙකට පස්සේ අපි දැඩිව ඔය දේවල් වලට ඇබ්බැහි වෙන එක. ඒකෙන් දන්නේම නැතුව අපේ පවුල තුල තියෙන සමගිය නැති වෙලා යනවා. අපේ පවුල් වල ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. දන්නේම නැතුව ඔයා ලෙඩ වෙන්න පටන් ගන්නවා. මද්රව්‍යයට ඇබ්බැහි වීමෙන් පස්සේ ප්‍රතිකාර වලට යොමු වෙනවට වැඩිය ඒක වළක්වා ගන්න එක හැම වෙලාවකම වඩාත් වැදගත්. ඒ වගේම තමයි දරුවන් තරුණයන් ආරක්ෂා කිරීමේ වගකීම හැම වෙලාවකම පවුලකට තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනි අපි අද කාලේ අපි දැන් මේ විදිහට මද්‍රව්‍ය පාවිච්චි කරලා මේ විදිහට හැසිරුණොත් අපෙන් ඉස්සරහට අනාගතයට එන අපේ දරුවන්ටත් සිද්ධ වෙන්නේ මේ දේවල් එක්කම තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා වගකීමෙන් ක්‍රියා කරන පුරවැසියෙක් විදිහට අපේ රටේ අපි මුලින්ම අපේ පවුල තුලින් මේ මද්‍රව්‍ය වළක්වා ගන්න කටයුතු කරන්න ඕනි. ඉතින් ඒ නිසා රටම එකට ජාතික මෙහෙයුම සඳහා ඔයාගේ ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන්න රට හදන්න කලින් මුලින්ම අපි තනි තනිව හැදි එතකොට අපි මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් හිමීට මේ දේවල් වලින් අයින් වෙමු. එතකොට දන්නේම නැතුව අපේ පවුල තුල හරිම දේ ගොඩනගෙනවා මේ මද්‍රව්‍ය භාවිතය ටික ටික වලක් වෙනවා. ඊට පස්සේ ඔයාට මේකෙන් සම්පූර්ණ දායකත්වය මුළු රටටම ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මද්‍රව්‍ය භාවිතය ජාවාර මහා බෙදාහැරීම වැළැක්වීම සඳහා රටේ පුරවැසියෙක් විදිහට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න කටයුතු කරන්න කියන එක මතක් කරන්න ඕනි. මේ රටම එකට ජාතික මෙහෙයුම හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහනට ක්‍රියාකාරී පුරවැසියෙක් විදිහට ඔයාගේ දායකත්වයක් ලබා දෙන්න කියන එක මතක් කරන්න ඕනි. ඒ ගැන මතක් කරගෙන අපි යමු. දැන් ටක් ගාලා WhatsApp messages පැත්තට messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කියන්න තව ගොඩාක් කටි ඉන්නවා. කොතනින්ද පටන් ගන්නෙ?
1: අපි පටන් ගමු. කවුද අපිට දාලා තියෙන message එක? අපේවත් සින්දුවකට එකතු කරගන්න මම අමිල. අමිල තමයි message දාලා තියෙන්නේ. ලොකු දුව ඉසුරි, පොඩි දුව සංජනා, මගේ නෝණ චන්දිම අපි එකතු වෙන්නේ මුම්මානෙන්. හුම්මානෙ වෙන්නදනේ.
0: එහෙම ගමක් ඇති නේද?
1: මුම්මානෙ. ඒ වගේම ඔයාලා දෙන්නමයි net team එකේ එකතු කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. මේ ඇහෙන සින්දුව තමයි අපි ඔයාලට දෙන්න යන්නේ. ඊළඟ මැසේජ් එක දාලා තිනවා අපිට. අපිවත් හෙලෝ හෙලෝ සතියන්තයට එකතු කරගන්න. අපි ඇහැලේ කොට චමින්ද මොටර්ස් එකෙන් බොස් චමින්ද, සනත්, රසිදු, පොහොරබාවෙන් රෝහිත මහත්තයයි එයාගේ වයිෆ් වයිෆුයි, බබාලා දෙන්නත් කුඹුරාවෙන් බින්ති නගා, මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාරා, කුටිපිටියේ නිලු, සමන්ත, මන්දාරා, යනුක, රබිඳ, චූටි පුතාලත් වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු අයත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ජානු වාටර මේ නම් ටික පුරුදු වෙන්නේ
0: කඩපාඩම්. ඔහොම කියාගෙන යනකොට මම ඒක හිතෙන් කියවනවා. ජානුවකේ අදත් අපි net අහගෙන ඉන්නේ. අපි වලපනේ අඹන්නැල්ල මාංචුල මෝඩසිකේ සෙට් එක ලස්සන සිදු ටිකකට අපිවත් එකතු කරගන්න. බොස් මාංජු අයියා, සුනිල් අයියා, ලලිත් අයියා, දේශාන් මල්ලි, net අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සිදු ටිකක් අහමු කියලා තියෙනවා. ඕකේ. අහන දැන් රෙඩි කරගත්ත මේ හැන සිදුවට එකතු කරගන්න. ඉතින් පස්සේ මමත් ලස්සන සිදුවකට එකතු කරගන්න. නගේ මලේ යටි අඳුරු පරුසල්ල සේපාලි හෝටල් එකේ අපේ සේපාලි කක්ක මැසේජ් එකේ වෙලා තියෙන එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ ඉන්නවා බරුදල්පල එස්එල් ප්‍රනාන්දුවේ ආවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. හන දැන් රෙඩි කරගත්ත මේ හන සින්දුවට එකතු කරගන්නම්.

0: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ටන් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-447-7953 net BOC you are a leader
1: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
0: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
2: You are a leader.
1: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැව.
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
0: 80 දශකේ අන්තිම දවසක් එදත් හඳුතුම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
7: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: සුබ සන්ධ්‍යාවක් හවස 5 වෙනි අරියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑයේ දිවස්ම බෙත් නිවුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ලක්ෂිකා. බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත්කළ විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වී තිබෙනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය අටවනදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි එම කමිටුව පත්කෙරුණා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතායි. යේමනයේ පාලනය හොබවන හුතී කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදාව විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම මිත්‍ර පාක්ෂික හමුදාව පවසන්නේ හුතී සංවිධානයට අයත් හමුදාමය ඉලක්ක 136ක් මෙවන විට සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි. එමෙන්ම යේමන රජයේ හමුදාවට සහ සහායක බලකායන් වෙත අඛණ්ඩව ගුවනින් සහාය ලබා දීමටද පියවරගෙන තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM.
5: Sati Antea.
6: Hello, hello.
5: Sati Antea.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි විනාඩි 8යි වෙලාව ඔයාගේ මගේ අන්තිම පැයට තමයි තිසත් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ලගන්න මේ පැත්තට එන්න ඔයාට පුළුවන්. හරිද? ලොකු කල්පනාවක ඉරියේ මේ පැයේ මේ කවුද ඉන්නේ කියලා මතක් කරන්න කලින් අපි ෆෝන් නම්බර්ස් මතක් කරලා ඉමුද?
3: ඔව්, අපිට කතා කරන්න පුළුවන් 01125533 අපේ ෆෝන් නම්බර් එක, ඒ වගේම අපේ වට්ස්ඇප් නම්බර් එක 0711 95 95 95. ඉතින් වට්ස්ඇප් නම්බර් එකට කෝල් ගන්න එපා. අපිට තියෙනවා ෆෝන් නම්බර් එකක් 0112 55 33 63. තව පැය ඉතුරු වෙලා තියෙන්නේ, මේ අන්තිම පැය නිසා අනිවාර්යයෙන්ම කෝල් කරන්න, මැසේජ් කරන්න. අපි දැනට මැසේජ් කරලා තියෙන කට්ටියගේ නම් කියවන ඕනේ.
2: ඔව්, අපි ටග්ගාලා මැසේජ් කරපු කට්ටියගේ නම් ටික කියන්න ඕනි. අපිට බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා. දැන් ගොඩාක් වෙලාවක ඉඳලා අපිට කෝල්ස් එනවා වට්ස්ඇප් එකෙන්, කවුද කියලා බැලුවා. එතකොට තමයි මේ බැලුවේ අද බර්ත්ඩේ එකක් තියෙනවනේ. ඉතින් මාර හදිසියෙන් මේ මැසේජ් එක ටග්ගාලා කියන්න කියලා තමයි කියන්නේ. ඔන්න කියන්න හදන්නේ විශ් එක කිව්වේ නෑනේ පුතා කියලා තියනවා. දැන් කියනවා 9 වෙනිදා බර්ත්ඩේ එක මගේ අක්කා චාන්දනි සේනාධීර. ඊට පස්සේ අද 10 වෙනිදා යොහාන් ජයසුන්දරටත් විශ් කරන්න කියලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. සුබ පතනවා වයිෆ් ජසින්තා, පුතා ජානිය, දුව මෙතුලි, ඒ වගේම රනාල් සේනාධීර ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන, නෙට් ටීම් එකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කියන්නේ. ඉතින් ඊයේ තිබුණා නම් අක්කගේ බර්ත්ඩේ එක, චාන්දනි අක්කේ ඔයාටයි අද බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන අපේ යොහාන්ටයි දෙන්නට මෙහෙම විශ් කරන්නම්. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ස්තුතියාගේ සහයට චාන්දනි අක්කා. ඊට පස්සේ යොහාන් දෙන්නටම ගොඩම ගොඩාරියක් ආදරෙන් නෙත් ටීම් එක වෙනුවෙන් මමයි තිසතුයි දැන්නම හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි දෙන්නටම. බර්ත්ඩේ එකට දෙන්නටම මගෙන් හරි නේද? ඊට පස්සේ මම යනවා මේ ගෑනු ළමයි කැමතින ලස්සන වෙන්න, ගෑනු ළමයි විතරක් නෙමෙයි, ඉතින් පිරිමි ළමයිනුත් කැමති. අපි නොදන්නව උනාට පිරිමි ළමයිනුත් සැලොන් යනවා නැද්ද?
3: වෙන්න පුළුවන්, මම දැනුවත් නැහැ.
2: ඔයා යන්නේ නැද්ද? එහෙම ඔය දැන් නැති උනාට තව ටික කාලයක් කරකොට දෝඩි කෙනෙක් හොයාගත්තට පස්සේ යා කියයි, අපි යමු බබා සැලොන්. අරව කරන්න තියෙනවා, මේව කරන්න තියෙනවා කියලා ඔයාව තැදගෙන යයි තිසත්. හරිද? ඒ කාලෙට වඩ මම මේව කිව්වා කියලා මතක් වෙයි. ඔව්, මේ සලෝන් දිනේශ්‍රී එකට තමයි තියනවා නක්. විකිල්ල ගස්කර මයිරු පිටිය සලෝන් දිනේශ්‍රී එකට ගියොත් ඉතින් ලස්සන වෙලා ඉන්න පුළුවන්. අපි සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශ්‍යාමා විජේසිංහ අක්කා ඉන්නවා එතන. ඉතින් එයාලට කියලා ලස්සන වෙලා ඉන්න පුළුවන්. තැන්ක් යූ අදත් අපි දෙන්න වහගෙන ඉන්නවට. ජය වේවා. එකතු කරගන්න ඊළඟට හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන නා ස්ටොප් එකට. ඊට පස්සේ කවුද ඉන්නේ?
3: ආවේ කවුද වේ? තිසත් ඔයා ජානු මුරුංගත්ති තියෙනවා නේද? සිත නිවන කරහණක් කියලා. ඔය පළවෙනි දවසේ එහෙම තමයි.
2: ආ, ඇත්තද මල්ලි? දෙන්න. හෙලෝ හෙලෝ දෙන්නට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කවුද අද උම්ම දෙන්න? තිස් අපි මේ මැසේජ් එක කිව්වා නේද? අපේ මේ කරදර ඡන්දයක් ආ. ඊට පස්සේ ආයේ මැසේජ් එක එවලා තියෙනවා. ඔයා මාම මුරුංගත්ති තියෙනවා කියලා. ඇත්තද? අල්ල ගන්න ඔව්වට හොඳද? කවුද ඉන්නේ? තවලන් තැන්න පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාරයි මැසේජ් එකේවලා තියෙන. මනහර හාඩ්වෙයාගේ විජේසිරිවත් BF ජනපදයේ පුස්සල්ලව සියලුම දිනවත් එකතු කරගෙන කොත්මලේ මහවැලිගම බස් එකේ ජාන්ත විරක්කොඩි අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට.
3: ඊළඟට දාලා තියෙනවා අනිවා ජානු බෝලේ. එහෙම තමයි අපි ආසෝය කතාවට. ජානුයි කටහඬලු ආස. මටත් ලස්සන සින්දුවක් දෙන්න, අලුත් මල්ලේ කටහඬ තව ටිකක් සද්දට හදලා ගන්න. මගේ හඬ හැඩෝ මාද දැන් කොහොමද හන්නේ? මේ විදිහට කතාව පැත්තේ ඉඳන් කතා කරලා තියෙනවා.
2: හරියට ගා ගාන්න මයිකට
3: කතාරන්න අන්ති පෑ විතරය හරිට හනන්නේ සුදු ආදරේ දෙන්නට මම නාලිකා ඉතින් අපි නාලිකාටත් මේ ඇහෙන්න දිර තින සිින්දු අපි හන දැන් පියහන්න දෙන්න හර සිින්දු යකාකරුගේ නන්ස්ටොප්පයක් අපි හමු දිගටමඉන්න මෙහෙලො හෙලො සතියන්තේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
2: සබස 5:26.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: Net BOC you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැතක මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
5: Deals within the NAM Nishpadana Sandha Aduma Milak. Ala gram siyak then rupiah visinavyai. Ali get a pair of gram siyak then rupiah this sekai. Kelavala gram siyak then rupiah ekasia anunavyai. Deals NAM Babai Aduma Milai.
6: Box bar NAM Velandapale Hari Hariat. Eth Niyama Baratina box bar eka gun Honamakrame, Bareka Kirala Balanek. Milwa box bar will NAM Ganakama Mimma Kahalatian Nisa Vishwas in Ganapula. Ravatana Be Milwa Eker. Lanka Eker. Api Eker. Kiran Onanet Eker.
7: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
5: Heels within that nobody hunt the Matimana Savedi Triak Elephant House Lemonade Leader Kaidasam Parks and the Has Sea to Visipaka Batamak. Uswata Coco Nice Biscuit Brand Tunsia Suaks and the Has Sea to Theka Batamak. Atevasha Pandas and the Half Fresh Matimana Heels within Mapamana. Heels, life become fresh.
8: Hadunwadina, BOC Flix, Tap and Pay. Then BOC Flix Epicaraha, Itama Passwin, give him cut it to Karana Puluan, shopping at the dining car at the Vakima, Idinida own him a give him a cutty, Ube phone Nicka tap Kara Pekarana, cash on it ne, card on it ne, BOC Flix Nisa, then Uyagi wallet ticket, Uyagi phone Niki. Wadat Passu, digital bank of Kurna Kimaksana, BOC Flix Step and Pay, Mage Life Ticket, Mage Flix.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟෙන්න
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තටු දුන්නා.

0: என்ன பியாபன்
1: ரெட் எஃப்எம் ஹலோ ஹலோ சத்யாந்தே ஹலோ ஹலோ சத்யாந்தே
2: පහයි වෙනාඩි විස්සේ නවයයි වෙලාව ටික ටික වෙලාවත් ගිහිල්ලා ටික ටික අපි දෙන්න යන වෙලාවත් ලං වෙලා තියෙන නිසාත් එහෙනම් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මුලින්ම ඔයාලට මේ මතක් කරන්න හදන්නේ net fm boc ur leader වැඩසටහන ගැන රටේ අනාගතය අපේ මාදරණීය දරුවන්ට බාර දෙන්න අනාගත නායකයින් තනන දූරදර්ශී මෙහෙයුම විදිහට තමයි පාසල් දරුවන්ගේ දැනුම ආකල්පය වගේම කුසලතා උපනම් වන තෙදින නායකත්ව පුහුණු කඳවුර අන්න මේ අවුරුද්දේ තායමත ආරම්භ කරේ ලංකා බැංකුව සමගින් අත්වැල් බැඳ ගනිමින් මේ පාර මාතර කොටපල ජාතික පාසලේ තමයි net fm boc ur leader වැඩසටහන පැවැත්වෙන්නේ ඉතින් ඊයේ තමයි ආරම්භක දවස ඒ වගේම අද දවස පුරාවටත් මේ වැඩසටහන පැවැත්ුණා ඒ වගේම තමයි හෙට දවසේදීත් මේක මේ විදිහටම පැවැත්වෙනවා ඉතින් අද රාත්‍රියේදී ළමුන්ගේ සාහිත්‍ය රස වින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහනක් පැවැත්වෙනවා මේ net fm boc ur leader වැඩසටහන ගැන වාට මතක් කරන්න ඉතින් පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ අපි අමුටක් ගල whatsapp messages පැතිරි අතර කෝල් කරපු කට්ටියත් ඉන්නව නේද
3: ඔව් අපිට කෝල් කරා හෝකන්දර මල්ලිකා අනුෂ මිස් ඇතුළු එයාගේ වැඩ කරන තැන ඔක්කොම එකතු කරගන්නවා කියෝ වගේම net team එකේ අපි හැමෝම එකතු කරගන්නවා කිව්වා වගේම lpt ේ පොන්සරා අපිට කතා කරා එයාත් කිව්වේ එයාගේ අම්මවයි තාත්තවයි ඒ වගේම අයියවයි එකතු කරගන්න කියලා ඉතින් මේ හෙන සින්දුවට අපි ඔයාලව හැමෝම එකතු කරන්න සූදානම්
2: පුන්සරා මේ අපිට මැසේජ් එකකුත් එවල WhatsApp එකෙන් ඔයාව එකතු කරගන්නම් පුන්සරා ඔන්න කිව්වා මේ තිසත් ඔයාගේ නම ඊට පස්සේ කවුද මේ ජානු නංගියන් මල්ලි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජයන්ත් ගෝල් ක්‍රියේෂන් ගම්පහින් මැසේජ් කරලා තිනවා මේ සින්දුවට එකතු කරගන්න මඩපද ලක්ෂ්මන් තමර නිශානි චේතනා පුංචි පුතා තේජ අවෝර් එක භාග්‍ය අවිෂ්ක සේරුවවිල KDK සමරසිංහ එකතු කරගන්නම් මේ හෙන සින්දුවට එතකම් බොරලස්කමුන් ඉන්නවා දිනිත විමුක්ති හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යායික සනච්චන්ද්‍රය අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් මේ හැන සින්දුවට
3: මෙන්න අපිට දාල්තර මැසේජ් එකක් ලහිරු ගුණරත්න පැලෑද පාසල අසලින් දැන් තමයි දාලා තියෙන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අනිවාර්යයෙන්ම මේ ආහන දින තුන සින්දුව ආහන අපි සූදානම් මේ වගේම මේ කවුද මං උදාන ජානු මට සෝන් එකක් ඕනේ ජානු මං උදාන නම කියලා දෙන තුන කතාවක්
2: උදාන ඔයාව එකතු කරගන්න උදාන මේ හැන සින්දුවට උදානා

0: In the air, love is in the air. Inna, adre allaganna.
1: Net FM, hello, hello, Satyantaya.
2: අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
3: ඔක්තෝබර් 11 වනදා උදේ කදුරු වෙල සවස මහී අංගණය
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: Net BOC, you are a leader.
3: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් බැඳ ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
2: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
4: You are a leader.
3: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැබ.
5: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
6: නෙත් FM බුදු ගුණ හැන්දෑව
7: බුදු ගුණ හැන්දෑව

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: Love is in the air. Love is in the air. Inna, adre allaganna.
3: Net FM. Hello, hello, sat

හවස 5:40 6යි අපි දැනට යන වෙලාව ඇවිල්ලා තියෙන තිසා තැබයිට කලින් මතක් කරන්න ඕනි ඊනෙත FM BOC URL ඊට වැඩසටහන ගැන රටට අනාගත නායකීන් තනන දූරදර්ශී මෙහෙයුම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප වගේම කුසලතා උපනන්වන තෙද්දින නායකත්ව පුහුණු කඳවුර ගැන වාට මතක් කරන්න ඕනි ලංකා බැංකුවත් එක්ක අත්වැල් බැඳගනිමින් මේ පාර මාතර කොටපල ජාතික පාසලේදී තමයි net fm BOC URL ඊට වැඩසටහන පැවැත්වෙන්නේ ඉතින් මේ නායකත්ව පුහුණු කඳවුර ඊයේ දවසේ තමයි ආරම්භ වුණේ වගේම අද දවසේදී ක්‍රියාත්මක වුණා හෙට දවස පුරාවටත් මේ විදිහටම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ළමුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුග්ගන්නාරාල මහත්මයාගේ සංගීතමය වැඩසටහනත් අද දවසේදී පැවැත්වෙනවා. ඉතින් පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන්තබ ලංකා බැංකුව net fm boc url ඊට වැඩසටහන ගැන තමයි මේ විදිහට වට මේ මතක් කළේ. ඒ ගැන මතක් කරගෙන අපි දැනට අග්ගල WhatsApp messages පැත්තට යමු. මෙන්න මේ කට්ටියත් එකතු කරගන්න ඕනි. ඉස්සලාම wish කරන්න තියෙනවා birthday එකක් අපේ කාන්ති අම්මා රඹුක්කන කාන්ති අම්මගේ උපන්දිනේ. මට මගෑරුනේ කොහොමද? මන් දන්නවා අහගෙන ඉන්නවා කියලා. ඔයාට ගොඩම ගොඩාරියක් ආදරෙන් කාන්ති අම්මා මම wish කරනවා.

0: అమ్మా వాట్ నిదుక్ నిరోగి సుబ్బమ్మ సుబ్బు పందిరాకు ఎవాకిల కాంతి అమ్మా నెట్టీమెకి అప్పి ఒక్కమ గొడ్డారి కాదరం విష్కరణమా అహన్న దిన లాసికర గతమ ఎహన సింధువట తెగతుకర గన్నాం ఎత్రీం పస్సే ఈ దవసి ఉపందినే తిబిలా తీయనమా కాగిదమే తీసాత్
1: మెసేజ్ దాదాపు అప్పుడు మినారా మినారాకి తాతకి తమ బర్త్డే తిబిలా తీయనే అక్టోబర్ 8వ నిదా
0: ఇర్మే పెరేదా
1: పెరేదా పెరేదా ఇతకుట యా ఎక్కుతుకర గన్నో సిహన్సాయి బిలేష్ పంచసర్ అమ్మ మనోజి నిల్మిని తాత కుమార్ హేరత్ లసన సింధువక్ అహము ఆల దెన్న తెకుతుకర గన అహము కిర
0: తాతట తపి దెన్న గొడమ గొడారియా కాదరే నిదుక్ నిరోగి సుబ్బమ సుబ్బు పందిరియా కేవా కిల సుబ్బ పతన గమన్ అహన్న దెన్న లాసికర గత మే సింధువడ తెకుతుకర గన్నం తవ కౌది ఇన్నే
1: అప్పుడు ఇన్నవా పనా పిటిఎన్ జయతిలక గరేజ్ కి వెడకర్న సుని ලංකල් වයි එවැගේම අක්ක වයි අජිත් අයයි තරඳු අයයි ඊට පස්සේ net අහන සිලොබ දෙනා එකතු කර ගන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ චින්තක එවැගේම හායි කොහොමද අපි චාමර ස්ටෝස් කලුතර පනාපිටිය චාමර සහ තනුජා අපිවත් සින්දුවට එකතු කර ගන්න කියලා තමයි කියලා තියෙන්නේ එවැගේම ලස්සනට වැඩේ කරනවා අපි මොරොන්තුඩුවෙන් රොෂාන් ශ්‍යාමා සෙනුක ෘෂිකා සමග ලක්ෂ්මන් තමයි අපිට විදි මැසේජ් එකක් දාලා තියෙන්නේ තැන්ක්යූ ඒ වගේම අපිට තව මැසේජ් එකක් දාලා තියෙනවා රත්නපුර ගිලීමලෙන් ධනුෂ්ක තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ අපවත් සින්දුවකට එකතු කර ගන්න
0: අර වෙනද හවස පුරුද්දට අසාට මැසේජ් කියවලා තියෙනවා මං අහන්නේ වෙනද පුරුද්දට අසා කියලා ටයිප් කළා මෙච්චර මේ අපි දෙන්න හවස 3 ඉඳන් මං අහන්නේ කට කැඩෙනකන් කියවලා ඒත් අසාට මැසේජ් එක ගාවදින මං අහන්නේ හිතරි දෙන්න නැද්ද නේද
1: අනිවාර්යෙන් බලන්න හැබැයි කියලා තියෙන අපස්සෙ දොඩ එකතු කරගන්න කුවේටුල වැඩ කරන කාවිද්‍යත් ඉන්නවා විශේෂයෙන්ම net එක තමයි ඉන්නේ පෑ 24 නම් ඉතින් දැනගන්න
0: අපි දෙන්න ඉන්නේ කියලා දැනගන්න එපා නේද මේක මාර කතාවක් නේ මං අහන්නේ එකතු කරගන්නන් දරුෂ්ක කමක් නැහැ දුකක් නැහැ උම්මනම් නැහැ ඉතින් අද අහගෙන ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ ලස්සන නාන් ස්ටොප් එකක් දෙන්න කියලා දෙනවා අපි නාන් ස්ටොප් ඇහුවා දැන් ඉතින් අපි දෙන්නගේ වැඩ ටික ඉවර කරලා යන්න ළඟ නිසා පොඩ්ඩක් විතර අපි නිකන් හිත නිවෙන සින්දු ටිකක් අහගෙන යන්න හදන්නේ නේද යමුද ශාන්ත දෙල ශ්‍රීදහස් මාවත කෑගල මෙයාට තව ඉන්න හිතේ වගේ කමක් නෑ වා ඉන්න
1: හෙට
0: එනවද හෙට එන්න ඕනේ හෙට 3ට එනවා එහෙනම් ඉතින් හෙටත් හවස හරියටම 3 වෙනකොට මේ මේ 37වත් නම හරිනේ පටන් ගන්නකොට නම් නෑවා 37වත් අඳ ගහගෙන කොහොම හරි එනවා ඉතින් හවස 3 වෙනකොට එතකන් ඔයා පරිස්සමට අර හැමදාම කියනවා වගේ දිගටම net එක ඉන්න ඕනි යමුද
1: යමු වෙනා
0: හරි ඉතින් ඔයාලා මොනවද කියන්න තියන්නේ
1: මට කියන්න තියෙන ඇත්තම අද හොඳ දවසක් ඉතින් ජානු එක්කින් ලැබීමම මම කරපු ලොකු
0: හරි හරි හරි
1: ඉතින් පළවෙනි දවසේ විතර මම මේ විදියට තෑන්ක් කරලා යනවා
0: එහෙනම් එහෙනම් අපි දෙන්න වහගෙන හිටපුව අපි දෙන්නට කෝල් කරපුව මැසේජ් කරපුව ඔක්කොටම අපි දෙන්නම ආදරෙයි කියලා කියර ගමන් අදට අපි දෙන්න යන්න හදන්නේ ආයෙත් හෙට හෙලෝ හෙලෝ සතියන්තෙන් හම්බ වෙමු හරියටම හවස 3 වෙනකොට 30ත් එක්ක මං එනවා ගිහින් එන්නම් පරිස්සමට ඉන්න දිගටම net එක්ක ඉන්න කොල්ලෝ අපි ගියා මං ජානු
1: මම තිසත්

0: FM Anupaha 94.8 Net FM Divainapura Meltol
1: Hisarathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
2: Maranthika dengu maturwangin arakshawata pengiri adangu siddhalepa mosave spray 100% swabhavikai samata hitakarai siddhalepa mosave spray maturwan palawaharana visheshajnya
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: Net POC you are a leader.
5: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන. දෙදින නායකත්ව පුහුණු කඳවුර. ලංකා බැංකුව සමග අත්වැල් පැතක මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මාස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
4: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
6: You are a leader. You are a leader.
5: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
9: ඔබට අවශ්‍ය සියලුම කරුණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
10: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-862-363 0776-716-3872

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි
2: ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: සුබ සැන්දෑවක් හවස 6යි

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: Kills within the නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි අලි කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි කෙලවල්ලා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි Kills නම් බබයි අඩුම මිලයි
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි දහවල් දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
5: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි
4: ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
0: අසුව දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටූම වැස්ස සිහෙන නගරයේ සියල්ලෝම නිද්‍රාශීලි යාමයක
6: මන්දාරම්රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
7: සිත නිවෙන සතියන්තේ ශනිදාවේ දහම්පද අහන රාත්‍රිය
0: සිනසුරාදා සිත්නෙත් අසපුව
8: පැවිදි වෙලත් රහත් වෙලත් දාන ටිකක් හම්බුන්නේ හරියට පින්ඩ පාති වඩින්දිව චරට කර්මය බලවත්
9: පුතේ ගැටෙලා දුගතිය යන්න නම් එපා මේ වෙලාව තීරණාත්මකයි මේක ගැටෙනවද ගැටුනොත් දුගතියේ මෛත්‍රී කළොත් සුගතියේ අපි එකිනෙකාගේ ජීවිතවල අතීතේ කරපුවා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ.
7: පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ වැඩමවීමෙන්
0: හැම ශනිදාවකම රෑ 7 ඉඳන් 9 වෙනකන් සිත්නේ තසපුව අහන්න. කවදත් අලුත් කාගෙත් නෙත්

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: සෞසහයේ විනාඩි 30

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RDB විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 තන්න.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන්. අද 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙරෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල ඥානසාර හිමිට නිදහස පතා මහනුවරින් ඇරඹුණු පාදයාත්‍රාව අදට කඩුගන්නාවෙන් අවසන්. බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි. Net FM BOC UR Leader කඳවුරේදී අද රාත්‍රියේ විශේෂ වැඩසටහනක්. ගිනිමෙල සංදර්ශනයටත් සියල්ල සූදානම්. පෞද්ගලික අංශයේ ඉන්ධන සැපයුම සීමා කරමින් ජනතාව පීඩාවට පත් කළහොත් ඉදිරියේදී නීතිය තදින් බලශක්ති ඇමති කියයි. මාතලේදී පොලිස් නිලධාරීන්ට පහර දුන් සිව් දෙනෙක් අත්අඩංගුවට. එල්නිනෝ නිසා ප්‍රමාද වූ ඉසායා සුලිකුණාටුව උතුරු මෙක්සිකෝ බොක්ක වෙරළට කඩාවදී.
0: Net News. The truth people trust.
6: සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු සාසනික ඓතිහාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළ පාදයාත්‍රාව අද දිනේට කඩුගන්නාවෙන් අවසන් වුණා. ඒ ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු සාසනික ඓතිහාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නිදහසේ පාදයාත්‍රාව අද උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ගමන් ආරම්භ වුණා. ඒ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි කොළඹ බලා පැමිණෙන මෙම පාදයාත්‍රාව සංවිධාන කර ඇත්තේ භික්ෂු සංවිධාන සහ ගිහි සංවිධාන කිහිපයක එකතුවෙන්. අද දිනේම පාදයාත්‍රාව කඩුගන්නාවෙන් අවසන් වන අතර හෙට දිනේ කඩුගන්නාවේ සිට පාදයාත්‍රාව ආරම්භ කිරීමට නියමිතයි. මේ අද දිනේ පාදයාත්‍රාවේදී අදහස් දැක්වූ මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණුවේ ධම්මරතන හිමියන්.
7: අපි මේ උත්තම දළදා හාමුදුරුවෝ ළඟ දණින් වැටිලා නමස්කාර කරලා මේ ජීවිතය පරිත්‍යාග කරපු මේ රට වෙනුවෙන් වාරියපොළ සුමංගල හාමුදුරුවන්ගේ ප්‍රතිමාව අභියස ඉඳලා තමයි අපි අධිෂ්ඨානේ පටන් ගන්නෙ. ඥානසාර හාමුදුරුවන්ට නෙවෙයි, මේ අරහත් ධජයටයි මුන් අත තිබ්බේ. අවුරුදු 2000 ගානක් තිස්සේ පැවතිච්ච මේ අරහත් ධජයයි මුන් ගැලවුවේ. මුන් ගලවලා සම්දර්ශනයක් පෙන්නවා ඩයස්පෝරාවට, NGO නඩේට, හුක්කන්ට පෙන්න චිත්‍රපටියක් පෙන්නවා. මෙන්න අපි නිරාගමික කල්ලියක්, නිරාමික ආණ්ඩුවක්. අද පටන් අරගෙන මේ යන්නේ ඥානසාර හාමුදුරුවෝ විතරක් නෙවෙයි, මුළු සිංහල ජාතිය, මුළු බෞද්ධ ජනතාව වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරලා නිදහස ලබා ගැනීම අරහත් ධජයටයි. පළවත්තේ රාතන් වහන්සේලා විවිධ කයිකතන්දර කියාවි, බත්බලයෝ විවිධ කතා කියාවි. අපිට ඒක අදාළ නෑ. මේක අපේ රට. ඒ කල්ලතෝණියන්ට ඕන විදියට මේ අරහත් ධජයට අත තියන්න අපි දෙන්නේ නෑ.
6: මේ අතර ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා අදහස් පළ කළා.
8: ඥානසාර හාමුදුරුවන්ගේ සිල්ව මේ ඉවත් කරගෙන දැන් පොදනාවක් කෙල්ල දුන්නා.
9: ඒක මගේ මතයට වඩා වැදගත් රජයේ මතය මොකක්ද කියන්නේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා ගෙන්නලා ජනාධිපතිතුමා රජයේ මතය බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කරා. ඒක තමයි අපේ මතය. යම් කිසි කෙනෙක් වරදක් කරා නම් මං කිව්වා අර ඉරට යටින් තමයි හැමෝම ඉන්නේ. අපි ඉන්න පුළුවන් පූජකයන් විදියට ඉන්න පුළුවන් වෛද්‍යවරු විදියට ඉන්න පුළුවන් නඩුකාරයෝ ඉන්න පුළුවන් ජනාධිපතිලි ඉන්න පුළුවන් ඇමතිලි ඉන්න පුළුවන් හැමෝම ඉරට යටින් තමයි ඉන්නේ නීතියකින් ඉරට යටින්. ඒ ඉරට යටින් හෝ උඩින් ගහ ගන්න ඕන නම් හැමෝම කතා කරලා පාර්ලිමේන්තු දෙකකට ඇවිල්ලා ඒ නීති අනුපනත් වෙනස් කරලා නීතියේ ඉර පල්ලෙහාට උඩට ගන්න පුළුවන්. හැබැයි ගහලා තින්නේ ඉරට යටින් හැමෝම ඉන්න ඕන.
6: බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වී තිබෙනවා. ත්‍රිනිකායක මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය අටවන්දා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි එම කමිටුව පත් කෙරුණා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතායි. පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කර පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව නීත්‍යානුකූල ගත හැකි සියලු පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. එමා තමයි බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: රුපියල් 10ක තෙල් මිල වැඩි වෙනකොට කතා කරන්නේ නැහැ රුපියල් 70ක් රජයේ හැටියට රහණ ආධාර දීලා තියෙනවා කියලා. අනිත් පැත්තෙන් තමයි ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් පෙබරවාරි මාසයට සාපේක්ෂව තෙල් මිල ඉහළ ගියාද කියන එක කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න අහන්නේ සමාජයේ. ඉතින් එහෙම බැලුවහම එක පැත්තකින් අපි ලෝක විලදවලට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කළා නැහැ. ඒ වගේම තමයි සැලකිය යුතු කොටසක් අපි කලින් සැරේ බිලියන 57ක් වෙන් කර රහණ ආධාර ලබා දෙන්න ඉදිරි මාස 3 සඳහා බිලියන 41ක් දීලා තියෙනවා සානාධාරණයෙන් කළ තියෙනවා සානාධාර සඳහා. ඒගොල්ලෝ කියන මිලට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අදාළ ගිවිසුම් වල තමන්ගේ මිල සූත්‍රයට අනුව තමන්ගේ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක කැමති නම් භාවිතා කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙනවා කරනවා නම් නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගන්න අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. අවසානයේදී ඒ කට්ටිය මෙතෙන්ට ගේනකොට තරංගකාරී වෙළඳපොළෙන් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පෞද්ගලිකංශයේ මැදිහත් වීම දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දාන්න කියන බලපෑම තමයි මේ කරන්නේ.
6: මාතලේ ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දීමක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ එම් පොලිස් නිලධාරීන් යටවත්ත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පහර දුන් සැකකරුවන් පොලිස් නිලධාරීන් ගමන් කළ ත්‍රිරෝද රථයටද හානි කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලිසිය පැවසුවා. නෙතෙෆම් BOC යුවර් ලීඩ නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50 කඳවුර මාතර කොටපොල ජාතික පාසලේදී තවදුරටත් ක්‍රියාත්මකයි. අදම කඳවුර පැවැත්වෙන්නේ දෙවන දිනටයි. ඒ අනුව උදෑසන සිට මේ දක්වා පැවති සියලු වැඩසටහන්වලට එම පාසලේ සිසුන් සහභාගී වූයේ මහත් ඕනෑකමකින්. එම සිසුන්ට මෙන්ම ඔවුන්ගේ මව්පියන්ට නවමු අත්දැකීමක් ලබා දෙන විශේෂ වැඩසටහනක් තවත් නොබ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. එම විශේෂ වැඩසටහන සඳහා එක්වන්නේ ප්‍රකට ගීත රචක මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත දුග්ගන්නාරාල මහතායි. ඒ සම්බන්ධයෙන් තවත්තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කොටපොල ජාතික පාසලේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සුරේෂ් හෙන්නායක සමග. අයිබෝන් සුරේෂ්.
11: අයිබෝන් සුවබර සුන්දර අති විචිත්‍රවත් සැන්දාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ ප්‍රාර්ථනාව කරන්නේ කොටපල ජාතික පාසල් ක්‍රීඩාපිටියේ සිටියේදී. මොකද අපිට දැනෙන හැඟෙන ඒ විචිත්‍රත්වය තමයි රටටම ප්‍රාර්ථනා කරන්නේ. ගැටබර දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් මේ තියෙන සුන්දර පරිසරයේ පුංචි නුවරඑළිය කියලා තමයි කියන්නේ දෙනියායට. ඉතින් කොටපලට ඒ වාග්ය ලැබිලා තියෙනවා. ඒ පුංචි නුවරඑළියේ කඳු වැට්ටියකින් වට වෙච්ච තැන තමයි කොටපල ජාතික පාසලේ ක්‍රීඩාංගණය මේ පිටා තියෙන්නේ DOC දජ පතාක net fm දජ පතාක ලෙල දෙන අතරේ රාල ක්‍රියේෂන් වසන්ත දුක්ගන්නාරාල මහත්මයාත් ඇතුළු පිරිස සූදානම් වෙලා තියෙනවා මේ ජන සංගීතය නැතිනම් පැල් කවිය ගැල් කවිය කරත්ත කවිය ගීතය දක්වා රැගෙන ආවේ කොහොමද මිනිස්සුන්ගේ කල්චේක ඔතන්තද මේ වෙනකොට ඩෙවලොප් වෙලා තියෙන්නේ මේ ඇල්ෆා කියන අපේ අලුත්ම ජෙන්සි එකට එහෙම නැත්නම් ඇල්ෆා ජෙනරේෂන් එකට කොහොමද මේක දැනෙලා තියෙන්නේ තවත් සුළු මොහොතකින් අපි සූදානම් වෙනවා මේ සංගීත ශ්‍රාම ආරම්භ කරන්න දෙමව්පියෝ පැමිණ තිබෙනවා නෑදෑයෝ පැමිණ තිබෙනවා ගම්වාසීන් පැමිණ තිබෙනවා මේ අරුම පුදුම URL වැඩසටහන දැක බලා ගන්න අපිට ඕනි කරලා තියෙන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක ඊළඟට මේ රට බාර ගන්නකොට ඔවුන්ව සන්නද්ධ කරන්න දැනුමෙන් ආකල්පයෙන් කුසලතාවලින් ඔවුන්ගේ සෞන්දර්යාත්මක ජීවිතය ගොඩනගන්න. එදින් මේ සියලු දේවල් කැටි කරගෙන අපි සූදානම් මේ සංගීත ශ්‍රාමය ආරම්භ කරන්න. ඒ වගේම ඉන් අනතුරු රාත්‍රියේදී ගිනිමෙල සම්දර්ශනයත් ළමුන්ගේ තියෙන දක්ෂතාවයන් නිලි දක්වන්න අපි ලෑස්ති කරමින් තිබෙනවා. මම net fm වෙනුවෙන් විශේෂ වාර්තාකරුවෝ සුරේෂ් හෙන්නායක ජාතික කොටපල පාසල් භූමියේ සිට.
6: ස්තුති සුරේෂ්. ඉසායා සුලකුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩාහි උතුරු මෙක්සිකෝ බොක්ක වෙරළ තීරයට කඩාවැදී තිබෙනවා. ප්‍රබල සුළං අධික වර්ෂාව මෙන්ම අඩි 9ක් දක්වා වූ ඉහළ යාමේ අවදානමක් සහිත ගං උතුරු තත්ත්වයක්ද මේ සමග නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ෆ්ලොරිඩා, ඇලබාමා සහ ජෝර්ජියානු ජනපද සඳහා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම අවදානම් ප්‍රදේශවල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසටයි බලධාරීන් අනතුරු ගවයත්තේ 2026 ඇට්ලාන්ටික් සුළුකුණාටුවාරයේ පළමු කුණාටුව මේවනවා. පැසිෆික් සාගරයේ පවතින එල්නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙවර ඇට්ලාන්ටික් සුළුකුණාටුවාරයේ ආරම්භ වීම ප්‍රමාද වූ අතර මෙය මේ සතියන්තයේ උතුරු ඇමරිකානු කලාපයට බලපෑම් මෙල්ල කරන ප්‍රධාන කුණාටු පද්ධති තුනෙන් එකක් වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 තන්න.
13: Net News රාව ප්‍රතිරාව.
14: මේ net news සම්බන්ධයෙන් අදහස් දක්වූ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ නිර්මාණවේදියෙකු වන චින්තන ධර්මදාස.
15: net news ඇත්තටම මේ මමත් ගොඩක් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා විවිධ පැතිකඩ වලින්. මම හිතන්නේ ඒක නිසාම මට තේරුම් ගන්න පුළුවන් එක එක විදිහේ අදහස් දරන එක එක විදිහේ ප්‍රතිමානයන් එළියට ගේන්න පුළුවන් විදිහේ වේදිකාවක් net news සරහා මේ ඩිජිටල් අවකාශයේ විවෘත වෙනවා කියන එක වැදගත්ම දේ. එක පැත්තකට විතරක් කොටු වෙන්නේ නැතුව ඒක පැතිවල අදහස් වලට විවෘත වේදිකාවක් හදන එක. ඉතින් මේක සිනමාව පැත්තෙන් වෙන්න පුළුවන්, සමාජ සංසිද්ධි පැත්තෙන් වෙන්න පුළුවන්, දේශපාලන කතිකාවක් පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම ඉතාම සක්‍රීයව ඒ වගේම ඒ වෙලාවේ තියෙන කතිකාවට සම්බන්ධ වෙමින් net news ගිනියන මේ වැඩේට මම හදවතින්ම සුබපතනවා.
16: FM 95.8 Net FM.
17: Kills within the නම් නිෂ්පාදන සඳහා අඩුම මිලක් අල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 29යි. අලි කැට පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 31යි. කෙලවල්ල ග්‍රෑම් 100ක් දැන් රුපියල් 199යි. Kills නම් බබයි අඩුම මිලයි.
18: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
19: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතුපිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
20: net boc you are a leader
21: ratata anagatha nayakin tarana dooradarshi mehuma pasel daruwange denuma akalpa menma kusalatawan opnangbana tedina nayakatwa pohunu kadawura lanka banku samaga atwal patta kanime mevara mathara kotapola jathika vidyalayedi october masa 9 sita 11 wenda dakwa pavathwe
20: lapunge sahithya rasavindanaya nayakatwe ha musukarannata vasanta dukkannaralage sangeethamaya wedasatahana
22: You are a leader.
21: Purnanugrahaya Lanka Bankuwa Jatiye Maha Pahantama

0: සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
1: මේවා මහ පොළවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
0: මෙත් net පාමුල.
1: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
0: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු. කවදත් අලුත් කාගෙත් net

0: Anupaha FM Anu Hatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: දැන් වේලාව රාත්‍රී 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. Net BOC, you are a leader.
2: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නං වන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
1: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
3: You are a leader.
2: Purnanugrahaya Lanka Bankuwa Jatiye Maha Pahantama.
4: Kills within the Nam Nishpadana Sandaha Aduma Milak. Alagram Siak then Rubial Visinaviai. Aliketa Peragram Siak then Rubial Tisekai. Kelavala Gram Siak then Rubial Ekasia Anunaviai. Kills Nam Babai Aduma Milak.
5: Then Kisidiak hit a Kalda Nunine. Atama LP Finance within. Then Leasing a Pretunin. LP Leasing. Atatamai Honda Matavasa.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: කවදත් අලුත් කාගේ

0: चित नित असपुर नित असपुर
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක් සූදානම සුපුරුදු විදියට මේ සෙනසුරාදා සැන්දෑවේ ඔබේ ජීවිතය රළං කරන ධර්ම ප්‍රදීපය දල්වන්නට ඒ සඳහා අදත් අපි ගෞරව නමස්කාර පූර්වක වැරියුම් කළේ උඩුගම්පල හෙණ්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගෙන ඇරියුම් කරනවා සිත් නිතසපුව ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නිත අසපුවට පළමු පැයට නියමිත ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ අපේ සුපුරුදු දායකත්වයක් වසර ගණනාවක සෙනසුරාදා සිත්නිත අසපුවට ගෞරවයෙන් දක්වන දායකත්වයක් කාවින්දද සිල්වා මහත්මා ගීතානි ජයවර්ධන මහත්මිය ඒ ශනායාමන්ති දියණිය ඇතුළු පවුලේ පින්නතුන්ගේ පින්බර දායකත්වය එයත් හැම දෙනාගේම සියලු උතුම් අරමුණු සඵල වෙන්න කියලා අපි මෙත්සිතින් සෙත් පතනවා ආශිර්වාද කරනවා ඒ පවුලේ පින්වත් හැම දෙනාගේම සියලු යහපත් උතුම් අරමුණු වගේම ඔබ හැම දෙනාගේමත් සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ කාලේ හැම දිනෙකටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකවරණය වස්සාන කාලය නිසා වැඩි වැඩියෙන් ලැබෙන කාලයක්. ඔබ දන්නවා වස්සාන කාලය කියන්නේ ගොඩක් කලාවට තමන්ගේ ළඟම පන්සලේ ස්වාමින්වහන්සේලාගේ වැඩම කිරීමෙන් උන්වහන්සේලව සම්මුඛ වෙලා බණ අහන්න ලැබෙන හරි පින්බර කාලයක්. අපිත් ධර්මදේශකයන් වහන්සේලා විදියට වසරේ ටිකක් කාර්යබහුලම කාලයක් මේ වස්සාන කාලේ. ඒකෙත් විශේෂයෙන්ම සෙනසුරාදා ඉරිදා කියන්නේ වස්සාන කාලේ බොහොම කාලය එක්ක සටනක් තියෙන කාලයක්. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත පිහිටව ගත්තේ ධර්මයේ හොයන අය උනන්දුවෙන් ධර්මදේශන සංවිධානය කරමින් බණ අහන මේ පින්බර කාලේ පින්වත්නි ඇත්තටම උදා වෙන විදිහ බැලුවොත් වස්සාන කාලෙට පෙර වෙසක් ඇවිත් පොසොන් ඇවිත් ඇසලත් එක්ක පටන් ගන්නවා වස්සාන කාලේ. ඊට පස්සේ ඉතින් ඒක තුන් මාසයක් මේ දැන් ගෙවිගෙන යන කාලේ එහෙම ගෙවිලා ඊට පස්සේ උදා වෙනවා චීවර මාසේ. ඒ චීවර මාසේ ඔබ දන්නවා කටින පින්කම් එක්ක ඊට පස්සේ බාර දෙනවා විනෝද කාලෙට. ඒ කියන්නේ දෙසැම්බර් වලට. දෙසැම්බර් වලින් පස්සේ ආපහු මැයි මාසේ වෙනකන් මිනිස්සු විවිධ ඒ කියන්නේ දෙසැම්බර් නත්තල් එක්ක ඊට පස්සේ ජනවාරි පළවෙනිදා 31st night ඊළඟට මිනිසුන්ට වැලන්ටයින් කාල අලුත් අවුරුදු කාල විනෝද කාල ටික ගෙවාගෙන ගෙවාගෙන ආපහු ඇවිල්ලා මැයිවලදී නැවතත් බාර ගන්නවා මිනිසු ධර්මයේ හැසිරෙන කාලෙ. ඉතින් ඒ වගේ නිකන් මේ අවුරුද්ද බෙදිච්ච කාල දෙකක් කාෘතු දෙකක් වගේ තියෙන ඒ දෙකෙත් වැඩියෙන්ම මිනිස්සු ධර්මයට ශ්‍රවණය සඳහා නැඹුරු වෙච්ච කාලේ මේ කාලේ නිසා මම දන්නවා ඇතැම් අයට සිත්නේ තසපුවත් මගෑරෙන කාලයක් සමහර වෙලාවට සෙනසුරාදාවල්. මොකද අපිත් එක්ක මේ බණහන ශ්‍රාවකයෝම කියලා තියෙනවා සමහරවිට ගමේ පන්සලේ එක්ක තමන්ගේ පවුලේ දක්වන දායකත්වයක් තියෙන බණ තියෙන එක්ක සෙනසුරාදා එදා දවසේ. ඒ නිසා මේ පන්සල්වල පින්කම් එක්ක ගොඩක් අය වස්සාන කාලේ යොමු වෙන නිසා සමහර කෙනෙකුට සිත්නේ තසපුව මගහැරෙන තැන්වලදී ඔබ YouTube හරහා අපි දන්නවා මේ දේශනා නැවත නැවතත් ශ්‍රවණය කරනවා. පින්වත්නි, අද සියලු දෙනාගෙම යථාබෝධයට ගැලපෙන විදිහට අපි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා හා සමකාලීන සිද්ධ වෙන සමහර සිදුවීම් ඇසුරෙන් ඔබට අවබෝධයක් ඇති කරවන කරුණු කතා කරන්න කියලා වැඩි සමහර අවස්ථා සිතනතසපේදී තියාගන්නවානේ. ඉතින් අද දවසේ මට නිකමට හිතුණා මේ දවස්වල ස්වාමීන් වහන්සේලාගේ විවිධ කාරණා කතිකා ඇහෙනවා. හාමුදුරුවරු බුද්ධ කාලයට වඩා පිරිහීම ඔබට හිතෙන්නේ පින්වත්නි වැඩිද අඩුද? ඔබ හිතන්නේ බුද්ධ කාලේ හිටපු පිරිහිච්ච ස්වාමීන් වහන්සේලාට වඩා වර්තමාන ස්වාමීන් වහන්සේලාගේ පිරිහීම වැඩිද අඩුද? ඔය ප්‍රශ්නෙට බොහෝ දෙනෙක්ගේ උත්තරේ ස්වාමීන් වහන්සේ ඒක ආයේ කතා කරන්න දෙයක් නැහැ වැඩි කියලා. පින්වත්නි, මං ඕක සසඳද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ හාමුදුරනේ ඕක බුද්ධ කාලෙත් එක්ක සසඳන්න තරම් වද්දයක් තියනවාද? මොකද මේ කාලේ යනකොට කොහොමත් පිරිහෙනවනේ. ඕනම දෙයක් පින්වත්නි කල්කල් යනකොට සමහර දේවල් පිරිහෙනවා, ගෙවෙනවා, විනාශ වෙනවා. සාසනයටත් ඒක උරුමයි. හැබැයි හොඳට මතක තියාගන්න මේ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාප ගැන අධ්‍යයනයක් කරද්දී ඒ අධ්‍යයනය කරන කෙනා මම ඔබට එහෙම කවුරු හරි අධ්‍යයනයක් කරන්න හිතාගෙන හරි ඉන්නවා නම් කියන්නේ භික්ෂුවක් ගැන ඔබ මතයක් දරනවා නම් මං කියන්නේ මේ කාලේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ඒ අධ්‍යයනයට පෙර ඔබ විනය පිටකය අධ්‍යයනය කරන්න කියලා යෝජනා කරනවා. ඒ කියන්නේ පින්වත්නි බුදුහාමුදුරුවෝ භික්ෂුවට මේ දේ මේ විදියට කරන්න එපා කියලා සංඝ සුට්ටුතාය, සංඝ පාසුතාය, මේ විදියට බුදුරජාණන් වහන්සේ සංඝයාගේ පහසුව පිණිස පනෝපු ශික්ෂාපද සිය ගානක් ඔබ දන්නවා විනය පිටකේ තියෙනවා. ඒතර මේ ශික්ෂාපද සියල්ලත් එක්ක ඔය විනය පිටකේ අපිට හම්බෙන තව විශේෂ දෙයක් තමයි කතා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ විනය පිටකේ පෙන්වන්නේ වැඩිහිටියන්ට පමණයි කියන්න සිද්ධ වෙන විදිහේ කතා රාශියක් තියෙනවා. මම මේක මෙහෙම කිව්වට පස්සේ සමහර අය දැන් ඉන්ටර්නෙට් එකේ Google වල ඔය ලංකාව නම් දරාගෙන තියෙනවානේ සමහර

තා තියෙනවා කියලා විනය පිටකේ කියවන්න පුළුවන් කවුරුරි ඔහින්ද. හැබැයි පින්වත් මේ ත්‍රිපිටකේ පිටක කියන්නේ පිටක තුනේ විනය පිටකය බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපද වල අර ඇතැම් ශික්ෂාපද ඇත්තටම මම කියන්නේ අවුරුදු 18ට අඩු ළමයින්ට කියවන්න පුළුවන් සුදුසු ඒවා නෙමෙයි. හැබැයි මට ඕවා කියවන්න සිද්ධ වුණේ අවුරුදු 15ක වයසේදී. ඒ කියන්නේ මම විනය පිටකයට කියවන්න මගේ අවස්ථාව යොදාගන්නේ මීට අවුරුදු 22කට විතර උඩදී. එදා මේ තරම් අන්තර්ජාලය එක්ක මිනිස්සුන්ට මේ ඒ අන්තර්ජාලයේ විවිධ තියෙන තාක්ෂණික මේ වර්තමානයේ අපි දකින දියුණුවක් තිබුණේ නැහැනේ අවුරුදු 22කට උඩදී. හැබැයි ඒ කාලේ වෙනකොටත් හාමුදුරුවරුන්ගේ යම් යම් පිරිහීම් අපිට ඇහෙන්න දකින්න නොතිබුණා නෙමෙයි, තිබුණා. ඒක කවදත් තියෙනවානේ. හැබැයි ඔය ඇත්තෝ දන්නවද, එදා විනය පිටකේ මම අවුරුදු 22කට උඩදී කියවන වෙලාවේ මගේ හිතට ආපු දේ තමයි ඒක කියවගෙන යනකොට දෙයියනේ මේ කාලෙන්න හාමුදුරුවරු කොච්චර හොඳයිද කියන එක. මේ වචන ටික වගකීමකින් කියන්නේ කවුරු හරි කෙනෙක් ඕකට අභියෝගයක් කරනවා නම් එයාට යෝජනා කරනවා විනය පිටකේ කියවලා ඉන්න කියලා. මොකද පින්වත්නි මේ විනය පිටකේ හැම ශික්ෂාපදයකටම අදාළ කතා රාශියක් තියෙනවා. දැන් ඔක වෙන්නේ මෙහෙමයි. බුදුහාමුදුරු කිසිම ශික්ෂාපදයක් හිතලා පනවලපුව නැහැ. හැම ශික්ෂාපදයක්ම තියෙන්නේ උන්වහන්සේ හේතු සහිතව මොකක් හරි සිද්ධියක් වුණාට පස්සේ පනවපුවා. ඔක හරි ලස්සන සිද්ධියක් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේට දවසක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාරිපුත්ත මේ කල්ප 100 ඇතුලේ කලින් පහළ වෙච්ච ශාසන තුනක් තියෙනවා ශික්ෂාපද පනවලා නැතුව පෙරහිච්ච. තව තුනක් තියෙනවා මේ කල්ප 100 ඇතුලේ ශික්ෂාපද පනවපු හින්දා ඉක්මනට පිරිහෙන්නේ නැතුව ගොඩාක්කල්, ඒ කියන්නේ ඒ ශාසනේ චිරස්ථිතිය වෙච්ච. ඒ කියන්නේ තුනක් ඉක්මනට පෙරහිලා ශික්ෂාපද පනවපු නැති හින්දා ඒ තමයි විපස්සිකී වෙස්සබෝ කියන බුද්ධ ශාසන. ඊට පස්සේ කකුසඳ කොණාගමන කාශ්‍යප කියන ශාසන ශික්ෂාපද පනවපු නිසා හරි ඉක්මනටම අතුරුදහන් වෙන්නේ නැතුව බොහෝ කල් මේක පැවතිලා තියෙනවා. ඒ ශික්ෂාපද තිබිච්ච නිසා. විනය කියන්නේ ශාසනයේ ආයුෂනේ. ඒක බොහෝ කල් පවතින විනය බලපානවා. ඒ නිසා ශික්ෂාපද පැනෙවුවොත් ඒ ශාසන බොහෝ කල් තියෙනවා සාරිපුත්ත කියලා බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ සරියුත් මහරහතන් වහන්සේට කියන මොහොත වෙනකොට ඔබ දන්නවද මේ ශාසනයේ එක ශික්ෂාපදයක්වත් ඒ වෙද්දි පනවලා තිබ්බේ නැහැ. ඔය කතාව කියද්දි. එතකොට සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කරා දැන් මේ ගෞතම බුද්ධ ශාසනයේ තාම එක ශික්ෂාපදයක්වත් පනවලා නැති නිසා බුදුරජාණන් වහන්සේ මේ ශාසනෙත් ශික්ෂාපද පැනෙවුවොත් හොඳයි, නැත්නම් මේ ශාසනෙත් ඉක්මනටම අතුරුදහන් වෙයි කියලා මොකද වෙන්නේ? සරියුත් මහරහතන් වහන්සේ නැගිටලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීනි, ඉක්මනට පනවන්න ශික්ෂාපද. අපි ඕන එකක් රකින්නම්. මේ ශාසනේ රකින්න ඕනේ අපිට. ඕන තරම් ශික්ෂාපද පනවන්න ස්වාමීනි, අපි ආරක්ෂා කරන්න ලෑස්තියි කියලා ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන දේ තමයි, සාරිපුත්ත, එහෙම බුදුවරු ශික්ෂාපද පනවන්නේ නැහැ. අර අපි පින්වත්නි ව්‍යවස්ථා හදාගන්නේ, සමිතියකට වෙන්න පුළුවන්, රටකට වෙන්න පුළුවන්, එක එක කන්ඩිෂන් දාගෙන අපි ව්‍යවස්ථා හදනවානේ, ලිස්ට් එකක් හදාගෙන. එහෙම බුදුවරු පින්වත්නි ශික්ෂාපද ලිස්ට් පිටින් හදලා පනවන්නේ නැහැ කවදාකවත්, නීති රීති මාලාවක් වගේ. බුදුවරු ශික්ෂාපද පනවන විදිය ගැන සරියුත් මහරහතන් වහන්සේට ඒ වෙලාවේ කියනවා, සාරිපුත්ත, හේතුවක් ආපු තැන, යම් භික්ෂුවක් අතින් වරදක් සිද්ධ වෙච්ච තැන, අන්නේ හේතුවත් එක්ක තමයි බුදුවරු ශික්ෂාපද පනවන්නේ කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද හැම එකක්ම බැලුවට පස්සේ පින්වත්නි පුද්ගලයෙක් හරි කණ්ඩායමක් හරි මේ ශාසනය ඇතුලේ කරපු එක එක වැරදිවලට තමයි ඒ හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ භික්ෂූන්ට, භික්ෂුණීන්ට. එතකොට මේ උභය සංඝයාටම වෙන වෙනම පනවපු ශික්ෂාපද තියෙනවානේ. එතකොට මේවා සිය ගාණක් තියෙනවා. ඔය ශික්ෂාපදත් එක්ක එහෙනම් අර හැම ඒ පනවපු ශික්ෂාපදයක් පිටිපස්සම කතාවක් තියෙනවා. ඒකට අදාළ නිදාන කතාව. මේ භික්ෂුව මෙන්න මෙතන මෙහෙම මේ වැරද්ද කරපු හින්දා තමයි මේ ශික්ෂාපදේ පැනෙව්වේ කියලා ලස්සන කතාවක් එක්ක තමයි හැම ශික්ෂාපදයක්ම තියෙන්නේ.
අපි තම් භික්ෂුවකට ගහක කොලයක් කඩන්න එපා කියලා තියෙනවා නම් ඒක පචිතියාපත්‍යක් කියලා කියනවා නම් ඒ ගහේ කොලේ කඩන්න එපා කිව්වේ මොන හේතුව හින්දාද කියලා ඒකට හේතු

0: සිද්ධි කතාවක් තියෙනවා. හරි, අන්න ඒ වගේ පින්වත්නි හැම එකක් පිටිපස්සේ මේ වගේ කතා සිය ගානක් තියෙනවා. ඊළඟට තව කතා 1000 ගානක් තියෙනවා. ඔය ශික්ෂාපදයට එක්ක ඇතැම් භික්ෂූන් තමන්ට ඇතිවෙච්ච කුකුස්, ඒ කියන්නේ සැක කුකුස් ඇවිල්ලා අහනවා. ඒ කියන්නේ තමන් කරපු දෙයක්, තමන් අතින් වෙච්ච වැරැද්දක්, එක්ක තමන්ට සිද්ධ වෙච්ච අත්දැකීමක්. මේ භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ පණෝපු මේ අසවල් ශික්ෂාපදේ බිඳෙන්න හේතුවක්ද මගේ අතින් වෙච්ච මේ සිදුවීම කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවේදී ඒ ශික්ෂාපදේ බිඳින්න එක හේතුවද නැද්ද කියලා පැහැදිලි කරන කතා 1000 ගානක් තියෙනවා. ඊළඟට මේ විනය පිටකේ තියෙන පිළිබඳව මේවා සංශෝධනය කරපුවා. දැන් ওই නීති සංශෝධනය කරනවා වගේ, ව්‍යවස්ථා සංශෝධනය කරනවා වගේ බුදුවරුත් පනෝපු ශික්ෂාපද සංශෝධනය කරපු තැන් බොහෝ තියෙනවා. සමහර ශික්ෂාපදවල පනෝපු එක ලිහිල් කරන වෙලාවල් තියෙනවා, ඇතැම් කොටස් ඉවත් කරන වෙලාවල් තියෙනවා. සමහර ලාට උන්වහන්සේ පනෝපු ශික්ෂාපදයට තව කොටස් එකතු කරන වෙලාවල් තියෙනවා. හරි, එකතු කරලා ඒක සමහරලාට තව පැතිකඩ වලින් ඒ ශික්ෂාපදයේ සංස්කරණය කරන තැන් තියෙනවා. ඉතින් එහෙම ඒ හේතුවලට එතකොට අර කලින් පනෝපු හේතුව ඒ අදාළ නිදාන කතාවට අමතරව සංශෝධනය කරන්න හේතු වෙච්ච සිද්ධි තවත් එකතු වෙලා 1000 ගාන විනය පිටකේ තියෙනවා. එක එක හාමුදුරුවරු අතින් ඒ කාලේ සිද්ධ වෙච්ච විවිධ වැරදි. දැන් ඔය සූත්‍ර පිටකේ එක සූත්‍රයක තියෙනවා පින්වත්නි, මට මේ එතන සුගත විනය සූත්‍රය මගේ මතක හැටියට ඒ නම. ඔය සූත්‍රේ තියෙනවා මේ පිරිස බහුල වෙනකොට, පිරිස බහුශ්‍රුත වෙනකොට මේ ශාසනයේ පිරිහීම වැඩි වෙනවා. ඕනම තැනක පින්වත්නි ආයතනික උනත් ඒ ආයතනේ පිරිස වැඩි වෙන්න සමහර ලාට අර පාලනය කරන්න එතන පිරිස අතින් සිද්ධ වෙන වැරදි බොහෝ ඇති වෙනවනේ. මේකෙත් එහෙම තමයි. මේ ශාසනෙත් සංඝයා කල් යනකොට තමයි මුලින්ම වැරදි කරන්න පටන් ගන්න, මුලින්ම ශික්ෂාපද ටික පැනවෙන්න පටන් ගන්න. දැන් ඔබ දන්නවද ලෝකේ මුලින්ම මිනිස්සු අතින් වෙච්ච වැරද මොකද්ද කියලා? ඒ කියන්නේ මිනිස්සු යම්කිසි වරදක් කියලා එකක් නොකරන කාලයක් තිබිලා තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ 80,000ක් වෙච්ච දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක් තිබිලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු අකුසල් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැති. හැම මිනිස්සෙක අතින්ම කිසිම වරදක් කියලා දෙයක් පේන්නේ නැහැ. බොරු කියන මිනිස්සු නැහැ, කේලම් කියන මිනිස්සු නැහැ, සත්තු මරණ මිනිස්සු නැහැ, හොරකම් කරන මිනිස්සු නැහැ, බොන මිනිස්සු කියලා පිරිසක් නැහැ. ඒ වගේ අර සියලු දෙනා අතින් හොඳ යහපත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු හිටපු කාලයක් තිබිලා තියෙනවා පින්වත්නි. එතකොට ඔය කාලේ එක රජ කෙනෙක් තමන්ගේ රාජධානියේ ඉන්න ඒ රටවැසියන්ට දුප්පත් අය බලලා උදව් කරලා තියෙනවා. ඔය දැනුත් දෙනවනේ එක එක ඔය මිනිසුන්ට අස්වැසුම විවිධ ආධාර දෙනවනේ, ආබාධිත දීමන, වැඩිහිටි දීමන, නොයෙක් දේවල්. ඔවගේ අර සමහර දුප්පත් අය බලලා රාජ භාණ්ඩාගාරෙන් වෙනම එයට වෙන් කරනව මුදල. ඕම පරම්පරා කීපයක් ඔය දුප්පත් අයට මුදල් දෙදී එනකොට එක පුතණ්ඩියේ රජ වෙනවා. මේ රජ්ජුරුව රජ වුණාට පස්සේ තීරණය කරනවා මේක භාණ්ඩාගාරයට බරක්, මේක හරියන්නේ නැහැ, සම්පූර්ණ කපා හරින්න ඕනේ මේ වියදම් ටික කියලා අර උදව් කරන එක අතාරිනවා. එතකොට දැන් මේ උදව් කරන එක අතෑරියට පස්සේ එතන සමහර අර මිනිස්සු ඇතැම් අය දැන් ඔහොම අදටත් ඉන්නවා, අස්වැසුම හරි ආබාධිත මොන හරි දෙයකින් යැපෙන කෙනෙක් තමන්ගේ සෞත්සහයෙන් තව කීයක් හරි හම්බ කරගන්න මේ කොහොම හරි පුළුවන් විදියකට තියෙනවා නම් අවස්ථා, ඒවා අතෑරලා අර ලැබෙන එක බලාගෙනම ඉන්න අය කෙනෙක් නිකන් දෙයක් හම්බෙනවා නම් ඒකෙන්ම කොහොම හරි යැපෙන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ වගේ පින්වත්නි ඔය කාලෙත් එහෙම විවිධ මිනිස්සු හිටියා. ඒතර දැන් සමහරුන්ට මෙහෙම ලැබෙන එක නැති වුණාට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? තියෙන කෙනෙක්ගෙන්, කියන්නේ වැඩියෙන් තියෙන කෙනෙක්ගෙන් හොරෙන් ගන්න පටන් ගන්නවා. මේ ලෝකේ මිනිස්සු තුල වෙච්ච පළවෙනි වැරද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔන්න ඔය හොරකම කියන එක. ඒ කියන්නේ සියලුම වැරදිවල පළමු වරද තමයි ලෝකෙ මුලින්ම වෙන වැරද හොරකම. ඒකත් වෙන්නේ දුප්පත්කම හින්දා. හරිද? දරිද්‍රතාවය කියන එක නිසා තමයි මිනිස්සු වැරදි කරන්න පටන් ගත්තේ. එතකොට පින්වත්නි ඔතනදී මිනිස්සුන්ට දැන් මේ හොරකම් කරන එකට මිනිස්සු පුරුදු වෙනවා. හොරකම් කරන කෙනා රජ්ජුරුව ගාවට ගෙනිච්චාට පස්සේ රජ්ජුරුව අහනවා, ඇයි හොරකං කළේ කියලා ඊට පස්සේ රජුරවන්ට කියනවා අනේ ස්වාමීනි මට මේ නැතිබැරිකමට මම මේ මුකුත් මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතිකමට මේක කරේ කියලා කියනවා. ඊට පස්සේ රජුරව මොකද කරන්නේ ඔන්න ඔය මිනිහට කිය කර දෙන්න කියලා භාණ්ඩාගාරයෙන් ආධාරයක් දීලා යවනවා. ආයුබ හොරකම් කරලා අහු වෙන්න එපා කියලා සල්ලි දීලා යවනවා. දැන් මොකද වෙන්නේ මේ කතාව වෙන විදියකට මිනිස්සු අතරට යනවා. අන්න රජ්ජුරුව උදව් කරනවලු ආපහු සැරයක් භාණ්ඩාගාරයෙන් නැවතත් දුප්පත් අයට මුදල් දෙනවලු. හැබැයි හොරකම් කරන් ආවොත් තමයි දෙන්නේ කියලා දැන් මිනිසුන්ට කතාව යනවා. ඊට පස්සේ මිනිස්සු මොකද කරන්නේ රජ්ජුරුවන්ගෙන් ආධාර ගන්න කියන්නේ දැන් හොරකම් කරන් එනේන කෙනාට රජ්ජුරුව සල්ලි දීලා යවනවානේ. ඒ නිසා රජ්ජුරුවන්ගෙන් ආධාර ගන්න ඕන වෙන අය හොරකම් කරන්න හිතපු නැති අයත් හොරකම් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට හම්බෙයි කියලා. ඊට පස්සේ දැන් මේකෙන් උනේ හොරු වැඩි වුණා. ඊට පස්සේ හොරු වැඩි වෙලා රජ්ජුරුවන්ට දැන් ආධාර දෙන එක වැඩි වෙවි යනකොට මෙයාට තේරුණා අර කලින් භාණ්ඩාගාරෙන් දුප්පත් අයට දීපු ඒ ආධාරවලට වඩා මුදලක් දැන් මේ හොරකම් කරන් එන උන්ගෙන් අපිට වැය වෙනවා මේගොල්ලෝ නිසා. ඊළඟට ඒ අස හොරු වැඩි වෙලා රටේ මිනිස්සු බයෙන් ජීවත් වෙනවා. මොකද හොරකම් කරන මිනිස්සු වැඩි වෙනවා කියන්නේ පින්වත්නි යමක්කමක් තියෙන කෙනා ඒ වෙලාවේ ඉන්නේ ජීවත් වෙන්නේ බයෙන්නේ. කොයි වෙලාවේ මගේ මොන දේ හොරකම් කරගනීද කියලා. එතකොට දැන් මිනිස්සුන්ගේ බීතිය වැඩි වෙලා ප්‍රශ්න වැඩි වෙලා මේ රජ්ජුරුව ගත්ත වැරදි තීරණ නිසා. ඒ කියන්නේ රටක නායකයෙක් වැරදි තීරණ ගත්තොත් ඒව සමහරවිට දිගින් දිගටම වරදින්න පුළුවන් පින්වත්නි. දැන් මොකද වෙන්නේ රජ්ජුරුව ඊට පස්සේ මේ තමන්ගේ උපදේශකයෝ එක්ක කතා කරනවා මේ හොරකම් කරන එක නවත්තන්න උපදෙස් මොනවද කියලා. ඔන්න දැන් කට්ටිය එක එක යෝජනා කරනවා. ඕකේ එක යෝජනාවක් සම්මත වෙනවා. ඒ තමයි ඊළඟට හොරකම් කරන එකව මරමු ස්වාමීනි කියලා. ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ව තව මිනිස්සෙක් මරනවා කියන එකක් සිද්ධ වෙලා තිබිලා නැහැ ඔය කාලේ. එතකොට මුලින්ම රජ්ජුරෝගාවට ඊළඟට අරන් එන එක්කෙනාව මරන්න තීරණය කරනවා. ඇහුවා තමුසේ හොරකම් කරාද කියලා. රජ්ජුරෝගාව ඔව් කිව්වොත් සල්ලි හම්බෙනවා කියලා හිතාගෙන දැන් අර මිනිස්සයා බය නැතුව කියනවා එහෙමයි ස්වාමීනි කියලා. එහෙනම් මේ මිනිහට මරණ දඬුවම් දෙනවා කියලා ඔන්න පළවෙනි වතාවට මනුෂ ඝාතනයක් කරනවා පින්වත්නි. ඕකත් එක්ක ඊට පස්සේ දැන් හොරකම් කරන සමහර පුරුදු වෙච්ච මිනිස්සු හිතනවා රජ්ජුරුවන්ට අහු වෙන්නේ නැතුව ඉන්න හොරකම් කරන්න ඕනේ කියලා. දැන් දන්නවනේ මරණවා කියලා. ඊට පස්සේ රජ්ජුරුවන්ට හොරෙන් හොරකම් කරන්න, ඒ කියන්නේ නීතියෙන් කොහොම හරි පිටපැනලා හොරකම් කරන්න දඟලන අය ඔන්න දැන් අල්ලගෙන ආවට පස්සේ මේගොල්ලෝ දන්නවා ඔව් කිව්වොත් මරණවා. දැන් සල්ලි දෙන්නේ නැහැ මරණවා කියලා දන්නවා. ඒ නිසා මොකද කියන්නේ අනේ නෑ ස්වාමීනි මං හොරකම් කළේ නෑ කියලා බොරු කියන්න පටන් ගන්නවා. ඔතනින් තමයි බොරුව පටන් ගන්නෙ. මේ මුළු කතාවම මේක පින්වත්නි බුදුවරු බුදු නෙතින් දැකලා දේශනා කරන ඒවානේ. බුදුවරුන්ට මේ කාවත් හුරතල් කරන්න රවට්ටන්න එක එක කතා ගොතලා මනක්කල්පිත කතා කිය කියා උන්වහන්සේ ලැබිලා නවකතා කෙටි කතාකාරයෝ නෙමෙයිනේ. බුදුවරු කියලා කියන්නේ මේ ලෝකේ උන්වහන්සේලා අවබෝධයෙන් දකින දේ උන්වහන්සේලා හේතු සහිතව එක මොකක් හරි හේතුවක් තියෙනවා නම් ඒක කියන්න හේතුවක් උන්වහන්සේක දේශනා කරනවා. චක්‍රවර්ති සීහනාද කියන දීඝනිකායේ සූත්‍රයේ ඔය සිද්ධිය තියෙන්නේ. එතකොට මේ සිදුවීම වගේ මේ පැවිදි ජීවිතය තුලත් භික්ෂූන්ගේ මුල් කාලයේ අඩුපාඩු වැරදි නොතිබී පස්සේ පිරිස වැඩි වෙනකොට එන්නෙන්න හාමුදුරුවරු අතින් වැරදි වෙන්න පටන් ගන්නවා. ඇත්තටම පින්වත්නි මේ භික්ෂුන් වහන්සේලාගේ බහුභාණ්ඩික වීම කියන්නේ තමන්ගේ කුටි ඇතුලේ පවා බඩු පිරෙනකොට තමන් වටා විවිධ දේවල් එක්රැෂ් වෙනකොට මේ යම් යම් පිරිහීම් නොඑක් දේවල් හැදෙනවා. ඊට පස්සේ අපි වටා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කොටින්ම කිව්වොත් එහෙම ඔය සුගත විනය වගේ සමහර සූත්‍ර තියෙනවා. මේ ඒ ඇතැම් සූත්‍රවල බලනකොට තේරෙනවා මේ තමන් ධර්මය ඉගෙන ගන්න දේ වැරදියට ඉගෙන ගන්න එක. ඊළඟට කොටින්ම බහුශ්‍රුත වෙනවා කියන එක වුණත් සමහර පිරිහීම් වලට එක හේතුවක්. බහුශ්‍රුත කියන්නේ ධර්මයේ බහුශ්‍රුතකමම නෙමෙයි පින්වත්නි. දැන් ඇතැම් භික්ෂූන් ඉන්න ඔබ බලන්න වර්තමානයේ මට එක්තරා රජමහ විහාරයක නායක හාමුදුරු කෙනෙක් කිව්වා ඒ නායක හාමුදුරුවත් එක්ක කැම්පස් කියපු කණ්ඩායමේ බුදුදහම සම්බන්ධ පැත්තකින් ඒ උපාධිය ගන්න ගිය ඒ හාමුදුරු විතරයිලු. ඒ නායක හාමුදුරුව කියනවා අනිත් ඒ ටීම් එකේ හිටපු ගොඩාක් අය වෙන බාහිර විෂයන් වලින් තමයි උපාධිය අරගන්න ගිහින් තියෙන්නේ විශ්වවිද්‍යාලෙට. ඉතින් අර නායක හාමුදුරුව මට කියනවා බලන්න ගෞතම හාමුදුරුව පිටරට විදේශිකයෝ දැන් ලංකාවට එනවා මේ බුදුදහම හොයාගෙන. එතකොට ලංකාවේ හාමුදුරුවෝ ඒ විදේශිකයාට ධර්මය දෙන්න, ධර්මයෙන් සන්නද්ධ වෙන්න, ධර්මය ඉගෙන ගන්න එක පැත්තක දාලා සුද්ධ හොයාගත්ත විද්‍යා විෂයන් පස්සේ යනවා උපාධි අරගන්න. එතකොට සුද්ධට ඒවැම වැඩක් නැහැ, සුද්ධයන්නේ ධර්මය හොයාගෙන, මෙඩිටේෂන් පැත්ත හොයාගෙන. ඉතින් මෙතනදී ඒ හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ විතරයිලු ඔය කණ්ඩායමෙම හිටියේ. අර ඒ වගේ පෙන්වත්නි, අද ඇත්තටම වෘත්ති අධ්‍යාපන භික්ෂුන් වහන්සේලාගේ දැනුමට එකතු වීම තුළ විවිධ බාහිර විෂයන් වලට හාමුදුරුවෝ තමන්ගේ ඉගෙන ගන්න ඒ අධ්‍යාපන රටාව හදාගෙන තියෙන එක තුළ දැන් දැන් මම දකිනවා සමහර හාමුදුරුවෝ සමාජ මාධ්‍යවල වගාවල් උගන්වන මේ විවිධ වැඩසටහන් පව පටන් අරගෙන නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ බාහිර විෂයන් එක්ක භික්ෂුන් වහන්සේලාගේ අර බහුශෘත බව කියන එක විවිධ පැතිවලට ගිහාම ඒකත් ශාසනයේ පිරිහෙන හේතුවක් කියන එක සූත්‍රවල තියෙනවා. එතකොට මේ විවිධ පිරිහීම් එක්ක ඔන්න දැන් සිද්ධි පටන් ගන්න බුදුහාඳුර එකින් එකට ශික්ෂාපද පනවන්න පටන් ගන්නවා. ඔය ගොඩාක් පනවපු ශික්ෂාපද දිහා බැලුවට පස්සේ ඇත්තමයි පින්වත්නි කියන්නේ සමහර සිදුවීම් තියෙනවා දැක් ඒව කියවනකොට හිතනවා මේ කාලේ හාමුදුරුවෝ කොච්චර හොඳයිද කියලා. දැන් මම ඔබට කිව්වොත් එහෙම භික්ෂුවක් සහ කාන්තාවක් අතින් සිද්ධ වෙන ඔය අඹුසැමියන් විදිහට හැසිරෙන වැඩිහිටියන්ට පමණයි කියන විදිහේ ක්‍රියාකලාප ගැන අපි කතා කරොත් ඒ වගේ සිදුවීම් සමහර ඒ බුද්ධ කාලේ මේ බුදුහාඳුරෝ ජීවමානව ඉදිරහතන් වහන්සේලා හිටපු ආරාම ඇතුලේ සමහරලාට දුස්සීල භික්ෂුන් අතින් සිද්ධ වෙච්ච තැන් ඔබට විශ්වාස කරන්න බැරි විදිහේ සිදුවීම් තියෙනවා. දැන් එක තැනක් තියෙනවා මාතා පුත්‍ර සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. මේකේ තියෙනවා පින්වත්නි මහාන වෙච්ච අම්මයි පුතයි. හරිද? මේ එක්කුසින් තමන්ව බිහි කරපු පුතා මහාන වෙලා කාලයක් යනකොට අම්මත් මොකද වෙන්නේ? අම්මත් ඒ ආරාමයට ඇවිල්ලා මහාන වෙනවා. ඊට පස්සේ දැන් මහාන වෙච්ච අම්මා භික්ෂුණියයි අර මහාන වෙච්ච පුතා භික්ෂුවයි දෙන්න ටික කාලයක් විටින් විට මුණ ගැහෙනවා. දිගින් දිගට ඒ දෙන්න හම්බෙනවා, කතා බහ කර කර ඉන්නවා. ඒ ඇසුර කාලයක් සමීප වෙනකොට දෙන්නට අමතකුණා දෙන්න කවුද කියලා. අන්තිමට පින්වත්නි ඒ අයගේ හැඟීම් වැරදි පැත්තකට හැරිලා අවසානේ නතර උනේ කොහෙන්ද? අඹු සැමියන් කරන්න තියෙන උප්පරිම දේවල් ඔක්කොම සිද්ධ වෙන තැනටම ගිහින් තමයි නතර උනේ. හරිද? දැන් මේ පැවිදි වෙලා අම්මයි පුතයි කොහොමද වැඩේ? ඒ දැන් මේ උනේ කොයි කාලේද? ජීවමාන බුදුහාමුදුරුවෝ ඉද්දි. හරිද? මේව කවුරු හරි කෙනෙක් ඤැග් ගානවා නම් අංගුතර නිකාය පංචක නිපාතේ මාතා පුත්‍ර සූත්‍රයේ තියෙනවා. හරි? එතකොට එහෙම දේවල් බුදුන් ජීවමාන විද්දි රහතුන් ඉද්දිත් සිද්ධ වුණා නම් ඔය ඇත්තන්ගෙන් මං අහන්නේ අද භික්ෂූන්ගේ තියෙන වැරදි සංසන්දනයක් විදියට අපි බැලුවෝ එදා බුද්ධ කාලේ පින්වත්නි හාමුදුරු කෙනෙකුගේ හිතකට ලිංගික හැඟීමක මොනව හරි අපි හිතමුකෝ රාග සිතුවිලි ඇති වෙන්න යම් දර්ශනයක් ඇති වෙනවා නම් දර්ශනයකට අපි සරලව කිව්වොත් පිසිකලි විදිහට දකින දර්ශනයකට තියෙන අවස්ථාව විතරයි බුද්ධ කාලේ. හැබැයි අද එහෙම නෙමෙයි. අද ඩිජිටල් විදිහට, ඒ කියන්නේ මේ දුරකථන තිරයක් කියන එක එක්ක අන්තර්ජාල පහසුකමක් තියෙනවා නම් ඕන තැනක ලිංගික ආශාවකට හිතටක් ගාලා බර වෙන මොනවා හරි දර්ශනයක් බලන්න රහසිගතව පුළුවන් පරිසරයක් අද තියෙනවා. හරි? දැන් බුද්ධ කාලේ එහෙම ඉන්ටර්නෙට් තිබුණ නැහැ, මේ වගේ ස්මාර්ට් ෆෝන් තිබුණ නැහැ, මේ වගේ පිරිහෙන එකට තක් ගාලා ලේසි කෙරෙන පහසුකම් තිබ්බේ නැහැනේ පින්වත්නි. එතකොට එහෙම නොතිබිච්ච කාලෙකත් ඒ කාලේ සමහර හාමුදුරුවරු කරපුවා බැලුවට පස්සේ ඔබ දන්නවද මලමිනි එක මේ තමන්ගේ ආසාවල් ඉෂ්ට කරගත්ත හාමුදුරුවරු ගැන විනය පිටකේ තියෙනවා. සමහරලාවට අමු මලමිනි. ඇයි? ඒ කාලේ අමු සොහොන් තිබ්බනේ. ඊට පස්සේ සමහරලාවට මේ නිකන් හොඳට පියවි ශරීරයේ තියෙන මේ මලමිනි නෙමෙයි. ඇතැම් හාමුදුරුවරු ගිහිල්ලා තමන්ගේ හැඟීම් ඉෂ්ට කරගන්න කරන්න තියෙන උප්පරිම විදිහේ වැරද්ද. හරිද? පරාජික වෙන ස්ත්‍රියක් එක්ක සතුටු වෙන්න තියෙන උප්පරිම විදිහේ යම් අවස්ථාවක් හදාගත්තා නම් ඒ ඇතැම් මලමිනි දිහා මේ ත්‍රිපිටකයේ විනය පිටකේ කියවනකොට හිතාගන්න බෑ පින්වත්නි. ඉදිමිච්චා, හුණුවෙච්චා, මේ ඕජස් ගලපුවා, පණුව උතුරන මලමිනි එක්ක හිටපු තැන් සිද්ධි තියෙනවා. ඒකයි මම කිව්වේ මේක කියවන්න බෑ 18ට වැඩි කෙනෙකුට මිසක්. ඒ වැඩි හිටියන්ට පමණයි කියන්න වෙන කතා බොහෝමයක් මේක ඇතුලේ තියෙනවා. ඔබ හිතන්න අද කාලේ එච්චර පිරිහිච්ච හාඳුරුරු නෑ. මේ මෙහෙම අන්තර්ජාලය එක මොන තරම් කාමුක දර්ශන තියෙන කාලෙක වුණත් බුදුවරු බුදු කෙනෙක් ජීවමානව නැති කාලෙක වුණත් අද හාමුදුරුවරු එදාට වඩා රැකිලා ඉන්නවා කියලා හිතන්න පුළුවන්. අර සමහර හාමුදුරුවන්ගේ පිරිහිච්ච දේවල් බලනකොට කතාව මෙච්චරයි සරලවම කිව්වොත් එහෙම බුද්ධ කාලේ හොඳ පැත්තෙන් ගත්තත් හොඳ පැත්තෙන් උපරිම හොඳ හාමුදුරුවරු හිටියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ දුතාංගධාරී භික්ෂූන් හිටියා. සාරිපුත්ත මුගලන් මහ රහතන් වහන්සේලා වගේ අග්‍ර ගුණ ඇති රහතන් වහන්සේලා හිටියා. ඒ වගේම විවිධ මාර්ගඵල ලැබපු සෝවාන් සකදාගාමි අනාගාමි මහා ගුණ ඇති උත්තමයෝ හිටියා. ඒ අර හොඳ පැත්තත් අන්තෙට ඕන තරම් හිටියා. නරක පැත්තත් අන්තෙට හිටියා නරකට පින්වත්නි. හරිද? ඒ කියන්නේ අද එච්චර හොඳ චරිතත් නැහැ, අද එච්චර නරක චරිතත් නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න. ඒ කියන්නේ බුද්ධ කාලේ ඔය දෙපැත්තම චරිතවලින් පිරිච්ච මේ සංඝයා ජීවමාන බුදුහාඳුරෝ ඉන්නකොට හිටියා කියන එක දකිනකොට, ඒව ඇහෙනකොට, ඒව කියවනකොට පින්වත්නි මේ ස්වාමින්වහන්සේලා සම්බන්ධයෙන් ඇත්තටම වර්තමානයේ බොහොම උපේක්ෂා සහගත සිතක් මට නම් ඇති වුණ අවුරුදු 22කට උඩදී. මම ওই දේශන කියවනකොට මේ හාමුදුරුවෝ අනේ කොච්චර හොඳයිද, අද බුදු කෙනෙක් ජීවමානව නැතුව උන්වහන්සේලා රැකිලා නේද, රහතන් වහන්සේලාත් එක්ක නිතර ධර්ම සාකච්ඡා කරන්න, රහතන් වහන්සේලා බුද්ධ කාලේ වගේ හැමතැනම පෙරිලා ඉතිරිලා පේන්න නැතුවත් අද මෙච්චර රැකිලා නේද? ඈ මේ තරම් වරදට වැටෙන්න තියෙන පහසුකම් දුරකතන තිර ඇතුලේ පවා තියෙද්දිත් අනේ මේ හාඳුරුර අද රැකිලා නේද? ඊට පස්සේ නීවරණ බහුල වෙච්ච කාලයක් මේ කාලේ. එහෙම නීවරණ බහුල වෙච්ච විවිධ තාක්ෂණෙන් වේවා නොයෙකුත් දේවල් වලින් පින්වත්නි විකෘති වෙලා ගියපු කාලයක්, මේ වගේ කාලෙක හිතක් රැක ගන්නවා කියන එක දැවැන්ත අභියෝගයක්, අධර්ම රාගෙන් විෂම ලෝභයෙන් එන්නෙන්න වැඩෙන කාලයක්. ඒක පැහැදිලිව ඔය චක්‍රවර්ති සේනාද සූත්‍ර කියනෝ මිනිස්සුන්ගේ ආයුෂ එන්නෙන්න 10ට බහිනවයි කියනෝ. ඒ කියන්නේ 10ට බැස්ස කාලෙට කසාද බඳින්න වයස 5න් කියනෝ. ඒ 5න් කසාද බඳින කාලේ කියන්නේ අවුරුදු 5ක් වෙනකොට දැන් ඉන්න අවුරුදු 20ක විතර ළමෙක්ගේ පෙනුම ඇවිල්ලා පින්වත්නි. ඒ තරම් ඒ වයස ඉක්මනට ගෙවෙන කාලයක්, එන්නෙන්න ගෙවෙනවා. දැන් ඒක කතාව පැහැදිලි. බුද්ධ කාලේ හැම ගමකම 120 මිනිස්සු ඕන තරම් හිටියා. අද පින්වත්නි 120 මිනිස්සු නැහැ, අද 90 ගණන් වල මිනිස්සු තමයි උපරිම කියලා දකින්න තියෙන්නේ එදා 120ට සාපේක්ෂව. ඒතර එදා 100 මිනිස්සු සාපේක්ෂව අද ඉන්නේ 70 ගණන් වල මිනිස්සු. අවුරුදු 30ක බැස්මක් මේ අවුරුදු 2000 ගණන් ඇතුලේ ආයුෂ වලින් තියෙනවා. ඉතින් මේ ආයුෂ පිරිහෙන්න හේතුව ඔබ දන්නවද? මේ ආයුෂ මෙච්චර පිරිහෙන්න මේ යුගයට, ඒ කියන්නේ ගොඩක් යුගවල ආයුෂ පිරිහෙනකට එක එක අකුසල් තියෙනවා. මේ පිරිහෙන යුගයට අදාළව තියෙන්නේ අධර්ම රාගයයි විෂම ලෝභයයි කියන අකුසල් දෙක. අධර්ම රාග කියනකොට පින්වත්නි ඒකෙදි අම්මගේ ගැන, පුතාට, තාත්තා ගැන දුවට, ඊට පස්සේ දුව ගැන තාත්තට, අම්මා ගැන පුතාට වගේම පුතා ගැන අම්මට, අනිත් පැත්තෙන් ගුරුවරයා ගැන ශිෂ්‍යයන්ට, ගුරුවරියෝ ගැන ශිෂ්‍යයාට, මේ වගේ අර අධර්ම රාග, හරිද? ඒ විකෘති වෙච්ච කාමාශාවන් එන්නෙන්න වැඩි වෙන යුගයක් කියලා බුදුරජාණන්සේ පෙන්වනවා. ඒක අද අපිට ඔප්පු වෙන්නේ නැද්ද? දැන් සමහර පාසල්වල ගුරුවරියක් එක්ක පෙම් සම්බන්ධතා පවත්වන ශිෂ්‍යයන් ගැන කතා කරන නාට්‍ය හදන්නේ නැද්ද? මේව නිකන් සාමාන්‍යකරණ වෙලා යනවනේ. ඒතර ඒ තමයි අධර්ම රාගය කියලා කියන්නේ. එතකොට දැන් මේ අධර්ම රාග විෂම ලෝභත් එක්ක එන යුගයක අනේ පින්වත්නි මේ හාමුදුරුවරු මේ තරමට, මම මේ කාටවත් මේ සුදුහුණු ගානවවත් කතන්දර කියන්න එපා, මම මේ ත්‍රිපිටකයත් එක්ක ත්‍රිපිටකයේ පැහැදිලිව වාර ගානක් අධ්‍යයනය කරපු හාමුදුරු කෙනෙක් විදිහට එදයි අදයි අතර සංශෝධනයක් මේ සංසන්දනයක් මේ කරන්නේ. මොකද මේ යුගයේ මිනිස්සු හාමුදුරුවරුන්ගේ මොකක් හරි පොඩි දෙයක් ඇහිච්ච ගමන් කම්මුලට අත ගහගෙන, අයියෝ මොකද්ද මේ වෙලා තියෙන්නේ, මේ ශාසනය පුදුම විදිහට පිරිහිලානේ, ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කිය කිය මිනිස්සු කලකිරෙන හින්දායි මම මේ බණ ටික කියන්නේ. මිනිස්සු කලකිරිලා මිනිස්සු කතා වෙනවා මේ ශාසනය දැන් ගණ්ඩ දෙයක් නැහැනේ, පිරිහිලානේ. සමහරුන්ගේ කටින් කියවෙනවා පින්වත්නි බුද්ධ සරණ ධම්ම සරණ විතරයි අපිට තියෙන්නේ, අද මේ සංඝ කියන උන් සරණ ගිහිල්ලා වැඩක් නැහැ කියලා කියන තැනට මිනිස්සු පත්වලා තිනවා සමහර අය. අන්න ඒ වගේ අයට මම මේක හිතන්නයි කියන්නේ. නැත්නම් මේ කාගේවත් සුදුහුණු ගාන නෙමෙයි, කවුරු හරි හාඳුරු කෙනෙක් වරදක් කරනවා නම් පින්වත්නි අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වගේ ගෙනිගුලි ගිලින එක ඊට වැඩිය හොඳයි ඒ භික්ෂුව කරන වැරද්දට වැඩිය. කිසිසේත් මේ තමන් කරන වැරද්දෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් නිරේ දුක් විඳින්න වෙනවා පිච්චි පිච්චි. ඒක ඒකාන්තයි. ඒ සුද්ධ කිරිල්ලක් මෙතන කරන්නේ නැහැ කිසිසේත්ම. හැබැයි පින්වත්නි, අද අපි දකින අපිට ඇහෙන සමහර වැරදිත් එක්ක බැලුවම බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ පනෝපු ශික්ෂාපදවලට අදාළ සමහර වැරදි දිහා බලද්දී තිරිසංගත සත්තු හරිද, දැන් සමහරලාට බුදුරජාණන්සේ ස්ත්‍රියක් එක්ක මේ විදියට ඉන්න තහනම් කියලා ශික්ෂාපදේ පැනවුවට පස්සේ මේ ඇතැම් හාමුදුරුවෝ ඊළඟට පටන් ගන්නවා වැන්දිරියොත් එක්ක එක එක තිරිසන් සත්තුත් එක්ක ඉන්න. මේවා තියෙනවා විනය පිටකය, අමුයෙන්ම තියෙනවා. සමහර මුව දෙන්නුත් එක්ක කරපුවා, එක එක තිරිසන් සත්තුත් එක්ක කරපුවා. ඒවා මේ උපාසකම්මලව කියවුවොත් එහෙම මේ මොන තිරිසන් කතාවද කියලා හිතේ පින්වත්. එච්චරට සිවුර දාගෙන බුදුහාඳුර ජීවමාන ඉද්දි වෙච්ච මහා කැත සල්ලාල වල් සිද්ධි ත්‍රිපිටකය ඇතුලේ තියෙනවා පින්වත්. එකම වැරද්ද අපේ වැරද්ද, හරිද, මේ බණ කියන අපේ වැරද්ද මොකද්ද දන්නවද? අපි ඕවා ඔබට කවදාවත් කියලා දීලා නැහැ. මෙහෙම ඒවා තියෙනවා කියලාවත් කියලා දීලා නැහැ. දන්නෙත් නැහැ ඔබ. ඇයි අපි හැමදාම සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණ, මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ, නන්ද ආනන්ද අනුරුද්ධ ආදී මේ උත්තමයන්ගේ ගුණ ගැන තමයි අපි හැමදාම සංගුණ කියකිය හිටියේ. ඒතර ඔය ඇත්ත හිතුවා එහෙනම් බුද්ධ කාලේ ඉන්න මිනිස් මේ සංඝයා ඔක්කොම මේ වගේ ගුණ ඇති භික්ෂූන් කියලා. අනේ නෑ පින්වත්නි, සමහර මිනිස්සු ඇත්තටම අදටත් හිතන් ඉන්න ඔය දේවදත්ත කෝකාලික දෙතුන් දෙනෙක් තමයි ඒ කාලේ ප්‍රශ්න තිබ්බේ කියලා. පින්වත්නි, චබ්බග්ගිය කියලා හය දෙනෙක්ගේ කණ්ඩායමක් හිටියා. ච වග්ගිය කියන එක තමයි චබ්බග්ගිය කියන්නේ. එතකොට හයේ කණ්ඩායම, ච කියන්නේ හයට පාලියෙන්. එතන මේ හයේ කණ්ඩායමේ හිටියා හොඳ සෙල්ලක්කාරයෝ හය දෙනෙක් පැවිදි වෙලා. මේ හය දෙනා නිසා ත්‍රිපිට මේ විනය පිටකේ පින්වත්නි ශික්ෂාපද පනෝපයෙන් විශාල ප්‍රමාණයක් තියෙන, ලොකු ප්‍රතිශතයක් තියෙන ඔය හය දෙනා කරපු කෙරුවාවල් හින්දා. හරි, බුදුහාමුදුරුවෝ මේ හය දෙනා කරන වැරද්දට ශික්ෂාපද පැනෙව්වා. මොන්න වැරද්ද කළත් ඒ කරන එකට ශික්ෂාපද පැනෙව්වා. මටම පුදුමයි. චබ්බග්ගිය චබ්බග්ගිය චබ්බග්ගිය. ඒ කරන එකේදී අනේ බුදුරජාණන් වහන්සේ මං කල්පනා කරනවා මේ කෙහෙල් මල්ල හය දෙනා ඇයි බුදුහාඳුර සිවුරු ඇරලා යවන්නේ නැත්තේ? මෙච්චර වැරදි කරනවා. එකක් සමහරලා නිකන් පොඩි පොඩි ඒවත් කරනවා, ලොකු ලොකු ඒවත් කරනවා. නිකන් පොඩි පොඩි කිව්වොත් එහෙම අපි කියමුකෝ මේ කකුල අද්ද අද්ද යනවා මේ ගමේ. අද්ද අද්ද යනකොට මිනිස්සු බයිනවා, අපෝ හාමුදුරුවෝ යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ඕකට ශික්ෂාපදයක් පැනෙව්වොත් එහෙම උඩ පැන පැන යනවා. හරිද, මේ ඇත්තට කියන්නේ එහෙම කරනවා. ඊට පස්සේ බුදුරජාණන්සේට උඩ පැන පැන යන්න එපා කියලා ශික්ෂාපදයක් පනවන්න වෙනවා. සමහරලාට වළඳන එක චපු චපු ගාලා අප කනවා, ඕකට මිනිස්සු අපහදිනවා දැකලා ශික්ෂාපදයක් පනවන්න වෙනවා. ඊට පස්සේ චපු චපු ගාන එක එපා කියලා ශික්ෂාපදයක් පනුවම සුරු සුරු ගාලා අදින්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒ කියන්නේ මේ මහා අමුතු පිස්සු හය දෙනෙක් වගේ පින්වත්නි, කියවලා බලනකොට හිතනවා මේ හය දෙනා මොන මොකට සිවුරේ තියන් හිටියද කියලා. සමහර ලොකු වැරදිත් එහෙමයි. ඇතැම් වෙලාවට ගෑනු අය ගෙන්නගෙන තමන්ගේ සැතපෙන ඇඳ උඩ මේ ඩාන්ස් කරනවා. මේගොල්ලෝ ඇඳෙන් බිම මේ පල්ලේ වාඩි වෙලා මේ එකට අප්පුඩි ගහ ඉන්නවා. ඒ කියන්නේ ගෑනු අයව කාමරය ඇතුළට ගෙනල්ලා ඩාන්ස් කරනවා, නටනවා. මේ වගේ අමුතු දේවල් කරපු හාඳුරු හය දෙනෙක්ව චබ්බග්ගිය කියන්නේ. බුදුහාඳුරු මේ හය දෙනාව මේ රාජකීය මේ උත්තමෙක් නේ පින්වත්නි ගිහි කාලේ. එතකොට රටක රජෙක් නීති රීති එක්ක ඔබ දන්නවා දඬුවම් දෙනකොට කෙලින්ම ආය හිස ගසා දානවා, මරලා දානවා, අයින් කරලා දානවා, ඕන එකක් කරනවා, රටින් පිටුවහල් කරනවා. හරිද, එහෙම මේ රජකම් කරපු රජපෞලකින් ආපු උත්තමේ. හැබැයි උන්වහන්සේට දෙවියන් බඹුන්ගෙන් සියලු දෙනාගෙන් මේ මහා බලයක් ඉරිදි ප්‍රාතිහාර්ය බලද නොයෙකුත් බලෙත් සියල්ලක් තියෙද්දි, ඈ රජවරුත් රාජ්‍ය අනුග්‍රහයෙත් දෙද්දි ඔක්කොම තියෙද්දි උන්වහන්සේට අර හය දෙනාව සිවුරු ඇරලා යවන්න මේ බැරිකමක්ද? උන්වහන්සේ යවන්නේ පින්වත්නි කිසිම කෙනෙකු. බුදුරජාණන් වහන්සේ එක්කඳු භික්ෂුවක් සිවුරු ඇරලා පළ කියලා එලෝල නැහැ කොතනකවත්. මගේ බුදුහාමුදුරුවත් භික්ෂුවකගේ සිවුරු ගැලෙව්වේ නැහැ එහෙම. හරිද, ඒක විනය පිටකේ ත්‍රිපිටකේ ඕන තැනක් වගකීමෙන් අධ්‍යයනය කරලා මේ කියන්නේ. කොහෙවත් තථාගතයන් වහන්සේ සිවුරු ගලවලා ඔබ වැරදි කරපු නිසා ඵලයන් කියලා එලෝප තැනක් නැහැ පින්වත්නි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම ආධිකම්මිකයෙක් කරලා එයා කරපු වැරැද්දට ශික්ෂාපදයක් පනවලා, එහෙම වැරැද්දක් වුණොත් එහෙම ඒක කොහොමද? එද මේ ත්‍රිපිටකේ විනය පිටකේ ගත්තොත් ඕකේ තියෙනවා අධිකරණ සමත කියලා තියෙනවා වෙනම. අධිකරණ කියන්නේ ආරවුල කියන එක. දැන් ඔය ඔබ අධිකරණ අධිකරණ කියලා වචනයක් කතා කරනවානේ. අධිකරණ කියන වචනේ තේරුම ආරවුල කියන එක. ඔබ දන්නවද අධිකරණ කියන්නේ පාලි වචනේ. දැන් අදටත් මිනිස්සු මේ අධිකරණය කියලා වචනයක් පාවිච්චි කරනවානේ. ඕක මේ අපි බුදුහාමුදුරුවන්ගෙන් ගත්ත වචනයක්. අධිකරණ කියන්නේ පාලි වචනයක්. ඒක සිංහල භාෂාවට යන්නේ පාලියෙන්. එතකොට සිංහල වචනේ ආරවුල. ඔබ අධිකරණයට යනවා කියන්නේ ආරවුලට යනවා කියන වගේ. දැන් අපිට කියලා තියෙන අධිකරණය නෙමෙයි අධිකරණ සමත කියලා තියෙනවා. අධිකරණ සමත වෙනම මේ කාණ්ඩ කරලා තියෙනවා. ආරවුල් වෙනකොට කොහොමද ඒක සමතයකට පත් කරගන්නේ කියලා. සංඝයාගේ විනය කර්ම ගැන වෙනම තියෙනවා. ඒ කියන්නේ එක එක තැන්වලදී සංඝයාට පිරිසුදු වෙන්න කොහොමද ඒවට පනවන්නේ. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා පින්වත්නි කුඩා ශික්ෂාපද නිකන් ගිහිල්ලා දේශනාගාමි ආපත්‍ති විදියට ස්වාමීන් වහන්සේ නමකට කිව්වා දේශනා කළා පිරිසිදු වුණා. එහෙම ඒවා තියෙනවා. සමහර ඒවා එහෙම කිව්ව පමණින් පිරිසිදු වෙන්න බැරි ඒවා තියෙනවා. දැන් ওই සංඝාදිශේෂ වගේ ඒවා ගත්තා ටිකක් බරපතල ඒවා තියෙනවානේ. දැන් පරාජික කියන එකේදී අපි කතා කරනවා පරාජික හතරක් ඔබ අහලා තියෙනවා. භික්ෂුවකගේ පරාජිකා කියන එක ගැන ටිකක් ඔබට දැන් ඇහිලා හුරුයි. ඒකට පස්සේ බරපතල ඒවා තමයි සංඝාදිශේෂ. ඒතර ඒවා පිරිසිදු වෙන්න ටිකක් ලොකු වැඩපිළිවෙලක් වෙන්න පුළුවන් තියෙනවා. ඉතින් ඔය හැම තැනකම බැලුවට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ පිළියම් කරන හැටි, මේ විකෘති වෙච්ච ප්‍රකෘති කරන හැටි ඒව හරි ලස්සනට කියලා දීලා තියෙනවා. එතකොට මේ භික්ෂුවකගේ වරදක් නිවැරදි කරගෙන උන්වහන්සේට කොහොම හරි ආපහු සැරයක් ආයත සංවරයට ඇවිල්ලා මේ ශාසනය තුල දියුණු වෙන්න, ගුණධර්මයෙන් වැඩෙන්න, මඟ පෙන්වන්න මගේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර භාවයකින් උන්වහන්සේ මහා කරුණාවකින් කටයුතු කරලා තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේට කිසිම තැනක උන්වහන්සේ මේ චීවරේ දරාගත්ත කෙනෙකුට ගිහි වෙලා ඵලයන් කියලා බලපෑම් කරේ නැහැ. හැබැයි ඔබ දන්නව වර්තමානයේ අද ගම්මොල ඇතැම් දායකයෝ හාමුදුරු කෙනෙක්ගේ පන්සලේ වැරැද්දක් තිබ්බොත් එහෙම පන්සලට ගිහිල්ලා ගම එකතු වෙලා කැමරා ඔන් කරගෙන සිවුරු ඇරවලා ඵලයන් කියලා එළවපු දායකයෝ ඉන්නවා. දායක සභාවල් තියෙනවා. පන්සලේ හාමුදුරුවන්ග සිවුරු ගලවල යවපු තැන් තියෙනවා. ඒ කියන්නේ මේ බන්ධනාගාරය විතර නෙමෙයි සිවුරු ගලවන්නේ. මේ දායකයොත් ගලවනවා සිවුරු පන්සල්වල සමහර හාමුදුරුවරුන්ගේ. හැබැයි බුදුහාමුදුරු ගැලෙව්වෙ නැ යන්නේ එක මතක තියාගන්න පින්වන්ත. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම දෙයක් කරපු තැනක් නැහැ. එතකොට අපි දන්නවා මේ තථාගතයන් වහන්සේගේ තිබ්බේ මහා කරුණාව එක්ක ඇයි එහෙම නොකරන්න හේතුව කියන එක අපිට කතා කරන්න පුළුවන් තවදුරටත් ඊළඟ හෝරාවේ ඔබ රැඳී ඉන්න සිතන තසපුවේ ධර්ම සාකච්ඡාවත් එක්ක. පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ යම් සිල්වත් ගුණවත් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවගේ පහසුව පිණිස බුදුරජාණන් වහන්සේ පනෝපු ශික්ෂාපද මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ආරක්ෂා කරන්නට පැවිදි ජීවිතය ලබාගත් පින්වන්ත ස්වාමීන් වහන්සේලාට හිත් පහළ වෙලා උන්වහන්සේලා නිසා පැහැදිච්ච අය තව තවත් පහදින්න, අපැහැදිච්ච අයත් වඩ වඩා තවත් පහදින්න, අපැහැදිච්ච කෙනත් පහදින්න මේ ශාසනය තුළ සීලය රකින්නට ඕනේ. මේ දේශනේ මොන හේතුවකටවත් දුස්සීලය සුද්ධ කෙරෙල්ලක් නෙමෙයි. සිල්වත් උතුමන් කෙරෙහිත් සමහරලාට පින්වත්නි මේ දුස්සීලයන්ගේ ක්‍රියාකලාප නිසා මිනිස්සු සාසනින් ඈත් වෙන නිසා මිනිස්සු ඒ ඈත් වෙන කෙනාට මේ බුදු සසුනේ එදා සහ අද ඇත්ත తত্ত্বය තේරුම් කිරීමක් අද අපි මේ දේශනාව සිද්ධ කළේ. ඔබ හැම දිනාටම මේ දේශනේ මේ උතුම් බුදු සසුන කෙරෙහි තව තවත් සමීප වෙන්න, මගේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව ගැන පහදින්න, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ බුදුරජාණන් වහන්සේ කාගෙනත් මොනතරම් උන්වහන්සේ වැරදි කරන කෙනා කෙරෙහි පවා මහා කාරුණිකව එයාට නිවැරදි වෙන්න අවස්ථා දීපු විදිය ගැන පින්වත්නි අපි හිතන්නට ඕනේ. මේ මගේ බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුදු සසුනේ අපිටත් අර ස්වාගතම් කියලා කියන්න පුළුවන්. අනේ මම මේ ශාසනයට ආපු එක මට මහත් ලාභයක්මයි, මට මහත් භාග්යක්මයි කියලා පින්වත්නි හදවතින්ම සතුටු වෙන භික්ෂුවක් වශයෙන් ඔබටත් ආශිර්වාද කරනවා. මේ බුදු සසුනේ සිල් ගුණදම් රකින උතුම් සංඝයා ඔබට මුණ ගැසේවා. ඒ උතුම් සංඝයා කෙරෙහි හිත පහදවාගෙන ඔබ හැම දිනාටම සිල්වත් ගුණවත් මහා ගුණ ඇති උතුමන්ගේ සෙවණ වැඩෙන්න වාග්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාවේ දායකත්වයට කාවින්දද සිල්වා මහත්මා, ගීතානි ජයවර්ධන මහත්මිය සහ ශනාය අමන්ති දියණිය මේ වෙලාවේ සහභාගි වෙන්නේ. අපි මේ වෙලාවේ මතක් කරනවා කවින්ද මහත්මා, ඒ වගේම ගීතානි මෙතිණිය ඇතුළු මේ පින්නතුන් අපිට සෙන්සුරාද සිටනත් අසපුවට බොහෝ කල් තිස්සේ අපිත් එක්ක ඉන්න ආවජීව දායකයෝ. ඉතින් ඒ අතන්ට සෙත්පතන ආශිර්වාද කරනවා. ප්‍රධාන අරමුණ විදියට තියලා තියෙන්නේ හරිම උතුම් අරමුණක්, දේශනාවෙන් රැස් වෙන කුසල ආනිසංස බලෙන් ඒ පෞල්වල සියලු දෙනාට ලෝකවාසී සැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියන ප්‍රාර්ථනාව තමයි පළමු ප්‍රාර්ථනාව. ඊළඟට සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වන මේරි ගුණවර්ධන මැතිණියට මේ පින නිදුක් නිරෝගී චිරජීවනය පිණිස සෙත් ප්‍රාර්ථනා විදිහට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. අපි මේරි ගුණවර්ධන මෞතුමියටත්, ඒ වගේම කාවින්දද සිල්වා මහත්මා, ගීතානි ජයවර්ධන මැතිණිය, ශනාය අමන්ති දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. දායකත දරපු ඒ පින්නතුන් හැම දෙනාගේම සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා කියලා අපි කවුරුත් මේ වෙලාවේ සෙත් පතමු. පරලෝ සැපත් වෙච්ච ආදරණීය පියාණන් වන දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ පින අනුමෝදන් කරලා තියෙනවා. ඔබ දන්නවා දයාපාල ජයවර්ධන කියන්නේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘතුමා. ඉතින් එතුමාටත් මේ පින හේතු වේවා. එතුමා ඇතුළු අපිට සිහිපත් වෙන නොවන ඒ ඇත්තන්ගේ සියලු මීගේ ඥාතීන්ටත්, ඒ වගේම ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මීගේ ඥාතියොත් මේ පිනෙන් පරලොව සැනසෙත්වා සෝපත්ත්වා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත්ත්වා සියලු දෙනාටම, නෙත් FM සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට, ආගමික අංශ ප්‍රධානි අපේ වරුණ එදිරිසිංහ මැතිතුමාට, ඒ වගේම කාර්ය මණ්ඩල පින්වත් හැම දෙනාටම මේ හැම පිනක්ම මෙලව හිතසෝ පිණිස, පරලොව සුගතිය පිණිස, හැම දෙනාගේම උතුම් නිවන පිණිසම හේතු වෙත්වා වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. සෙනසුරාදා සිටිත අසපුව ධර්මානුශාසනාවයි නිමවටපත් උනේ මේ පුරා හෝරාවක කාලය තුල. අපේ අති ගෞරවනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වර්තමාන භික්ෂු සමාජය තුළ, ශාසනය තුළ සිදුවෙන්නා වූ කාරණා පදනම් කරගෙන එහි ඉතිහාසයයි ඔබට මනාව අනුශාසනා කරන්නට යෙදුනේ. බුද්ධ කාලීන සමාජය තුළ සිදුවුණු සිදුවීම් සහ වත්මනෙහි සිදුවෙන්නා වූ කාරණා සම්බන්ධ කොටගෙන, මම හිතන්නේ එක පැත්තකින් වර්තමානයේ බොහෝ දෙනා දැනගත යුතු කාරණා රාශියක් ඒ තුළ අන්තර්ගත වෙලා තිබුණ. ඒ නිසා ඔබට භික්ෂු සංස්ථාව පිළිබඳව, නැත්නම් අපේ සම්බුද්ධ ශාසනය පිළිබඳව බොහොම වටින කාරණා රාශියකින් අද මේ අනුශාසනාව තුළ දැනුවත් වෙන්නට අවකාශ ලැබුණා. වගේම පංචශීලයේ ලෝකේ හට ගැනීම පිළිබඳව, නැත්නම් මේ අපි හැමදේම පංචශීල් සමාදන් වෙනවා, ඒවා හටගත් ආකාරය පිළිබඳවත් මනාව ඉතිහාසයක් අද දවසේ ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණා. ඉතින් මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය සෙංකඩගල සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබලා ඊට පස්සේ ධර්ම සාකච්ඡාව සමගින් සෙනසුරාදා සිටිනේ තසපුවෙන් හමු වෙනට අපේක්ෂා කරන නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා ඔබට මේ වැඩසටහන නැවත අහන්නට හැකිවගත් බොහොම සතුටින් සිහිපත් කරනවා.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: දැන් වේලාව 8:05.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
3: Net BOC, you are a leader.
4: රටට අනාගත නායකයන් තරණ දූරදර්ශී මෙහෙයුම. පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතාවන් ඔප්නංවන දෙදින නායකත්ව පුහුණු කඳවුර ලංකා බැංකුව සමග අත්වැල් පැත ගනිමින් මෙවර මාතර කොටපොළ ජාතික විද්‍යාලයේදී ඔක්තෝබර් මස 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වේ.
3: ලබුන්ගේ සාහිත්‍ය රසවින්දනය නායකත්වය හා මුසු කරන්නට වසන්ත දුක්ගන්නාරාලගේ සංගීතමය වැඩසටහන.
5: You are a leader.
4: පූර්ණ අනුග්‍රහය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ.
6: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
8: 80 දශකයේ අන්තිම දවසක්
9: එද්දත් හොඳටම වැස්ස
8: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
10: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
11: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
12: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට HSM රේඩිය එකෙන් කමල් බන්දු ලැබෙන හැටි කියලා දැනගන්න ලැබුණා. මොහොත් එක්ක ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල් බන්දු ලැබෙන හැටියට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ඉදමතර නිරෝගීකම ලැබෙන්න ඕන.
11: කතා කරන්න 0777-300-940.
6: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
4: නංගියා.
3: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
4: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
3: මොනවා කියනවද අයියා? ඕවා සිම්පල් වැඩනේ.
4: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කළ ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
3: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
4: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
5: Net FM හතර වටේ.

0: Sit net asa puol.
1: අපි නැවත සූදානම් වෙන්නේ සෙනසුරාදා සිටනේ තසපුව දහම් සාකච්ඡාව ආරම්භ කරන්නට. ධර්ම දේශනාවෙන් අනතුරුව ආරම්භන මේ ධර්ම සාකච්ඡාවත් අපේ දේශනාව අනුසාරයෙන් අපිට කතා කරන්නට පුළුවන් වපසරිය තුළ තවත් ශාසනයට ප්‍රබෝධයක් එකතු කරන්නට නැත්නම් එහි චිරජීවණ උදෙසා ශාසනික වශයෙන් වැදගත් වූ කාරණා ඉස්මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ අපි අතිපූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේව නැවතත් නැමදුම් පූර්වකව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසර අපේ ස්වාමීන් වහන්ස. ඒ වගේම අපි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන තැන මතක් කරන්නට ඕන, මේ වස් කාලයේ net සිදු කරන විශේෂ පින්කමක් තිබෙනේ තමයි නැගෙනහිර පළාත වර්තමානයේ භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් ශාසනය වෙනුවෙන් හඬවදි වෙන ප්‍රදේශය බවට පත් වෙලා තිබෙනවා, පළාතක් බවට පත් වෙලා තිබෙනවා. නැගෙනහිර පළාත අපේ ශාසනික උරුමයන් විනාශ වෙනවායි කියන තැන එහෙම බලනකොට නැගෙනහිර තිබෙන සුවිශේෂී පුණ්‍ය සිද්ධස්ථානයක් තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය. හේමමාලා දන්ත කුමරු දළදා වහන්සේ වඩමවාගෙන ලක්දිවට අඩිය තියපු පළවෙනියටම අඩිය තියපු තැන තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය. ඉතින් එතන තාමත් ධාතු මන්දිරයක් හෝ සංඝාවාසයක් නැහැ. ඉතින් අපි එය නිර්මාණය කරන්නට මේ දවස්වල කටයුතු කරමින් යනවා. ඒ වෙනුවෙන් අපේ නෙස්ට්‍රාවක හැම දිනටම එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන බොහෝ දෙනෙක් දන්නවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ වෙනුවෙන් දායක වන පින්වතුන්ට එකතු වෙන්න අපිත් එක්ක. ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුම, ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තිබෙන ගිණුමට මූල්‍ය මේ වශයෙන් දායක වෙන්න පුළුවන්. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඒ පිළිබඳ විස්තර දැනගන්න 0777 980 6237 දුරකථන අංකයට කතා කරන්න කියන ආරාධනාවත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවතත් අහන්න ඔබට ආරාධනා කරමින් අපි දහම් සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. හැමදෙරෙණේ දේශනාව දිහා බැලුවාම අපිට පේනවා දේශනාවේදී ඔබ වහන්සේ එදා භික්ෂුන් වහන්සේලා අතර තිබුණු, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලයේ භික්ෂුන් වහන්සේලා අතර තිබුණු ප්‍රශ්න සිහිපත් කරන්නට යෙදෙන මේක මේ භික්ෂුන් වහන්සේලාගේ වැඩදි කියන වැඩසටහනක් නෙවුණත් ඒ තුල හඳුනා ගන්නට තිබුණු කාරණා සහ වර්තමානීය ගලපා බලන විට භික්ෂු සංස්ථාවේ තරම් පිරිහීමක් නැහැ කියන කාරණේ. මොකද සමාජයේ විටින් විට කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි අද සංඝ සංස්ථාව පිරිහිලා කියලා, භික්ෂුන් වහන්සේලා පිරිහිලා කියලා. ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම ඔස්සේ අපිට පැහැදිලි වෙනවා එදාට වඩා අද හොඳයි කියලා. ඒ අතර විශේෂයෙන්ම අපේ ශාසනය නසන්නට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා කියලත් සමාජයේ මේ ඉස්මතු වෙමින් පවතින කතිකාවතක් තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා අද සාකච්ඡා ප්‍රවේශයේදී ඒ පිළිබඳ ටිකක් කතා කළොත් හොඳයි කියලා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම එහෙම කෙනෙකුට දෙන්නෙකුට ඕන විදිහට ශාසනය නසන්නට බුද්ධ ආගම ඉවර කරන්නට එහෙම හැකියාවක් තියෙනවා අපේ හැමදෙරෙණි.
2: වරුණ, මේ ඉස්සෙල්ලම ඕකට එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඔය අපි දන්න ඇහෙන අපිට මේ බාහිර ප්‍රවෘත්ති වෙන කාරණා එක්ක සසඳලාද ඔය විදියට ඔය එදාට වැඩිය, ඒ කියන්නේ අදට වැඩිය එදා පිරිහිලා කියලා මම මේ සංසන්දනය කරන්න කියලා. මම පැහැදිලි වගකීමෙන් දෙයක් කියනවා, මිනිස්සු දන්න දේවල් වලට වඩා ශාසනය ඇතුලේ පිරිහිච්ච කාරණා බොහොමයි. ඒ කියන්නේ
1: වර්තමානයේ
2: ඒ කියන්නේ මිනිස්සුන්ට සිද්ධ වෙන දේවල් වලින් බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ප්‍රවෘත්ති වෙන්නේ.
1: ඔව්.
2: සමාජයේ සිද්ධ වෙන ගොඩාක් දේවල් හැමදේම කොහොමත් එළියට එන්නේ නැහැනේ, කාගේවත් කොහෙවත්. ඕනම දෙයක අපි දන්න වරුණ ඒ තැන සිද්ධ වෙන සමහර සියලු දේවල් අපි දැනගෙන නැහැ. පුද්ගලයෙක් මිය ගියත් ඒ මිය ගිය මනුස්සයා නරකයි කියලා හිතන මනුස්සයෙක් මිය ගියත්, හොඳයි කියලා හිතන මනුස්සයෙක් මිය ගියත්, සමහරට ඒ මනුස්සයාගේ සියලු හොඳ දන්නෙත් නැහැ අපි, සමහරලාට සියලු නරක දන්නෙත් නැහැ. සාපේක්ෂව අපිට දැනගන්න හම්බෙන්නේ යම් සීමාවක්.
1: එහෙමයි.
2: ඒ වගේ තමයි මේ ශාසනෙත් මේ වෙලාවේ අපි පිරිහුණා කියලා අහන ප්‍රවෘත්ති ඇත්තටම සියලුම පිරිහීම් සියල්ල මේ සිදු වෙනව නෙමෙයි, ආරංචිනව නෙමෙයි.
1: ඔව්. සහ හැබැයි ඉදට වැඩි අද වැඩි නේද? ඒ කියන්නේ අපේ අවුරුදු විස්සකට තිහකට කලින්ට වඩා අද අපිට අහන ප්‍රමාණය වැඩි වෙලා තිබෙන එක අපේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය භාවිතය තුළ
2: ඒක ඒකයි මං කියන්න යන්නේ දැන් වරුණ ඔය දැන් මම සංසන්දනය කරේ බුද්ධ කාලේ අද ඇහෙන සහ නොඇහෙන හැම එකම එකතු කරන්
1: ඔව්
2: ඒ කියන්නේ සාමාන්‍ය ගිහියන්ට වැඩිය අපි පැවිද්දෝ විදියට මේක ඇතුලේ ඉන්න අයනේ ඇතුලේ ඉන්නකොට අපිට පේනවා දැන් මම මගේ පැත්තෙන් ගතොත් එහෙම මම අසපු ආරන්නේ භාවනා මධ්‍යස්ථාන
1: සහ
2: නිදහස් කැලෑවල් ඒ කියන්නේ ලිපිණයක්වත් නැති ගල්ලෙන් ගල් කුටි
1: එහෙමයි
2: මැටි කුටි ඕය ඊට පස්සේ සහ පන්සල් ඔවගේ සෑම මේ මේ මේ සංඝයා වැඩේ ඉන්නේ අම්තාක් තියනවද සිද්ධාස්ථාන වශයෙන් ගන්න පුළුවන් තැන් ඔය හැම එකකම වැඩ ඉදීමින් අධ්‍යක්ෂයෙම් තියෙන
1: කෙනෙක්මයි.
2: ඇතම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා ආරණ්‍ය වල වැඩ හිටියට පන්සලේ ඉඳලා නැහැ. සමහර සනසලා පන්සලේ හිටියට ආරණ්‍ය ඉඳලා නැහැ. එහෙම හිතේනවනේ භික්ෂුවක් පන්සල් ජීවිතේම වැඩ ඉඳලා අපවත් වෙනකම්ම පන්සල් ජීවිතේම පමණක් අධ්‍යක්ෂයෙම් තියෙන භික්ෂුවුණු තියෙනවා.
1: එහෙමයි.
2: හැබැයි මම ඔය සෑම අධ්‍යක්ෂයෙම තියෙන හින්දම ඔය හැම තැනකම ස්වභාවය දන්නවා හොඳටම. මං එකෙන් වගකීමෙන් කියනවා බුද්ධ කාලේ බැලුවොත් එහෙම ත්‍රිපිටකයේ තියෙන සිදුවීම් හරහා එතනත් ඉතින් ඇත්තටම හැමදේම
1: වාර්තා
2: වෙන්නේ
1: ත්‍රිපිටකයේ දාපු ටික තමයි.
2: මොකද ඔය ඔක්කොම දේවල් වාර්තා කරන්න ගියොත් එහෙම අපිට වෙන දේවල් ලියන්න බැරි වෙනවා.
1: එහෙම ඒක විනය පිටකයේ තියෙන අපි සංස් කාලින් කාලෙට වෙනස් වෙවි ආපු ඒවානේ.
2: ඒ විනය පිටකේ තියෙන්නේ බොහොමයක් එතන ඇත්තටම කාලෙන් කාලට කියලා සංශෝධන වලට වැඩිය වැඩිපුර තියෙන බුද්ධ කාලේ පනෝපු ශික්ෂාපද වැඩි
1: හරියට ඒ කාලේ වෙනස් වෙවි ආපු ටික
2: සංගායනා හැම එකතු වෙච්ච තියෙනවා මේ
1: කිනේ
2: පිටකෙට. හැබැයි අර බුදුරජාණන්සේ පනෝපු සිදුවීම් හැම එකකම ඒ අර බුදුරජාණන්සේගේ ආරංචි ආපු ඒවා එක්කෝ මිනිස්සු චෝදනා කරනවා කියලා සංඝයා ඇවිල්ලා කියනවා නැත්නම් සංඝයා ඇවිල්ලා චෝදනා කරනවා මෙහෙම දෙයක් වුණා කියලා එක්කෝ ඒ භික්ෂුවම ස්වයං ඇවිල්ලා තමන් පාපොච්චාරණය කරනවා බුදුරජාණන්සේට. ඒ වගේ වුණොත් විතරයි දැන් යම් භික්ෂුවක් සමහරට බුද්ධ කාලේ ඉන්න පුළුවන් මිනිස්සු චෝදනා කරලා නැහැ මිනිසුන්ට අහු වෙලා නැහැ කරන වැරද්ද ඕක සංඝයාගේ චෝදනාවකට ලක් වෙලත් නැහැ ඒ වැරද්ද. සමහර වෙලාවට ඒ භික්ෂුවම ඇවිල්ලා පාපොච්චාරණය කරන්නෙත් නැහැ තමන් හොරෙන් ඒ වැරද්ද කරලා ඉන්නවා. එහෙම ඒවත් තියෙන පුළුවන්. ඒව එතකොට ආරංචි වෙන්නේ නැහැ. එතකොට ඔය ආරංචි වෙච්ච ටික ගලපලා බැලුවට පස්සේ අද ඒ තරම් දේවල් වෙන්නේ නැත කියන එක වගකීමෙන් කියනවා. ඒ නිසා අනේ අද පිරිහිලාද පිරිහිලා කියන වචන කියන්න එපා. ඒකටයි මම මේක කියන්නේ. මේ සාසනේ අද ගන්න දෙයක් නැහැ අද පිරිහිලා කියන වචනෙවත් කියන්න අයිතියක් නැහැ. එදාත් එක්ක ගත්තොත් අද එච්චර පිරිහිලා නැත. හරිනම් අදනේ පිරිහෙනුන බුදු කෙනෙකුත් නැත ජීවමානෝ.
1: එහෙමයි.
2: ජීවමාන නැත්ත කිව්වොත් එහෙම වැරදි අර්ථයක් ගන්නවා. ඊට පස්සේ රහතන් වහන්සේලා ඇසුරු කරන්න එදා වගේ සුලබත් නැත. ඉතින් ඔක්කොම බැලුවට පස්සේ පිරිහෙන පැතිත් වැඩි නම් අනිවාර්යෙන් මේ කාලේ තමයි වැඩි වෙන්න ඕනේ.
1: හැබැයි මේ බුද්ධ දේශනාවට අනුව අපි ස්වාමීන් වහන්සේ එහෙම තියෙනව නේද කාලයත් එක්ක බුදුදහමේ පිරිහීම සම්බන්ධව තියෙන විග්‍රහයක් තියෙනව නේද?
2: වරුණ දැන් මේ පිරිහීමේ කාලය ගත්තට පස්සේ අනිවාර්යෙන් ඕනම දෙයක පිරිහීමක් තියෙනවා. එතකොට මේ පිරිහීම කියන එක මිනිස්සු එක පැත්තකින් පිළිගන්න ඕනේ. අපිට බුද්ධ කාලෙත් එක සංසන්දනය කරන්න බෑ. ඒ පිරිහීම තමයි අර මම කිව් එක තැනකදී දේශනාවේදී අදත් එක්ක බැලුවම ඉතාම හොඳ භික්ෂුවනුත් එදා හිටියා ඉතාම නරක කට්ටියත් හිටියා.
1: එහෙමයි.
2: එදා හිටපු ඉතාම හොඳ භික්ෂුවන් වගේ අද හොඳයි කියන භික්ෂුවන් අරතරන් ඉතාම හොඳත් නෑ. හරි. අද නරකයි කියන භික්ෂුවන් එදා නරකයි කියන භික්ෂුවන් තරම් ඉතා නරකත් නෑ. හරිද? දෙකම ඉතා නෑ. හොඳ නරක හොඳ තියෙනවා. එදා ඉතා නරක ඉතා හොඳ. එතකොට ඔතනම පේනවානේ පිරිහීම. කියන්නේ ඉතා හොඳ අය දැන් ඉච්චර හොඳ නැත්තම් පිරිහිලාද නැද්ද?
1: පිරිහිලා.
2: කොහොමත් ඉතින් අපිට මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ අද භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
1: බෑ.
2: සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ පුළුවන්ද මේ දැන් ඉන්න කවුරු හරි භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉතින් එතනම පිරිහීමක්නේ.
1: ඔව්.
2: කොහොමත් ජීවමාන බුදු කෙනෙක්ගේ කාලේ උපදින සංඝයා බොහොම මේ සසරේ
1: ඒ
2: බොහොම ඒ වෙනුවෙන්
1: පාරමී කරපු
2: ආපු උත්තමයෝ. හරිද? ඒ ජීවමාන බුදු කෙනෙක්ගේ කාලයට වඩා කොහොමත් පසු කාලිනෝ පිරිහෙනවා. ඒ පිරිහීම ආයේ මහ කාලයක් නැහැ. ඔබ දන්නවද බුදුරජාණන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් ඇතුලේ අධික වේගකින් පිරිහිලා තියෙනවා.
1: එහෙමයි.
2: ඒ කියන්නේ සාරි මේ අපි දන්නවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවසානයේ සංඝය අතහැරලා යනවා. උන්වහන්සේ පිරිනිවන් පාන්න උන්වහන්සේ කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දි හිටපු සංඝයා වගේ නෙමෙයි දැන්. ඒ කාලයට වඩා සෑහෙන වෙනස් දැන්. දැන් හාමුදුරුවෝ හරියට පිරිහිලා කියලා ආනන්ද සන්නසේ යම්කිසි අර සංවේගයකටපත් වෙන අවසාන කාලේ උන්වහන්සේගේ වයෝවෘද කාලේ මේ දැන් ඉන්න හාමුදුරුවෝ ගැන කියලා. අර සාමාන්‍යයෙන් අපේ අදටත් වැඩිහිටි පරම්පරාවේ අය සමහර තරුණ ළමයින්ගේ පිරිහීම මෙහෙම දැක්කොත් සමහරලාට කියන්නේ දැන් ඉන්නේ උන් හැදෙන විදිහ එච්චර හොඳ නැහැ කියලා කියන්නේ. ඒ වගේම වචන ටිකක් ඊට ගැළපෙන විදිහට සංවේගය පැත්තෙන් ආනන්ද මහරහතන් වහන්සේ අතින් ඇවිල්ලා තියෙනවා.
1: එහෙමයි.
2: කොහොම හරි ওই විදිහට සංඝයාගෙන් ටිකක් ඈත් වෙන්නත් ආනන්ද මහරහතන් වහන්සේ අවසාන කාලේ කටයුතු කරලා තියෙනවා.
1: එහෙමයි.
2: ඉතින් එතනින්ම තේරෙනවා පිරිහීම පටන් ගන්නවා. වැඩි කාලයක් නැතුව සංගායනා කරන්න සිද්ධ වෙනවනේ අවුරුදු 100ක් යනකොට.
1: එහෙමයි.
2: ඉතින් අපිට තේරෙනවා પરම්පරා දෙකක් යන්න මහ ලොකු කාලයක් තිබිලා නැහනේ.
1: අවුරුදු 100ක් යන්න තිනේ.
2: ඔය වජ්ජපුත්‍ර කළ 10000ක් නිකන්ද 10000ක් අර වගේ අධර්ම මත ගෙනල්ලා මේක ඇතුලේ පැල කරලා ඒ කට්ටියගේ ලස්සන වැඩක් කරන ඔය කටින පිංකම් වගේ එකක්. ඒ කියන්නේ කටින පිංකම කියන එක වාර්ෂිකව කරන හින්දා මම කටින පිංකම් කියන වචන පාවිච්චි කරේ.
1: ඔව්.
2: එයාලා වරුණ මේ ලොකු කලයක් හදනවා. හරිද? මේක අහලා තියෙනවද?
1: මම පළවෙනි තවට.
2: ලොකු කලයක් ඒක. ඒ කලේ කටමැට්ටමඩ වතුර පුරවනවා. විශාල කලයක්. ඊට පස්සේ ගමේ මිනිස්සුන්ට කියනවා කාසි පුළුවන් තරම් ගෙනල්ලා මේක දාන්න කියලා.
1: කලේ පුරවන්න.
2: කලේට තමන් ගෙනල්ලා දැන් වරුණගේ ගෙදරින් වරුණ කාසි ටිකක් ගෙනල්ලා දානවා කියමුකෝ. කාසි මල්ලක් විතර එකතු කරගෙන අවුරුදු 30ෙම එකතු කරලා දැන් ගෙනල්ලා මේ වාර්ෂික මේ උත්සවයේ දවසේ දානවා. කාසි මල්ල. දානකොට වතුර ටිකක් හැලෙනවද නැද්ද?
1: හැලෙනවනේ.
2: අන්න ඒ ප්‍රමාණය තමයි පිං. එතකොට දැන් වැඩියෙන් පිං උන්නම් මක් කරන්න ඕනේ?
1: වැඩියෙන් කාසි දාන්න.
2: දැන් වැඩිපුර කාසි කියලා දාන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් ඕක කරලා ඉගෙන කඩන පිංකම කියන වාර්ෂික පිංකමක් වගේ මේගොල්ලෝ මේ වාර්ෂිකව කළා මේක. මහ කාලයක් නෙමෙයි. බුදුහාඳුරෝ පිරිනමන පාර අවුරුදු 100ක් යද්දි.
1: මේ වජ්ජපුත්තක වික්ෂුණාසල කරපු
2: ඒ කාලේ. හරිද?
1: මේ කාලේනේ.
2: එතකොට වරුණ කියන්නේ මේ සිද්ධිය දකින්න සිල්වත් ස්වාමීන් මේ රහතන් වහන්සේ නම මේක දැකලා ඉගෙන දැන් මෙයාලා අවසානේ පින්කම ඉවරනවනේ දින ගානක් ඕක තියෙනවා. මිනිස්සු ඇවිල්ලා දානවා කලේ පුරවනවා කාසි වලින්.
1: එහෙමයි.
2: අන්තිම දවසේ මෙයාලා උත්සවය ඔක්කොම ඉවරුනාම අර කාසි ටික ගයිනවා. ගැනලා ඉන්න හාමුදුරුවෝ ගාන බලනවා. ඔක්කොටම සමානව බෙදනවා. ඔතන හිටිය රහතන් වහන්සේටම මේගොල්ලෝ රහතන් වහන්සේටත් ඔබ වහන්සේගේ කොටහ කියලා බෙදුවා. එතනින් තමයි මේ අර ගේම පටන් ගන්නවා වගේ සංගායනාවට මේ මූල බීජ පටන් ගන්න. එතකොට ඔබ හිතන්න අර වගේ කාසි එකතු කරන පින්කම් පවා මේ પરම්පරාවක් යන්න කලින්
1: අවුරුදු 100ක් යන්න කලින්
2: ආනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝත් එතන ඉන්නවා.
1: එහෙමයි.
2: එතකොට ජීවමාන බුදුරජාණන් සි පිරිනමන පාල 100ක් යනකොට ඔච්චර පරිහුණා. ආයෙත්ින් කතා කරන්න දෙයක් නැහැ නේද?
1: එහෙමයි.
2: ඉතින් ඒ විදියට එතනින් එහාට භික්ෂුන් වහන්සේලාගේ පිරිහීමත් ඒ විදිහටම වෙනවා. හැබැයි මම කිව්වේ අද වර්තමානයේ ඩිජිටල් වෙච්ච යුගයක මේ තාක්ෂණය එක්ක හැමදේම පහසුකම් එක්ක මේ ආපු කාලේ හරිනම් හාමුදුරුවන්ගේ වැරදි බුද්ධ කාලයට සාපේක්ෂව අද වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද?
1: වැඩි
2: වෙන්න ඕනේ. හැබැයි අනේ අරක කියවලා බැලුවොත් හරියට ත්‍රිපිටකේ ඇත්තමයි කියන්නේ එදා තරම් වැඩි

0: තියෙන හරි මේ සියලු මාධ්‍ය හරහා ටක් ගාලා කොහේ අස්සක මුල්ලක දෙයක් වුණත් ඉක්මනට පණිවිඩ එනවනේ.
1: සාදෙන් දකින්නත් පුළුවන්.
0: හැමෝගේ මතේ ෆෝන් එකක් තියෙනවා. හරිද? ඒ ෆෝන් වල බොහෝ විට කැමරා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාල පහසුකම් තියෙනවා. ලයිව් දෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් පහසුකම් එක්ක කට්ටියට හැමෝට මේ ප්ලැට්ෆෝම් එකට විවෘතයි. කොහේ අස්සක මුල්ලක වැරද්දක් වුණත් ටක් ගාලා දෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: අර මම දැක්ක එක හාන්දුර කෙනෙක් බස් එකේ යනකොට මේ ගෑනල මැත් එක චැට් කර කර යන මැනික හරි මොක් හරි එකක් දාලා දැන් හාන්දුරුව බලන් ඉන්නේ ෆෝන් එක දිහා. හාන්දුරුවන්ට හාන්දුරුව බලන ඇති එහා පැත්ත එක්කෙනා බලනවද කියලා බලාගෙන ඇති. එයා බලාගෙන එයා වීරුව පැත්ත බලාගෙන යන්නේ. නිසා හාන්දුරුව හිතුවේ කවුරුත් පේන්නේ නැහැ කියලා. උඩින් හිටගෙන යන මනුස්සයා වීඩියෝ කරනවා. එයා
1: ෆෝන් එක බලනවා.
0: හිටගෙන යන එක්කෙනා හාමුදුරුවන්ගේ ෆෝන් එක හොඳට සූම් කරලා
1: ලෝකෙම බලනවා.
0: ලෝකෙනම් පෙන්නවා. හරි, ඒ මං කියන්නේ ඒ තරම් අර ලස්සන කතාවක් කියනවා මේ අපේ මාවර්ලේ බද්ධ හාමුදුරුවෝ. උන්වහන්සේ චූටි කාලේ පොඩි පොඩි දඟවැඩ ටිකක් කරලා තියෙනවා පැවිදි සිවුර ඉන්නකොට.
1: එහෙමයි.
0: ඉතින් නේ චූටිනේ අවුරුදු 10 කොහෙද අපේ හාමුදුරුවෝ මේ 10 9 හරි සාසනෙට එන්නේ. ඒ වෙලාවේ අර ලොකු හාමුදුරුවෝ දවසක් ඇවිල්ලා ඇහුවලු පොඩි නම මේ ගමේ දායක පවුල් කීයක් ඉන්නවද? මම හිතන්නේ මට මතක නැහැ හැරිටම ගාන 1500ක් කරේ වගේ ගාණක් ඉන්නවලු දැන් දායක පවුල්. එතකොට දැන් මිනිස්සුයි පවුල් නෙමෙයි. මිනිස්සු 1500ක් ගමේ ඉන්නවනะ. ඇස් කීයක් තියෙනවද කියලා ඇහුවලු. 1500 දෙකෙන් වැඩි කරන්න තියෙනවරුනේ. ඒ කියන්නේ කීයද?
1: 3000යි.
0: එතකොට ඔය ආශ්‍රමතුන්ට ඇස් කීයක් තියෙනවද කියලා ඇහුවලු. 2යි. ඔය ආශ්‍රමතුන් 3000 දිහා ඇස් 3000 දිහා බලන්නේ දෙකෙන්. හැබැයි ඔය ආශ්‍රමතුන්ගේ දිහා බලන්නේ ඇස් 3000කින් කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇස් දෙකෙන් බලද්දි ගම දිහා, මේ ගම අපි දිහා ඇස් 3000කින් බලනවා කියලා.
1: එහෙමයි.
0: එසා පරිස්සම්ව වැඩ කරන්න කියලා. ඉතින් ඒ වගේ දැන් අපිට අද වර්තමානයේනකොට CCTVද හැම තැනම නොයෙකුත් මේ පටිගත වෙන්න දේවල් තියෙද්දි වරුණ. ඒවා ටක් ගාලා ලෝකෙටම මේ එලි දක්වන්න තාක්ෂණයේ මාධ්‍ය පහසුකනොත් තියෙද්දි මේ ආරංචි වෙන දේවල් හැමදේම එකතු කරගත්තම මම මේ මිනිසුන්ට කියන්නේ 17 කල්පනා කරන්න එපා පිරිහිලා කියලා. හරිද?
1: පිරිහිලා නෑ.
0: ඒ කියන්නේ මේ දැන් එන ඒවා ටික මොනවද කියලා හිතනවා. ඒ තරමට දේවල් ජීවමාන බුදුන් නිදි වුණා.
1: එහෙමයි. අපිද මේ දැන් ඒ කාලේ වගේම කුමන්ත්‍රණත් අද වෙනවනේ. අපි දැන් ඒ කාලේ එනේ මම කිව්වේ ඒ කාලෙත් එහෙම වුණාද?
0: කුමන්ත්‍රණ තියෙනවා ඈ. අයි සුප්පිරි කුමන්ත්‍රණ තියෙනවා බුද්ධ කාලෙ වෙච්ච.
1: දැන් අදත් අපිට පේනවනේ මේ කියන්නේ අර මේ කෙල්ලේ බැලු බැල්මට අපිට මේක කුමන්ත්‍රණයක් කියලා කියන්න බැරි විදිහට වටක් වටින් එන අර නිකන් නොපෙනී පෙන්වන කුමන්ත්‍රණ පේනවා. ඒ කියන්නේ එක පැත්තකින් අපේ බෞද්ධ ශිෂ්ටාචාරය පොඩක් අකාමකා දමන්නට, එහෙම නැත්නම් ඒවා බෞද්ධ සිද්ධාස්ථාන ස්මාරක බවට පත් කරන්නට හරි මොනවා හරි ඒ වගේ වැඩපිළිවෙළවල් තියෙන එක පැත්තකින් නොඑක අපි අන්තවාදී කොට්ටාෂ විවිධාකාරයෙන් ප්‍රහාර එල්ල කරන අවස්ථා දකින්නවා. ඒ න්‍යාය පත්‍ර යටින් ක්‍රියාත්මක වන අවස්ථාවන් සමාජයේ දකින්නවා. ඒ වගේම විවිධ NGOs රාජ්‍ය නවන සංවිධාන වලින් බලපෑම් එල්ල වෙනවා කියන කාරණා අපි දකින්නවා.
0: එක්තරා මේ දමිල මේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. එයා යාපනයෙන් එන්නේ.
1: ප්‍රචලිත එක්කලා මේ දවස්වලදී.
0: ඔව්. එයා එක තැනක හොඳ කතාවක් කියනවා. එයා අහනවා අර ඔයාට ඩයස්පොරාවෙන් සල්ලි එනවද කියලා.
1: මෙයා
0: කියනවා දෙමළ ඩයස්පොරාව. මෙයා කියනවා ඔව් මට දෙමළ ඩයස්පොරාවෙන් සල්ලි එනවා කියනවා. මේ එතකොට ඔයා වැඩ කරන්නේ දෙමළ ඩයස්පොරාව කියනේවද කියලා අහනවා. එතෙන්ද එයා කියනවා නැමං එහෙම ඒගොල්ලෝ කියනව කරන්න ලෑසි නෑ කියනවා.
1: සල්ලියාවට.
0: ඔව්. මෙයා කියන එක තැනක ඒගොල්ලෝ මාව එක එක ඒවට කොටවන්න මෙතන මේ රණ්ඩු කරන ඒවට මට එක එක ප්ලෑන් දෙනවලු. එතකොට මේ මං කිව්වලු එයා කියනවා ටිකක් අර ගොනා වගේ ඔක්කොම කියවන කටක් නේ තියෙන දන්නවනේ. එතකොට මෙයා මරු මෙයා කියනවා මම කිව්වලු මේ ඕගොල්ලෝ සල්ලි ටික දාන ඕගොල්ලෝ හොඳට එංගලන්තෙට වෙලා ඉන්නවා රණ්ඩු වෙන්න ඕනේ මම මෙහෙ ඕගොල්ලොත් එන්න අපි දෙකොල්ලම රණ්ඩු වෙමු. හරිද? රණ්ඩු වෙනවා නම් ඔගොල්ලොත් ඇවිල්ලා රණ්ඩු වෙමු. එහෙම වුණොත් එයා කරා මට මේ තනියෙන් රණ්ඩු වෙන්න බෑ කියලා. එයා කිව්වා මම මේ ඒගොල්ලෝ කරන එකක් කරන්න ලෑසි නෑ කියලා. මම නිකන් කියන්නේ ඒ ඔය කියන කතා හැම එකම සත්‍ය වෙන්නත් පුළුවන් මොකක් වෙහව පොඩි කතාවක් එකේ ගන්න දෙනවා. ඕන තරන් සල්ලිවේදන් කරන්න ලෑසි

0: විවිධ රණ්ඩු කරන ප්‍රශ්න ඇති කරන්න ලැසි. සමහර දේවල් හදනවා. හරිද? හැබැයි ඒ රණ්ඩු ප්ලෑන් ඕවා පිටිපස්සේ දේශපාලන කුමන්ත්‍රණ පිටිපස්සේ තව පරම්පරාවකට දකින්න තියෙන වටිනා පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවා. හරිද? ඒ වගේම ආගමික අහිංසක මිනිස්සු. මං කියන්නේ අහිංසක මිනිස්සු. දමිල හින්දු භක්තික අහිංසක මිනිස්සු ඉන්නවා. බෞද්ධ අහිංසක මිනිස්සු ඉන්නවා. මේ අහිංසක මිනිස්සු නිරපරාධ ගැටෙනවා මේ දේශපාලන කුමන්ත්‍රණ ප්‍රශ්නත් එක්ක. එතකොට මේ යටි තලයේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ඉහලින් ගහන ගේම් කුමන්ත්‍රණ කොහොමත් වරුණ ඔය දේශපාලන ගේම් කියන ඒවා කියන්නේ මේ රාජකීයයන් අතරේ බුද්ධ කාලෙත් තිබ්බා දේශපාලන ගේම් කියන ඒවා. දැන් අපි
1: දෙයිති අජාසත් ඒ විදිහට නියෝදාගත්තේ නේද?
0: මං ඊට වඩා සියුම් ගේම් එකක් කියන්නද මේ උදේන රජුරුවන්ගේ මාලිගාවේ. මේක හරි සුපිරි ගේම් එකක්. මාගන්ධියා සාමාවතී. හරිද? මේ බුද්ධ ශ්‍රාවකයන් ඔ කොටෝ නැටි බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන්නේ මේ උදේන රජුරුවන්ව බුදුරජාණන් වහන්සේත් එක්ක කොටවන්න ගහන ගේම් එක. මොකද්ද මේක? කුකුල්ලු ටිකක් අරගෙන ගහන ගේම් එකක්. පණ තියෙන කුකුල්ලු පහකෝයි මැරිච්ච කුකුල්ලු පහකෝයි අරගෙන කරපු ගේම් එකක්. මතකද? ඔව්. ඒ අන්න කුමන්ත්‍රණේ.
1: මොකද? මම ඒක කියන්න ඕනේ. ඉතින් අපේ සමාජයේ දැනගන්නේ නේ.
0: ඔය මාගන්ධියාගේ අම්මයි තාත්තයි මහනුණානේ.
1: එමයයි.
0: මාගන්ධියා දන්නවනේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඇයි වෛර බැඳගත්තේ කියලා. හැබැයි මාගන්ධියා ඒ වෛරය අතහැරියෙම නැහැ. අවසානයේ ඒ උන්දැත් පිච්චිලාම මැරුණේ. එයා අර සාමාවතීලව පුච්චලා මරපු එයා ඒ තරම් පලිගත්තා. වරුණ ඔබ දන්නවද මේ මෙයාට සපෝට් කරන්න මාම කෙනෙක් හිටියා. ඒ කියන්නේ අම්මගේ මල්ලි. එයා තමයි මාලිගාවේ මෙයා කියන ඒවට ඔක්කොටම හයියට හිටිය උදව්වට හිටියේ. එයා ලව්වා ගෙන්න ගත්තා පණ තියෙන කුකුළු පහයි මැරිච්ච කුකුළු පහයි ගෙනල්ලා කාමරයක තියාගත්. ඔය උදේන් රජුරුවන්ගේ මාලිගා තුනක් තිබ්බ බිසෝරු තුන්දෙනෙක් හිටියා. ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් මාගන්ධියා එක්කෙනෙක් සාමාවති. එතකොට දැන් තුන්දෙනාගේ මාලිගා තුනේ රජුරුව මාස හතර හතර මාරු වෙනවා. එන් රජකම් කරන්නේ එක මාලිගාවක මාස හතරයි. ආය යනවා ඊළඟ දේවියක එකට. ඉතින් මේ සියලු රාජපුරුෂයොත් එතකොට මාරු වෙනවා මාලිගා තුනට. ඔහොම යනකොට මාගන්ධියාගේ මාලිගාවේ රජකම් කරන මාස හතර ඇතුළේ තමයි මේ ගේම් එක
1: ගහන්නේ. දැන් මේ රජවරුණා මාලිගා තියෙන්න ඕන නේද?
0: ඈ තිබිලා නේ. එතකොට දැන් අතන සාමාවතීගේ මාලිගාවේ ඒ කාලෙට ඉතින් සාමාවතීලා නිදහසෙන් ඉන්නේ. බීලා උඩ සඳලුතලේ හොඳට වෙරිපිට ඉන්න වෙලාවේ මේ රජුරවන්ට අදහසක් දෙනවා කියන මට දැන් බොණ්ඩ ටිකක් පටන් ගත්ත අලුත වගේ මේ බීගෙන යනකොට සාමාවතී මාමට පණවිඩේ දීලා දෙනවා සේවකෙක් අත එවන්න කියලා පණ තියෙන කුකුල්ලු පස් දෙනා. ගෙනල්ලා ඒ කියන්නේ ඒ කාලේ අර එක එක කුකුළු ඉන්නවනේ මේ වැරයිටිස් මේ ටිකක් රස
1: ටේස්ට් එක වෙනස් වෙනවා.
0: වෙනස් හොඳ මේ දුර්ලභ කුකුළු වර්ගයක්.
1: ගානත් හරි විහලයි.
0: ඔව්. ඉතින් මේ නැත්ත රජෙකුට කුකුලෙක් උස්සන් ඇවිල්ලා පෙන්නන්න තරම් දෙයක් නැහැ. පණිවිඩය ගෙනල්ලා පෙන්නුවා රාජපුරුෂයා මේ කලින් ප්ලෑන් එකට අනුව ස්වාමීනි මේ අසවල් වර්ගයේ කුකුළු පස් දෙනෙක් හම්බෙලා තියෙනවා කියලා. ඊට පස්සේ අනේ ශානියමයින මේ වෙලාවේ මේ මොනවද බයිට් එකට නේද? බයිට් එකට පෑසි කරගන්න නියමයි කියලා රජුරවන්ට දැන් ඔක හිතෙනකොට මාගන්ධිය පැනලා ටක් ගාලා කියනවා යාගේ ප්ලෑන් එකට අනුව ස්වාමීනි මේ ඔය කුකුල්ලු රහටම යන්න දන්නේ සාමාවතී කිව්වා. සාමාවතීට දුන්නා නම් අපිට මේ වෙලায় ටක් ගාලා එවනම් මේ හොඳට හදලා ගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් රජුරවත් කෝ එනම් යවමු සාමාවතීට කියලා අර මනුෂයාට කිව්වා ගිහින් දෙන්න කියලා. ඒ මිනිහා අර පණ තියෙන කුකුළු පහ ගෙනිල්ලා සාමාවතීට පෙන්නලා කියනවා මේ රජුරෝ ඉක්මනට බයිට් එකට මේ පස් දෙනා ලෑස්ති කරන් එන්න කිව්වා කියලා. දැන් සාමාවතී දැන් මේ පණ තියෙන කුකුළු පහක් නිගනල්ලා කියන්නේ සාමාවතී කෝ අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. ප්‍රාණඝාතයෙන් වැළකිච්ච ශ්‍රාවකයෝ අපිට ඒක බාර ගන්න අමාරුයි කියලා.
1: එහෙමයි.
0: ඊට පස්සේ සේවකයා ආවා රජුරෝ ගාවට. ආවට පස්සේ රජුරෝ ඇහුවා බාරගතද නැහැ කිව්වා. මාගන්ධිය කිව්වා ඔන්න බලන්න ස්වාමීනි ඔබ වහන්සේ යවන්නකෝ මේ බුදුරජාණන් වහන්සේට හෙට දානෙට ලෑසි කරන්න කියලා මේ බාර ගන්න නැද්ද කියලා බලන්නකෝ කිව්වා. සේවකයාව ලෑසි කරලා තියෙනවා අර මාමලව්වා
1: මැරිච්ච කුකුළු
0: කුකුළු මාරු කරන්න. දෙවැනි ටර්න් එක යන්නේ මැරිච්ච කුකුළු පහ අරගෙන ගිහිල්ලා ලෑසි කරලා දෙන්නකෝ දානෙට බුදුරජාණන්සේට. දැන් සාමාවතී හිතුවේ අර ගෙනාවු කුකුළු පහ මේ දැන් මරලා
1: කියලා.
0: මරලා කියලා සාමාවතී. ඉතින් දැන් බුදුරජාණන්සේ වෙනුවෙන් දානෙකට කියලා නේ දුන්නේ. සාමාවතී හිතුවා අනේ හොඳයි කියලා බාරගත්තා. මේ කතාව කෙනෙක් කියන්නේ බුදුරජාණන්සේට එහෙම මස් දුන්නද කියලා ඇතම් කෙනෙක් තර්ක විතර්ක ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙන අයට අපි දවසක මේ ත්‍රිපිටකයේ පුරාම තියෙන මේ මස් මාංශ සම්බන්ධ පැහැදිලි කරලා දෙන්නම් දේශනා. ඔය සිදුවීමේදී ඇවිල්ලා අර රාජපුරුෂයා මේ රජුරෝ ගාව ඇහුවා මේ කොහොමද බාරගත්තද කියලා. බුදුරජාණන් වහන්සේට දානෙට කියලා දුන්නම බාරගත්තා කිව්වා. මගන්දේ කන්න දැක්කද ස්වාමීනි, ඔබ වහන්සේ සාමාවතීගේ ස්වාමි පුරුෂය වුණාට එයා වැඩිපුර සලකන්නේ ඔබ වහන්සේට වඩා බුදුරජාණන්සේට කියලා කෙටෙව්වා. උදේන් රජුරෝ වෙරිපිට ඒ වෙලාවේ බුදුරජාණන්සේත් එක්කත් වෛර බැඳගත්තා, සාමාවතී එක්කත් වෛර බැඳගත්තා. ඉතින් ඒ වගේ මේ යටිකූට්ටු කුමන්ත්‍රණ ඕන තරම් මාලිගාවල් ඇතුළේ වෙනවා, ඉරිසියාවල් වලට, අන්තප්පුර ඇතුළෙත් වෙනවා, සහෝදර සහෝදරියෝ ඇතුළෙත් වෙනවා. දැන් ඔය දේවානම්පියතිස්ස රජුරුවන්ගේ එකම පුතා මලේමකෝ ඈ දකුණේ රුහුණේ රාජධානියක් හැදුනේ මඹගෙඩියක් හින්දානේ, හරිද? කුමන්ත්‍රණයක. එතකොට මේ දේවානම්පියතිස්ස රජුරුව කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක රහතන් වහන්සේලා හිටපු යුගයක්.
1: එහෙමයි.
0: එතකොට අපිට තේරෙනවා මේ රජමාලිගාවල් ඇතුළේ තාත්තලා පුතාලා මරනවා, සහෝදර සහෝදරියෝ මරා ගන්නවා, මේ කුමන්ත්‍රණ කොහොමද තියෙනවා.
1: එහෙමයි.
0: එතකොට අද වෙලා තියෙන්නේ ඒ රාජකීය කුමන්ත්‍රණ දැන් දේශපාලන පක්ෂ දේශපාලනෙත් එක්ක මේක අහිංසක මිනිස්සු මේකට ගොදුරු වෙනවා.
1: ඒ කියන්නේ ඒ පාට ඒ පක්ෂයට බැඳුණු මිනිස්සු ඒ පැත්තට එකතු වෙලා ඉන්නවා.
0: ඒවත් එක ජාතික මට්ටමේ සහ ආගමික මට්ටමේ විදිහට මේක විවිධ විදිහට කුමන්ත්‍රණ විදිහට එළියට එනවා.
1: එහෙමයි.
0: මේ මේවේ අවසාන මිනිස්සුන් ජීවිතවලින් බිලි මේ මේ මේ ඒවට වන්දි කියවනවා. ඉතින් අපි වරුණ මේවට හාමුදුරුවරුත් අහු වෙනවා. ස්වාමීන් වහන්සේලත් සමහරලාට මේවැ ඉත්තු බවට පත් වෙනවා.
1: එහෙමයි.
0: එතකොට අවසානයේ අපි හරියට ඇස් අරගෙන මේක දිහා විමසිල්ලෙන් මේව දිහා නොබැලුවොත් අපි දන්නේම නැහැ සමහර දේශපාලකයෙකුගේ අවශ්‍යතා අපි ඉෂ්ට කරලා.
1: ඒ කියන්නේ අර අපිට තිබුණු නිකායවල් තුනට අමතරව තව නිකායවල් කිහිපයක් මේ ඔස්සේ බිහි වෙලා නේ
0: හැදෙනවා.
1: දන්නේම නැහැ.
0: එතකොට දැන් මේ මොහොත් අපි යම්කිසි මොහොතක් ගත්තොත් එහෙම මේ රටේ ශ්‍රාවකයෙකුට බණ ටිකක් කියද්දී අර මම ආයෙත් බද්ධ හාමුදුරුවන්ගේම වචනයක් ගන්නම්. මොකද හාමුදුරුවෝ හැම තිස්සෙම කියන හරි ලස්සන කතාවක් තියෙනවා. මම බණ කියන මිනිස්සු අතරේ හැම පක්ෂයකම අය බණ අහනවා කියලා. ඒක මටත් දවසක් හාමුදුරුවෝ කිව්වා, කොතම කවදක්වත් එක පක්ෂයකට බලපාන වචනයක්වත් කියන්න එපා. හැමෝටම අපි බණ කියන්නේ. අපේ බණ ටික අහන්න ඕනේ නිල් පාට අය, කොළ පාට අය, රතු පාට අය, අර පාට අය, මේ පාට අය ඔක්කොම අපි බණ අහනවානේ.
1: එහෙමයි.
0: හරිද? අපි එක පාටකට ලං වෙච්ච බණක් කියනවා නම් ඒක බණ වෙන්නේ නැහැ. හරිද? එතකොට අනිත් පාට කට්ටිය බණ අහන එකයි නවත්තන්නේ. ඒ නිසා ධර්මය කියන්න ඕනේ අපි සියලු දෙනාටම මැද ඉඳලා කියලා. ඔන්න ඕක ඔය කතාව හොඳට තේරුම් අරගන්න ඕනේ භික්ෂුවක් කියන කෙනා. එහෙම වුණොත් එහෙම කාගෙවත් ඔය කුමන්ත්‍රණ වලට අහු වෙන්නේ නැහැ.
1: දැන් ඒ ඔබ වහන්සේ කියන්නේ අපි කුමන්ත්‍රණ වලට හසු නොවි ඉන්න විදියනේ. එතකොට දැන් ඒ පක්ෂ පාට එහෙම නැත්නම් ඒ පාලකයන් ශාසනයට භික්ෂූන් වහන්සේට එහෙම යම් ආකාරයකට කෙනෙහිලිකම් කරනවා නම් ඒක විනාශ කරන්නට කැස කවනවා නම් විවිධ උපක්‍රම යොදනවා නම් එතකොට අපිට ඒ පිළිබඳ එළි දක්වන්න නැත්නම් එළිය කතා කරන්න බෑද? භික්ෂුන් වහන්සේලා විදියට හඬක් අවදි කරන්න බෑයිද? අර අපි දැන් කුඩා පොළ හාමුදුරුව ගැන හරි එහෙම කතා කරපු චරිත තියෙනවා. බෙගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව හරි අපේ සංස්කෘතිය පිළිබඳ, අපේ දේශපාලන ස්ථාවරය පිළිබඳ, අපේ රටේ ස්වෛරී භාවය පිළිබඳ එහෙම කතා කරපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එහෙම කතා කරන්න බැරිද? එතකොට
0: කරන්න පුළුවන් සහ කරන්නත් ඕනේ. ඕන අයත් ඕනේ, කරන අයත් ඕනේ. මොකද හේතුව මේකයි මං කියන්නම්. ඒ කියන්නේ මම ඒක කරන්නේ හැබැයි කරන අය ඕනේ. ඇයි ඒක කියන්නේ? බැක්ටීරියා එකක් හැදෙද්දී ඇන්ටි බැක්ටීරියාත් ඕනේ.
1: එහෙමයි
0: නේ.
1: මම දැන් කර වෙනුවේ උපාලි අන්නායක හමුදුරුව කියලා තියෙනවා ඥානසාර හාමුදුරුවගේ තව කීප දෙනෙක් බිහි වෙන්න ඕනේ.
0: කීප දෙනෙක් හාමුදුරුවෝ කියන්නේ පිරිවෙන්නේ ඔක්කොම කියන්නේ පොඩි හාමුදුරුවෝ ඔක්කොම. මේ වෛරසයක් හැදෙද්දී ඇන්ටි වෛරස් ඕනෙන වරුණ. ඒ වගේ තමයි මේ ලෝකයේ හැම දෙයකටම ප්‍රති ප්‍රහාරයකට යමක් නිර්මාණය වෙනවා. අර අයන් ඩෝම් හැදුනේ මේ ඊශ්‍රායලේනේ. ඉතින් ඒ වගේ නොඑක් දේවල් සකස් වෙනවා. වරුණ මේකෙදිත් වෙන්නේ කුමන්ත්‍රණකාරයන්ට ප්‍රතිඋත්තර දෙන සංගපිරිසකුත් ඉන්න ඕනේ. හැම හාමුදුරුවම කැලේට ගිහිල්ලා භාවනා කළොත් එහෙම මේ කුමන්ත්‍රණවලදී යම්කිසි ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට ඒක හැබැයි හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඒක ලේසිත් නැහැ. එතකොට දැන් මම මෙතෙන්දී එක දෙයක් කියනවා. අපි ඇතැම් තැන්වල අපි හිතන්නේ නැති. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. සමහරලාට උතුරේ මේ වෙලාවේ අපේ ගලගම කුසලදම්ම කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ගේ YouTube නාලිකාව තියෙනවා කර්ම කියලා, මේ YouTube නාලිකාව. ඔය කර්ම කියන YouTube නාලිකාවේ සෑහෙන සාක්ෂි සහිතව උතුරේ මේ වෙලාවේ විනාශ කරන ඇතැම් පුරාවිද්‍යා ස්ථාන, බෞද්ධ ස්ථාන, ඒව අමුවේ විනාශ කරන දේවල් ගැන කතා කරනවා හාමුදුරුවෝ. මම ඔය ගලගම හාමුදුරුවෝ හම්බෙන හැමතැනකදීම හාමුදුරුවන්ට කියව උපදේශක් තියෙනවා. සෝම හාමුදුරුවන්ගේ, දැන් සෝම හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ඇතුලේ අපි මේ සිත්නෙන් තසපේ කියලා තියෙනවා ඒ සෞම්‍ය වචන. හරිද? සෝම හාමුදුරුවෝ දැඩි ප්‍රශ්න කතා කරා. මොන්න දැඩි ප්‍රශ්න කතා කරත්, කොච්චර බරපතල ප්‍රශ්න කතා කරත්,
1: හරිද?
0: ජනාධිපතිගෙම වැරදි පෙන්වන. ඒකල් ජනාධිපතිනියනේ, චන්ද්‍රිකා මැතිනියනේ. ඒ ඇයගේම නොහරි දෙයක් වුණා දැඩිව විවේචනය කරනවා. හැබැයි විවේචන වචන ඇතුලේ ආවේග කියන එකක් නැහැ. අමුතු නියුණු මෛත්‍රිය. හැබැයි බෙලහීනත් නැහැ.
1: මූණෙත් එහෙම ඉරියව්වන්නේ
0: කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ බෙලහී, දැන් සමහරු වරුණ ආවේගශීලී නැතුව සාන්ත දාන්ත කතා කරන්න ගියාම බෙලහීනයි.
1: ඔව්.
0: නිකන් බය ආදුයි. මේ හාමුදුරන්ගේ එහෙම එකකුත් නැහැ. හරි විශාරදයි. හරි පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂය විශාරදකම අස්සේ අමුතු නියුණු මෛත්‍රියකුත් තියෙනවා. මම ඒක දකින්නේ ලේසි නෑ කෙනෙකුට හදාගන්න. මොකද කෙනෙක් පෞරුෂය හදාගන්න ගියාම මෛත්‍රිය නැති
1: වෙනවා.
0: අපේ ඥානසාර හාමුදුරන්ට උනේ ওই ප්‍රශ්නේ. හාමුදුරුව පෞරුෂයයි, ඒ පෞරුෂය උන්වහන්සේගේ වචන වලින් එළියට එනකොට මෛත්‍රිය නැති වෙනවා, ආවේගශීල වෙනවා. දැන් සමහර හාමුදුරුවෝ ඉන්නවා මේ මෛත්‍රී වචන එළියට එනවා,
1: පෞරුෂය නෑ.
0: පෞරුෂය නෑ. එතකොට දැන් සෝම හාමුදුරුවෝ හරි බැලන්ස් එක තියාගත්තා. මං ඥානසාර හාමුදුරුවෝ අද ඔතන නැහැ. සෝම හාමුදුරුවෝ වගේ, ඒකෙන මේ අපිට කවදාකවත් සංසන්දනය කරන්න බෑ චරිත. හැබැයි සෝම හාමුදුරුවෝ පුරෝගාමි වුණානේ ටික කාලෙකට උඩදී ආදර්ශයක් දීලා නිකේ.
1: එහෙමයි.
0: ජාතික ප්‍රශ්න රටේ කතා කරන්න ඕනේ. උන්වහන්සේත් මුස්ලිම් ප්‍රශ්න කතා කරා. උන්වහන්සේත් දමිළ ප්‍රශ්න කතා කරා. මට මතකයි වරුණ මේ එක තැනකදී ඔය ජාතික කොඩියේ ප්‍රශ්නයක් ඇවිල්ලා, ඔය සිංහ කොඩියේ සිංහයාගේ කඩුව ගැන වෙනම කතාවක් ගියා එක කාලේ. ඔබට මතකද නැහැ? හරිද? මේ සිංහයාගේ කඩුව දික් කරන් ඉන්නේ අර එහා පැත්තේ තියෙන දමිළ
1: කට්ටියට කියලා.
0: ඉස්ලාම් පටි දෙක පැත්තට
1: සංකේතෙට.
0: මේ තැවිලි පාට පටියයි කොළ පාට පටියයි පැත්තට තමයි කඩුව දික් කරන්
1: ඉන්නේ.
0: එතකොට දැන් ඕකට මේ එක මුස්ලිම් මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා, මේ සිංහලයාගේ රතු පාටයක ඇතුලේ සිංහයා දැම්මේයි. හරිද? සිංහයා ඔක්කොටම තියෙන්න ඕනේ. සිංහයාව මේ රතු පාට සිංහලයා නියෝජනය වෙන එක ඇතුළට සිංහයා දාලා සිංහයා කඩුව දික් කරන් ඉන්නවලු මේ අපේ සුළු ජාතීන් දෙගොල්ලට, දමිළ මුස්ලිම් අයට. එතකොට ඔය කඩුවේ කතාව යනකොට සෝමහාන්දරෝ කියනවා අපි සිංහයාව අනිත් පැත්ත හැරෙව්වොත් එතකොට ඔබතුමා කියයි අපිට පස් හරවගෙන ඉන්නවා කියලා. දැන් සිංහයාව කොහෙටද හරවන්නේ කියලා අහනවා. ඒ පැත්තට හැරෙව්වත් ප්‍රශ්නයක්, මේ පැත්තට හැරෙව්වත් ප්‍රශ්නයක්.
1: හරිද?
0: හාන්දරෝ කියනවා මේ නැති ප්‍රශ්න ඇදලා අරගෙන කතා කරලා මෙතන මේ ජාතිවාදී ප්‍රශ්න හදනවා කියලා හාන්දරෝක ලස්සන්ට කියනවා. දැන් වර්තමානෙත් ඒ වගේ කෙනෙක් මම දැක පොලිසියේ ලාංඡනයේ අර ධර්මචක්‍රය තියෙන එක ගැන කතා කරනවා.
1: එහෙමයි.
0: පොලිස් මුස්ලිම් පුද්ගලයෙක් කවුරු හරි
1: ඒ ධර්මචක්‍රය මොකටද කියලා.
0: ඔව්, ඒ කියන්නේ ධර්මචක්‍රය පොලිසිය තියනවා කියන්නේ ඒගොල්ලෝ බෞද්ධයන්ට විතරක් සීමා වෙලාව
1: කියලා.
0: හරිද? කියන්නේ එයාගේ අදහස එක්කෝ ඒක ඔක්කොම අයින් කරන්න ඕනේ කියන එකනේ. එයාලා හිතනවා ඇති නැත්තම් දානවා නම් ඔක්කොම දාපන් කියලා.
1: ඔව්.
0: අපි හඳ බලුවක් දාපන්, කුරුසෙත් දාපන්, ඔක්කොම දාපන් කියලා. හරිද?
1: දැන් මේ එතකොට ඉන්දියාවේ
0: ඒක තමයි කියන්නේ. ඉන්දියාවේ රාජ්‍ය ලාංඡන, පොලිසිය ලාංඡනේද? ඔය මම පොලිසි ගණනාවක රාජ්‍ය ලාංඡන අරන් බැලුවා, පොලිසි ලාංඡන අරගෙන බැලුවම කොටිම රාජ්‍ය ලාංඡනේ තියෙන්නේම චතුරාර්ය සත්‍ය ගැන සංකේතවත් වෙච්ච සිංහ කුළුණේ හිසන කොටසනේ. ඒකෙත් සිංහයන්ගේ උඩින් තියෙන ධර්ම චක්‍රයනේ. දජය ගත්තොත් එහෙම දජේ මැද්දේ අම්බෙක්කාර දාපු මේ ධර්ම චක්‍රයනේ තියෙන්නේ. එතකොට කුලහීනයි කියලා කියන කුලේක විපදිච්ච අම්බෙක්කාරට පුළුවන් වුණා රටේ ජාතික කොඩිය මැද්දට කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරන ධර්ම චක්‍ර දාන්න. හරි. එතකොට මේ අදටත් කිසි ප්‍රශ්න නැතුව කවුරුත් ඒක පිළිගන්නවනේ. හරි. මෙතන මේ පොලිසිය රාජ්‍ය ලාංඡනයේ චූටි ප්‍රශ්නේ අරගෙන නැති ප්‍රශ්න හදන ඔක සෝමහාන්දරෝ කතා කරා. ඉතින් මම කියන්නේ සෝමහාන්දරෝ මුස්ලිම් ප්‍රශ්න කතා කරා, දමිළ ප්‍රශ්න කතා කරා, රටේ දැඩිව කතා කළ යුතු නොඑක් දේවල් විවේචනය කරා. හැබැයි විවේචන හරිම සෞම්‍ය විදිහට සහ පෞරුෂමත් විදිහට කරපු එක ගැන මම නිතරම අපේ ගලගම හාමුදුරුවන්ට හම්බෙච්ච තැන්වලදී කියනවා, ඔබ වහන්සේ කිසි තැනක කවදාකවත් ආවේගශීලී වෙන්න එපා. ඒ සෝම හාමුදුරුවන්ගේ තිබුණ නිවුණු මෛත්‍රී සොරේ ඇතුව ප්‍රශ්න කතා කරන්න පෙන්නලා දෙන්න කියලා. හාමුදුරුවෝ ඔය මං කිව්ව කර්ම YouTube නාලිකාව ඇතුළේ හැර ලස්සන්ට ඒ පුරාවිද්‍යාව විනාශ වෙන ප්‍රශ්න ගැන කතා
1: කරනවා.
0: මම කියන්නේ ඒවා මමත් වෙලාවකට බලනකොට ඇත්තටම හරි සංවේගයක් ඇති වෙනවා. දැන් අපි නොහිතුවට සමහර විට මේ ගිහිල්ලා අපි හිතමු පුරාවිද්‍යා බෝඩ් එකක් කඩලා අයින් කරලා
1: දානවා.
0: වරුණ ඔබට මතකද කදුරුගොඩ විහාරේ?
1: ඔව්.
0: ඈ මේ වෙනකොට හරිම සංවේදී තත්වයක කදුරුගොඩ විහාරේ තියෙනවා. කදුරුගොඩ විහාරේ කියන බෝඩ් එක පව විහාරයක් නෑද? දැන් කදුරුගොඩ කියන නමට දමිළ නමක් තියෙනවා නෝකේ. මං ඒ නමවත් මෙතන පාවිච්චි කරන්නේ. අපිට කදුරුගොඩ. හරි. එතකොට ඒ දමිළ නමත් එක්ක පුරාවිද්‍යා ස්ථාන කියලා තමයි සිංහලෙන් ගහලා තියෙන්නේ. දැන් කදුරුගොඩ කියන එකත් විහාරය කියන එකත් ඔක්කොම අයින් කරලා දාලා බෝඩ් එක. එතන මේ පුරාවිද්‍යාගම බෝඩ් එක ගහලා තියෙන ඉතින්.
1: එහෙමයි.
0: හරිද? එතකොට හිතන්න.
1: ඒ කියන්නේ මේ ඒ කියන්නේ හිතාමතා වමනාවෙන් කරපු වැඩක්
0: ඒක. සැලසුම් සහගතව. එතන මේවට මුල පුරන්නේ පැතිවල ඉන්න දමිළ දේශපාලකයෝ. එතකොට මේ දමිළ දේශපාලකයන්ගේ අවශ්‍යතා සමහර වෙලාවට මේ විදිහට එළියට එනකොට බෞද්ධය මොකද වෙන්නේ? කැළඹෙනවා ඔවුන්ට. ඒකෙදි දැන් මේගොල්ලන්ගේ අර ලේ රත් වෙනවනේ මේක දකින්නකොට. එතකොට මොකද වෙන්නේ? බෞද්ධයෝ යම්කිසි කැළඹීම් පටන් ගන්නවා. ඒ කැළඹීම් පටන් ගන්න එක තමයි අරගොල්ලන්ගේ අවශ්‍යතාවය. බෝඩ් එකට වැඩිය. හරිද? කලඹවන්න. කැළඹුවට පස්සේ මේ ආරවුල හරහා ඊට පස්සේ මොකද කරන්නේ? ඇතැම් විට අපි නොහිතුවට ඔතෙන්දි අපිට يعني බෞද්ධයට හිතනවා යම්කිසි අනේ මේ දේශපාලකයෝ හිටියානම් අපිට රැකවරණයක් කියලා. අපි හිතනවා ජාතිකවාදී දේශපාලකයෙක් ගැන අපි සිහිනමවනවා.
1: එහෙමයි.
0: සමහරලාට අපි නොහිතුවට මේ ජාතිකවාදී දේශපාලකයාගෙම සැලැස්මක් වෙන්නත් පුළුවන් අර දමිළ මන්ත්‍රීවරු හරහා ඉෂ්ට කරවන්න.
1: එහෙමයි.
0: මම නිකන් කියන්නේ. එතකොට වර්තමාන පවතින ආණ්ඩුව එතෙන්දි කියන්න පුළුවන් මේගොල්ලන් මේ කලඹවන්නේ ඔය ඔයගොල්ලෝ සිහිනමවන ජාතිකවාදී දේශපාලකයෝ කියලා ඇඟිල්ල දික් කරන්න පුළුවන්.
1: ඔව්.
0: මම කියන්නේ ඒ දේශපාලකයා කලඹවන්නේ කාගේ බලයේ තියෙන කාලෙද? පොලිස් බලේ නීතිය ක්‍රියාත්මක කරවන්න හැම දෙයකටම අධිකරණයේ සියලු බලේ කාගේ පැත්තේද
1: තියෙන්නේ?
0: එතකොට අර පුරාවිද්‍යා ස්ථාන අමුඅමුවේ විනාශ කරනකොට ඒ තැන්වලට ගිහිල්ලා සමහරලාවට මේ රහතන් වහන්සේලා වැඩ හිටපු ගල්ලෙන් විනාශ කරනකොට කටාරම් විනාශ කරනකොට සෙල්ලිපි විනාශ කරනකොට ඒ තැන්වල වරුණ නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය තැන හරියට අකුරට දශමයට නීතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තම් හරිද? අන්න එතන නේද මේ ප්‍රශ්න පටන් ගන්න හේතු හදන්නේ. හරියට නීතිය සමව භික්ෂුවට ක්‍රියාත්මක කරනා වගේම භික්ෂුවගේ සිවුර ගලවන්න පුළුවන් නම්
1: එහෙම පුළුවන්ද සර්?
0: නීතියට අනුව ඔය මහානායක සනසලා හරියට ලියලා දුන්නා ලියුමක්. මහානායක සනසලා ලියුමේ තියෙනවා හරි ලස්සන්ට නීතියේ පොතේ කොයි වාක්‍යද කියලා වාක්‍යයත් එක්කම තැනත් එක්කම ඇතුලේ මොන ඇඳුම අඳින්න තියෙන කාරණේ උනත් එළියට අරන් යද්දී එයා පෙර ඇඳපු ඇඳුමෙන් තමයි එක්ක යන්න ඕනේ කියලා.
1: කියන්නේ දැන් භික්ෂූන් වහන්සේ නමක් කියවහම අපේ මුර දේවතාවුන් කියලා අපි සාමාන්‍යයෙන් අපේ රටේ ව්‍යවහාරයට අපි කියන්නේ. එහෙම නැත්නම් අපිට අනුශාසනා කරන අනුශාසකයන් වහන්සේලා සාස්ෘණ වහන්සේගේ ලහි උපන් පුත්‍රයාණන් වහන්සේලා දිහා තමයි එතකොට අපි සලකන්නේ. එතකොට මේ අරහත් දජේ කියලා තමයි අපි සිවුර හඳුන්වන්නේ. එතකොට ඒකෙදි දැන් අර සිවුරට ගරු කරන බෞද්ධ විදිහට අපිට එතකොට ඒක දැනෙනව නේද?
0: වර්ණ මට හරි සංවේගයක් ඇතිවෙච්ච වීඩියෝ එකක් දැක්කම මේ ඥානසරහඳුරෝ කියන්නේ එළියේ ඉන්න වෙලාවක කියන කතාවක්. උන්වහන්සේ කියනවා මේ බන්දනාගාරේ නිලධාරීන් හරියට උත්සාහරන් තියනවා ඒ කාලේ සිවුර අයින් කරන්න. හඳුරෝ කිව්වලු ඇතුලේදී මාව නම් මරන්න. මට සිවුර අයින් කරලා මේ ගිහි ඇඳුමක් අඳින්න මේ වෙලාව ඕනේ නැහැ කියලා.
1: එහෙමයි.
0: හාමුදුරංගෝ ඔය කතාව ගැන සම්පූර්ණ සාකච්ඡාවක් තියෙනවා. එතකොට ඒකේ මිනිස්සු කියනවා නෑ ඒ කාලේ ජම්පර් එකක් ඇඳන් හිටියා කියලා. ඒ ඇඳන් ඉන්නවා කියලා තියෙන්නේ වෙන මිනිස්සෙක්ගේකට
1: මේ එකතු කරලා මොනේ
0: නිර්මාණය කරපු සංස්කරණය කරපු ෆොටෝ එකක් කියලා සම්පූර්ණ ඒකේ ඇත්ත ෆොටෝස් දෙකම තියෙනවා. ඇත්තටම හාමුදුරුවෝ එහෙම ගිහි ඇඳුමක් කලින් ඇඳලා නෑ ඔක ඇතුලේ. හරිද? ඊට පස්සේ හාමුදුරුවෝ ජපානේ ගිහිල්ලා ඇඳුමක් ඇඳන් හිටියා කියලා කතාවක් ගෙනත් යනවා. මම ඕක ඇත්තනම ගලගම හාමුදුරුවන්ට මෙව්වා. ඔකේ හාමුදුරුවෝම ඔකේ ඇත්ත නැත්ත කතාව කියනවා. ජපානේ ගිය ඒ හාමුදුරුවන්ගේ දානවල දන්න කතා කරලා තියෙනවා. එහෙදි ඒ පන්සලකට අදාළ දායක මේ හොටෙල් එක රෙස්ටුරන්ට් එක ඒකේ උයන එක්කෙනා මේ හාමුදුරුවෝ වගේමයි ටිකක් කොටයි. හාමුදුරුවන්ගේ වගේ කන්නඩි දෙයකුත් පාවිච්චි කරනවා. හාමුදුරුවොත් එක්ක එකටම ඉඳලා ගත්ත ෆොටෝසුත් තියෙනවා අරයාගේ. ඇත්තරම බැල බැලුණොත් පෙනුම සමානයි ගොඩක් වෙලාවට. එතකොට ඒ මිනිස්සයාගේ ෆොටෝ එක අරගෙන පෙන්නනවා මේ හාමුදුරුවෝ එහෙ ගිහිල්ලා මෙහෙමයි නැටුම් නටන්නේ කියලා. එතකොට මේක කුමන්ත්‍රණනේ. දැන් ඕක බලන මිනිස්සයාට ඇත්ත නැත්ත දන්නේ නැහැ. සමහරවල් ඇත්ත නැත්ත දන්නේ නැතම අය තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් මේ හාමුදුරුවෝ මෙහෙම එකක් කරා කියලා කියන්න. ඒ හරහා ඊට පස්සේ ඔක කොහොම හරි පෙන්නනවා. එතකොට වරුණ මේ වෙලාවේ මම දැක්ක ගොඩක් සමහර ඒ ජපානින් ඉන්න අය තමයි කමෙන්ට්ස් දාලා තියෙනවා මේ අයියව අපිත් දන්නවා කියලා.
1: ඒ
0: කියන්නේ ඒ මිනිස්යාගේ දන්න කියන අය. හැබැයි මම ඔය කිසි දෙයක් 100%ක් ඇත්තද නැද්ද මම ඔවා ගැන හරියටම වගකීමක් ගන්න මම දන්නේ නැහැ. මේ කතාවේ හාමුදුරුවෝ කියන එක දෙයක් මම පිටරටකදීවත් හමුදා මේ බන්ධනාගාරයක් ඇතුළේවත් මම කවදාකවත් ගිහි ඇඳුමක් ඇඳලා නැහැ පැවිදුණාට පස්සේ කියලා. හමුදුරුවෝ එක තැනක කියනවා.
1: එහෙමයි.
0: ඒ කතාව ඇත්ත නම් කියන තැන ඔන්න කමාවක් දාලා මම කියන්නේ.
1: එහෙමයි.
0: ඒක ඇත්ත නම් මේ වෙලාවේ හමුදුරුවන්ට මේ අඳපු ඇඳිල්ලෙන් උන්වහන්සේ විශාල කම්පණයක ඉන්න ඕනේ.
1: එහෙමයි.
0: ඒක ඇත්ත නම්. හැබැයි ඒ කම්පණය ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ නීතියෙන්. නීතිය එතන අදාළ නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ සීමාව ඉක්මවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ අරහේ අර පුරාවිද්‍යා ස්ථාන අර අච්චර විනාශ වෙද්දී ඒවට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව සමහර තැන් ලිහිල්ව අතහැරන තැන් පෙනිපෙනි තියෙද්දී ඔබ දකින්න ඇති පහුගිය දවස්වල නාවිනාරණ්‍ය සේනාසනේ කුටි සේනාසන වගේක යම්කිසි නිලධාරීන් පිරිසක් ඒ කුටි ඉවත් කරන්න කියන තැනක ඒ සඳහා යම් උත්සාහයක් ගන්න ගින් අන්තිමට ඒක හොඳ විදියට අදාළ දේශ කියන්නේ වර්තමාන ආණ්ඩුවෙන් ඒක රැකලා තියෙනවා. ඒක නාවිනාරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා පැහැදිලිව වගකීමකින් කිව්වා ඒ වර්තමාන ආණ්ඩුවේ දේශපාලක නායකයන් ඇවිල්ලා ඒකදී හරීම මේ හොඳින් ප්‍රශ්න විසඳුවා කියලා. ඒකදී උන්වහන්සේ මේ වර්තමාන ආණ්ඩුව අපහසුතාවයටපත් නොවන විදියට හරි ලස්සනට ඒ කාරණේ පැහැදිලි කරා නිලධාරීන් කරන්න ගිය වැරදි වැටි. එතකොට සමහරලාට ඔය ඇතම් නිලධාරීන් පත් වෙනව වරුණ නිරාගමික මත තියෙන ඇතම් නිලධාරීන්. ඔවුන් කරන සමහර දේවල් නිසා මේ පවතින ආණ්ඩුවනත් අපහසුතාවලට පත් වෙන්න පුළුවන්. හැබැයි නීතිය සමව කාටත් එකසේ ක්‍රියාත්මක කරනවා නම් ඔය ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා.
1: එහෙමයි.
0: කාටවත් කියන්නේ විපක්ෂයක ඉන්න කෙනෙකුටවත් කුමන්ත්‍රණ කරන්න ඉඩ නොදී තමන් නීති හරියට ක්‍රියාත්මක කරන්න මං කියන උතුරු නැගෙන හිර.
1: ඔව්.
0: ඉතින් අපිට ආයෙත් අර මුලදී කියපු කතාවේදී මං කියනවා ඉමෝෂනල් වෙලා සමහර දේවල් වලදී අපි භික්ෂුවක් කියන භූමිකාවෙන් බැහැරට ගියොත් සමහර වාක් ශෛලියක හරි මොහක හරි සමහරට අපිට ඊට පස්සේ ගොඩාක් විසඳන්න ප්‍රශ්න ඇති වෙනවා.
1: කියන භික්ෂූතේ ගරුත්වයටත් යම් ආකාරයකට මේ ප්‍රශ්නේ එන්න
0: පුළුවන්. ඒක බලපානවා. ඉතින් ඒවට මේ හොඳ පාඩම් අපිට. ඉතින් ඒ නිසා
1: එතකොට මෙතනදි ක්‍රියාත්මක වෙන්න ඕන කොයි වගේද බොහන්සේර දැනෙන විදිහට හැඟෙන විදිහට.
0: නෑ ඇත්තටම මේ භික්ෂුව හැමතිස්සම සතිය කියන එක තියෙනෝනේ. සම්පජඤ්ඤය කියන එක තියෙනෝනේ. සම්පජඤ්ඤය තියෙනවා නම් මම දෙයක් කතා කරද්දි ඇයි මම මේක කතා කරන්නේ, මම මේක කතා කරන්න ඕනේද, මේක කතා කරන්න මෙතන සුදුසුද, හැම දෙයක්ම බලන්න ඕනේ. ඔක ඇවිල්ලා සාත්තක සම්පජඤ්ඤ. එතකොට ඒ සාත්තක සම්පජඤ්ඤෙන් අර්ථයක් තියනවද කියලා බලන එකත්, ඒ තැනට ගැලපෙනවද කියලා බලනවා, මෙතනට සප්පායද කියලා. දැන් අපි බැලුවා අපේ ස්වාමීන් වහන්සේ උසාවියේ කතා කරන කාරණාවේදී, ඇත්තට මේක ලෝකෙම උසාවියක් ඇතුළේ ඒ විදිහට කටයුතු කරන එකට ඒක වරදක් කියන එක හාමුදුරුවම දන්නවා. හාමුදුරුවම ඒ කතා කරන තැනදිත් කියනවා ස්වාමීනි කියලා. මම දැක්ක මේ ඒක ඇතුළේ කියනවා ස්වාමීනි අපි මේ කරන වැරද්දට ඕන දඬුවමක් දෙන්න, මම ඒ දඬුවමත් බාර ගන්න ලෑසි.
1: දැන් මෙතන ප්‍රශ්නේ ඒ කතාව නෙමෙයි, උන්වහන්සේගේ සිවුර සම්බන්ධව සහ ඒ ආශ්‍රිතව
0: යන්නේ. ඒකයි අපි කතා කරන්නේ. දැන් මෙතන මේ සිවුර කතා කරන එකට කිසිසේත්ම උසාවියක හාමුදුරුවෝ කරපු වරද සම්බන්ධයෙන් ගත තීන්දුව අභියෝගයකට ලක් කිරීමක් වෙලා නැහැ. දැන් මේ සිවුරේ කතාවට බොහෝ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙන තැනක ඇතැම් ආණ්ඩුවට පක්ෂපාතී ඇතැම් අය කතා කරනවා මේ හාමුදුරුවරු දැන් අභියෝගයට ලක් කරනවලු නඩු තීන්දුව අධිකරණේ. නැහැ කිසිසේත්ම. මම දැක්ක ඔය මේ උසාවිය ගාවට ගිය හාමුදුරුවරුත් පැහැදිලිව කියනවා දඬුවම විඳින්න ඕනේ වරදක් කළා.
1: ඒකට අපි එකඟයි.
0: ඒකට ඥානසාර හාමුදුරුවොත් එකඟයි.
1: එහෙමයි.
0: හරි. එතකොට උන්වහන්සේත් එකඟයි. හැබැයි මේ චීවරේවත් කිරීම සම්බන්ධයෙන් වල්පොළ ගෞතම හාමුදුරුවෝ විදියට මමත් මෙතෙන්දි අනිවාර්යෙන් එකහෙලා ඉන්නවා. නීතියෙන් නීතියෙත් නැති දෙයක්. ඒ කියන්නේ මේ නොකළ යුතු දෙයක් ඒ අදාළ නිලධාරීන් සිද්ධ කරේ. දේශපාලකයා ඒ නිලධාරියා රකින්න එක නෙමෙයි කරන්න ඕනේ.
1: හොඳයි, සමගන්න කාල වේලා උදා වෙලා තිබෙන්නේ කුමන්ත්‍රණයත්. එතකොට මේ ඒක තමයි ප්‍රශ්නාර්ථය. කොහොම නමුත් අපි මේ ශාසනයේ වර්තමානයේ සිදුවෙන සිදුවීම් දිහා බලනකොට සම්බුද්ධ ශාසනයට බලපෑම් මෙල්ල වෙනවා කියන එක ප්‍රකටයි. ඒක පේන්නත් තිබෙන අර වහන්සේ උදාහරණත් අරගෙන කිව්වා අපුරා විද්‍යාත්මක ස්ථානවල නාමය වෙනස් කරන්නට කටයුතු කරන ආකාරයන් පිළිබඳ සහ
0: වර්ණේ කදුරුකොඩ විහාරය ගැනම හරි සංවේදී. ඔය කදුරුකොඩ විහාරේ චූටි චූටි චූටි චෛත්‍ය ගොඩාක් තියෙන ඔබට මතකයි?
1: එහෙමයි. යාපනේ ඔබ වහන්සේ වැඩියා.
0: ඔව් යාපනේ. වරුණ මම ඔය මේ චූටි චෛත්‍ය ටික ගාව ඉඳලා කල්පනා කරපු දෙයක් තියෙනවා. අනේ දවසක net fm එක
1: අපි කතා කළා.
0: කතා වුණා ඔබට මතක ඇති වරුණ. මේ අපි ඇත්තටම යාපනේ එහෙම පින්කමක් කෙරලම නැහනේ.
1: එහෙමයි.
0: අපි අපි ජීවිතේට නිකන් එකක් අහලත් නැහනේ. හරිද? කෝච්චියක් වෙනම වෙන් කරගෙන අපි මේ ලස්සන රට එකතු කරගත්ත වැඩසටහනක් කරන්න ඕනේ කියලා සැලසුමක හිටියා. එතකොට මේ ඇත්තටම මේ තියෙන වාර්තාව
1: දැන් ඒතකොට කදුරුකොඩ විහාරේ නෙමෙයි.
0: වරුණ ඒ චූටි චෛත්‍ය මොකද්ද කියලා දන්නවද? ඒ තාමුදුරුන්ට වහ දීලා
1: එහෙමයි
0: අපහාස ස්වාමින්වහන්සේලා ඔතන තැන් තැන් වල වැටෙනවා. ඒ වැටිච්ච ස්වාමින්වහන්සේලාගේ සාමණේර සන්නාසෙලා, තරුණ සන්නාසෙලා, වැඩිහිටි සන්නාසෙලා එක එක වස්වල සන්නාසෙලාගේ ප්‍රමාණ වලට තමයි චෛත්‍ය
1: සයිසෙදී.
0: චූටි චෛත්‍ය සාමණේර සන්නාසෙලා ඒ එක එක තැන් වල පාත්‍රෙත් එකම වැටිච්ච දැන්. ඒ පාත්‍ර වල මැටි වලන් කටුපවා කෞතුකාගාරේ ඔක්කොම ටික තියෙනවනේ වරුණ.
1: එහෙමයි.
0: එතකොට මේ පරණ මේ සිද්ධිවලදී එදා ඉඳන් හාමුදුරුවන්ට කෙනෙහෙලිකම් වරුණ ඔය පැත්ත. හදත් එහෙමයි.
1: අපි මේ ලංකාපටුනේත් එහෙම තැනන්නේ අපි සංස හදන්න යන්නේ. ලංකාපටුන කියන්නේත් ඔය සුසේයිලා මුහුදු කොටි බලකාය ගොඩනගන්නට කටයුතු යොදපු තැන. කාන්තා බලකාය කොටි කාන්තා බලකාය හදන්නට මුල්ලුණු තැනක් තමයි ලංකාපටුන සමුද්‍රගිරි විහාරය. ඉතින් අපි මේ සමුද්‍රගිරි විහාරය තමයි නැවත ගොඩනංවන්නට කටයුතු කරන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි නැවත ඔබට මතක් කරනවා. ඒ වෙනුවෙන් තමයි ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් ගිණුමක් තිබෙන්නේ. ඒ ගිණුම අංකයට මුදල් බැර කරලා ඔබට එකතු වෙන්න පුළුවන්. 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයේ සඳහා විවෘතයි. කතා කරන්න අපිට විස්තර දැනගන්නට 0777 980 62 37 දුරකථන අංකය විවෘතව තිබෙනවා. ඒ වගේම මේ දැන් අපිට විවිධ වයස්කාණ්ඩවල විවිධ තරාතිරම්වල විවිධ අය ඒ සඳහා උදව් කරනවා. අපි නැවතත් ඔබට සිහිපත් කරනවා හැමෝම එකතු වෙන්න ඕන මේ උතුරු නැගෙනහිර අපේ අයිති අපි නැත්තම් මේ සංස්කෘතික වශයෙන් සහ අපේ මේ බෞද්ධාගමික වශයෙන් වටිනා සිද්ධස්ථානයි මේ වගේ විනාශ වෙමින් යන්නේ. ඉතින් ඒව ආරක්ෂා කරන්න හැම දිනම එකතු වෙන්නට ඕන. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියන ආරාධනාවත් කරමින් අද ඉතා වැදගත් වූ කාරණා රාශියක් මේ මම හිතන්නේ අද බණට වැඩිය ධර්මයේ ඔස්සේ සමාජ කතිකාවතකට අපි මුලපිරුවේ තුල යහපත් අර්ථවත් මගපෙන්වීමක් ඔබට ලබා දුන්න ආවේගශීලී නොවේ. කොහොමද ප්‍රශ්නයක් දැස බලන්නේ විසඳන්නේ සහ ධර්මානුකූලව ජීවිතයකට මේ වගේ අවස්ථාවල කොහොමද අපි යොමු වෙන්නේ කියන කාරණේ ඒ තුල මනාව විස්මතු වුණා. අද
0: ඒක ඇත්තටම වරන මේ වෙලාව අපේ නෙත්තහන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ බලාපොරොත්තු වෙමින් හිටියා ගෞතම හාමුදුරුවත් මේ වෙනින්
1: මගේ හිතේ තිබුණා අද කතා කරන්න ඕනමයි කියලා අපි හාමුදුරුවත් එක්ක මේ සම්බන්ධව. මොකද ඥානසාර හාමුදුරුවෝ කියන්නේ දෙක පැත්තෙන් අපේ රට ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කතා කරපු ස්වාමීන් වහන්සේ නමක්. අනේ පසින් දැන් භික්ෂුන් වහන්සේලා පාගමනක් වැඩම කරනවා රටේ විවිධ ස්ථානවලින් මේ බෞද්ධ පුනරුදයක් උදෙසා තමයි හැම විටම උත්සාහ කරන්නේ. මොකද අධිකරණ අභියෝගයට ලක් කරලා නෙමෙයි ශාසනික යම් ආකාරයකට ශාසනය තුල තිබෙන්නා වූ යම් විනය ක්‍රියාමාර්ගයන් ටෙරෙහිව යම් කටයුත්තක් සිදු වෙනවා නම් මෙතනදී භික්ෂුන් වහන්සේලා නැගී සිටිය යුතුයි. ඒ වගේම සිවණ පිරිසලත් ඒ සඳහා වගකීමක් තිබෙනවා. අපි ඒ පිළිබඳව අද හඬ අවදි කරමින් අනුශාසනා කරන්නට සිත්නේ තසපුවට සුපුරුදු ලෙස වැඩමව අව달 අපි අතිපෝෂණීය වන්දනීය සෙංකඩගල සමනගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘන් වහන්සේට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට තව බොහෝ කල සසුනඹරේ මේ උතුම් ධර්මදාය ආදී ලොවට තිරණ කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිත නිතසපුව නිමවට පත් කරනවා. ඔබට පුළුවන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා නැවත මේ වැඩසටහන ශ්‍රවණය කරන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: සිත නිතසපුව.

0: රශ්ම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
2: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
3: දෘති විකාශයේ සමගින් මම හමේ හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
4: MW ODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
1: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
0: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
5: Brought to you by
6: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, අපි නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. නෙතෆෙම් රේඩියෝව සමග බණදහම් අහන පිරිස විදිහට ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන ගොඩනගන්නට නෙතෆෙම් ශ්‍රාවකත්වයේ, ඒ කියන්නේ ඔබේම ශක්තියෙන් අපි කටයුතු කරනවා. ඒ අනුව ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකාවට උතුම් දළදා වහන්සේ වැඩම කළ ස්ථානය, ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය සංඝාවාසයේ ගොඩනගද්දී එහි පියස්ස ගොඩනගන්නට ඔබේ ශක්තිය ලබා දෙන්නට මහා පිනක් උතුම් දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක්. ඒ නිසාම මේ උතුම් පින්කමට දායක වෙන්න ඔබ කැමති නම් ඔබ කරන්න ඕනේ, ඔබට පින් කරන්නට හොඳටම හුරු අපේ ගිනුම් අංකය ඔබ දන්නවා, පූජා ගිනුම ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ 84 79 43 85 මෙන්න මේ අංකයේ දරන පූජා කියන ගිනුමට ඔබේ දායකත්වයන් බැර කරන්න. එහෙම නැත්නම් ඔබ කතා කරන්න මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන නම් 0777 77 25 214 කියන අංකයට. අපි එහෙමනම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. නමස්කාර පූර්වක පාදාභිහි වන්දනයෙන් ආරාධනා කරනවා ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද වන්දනීය පූජනීය මඩතියවල විජිත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

දහම් ඇසීමට පිනැති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අදත් net FM ධර්ම දක්ෂිනාව තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි ඔබ කොයි කවුරුත් සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානෙහි දායකත්වයෙන් බැඳෙන්නේ වැලිමඩ ඉහළ කොටවෙර සෙට්සිරි නිවසේ පදිංචි සෝමා දිසානායක මහත්මිය ඇතුළු දරු මුණුබුරන් විසින්. අපි ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ දක්වන පින්වතුන්ගේ සියලු සම්‍යක් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මස්තක ප්‍රාප්ත භාවයට පත්වේවා. මේ උතුම් ධර්ම දානේ ආනිසංස බලයෙන් ඒ හැම දිනාටම දහම් අවබෝධයම සැලසේවා කියන ප්‍රාර්ථනය. පින්වත්නි, අද මම ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ සංයුක්ත නිකායෙහි කන්ද සංයුක්තයට අයත් නකුල පිතු සූත්‍ර දේශනාවයි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බග්ග ජනපදෙහි සුන්සුමාරගිරි නගරෙහි බේසකලා කියන වනයෙහි වැඩ ඉන්න කාලේ දවසක් නකුල පියතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමිණියා. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පැමිණිලා නකුල පියතුමා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඉස්සර වගේ ඔබ වහන්සේව දකින්ට මේ මහා සංඝරත්නය දකින්ට මට එන්ට පුළුවන්කමක් නෑ. අහමස්මින් භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ ආතුරකායෝ අබින්හාතංකෝ. ස්වාමීනි, මම දැන් වයසට ගිය කෙනෙක්, මං හොඳටම දිරපු කෙනෙක්, මම මහලු බවට පත්වෙච්ච කෙනෙක්, දැන්නම් ජීවිතේ අවසාන කාලයට ළඟා වුණා කියලයි මට හිතෙන්නේ ස්වාමීනි. ආතුර කායෝ, ලෙඩ දුක් වලිනුත් අඩුවක් මට නෑ. නිතරම මොකක් හරි අසනීපයක්, ලෙඩක් දුකක් මේ ශරීරයට වැළඳෙනවමයි ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි, පුළුවන්කමකට ඔබ වහන්සේව සංඝයා දකින්න පැමිණියා නෙමෙයි. දැන් පින්වත්නි, අපිටත් අපේ උපාසකම්මල උපාසක තාත්තල මුණ ගැහුණු වෙලාවට මේ වගේ ප්‍රකාශ කරනවනේ. අනේ හාමුදුරුවනේ, ඉස්සරනම් අපි පුළුවන් විදිහට පන්සලට ආවා ගියා. හැබැයි දැන් මේ අසනීප තත්වයන් හින්දා, මේ වයසට ගිය හින්දා, දැන් ඉස්සර වගේ අපිට පන්සලට එන්න පුළුවන්කමක්, පුළුවන් කාලෙනම් අපි මේ පන්සලේම රැඳිලා ඉඳලා මොන තරම් පින්කම් කළාද, අපේ පන්සලේ චෛත්‍ය හදන්ඩ, මේ විහාරේ හදන්ඩ, මේ ධර්මශාලා ගොඩනගන්ඩ, මේ විහාරාරාංග ඉදිකරන්ඩ, කවුරුත්ම නැති කාලේ හාමුදුරුවනේ අපි තමයි ඒ කාලේ මුල්ලුනේ. මේ චෛත්‍යෙට මොනතරම් ගල් ගඩොල් ඇදලා ඇද්ද, මේ විහාර ගොඩනගන්න මොනතරම් වැලි අපි ඔළුවේ තියාගෙන ඇදලා ඇද්ද, කුරහන් වංගෙඩි අරගෙන වැලි අඹරලා ඒව හලලා මේ පිළිම වහන්සේලා අපි කොච්චරනම් නෙලන්න ඇද්ද කියලා අපේ පැරණි දායක දායිකාව අපිට හම්බෙච්ච වෙලාවට කියනවා, ඉස්සර කරපු දේවල් දැන් අපිට කරන්න බෑ හාමුදුරුවනේ කියලා තමන්ගේ වයස්ගත ස්වභාවයත් අසනීප තත්වේනුත් ප්‍රකාශ කරන අය අපිට වර්තමානයේ අදටත් මුණ ගැහෙනවා. එදා නකුල පියතුමත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ තමන්ගේ වයෝවෘද්ධ භාවයත් අසනීප සහගත ස්වභාවයත් බුදු පියාණන් වහන්සේට සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට හිත සැනසෙන්න,
බණපදයක් දේශනා කරන්න. ඒ වෙලාවේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නකුල පියතුමාට සදහන් කරනවා, ගෘහපතිතුමනි, මේ කය කියලා කියන්නේ ලෙඩදු හැදෙන එක ස්වභාවයයි. මේ කයට ලෙඩ රෝග බාධක අසනීප හැදෙන එක ස්වභාවයයි. මේ කය හරියට නිකන් සියුම් කටුවකින් වැසිලා තියෙන බිත්තරයක් වගේ. කවුරු හරි හිතනවා නම් ලෙඩ වෙන මේ කය පරිහරණය කරමින් යමෙක් කල්පනා කරනවා නම්, නිරෝගීකම ගැන උදම් මනනවා නම්, ගෘහපතිතුමනි, ඒ තරම් අඥානකමක් වෙනත් නැහැ. ඒ නිසා ගෘහපතිතුමනි, මං ඔබට එක් දහම් පදයක් දේශනා කරන්නම්. කුමක්ද? කය ලෙඩ වුණත් හිතනම් ලෙඩ කරගන්න එපා. මොකද්ද බුදුරජාණන් වහන්සේ නකුල පියතුමාට දේශනා කළ දහම් පදේ? කය ලෙඩ වුණත් හිතනම් ලෙඩ කරගන්න එපා කියලා සඳහන් කළා. නකුල පියතුමාට හරි සතුටුයි. කාලෙකින් බුදුහාමුදුරුව දැකලා බණපදයකුත් ඔන්න අහගත්තා. බුදුන් වහන්සේට වන්දනා කරලා, උන්වහන්සේව පැදකුණු කරලා පන්සලට ආපු එකේ සාරිපුත්තයන් වහන්සේ බැහැ දකින්ට යන්න ඕන කියලා කල්පනා කරලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට නකුල පියතුමා ගියා. සාරිපුත්තයන් වහන්සේ දකිනවා ඈත සිටම නකුල පියතුමා පැමිණෙන බව. ටිකක් ලං වෙනකොට ඇහුවා, නකුල පියතුමනි, ඔබ වෙනදා වගේ නෙමෙයි. අද හරි සතුටි. ඔබතුමාගේ ඉඳුරන් බොහෝම ප්‍රසන්නයි. අද නම් භාග්‍යවතුන් වහන්සේ යහපත් දහම් පදයක්ම දේශනා කරලා තියෙනවා. ඒ වෙලාවේ නකුල පියතුමා සඳහන් කළා, එසේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මා ධර්මයෙන් අභිෂේක ගැන්නුවා කියලා හරි ලස්සන උදාහරණයක් කිව්වා. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ අහනව, භාග්‍යවතුන් වහන්සේ, ඔබට දේශනා කළ ධර්ම පදය කුමක්ද? ඒ වෙලාවේ නකුල පියතුමා සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ කයට ලෙඩ රෝග වැළඳීම කය ලෙඩවීම ස්වභාවයයි. හැබැයි කය ලෙඩ වුණත් හිතනම් කොයිම අවස්ථාවකවත් ලෙඩ කරගන්න එපා කියලා. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ පෙරලා අහනව, ගෘහපතිතුමනි, ඔබ තුමා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ නැද්ද? කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ කොහොමද? කය ලෙඩ වුණත් ලෙඩ නොවන හිතත් සකස් කරගන්නේ කොහොමද කියලා ඔබතුමා ඇහුවේ නැද්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි, ඒක අහගන්න බැරි වුණා කිව්වා. නකුල පියතුමා ධර්ම සේනාධිපති වූ ගෞතම බුද්ධ ශාසනයේ දකුණත් සව් මහා ප්‍රඥ සැරියුත් මහරහතන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කළා, ස්වාමීනි, බුදුපියාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන ඒ කෙටි දහම් පදය අනේ මට විස්තර කරලා දෙන්නකෝ. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ නකුල ගෘහපති යාට මේ කෙටි දහම් කාරණය මේ විදිහට විග්‍රහ කළා. දැන් පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නකුල පියතුමාට සදහන් කළේ, මේ කය ලෙඩ වෙන එක ස්වභාවය. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න නම් එපා කියලා. සැරියුත් මහරහතන් වහන්සේ මේ ධර්මපරයායයි
දැන් විස්තර කරලා විභජනය කරලා දේශනා කරන්න සූදානම් වෙන්නේ. අපි කවුරුත් අහලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ලෝතර බුදුරජාණන් වහන්සේ කළ ඒ දේශනාව විස්තර කරලා විභජනය කරලා බෙදා දක්වමින් මනාව දේශනා කළේ සච්ච විභංග සූත්‍රයේදී ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. ලෞතර බුදුරජාණන් වහන්සේට පසුව මේ බුද්ධ ශාසනයේ උතුම් ශ්‍රී සද්ධර්මය විස්තර කරලා විභජනය කරලා දේශනා කරන්න පුළුවන් දක්ෂ පක්ෂ රහතන් වහන්සේ නමක් වැඩ හිටියානම් ඒ සාරිපුත්තයන් වහන්සේමයි. සාරිපුත්තයන් වහන්සේ ඉතාම කරුණාවෙන් නකුල පියතුමාට සඳහන් කරනවා, නකුල පියතුමනි, එහෙනම් මේ දහම් කාරණය හොඳින් අසා ගන්න, සිත්ති දරා ගන්න, මම දේශනා කරන්න. අසෘතවත් පෘථග්ජනයා, පින්වත්නි, අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ ධර්මය නොදන්නා කෙනා, ධර්මය පිළිබඳව අවබෝධයක් නැති කෙනා. මෙන්න මේ අසෘතවත් පෘථග්ජනයා පංච උපාදානස්කන්ධය කෙරෙහි, නැත්තම් පංචස්කන්ධය පිළිබඳව, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා මේ පංචස්කන්ධය මමය, මාගේ, මගේ ආත්මයයි කියලා දැඩිව ග්‍රහණය කරගන්නවා, උපාදාන කරගන්නවා. එසේ වූ විට මෙහෙම මමය, මාගේ, මගේ ආත්මයයි කියලා මේ පංචස්කන්ධය උපාදාන කරගන්න කෙනා, දැඩිව අල්ලා ගන්න කෙනා මේ පංචස්කන්ධය වෙනස් වෙනකොට, විපරිණාමයට පත් වෙනකොට ඔහුගේ හිතේ දැඩි කම්පාවක් ඇති වෙනවා. පින්වත්නි, උදාහරණයක් හැටියට ගත්තොත් පංචස්කන්ධයේ රූපය පිළිබඳව අපි විග්‍රහ කරගමු. පංචස්කන්ධ විග්‍රහයේ රූපය ගත්තාම පින්වත්නි, මේ රූපය හැදිලා තියෙන්නේ කොහොමද? මේ රූපය හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ සතර මහා භූතයන්ගෙන්. සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරය යම්කිසි අසෘතවත් පෘථග්ජනේ, ධර්මය නොදන්නා කෙනෙක් මේ කය මමය, මාගේ, මගේ ආත්මයයි කියලා දැඩිව ග්‍රහණය කර ගන්නවා. දැන් පින්වත්නි, මේ කය අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්කමක් නැහැ. මේ කය මගේ මගේ කිව්වට, මම මම කියලා කිව්වට, ඇත්තටම මේ අපි පරිහරණය කරන කය මට අයිති එකක් නෙවෙයි පින්වත්නි. මේ කය මට අයිති නම් මට ඕන විදිහට මගේ වසඟයෙහි පවත්වන්න පුළුවන් වෙන්න ඕන. නිකං හිතන්නකො පින්වත්නි, කෙස් ගහක් ඉදෙන එකවත් අපිට වළක්වන්න පුළුවන්කමක් නැහැ. අඩුම තරමේ මේ කටේ දතක් වැටෙන එකවත් වළක්වන්න පුළුවන්කමක් නැහැ. මේ කය මට අයිති නැති නිසා කෙස් පැහෙනවා, ඇස් පේන එක අඩු වෙනවා, කන් ඇහෙන්නේ නැති නැති වෙලා යනවා, අඩු වෙලා යනවා, ඊළඟට මේ සම රැලි වැටෙනවා, මේ ශරීරයේ සවිශක්තිය නැති වෙලා යනවා. ඒකනේ පින්වත්නි, වයසට යනවා කියලා කියන්නේ. ජරාවටපත් වෙනවා. අපේ පැරැන්නෝ අතර කියමනක් තියෙනවනේ, නේ, ජර මර කියලා. ජර කියන්නේ දිරනවා, මර කියන්නේ මරණයටපත් වෙනවා.
එහෙනම් මේ කය මට ඕන විදිහට පවත්වන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ ශරීරය මමය මාගේය කියලා මම හිතාගෙන හිටියට මේක මටයි දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් බොහෝ වෙලාවට අපේ මේ ශරීරයට ලෙඩ දුක් අසනීප ඒ නිසාම වැළදෙනවා. මොකද මටයි තියෙකක් නෙවෙයිනේ. එහෙනම් ලෙඩ දුක් අසනීපයන්ගේ ස්වභාවය මොකද්ද? මේ ශරීරයට වැළඳෙන එක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශරීරය හදලා තියෙන රෝග කියන කුරුල්ලා විසින්. රෝග නැමැති කුරුල්ලා විසින් හදපු මේ ශරීරයට ඒ රෝග නැමැති කුරුල්ලාට ඕන තැනක ඇවිල්ලා මේ කැදැල්ලේ බිත්තර දාන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඇහි බිත්තර දැම්මොත් ඇස් ලෙඩ කියනවා. කනේ බිත්තර දැම්මොත් කන් ලෙඩ කියනවා. කටේ බිත්තර දැම්මොත් මුඛ රෝග කියලා කියනවා. අක්මාවේ බිත්තර දැම්මොත් අක්මා රෝග. පෙනහල්ලේ බිත්තර දැම්මොත් පෙනහළු රෝග. කේශාන්තයේ පටන් පාදාන්තයේ දක්වාම මේ ශරීරේ කොතනක හරි රෝගයක් ඇති වෙන්න පුළුවන්. දැන් ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ කයට වැළඳෙන්න පුළුවන් රෝග 49ක් පිළිබඳව. එහෙනම් බලන්නකෝ පින්වත්නි, සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මේ ශරීරය මමය මාගේය කියලා දැඩිව උපාදාන කරගෙන හිටියට මේ ශරීරය මට අයිති එකක් නෙමෙයි. මේ ශරීරය වෙනස් වෙනවා. ඒ වගේම ලිඩ රෝගයන්ට ගොදුරු වෙනවා. යම් කිසි විදිහකින් මෙහෙම දැඩිව උපාදාන කරගෙන ඉන්න කෙනෙක්ට මේ ශරීරයට බොහෝ දරුණු රෝගයක් හැදුනා කියලා හිතන්න. අන්න එහෙම දරුණු රෝගාබාධයක් වැළඳුණු විට ඒ පුද්ගලයා නිතරම හිතන්නේ මේක තමාට සිද්ධ වෙච්ච මහ විනාශයක් කියලා. හොඳට හිටිය මට මොකද මේ උනේ කියලා කල්පනා කරනවා. දැන් නම් මගේ ජීවිතේ ඉවරයි, මං

මැරිලා යන එක කියලා. මැරිලා ගිහිල්ලවත් සැනසීමක් ලබන්න පුළුවන් කියලා. පින්වත්නි, ජීවත් වෙලා ඉන්න කාලේ ලැබෙන්නේ නැති සැනසීම මැරිලා ගිහිල්ලා අපිට ලැබෙයිද? ඒ නිසා ධර්මානුකූලව මේ කරුණුකාරණා පිළිබඳව තේරුම් ගැනීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ ගෘහපතිතුමාට දේශනා කළා, ගෘහපතිතුමනි, මේ ශරීරය අපිට ඕන විදිහට අපේ වසඟයේ පවත්වන්න පුළුවන්කමක් නැහැ. අසෘතවත් පෘථග්ජනයා මේ පංචස්කන්ධය මමය, මාගේ, මගේ ආත්මයයි කියලා දැඩිව ග්‍රහණය කරගෙන ජීවත් වෙනකොට, ඒ කෙනාට මේ ශරීරයේ දිරනකොට, වයසට යනකොට, ලෙඩ රෝග බාධකයන්ට ගොදුරු වෙනකොට, ඒ කෙනා ඒ පිළිබඳව කම්පාවක් ඇති කර ගන්නවා. එහෙනම් කයත් ලෙඩ වෙනවා, හිතත් ලෙඩ වෙනවා. දැන් නිකන් හිතන්නකො පින්වත්නි, අපේ කටේ දතක් වැටෙනවා. හොඳට තරුණ කාලේ රැකගත්ත දත්. සාමාන්‍යයෙන් අපි කියනවනේ අපේ කටේ දත් 32ක් තියෙනවා කියලා. මේ 32න් එක දතක් වැටුණොත් කට අඬන්නේ නෑ, දත වැටුණා කියලා. එහෙනම් කවුද අඬන්නේ? හිත අඬනවා දත වැටුණාට. එහෙනම් බලන්න, මේ අපිට අයිති නැති කයින් එක දතක් වැටුනොත් කට අඬන්නේ නැති වුණාට අඬන්නේ හිත. මේ හොද්දට කළුවට තියෙන කෙස් එකින් එක පැහෙනකොට, එක දෙක පැහෙනකොට ගලවලා හරි බලනවා බේරෙන්න පුළුවන්ද කියලා. හැබැයි මේ කළු කෙස් පැහෙනකොට හිත අඬනවා. හැම රැලි වැටෙනකොට හිත අඬනවා. කයට තියෙන සවිශක්තිය නැති වෙනකොට හිත අඬනවා. එහෙනම් පින්වත්නි, එහෙම හිත ශෝක වෙන්නේ, දුක් වෙන්නේ, කම්පා වෙන්නේ ධර්මය නොදන්නා අයගේ. ඒකයි මේ පැහැදිලි කළේ. ඒ නිසා සෑම අවස්ථාවකදීම නිතර සිහි කරන්ට ඕන මේ උතුම් ධර්මයේ පිහිටම ලබන්නට මේ කයෙහි යථා ස්වභාවය. ඉතින් ඒ නිසා මෙහෙම දැඩිව උපාදාන කරගන්න කෙනා එහි වෙනස් වීම නිසා කම්පා වෙනවා ගෘහපතිතුමනි කියලා සඳහන් කළා. හැබැයි ගෘහපතිතුමනි, ධර්මය දන්න කෙනා, ශ්‍රුතවත්තාරි ශ්‍රාවකයා, සිහිනුවන ඇති කරගත්ත කෙනා මේ පංචස්කන්ධය පිළිබඳව නිවැරදිව නුවණින් දකිනවා. මේ කය මට අයිති එකක් නෙවෙයි, මේ රූපය මට අයිති එකක් නෙවෙයි කියලා දකිනවා. මේ රූපය මමය, මාගේ, මගේ ආත්මයයි කියලා උපාදාන කරගන්ට සුදුසු එකක් නෙවෙයි, මගේ වසඟයේ පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විදිහට ප්‍රඥාවෙන් කල්පනා කරලමින් මේ පංචස්කන්ධෙහි පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ලක්ෂණය නුවණින්ම දකිනවා. අන්න එහෙම මේ ත්‍රිලක්ෂණ ලක්ෂණය නුවණින් දකින කෙනා මේ පංචස්කන්ධය පිළිබඳව ප්‍රඥාවෙන් දකින කෙනා මේ ශරීරයේ ලෙඩ වෙනකොට, මේ ශරීරය දිරනකොට, මේ ශරීරය වෙනස් වෙනකොට ඒක ලෝක ස්වභාවයයි කියලා ධර්මය තුලින් දකිනවා. බාහිර කායික වේදනාවක් දැනුණත් මානසික ශෝකයක් හෝ වැළපීමක් කොයිම වෙලාවකවත් ඇති කරගන්නේ නැහැ. පින්වත්නි, ලෙඩ රෝග හැදුනහම මොන තරම් අපිට කායික පීඩාවක් තියෙනවද කියලා බලන්න. වැඩිය ඕනේ නැහැ. වැස්සට චුට්ටක් තෙමිලා පින්නට ටිකක් තෙමුනොත් නාහි බර වීගෙන එනකොටම ඔන්න හිතෙනවා මොන තරම් කායික වේදනාවක් දැනෙනවද. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට

ආබාධයන් වැළඳුනාට පස්සේ දැඩිසේ ගිලන් වුණාට පස්සේ රෝහල් ගතකොළොත් එහෙන් කටු ගහනවා මෙහෙන් කටු ගහනවා එහෙන් සේලයින් දෙනවා නොයේකුත් මේ කයට මොන තරම් පීඩාවක් නම් දැනෙනවද? අන්න ඒකයි සඳහන් කළේ රෝග පීඩා නිසා බාහිර කායික වේදනාවක් දැනුණත් ධර්මය දන්න කෙනා කොයි වෙලාවකවත් තමන්ගේ හිතනම් සසල කරගන්නේ නැහැ. මානසික ශෝකයක් වැළපීමක් කොයි අවස්ථාවකවත් ඇති කරගන්නේ නැහැ. මක් නිසාද යත්? ඔහු ධර්මයේහි ඒ දහම් සාන්තිය ලැබපු කෙනෙක් නිසා. සාරිපුත්තයන් වහන්සේ නකුල ගෘහපතියාට මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය උපාදාන කර ගැනීම තුලින් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන බවත් පංච උපාදානස්කන්ධය මමය මාගේ මගේ ආත්මයයි කියලා ග්‍රහණය කර නොගැනීම තුලින් කය ලෙඩවත් ලෙඩ නොවන නිරෝගී සිතක් සකස් කරගත හැකි බවත් මනාකොට දේශනා කරන්ට යුතුය. ඉතින් නකුල පියතුමාට හරි සතුටුයි. පුළුවන්කමකට බුදුහාමුදුරුවෝ සංඝයා දකින්න මේ ආපු ගමනක් නෙවෙයි. පුළුවන්කමකට ආව නෙමෙයි, තියෙන සද්ධාව නිසාමයි ආවේ. ඒකනේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා තමන්ගේ වයස්ගත ස්වභාවයත් ජීවිතයේ අවසානයට ළඟා වුණ බවත් බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ. ඉතින් ඒ ආපු ගමන ඒ කාලය ආක් කියනේ අපති කියනේ. එක බණ පදයක් කරේ මෙලව පරලව යහපත පිණිස සුවසාන්තිය පිණිස නකුල පියතුමාට හේතු වුණා. එහෙනම් අපිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන ඒ උතුම් බණ පදය අපේ ජීවිතයේ ලංකින්ම යන බණපදේ කරගන්න ඕන. කය ලෙඩ වුණත් හිතනම් කොයිම වෙලාවකවත් ලෙඩ කරගන්න එපා කියන කාරණේ. කය ලෙඩවුවත් කොයිම වෙලාවකවත් හිතනම් ලෙඩ කරගන්න එපා කියන දහම් පරයයි. පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ දැන් මේ සූත්‍රය ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකම බණපදයයි. ශරියුත් මහරහතන් වහන්සේ විස්තර කළා. දැන් ඒ වුණාට බලන්න පින්වත්නි, අපි නම් මොන තරම් බණ අහනවද කියලා. අපි තරම් ධර්ම ශ්‍රවණය කරන පිරිසක් වෙනත් නැතු ඇති. අපි නිතර නිතර ධර්ම ශ්‍රවණය සිද්ධ කරනවා. නිතර නිතර බණ අහනවා. නමුත් පින්වත්නි, මාර්ග ඵලයන් අවබෝධ කරගන්න තාම අපිට බැරි වෙලා තියෙනවා. බලන්න, නකුල පියතුමාට බුදුරජාණන් වහන්සේ එක බණපදයයි දේශනා කළේ. බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයේ බොහෝ දෙනාට බොහොම කෙටි දහම් පරයායන් උන්වහන්සේ දේශනා කළේ. ඒ කෙටි දහම් පරයාය නුවණින් විමසලා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත බොහෝ දෙනා සෞකෙලසුන් නසා උතුම් රහත් භාවයට පත් වුණා. බලන්න පින්වන්දි, අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව. අඟුලිමාල මහරහතන් වහන්සේට දේශනා කළේ බොහොම කෙටි දහම් පරයයක්. කිසා ගෝතමියට, පටාචාරාවට දේශනා කළේ බොහොම කෙටි දහම් පද. ඒ විතරක් නෙමෙයි, මේ බුද්ධ ශාසනේ ඉතාම කෙටි ධර්මදේශනයක් ශ්‍රවණය කරලා උතුම් රහත් ඵලයට පත්වෙච්ච බාහිය දාරුචීරිය හාමුදුරුවන්ට දේශනා කළෙත් බොහොම කෙටි දහම් පණිවිඩය. ඉතින් ඒ නිසා බණ වැඩියෙන් වැඩියෙන් ඇහුවා කියලා ධර්මය ගුඩාක් ශ්‍රවණය කළා කියලා අපිට අවබෝධය ලැබෙනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා.
හැබැයි අපි අහන එක දහම් පණිවිඩයක් හරි ප්‍රඥාවෙන් නුවණින් විමසලා මේ ධර්මය අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාව පවතිනවනම් එක දහම් පදයකුත් නිවන් දකින්න හේතු වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, ධර්මය හැර වෙන රැකවරණයක් අපි කාටවත් නැහැ. ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ ධර්මය විනා වෙන කිසිම රැකවරණයක් අපිට නැහැ. අම්මා තාත්තත් අපිට රැකවරණය දෙන්නේ අවුරුදු 50ක් 60ක් වෙනකන් අපිව රකි. ස්වාමියා සාමි දියණිය විවාහයෙන් පස්සේ අපිව රකි. විවාහයෙන් පස්සේ අපිට ලැබෙන දරුවෝ අපි වයසට යනකන් රකි. ඥාතීන් යහළු මිත්‍රයන් පුළු පුළුවන් වෙලාවට අපිව රැකගනි. ඔය හැමෝම අපිව රැකගන්නේ ආරක්ෂා කරගන්නේ මේ ජීවිතේදී විතරයි. බොහෝම කෙටි කාලයයි. හැබැයි පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දෙසා වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ අවබෝධ කළාද, ඔහුට මෙලව ජීවිතයේ ධර්මයේ රැකවරණය පවතිනවා. මරණින් මතු ජීවිතයේ මේ ධර්මයේහි රැකවරණය පවතින බව මේ උතුම් දේශනාවන් තුල අපිට විද්‍යාමාන වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ, ඔය රජගහ නුවර ජීවත් වුණා බොහෝම අසරණ දිලිඳු කුෂ්ඨ රෝගියෙක්. ඔහු නමින් සුප්පබුද්ධ. ඇඟ පුරාම පැතිරිලා ගිය කුෂ්ඨ රෝගයක් නිසා මිනිස්සු මේ සුප්පබුද්ධව හැඳින්වුවේ සුප්පබුද්ධ කුට්ටිය කියලා. මේ සුප්පබුද්ධ කුට්ටිය තමන්ගේ මුළු ඇඟ පුරාම පැතිරිලා ගිය මේ කුෂ්ඨ රෝගය නිසා මිනිස්සු ඉන්න තැන්වලට යන්න කැමති නැහැ. ඇයි? එහෙම තැනකට ගියොත් මිනිස්සු පිළිකුල් කරනවා, බනිනවා, එළවනවා. කුෂ්ඨ රෝගය නිසා ශරීරය පුරාම බිබිලි දාලා, මේ බිබිලි කසනකොට මේවා කැඩිලා අර සැරව අපවිත්‍ර ද්‍රව්‍ය ගලනවා. සමහර වෙලාවට ඇඳගෙන ඉන්න වස්ත්‍ර පවා ඒ සැරව වලින් තෙත් වෙනවා. ඉතින් ඒ නිසා එදා රජගහ නුවර ජීවත් වෙච්ච බොහෝ දෙනා සුප්පබුද්ධ කුට්ටියව ප්‍රතික්ෂේප කළා, පිළිකුල් කළා. මේ අසරණ මිනිස්සයා, මේ දිලිඳු මිනිස්සයා දවසක් පාරේ ඇවිදගෙන යනකොට මෙයා දකිනවා බොහෝ පිරිසක් එක තැනකට රැස් වෙලා වාඩි වෙලා ඉන්නවා. සුප්පබුද්ධ හිතුවා, මේනම් අනාථයන්ට අසරණයන්ට කෑම බීම දෙන තැනක් වෙන්න ඇති, මෙච්චර සෙනගක් නැත්තම් මේ වගේ තැනක ඉන්නේ. ටිකක් ලං වෙලා බලනකොට දැක්කා මේ කෑම බීම බෙදෙන දන්සලක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වැඩම කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරන මහ විශාල පිරිසකට. දැන් පිරිස මැදින් ගිහිල්ලා වාඩි වෙන්න පුළුවන්කමකුත් සුප්පබුද්ධ කුට්ටියට නෑ පින්වත්නි. ඇයි? එහෙම ගිහිල්ලා වාඩි වුණොත් මිනිස්සු එකිනෙකනා නැකිට නැකිට යයි, පිළිකුල් කළා. ඒ නිසා සුප්පබුද්ධ කුට්ටිය කල්පනා කළා, කමක් නැහැ මාත් බණපදයක් ශ්‍රවණය කරනවා කියලා හිතාගෙන අර පිරිස කෙළවරේ සෙනග නැති තැනක අයිනකට වෙන්න වාඩි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමුත්පේත බ්‍රහ්මස්වරයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවානං ආදී වශයෙන් ආනුභුබ්බී කතා දේශනාව සිද්ධ කරලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන වෙලාවේදී මේ අසරණ දුගී දුප්පත්
සුප්පබුද්ධ කුට්ටිය මේ උතුම් ධර්මය අවබෝධ කරලා උතුම් සෝවාන් ඵලෙයි පිහිටන්ට යුතුය. දැන් සුප්පබුද්ධ කුට්ටියට හරි සතුටුයි. සුප්පබුද්ධ කුට්ටියට හරි සතුටුයි. තමා සෝවාන් වූ බව බුදුරජාණන් වහන්සේට දැන් ගිහිල්ලා කියන්න ඕන. හැබැයි පිරිස මැදින් යන්න බෑ, මිනිස්සු පිළිකුල් කරනවා. මේ බණ අහන්න ඇවිල්ලා හිටියා දෙදේවලුවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයා. ශක්‍රදේවේන්ද්‍රයා දැක්කා සුප්පබුද්ධ කුට්ටිය සෝවාන් වෙලා. හරියටම සෝවාන් වුණාද කියලා දැනගන්න නම් පරීක්ෂාවක් කරන්න ඕනේ කියලා කල්පනා කරලා මහලු වේශයක් මවාගෙන සුප්පබුද්ධ කුට්ටිය ඉදිරියට ගිහිල්ලා කියනවා, සුප්‍රබුද්ධයනි, මට පුළුවන් ඔබේ කුෂ්ඨ රෝගය සුව කරන්න. මට පුළුවන් ඔබ දිලිඳු බවෙන් නිදහස් කරගන්න. එහෙනම් ඔබව දිලිඳු බවෙන් නිදහස් කරන්නත්, ඒ වගේම ඔබේ ඔය කුෂ්ඨ රෝගය සුව කරන්නත් මට පුළුවන්. ඒ නිසා ඔබ කැමතිද ඒ දේ කරගන්න? ඒ වෙලාවේ සඳහන් කළා, මේ අසනීපේ නම් මට මහා කරදරයක් පීඩාවක්. ඒ නිසා ලෙඩේ හොඳ කරගන්නත් කැමති. දිලිඳු බවෙන් අත මිදෙන්නත් කැමති. ඒ වෙලාවේ ශක්‍රදේවේන්ද්‍රයා සඳහන් කළා, හොඳයි, එහෙනම් මහා ලොකු දෙයක් කරන්න නෑ. මම කියන මෙන්න මේ ටික කියන්න. බුදුන් බුදුන් නොවේ කියලා කියන්න කිව්වා. දහම් දහම් නොවේ කියලා කියන්න කිව්වා. සඟුන් සඟුන් නොවේ කියලා කියන්න කිව්වා. ඔන්න ඔය වාක්‍ය තුන කියන්න, ඔබේ කුෂ්ඨ රෝගය හොඳ කරලා දෙන්නම්, ඔබට ඇති තරම් ධනය දෙන්නම් කිව්වා. ඒ වෙලාවේදී සුප්පබුද්ධ කුට්ටිය කියන මේ කුෂ්ඨ රෝගියා කියනවා, ඔබ කොහොමද මම දිලිඳුයි කියලා කියන්නේ? ඔබ කොහොමද මම දිලිඳුයි කියලා කියන්නේ? ඒ නිසා මම තුල සප්ත ආර්ය ධනයක් තියෙනවා. ඒ හින්දා මං දිලිඳු නෑ කවදාවත්. මම ඔය වචන ටික කියන්නේ නෑ. ඇයි? සුප්පබුද්ධ කුට්ටිය සෝවහන් වෙලා හිටියේ. සෝවහන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා තුනුරුවන් කෙරෙහි අචල සද්ධාවකින් යුක්ත කෙනෙක්. බුදුහාමුදුරුව මගේ, ධර්මය මගේ, සංඝයා මගේ කියන තැනට හිත හදාගත්ත කෙනෙක්. ඔහු තුල සක්කාය දිට්ඨියක් නැහැ. මේ කය පිළිබඳව මහලොකු තැකීමක් නැහැ. පුළුවන් නම් ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා විතරයි කිව්වේ. හැබැයි සමහර විට මේ වාක්‍ය තුන කලින් කියන්න කියලා කිව්වනම් ලෙඩේ හොඳ කරන්න කියලා කියන්නේ. අන්න ඒකයි පින්වත්නි, එදා සුප්පබුද්ධ කුට්ටිය කායිකව ලෙඩ වෙලා හිටියත් කයෙන් මුළු ඇඟ පුරාම පැතිරී ගිය කුෂ්ඨ රෝගයකින් පෙළුණත් මේ කෙනා පින්වත්නි කොයිම වෙලාවකවත් හිතනම් ලෙඩ කරගත්තේ නැහැ, හිත සෞත්තු කරගත්තේ නැහැ. හිත ලෙඩ කරගන්නේ නැතුව, හිත ලෙඩ කරගන්නේ නැතුව පිළිතුර හැටියට කිව්වා, වහාම ඉවත් වෙලා යන්න මම ඔය වාක්‍ය තුන කියන්නේ කියලා. එහෙනම් බලන්න පින්වත්නි, සාමාන්‍යයෙන් නිකන් හිතන්න, අපිට දරුණු රෝගයක් වැඳලිලා තියෙන වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා, මට පුළුවන් ඔබේ ඔය රෝගය සුව කරන්න, ඔබ ඒ නිසා මෙන්න මේ දේවල් ටික කියන්න කියලා මොනවා කියන්න කිව්වත් අපිට, අපි කියන්නේ නැද්ද? කියනවා. සමහර විටක කියනවා විතරක් නෙවෙයි, ඕනම් ලියලද්දී ලෙඩේ හොඳ කරලා දෙනවා කියලා කිව්වොත් කියනවට අමතරව ලියලද්දීලා
මාධ්‍යටත් එන්න කියලා ඕනනම් ප්‍රකාශිකුත් කලයි. සමහර වෙලාවට ඒකට දහමට විරුද්ධව වෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වත්නි, මේ ධර්මය පිළිබඳව මනා අවබෝධයක් තියෙන ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා කොයිම වෙලාවකවත් මේ කය පිළිබඳව මමය, මාගේය, මගේ ආත්මයයි කියලා, මේ කය රූපය ඇතුළු පංච උපාදාන කන්ධය පිළිබඳව මමත්වයක් ඇති කරගන්නේ නැහැ. ඒකට අපි කියනවා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය පංචස්කන්ධය පිළිබඳව ඇති කරගන්න උපාදානය, මමය, මාගේය, මගේ ආත්මයයි කියලා. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර කෙටි දහම් පණිවිඩයෙන් නකුල පියතුමාට දේශනා කළේ ඔන්න ඔය කාරණය. කය ලෙඩ වෙන එක නවත්වන්න බෑය ස්වභාවයයි. හිතනම් ලෙඩ කරගන්න එපා. එහෙනම් හිත ලෙඩ නොවෙන්නේ ධර්මය පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක්ගෙමයි. ධර්මය පිළිබඳ අවබෝධ කරගත්ත කෙනෙක්ගෙමයි හිත ලෙඩ නොවෙන්නේ. දැන් පින්වත්නි බලන්න, අපි අපේ කය ලෙඩ වුණාම කොහොම හරි අපි බලන්නේ ඉක්මනින් සනීප වෙන්න. පෙනඩෝල් පෙත්තේ ඉඳලා බේත් අහුරු ගණන් අපි පාවිච්චි කරන්නේ කොහොම හරි ලෙඩදුක් අසනීප සුව කරගන්න. ලෙඩදුක් අසනීප සුව කරගෙන ජීවත් වෙන්න. හැබැයි ඒ පිළිබඳව තේරුම් ගන්න අය හරිම අඩුයි. බොහෝම අතලොස්සක් දෙනා තමා මේ කය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් මනාකොට තේරුම් ගන්න. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ විටක අසනීප වුණා. බුදු සිරුරටත් ලෙඩ රෝග වැළඳීම ස්වභාවයයි. අපේ බුදුරජාණන් වහන්සේට ශීර්ෂාබාධයක්, හිස රදයක් තිබුණා. ඒ විතරක් නෙමේ, බුදුරජාණන් වහන්සේට සුව නොවන කොන්දේ වේදනාවක්, කොන්දේ කැක්කුමක් තිබ්බා. සමහර අවස්ථාවලදී ධර්මය දේශනා කරමින් වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේගේ පිටකොන්ද වේදනාවක් දැනෙනකොට සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා, සාරිපුත්තයන් වහන්ස, දේශනාව ඉතිරි ටික කරගෙන යන්න, මම ටිකක් ඇලවෙන්ට යන්න. සුව නොවන කොන්දේ අමාරුවක් බුදුරජාණන් වහන්සේට පැවතුණා. ඒ විතරක් නෙමේ, අවසාන භාගයේ ලී අතිසාර රෝගයටත් ගොදුරු වුණා. එහෙනම් බලන්න පින්වත්නි, බුදු සිරුරටත් මේ ලෙඩවීමේ ස්වභාවයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමේ පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය ඇතැම් මහරහතන් වහන්සේලා යම් යම් අවස්ථාවලදී ලෙඩ රෝග බාධකයන්ට පත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ වගේම පූතිගත්ත තිස්ස හාමුදුරු, චුන්ද හාමුදුරු ඇතුළු මොන තරම් මහරහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුළ රෝගී භාවයට පත් වුණාද? එහෙනම් පින්වත්නි, බුදු සිරුරටත් ලෙඩ රෝග උරුමනා. ඒ නික්ලේශී උතුම් මහරහතන් වහන්සේලාත් ලෙඩ රෝගයන්ට භාජනය වුණා නම්, බඳුන් වුණා නම් අපි ගැන කවර කතාද? හැබැයි ඒ නික්ලේශී උත්තමයන් වහන්සේලා හා අපි අතර තියෙන එකම වෙනස තමයි,
බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ උතුම් මහරහතන් වහන්සේලා නික්‍රේසී ආරි ශ්‍රාවකයෝ කායික වශයෙන් ලෙඩ රෝග බාධකයන්ට පත් වුණාට කිසිම අවස්ථාවකදී ඒ කායික රෝගයන් නිසා උන්වහන්සේලාගේ චිත්තසංතානයේ රෝගී වුණේ නැහැ. චිත්තසංතානයේ රෝගී නොවෙන්නට හේතුව ඒ නික්ලේශී වීතරාගී සිත තුළ රාගය, දේශය, මෝහය කියන මෙන්න මේ කෙලෙසයන් පැවතුනේ නැති එක. හැබැයි පින්වත්නි, අපේ කයට ලෙඩ රෝග හැදෙනකොට අපි ඒ ලෙඩ නිසාම කඩාගෙන වැටෙන්නේ, හිතින් රෝගී වෙන්නේ අපේ හිතවල ධර්මය පිළිබඳ ඇති අනවබෝධය. ඒකයි මේ සූත්‍රයේදී දේශනා කළේ, අශෘතවත් පෘතග්ජනයා ධර්මය නොදන්නා නිසා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කරගන්නවා. එහෙනම් කවදාවත් කය ලෙඩ වුණා කියලා මේ දේශනාවෙන් පසු ඔබ හිත ලෙඩ කරගන්න එපා. පංචස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් යුක්තව මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංචස්කන්ධයන් මට ඕන විදිහට පවත්වන්න බැරි බව අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් නුවණින් වාසය කිරීම තුළින් කායික නිරෝගී සුවයත් මානසික නිරෝගී සුවයත් අපට ලබන්නට මේ දේශනාව හේතු වෙනවා. පින්වත්නි, අපි කවුරුත් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ හරියට නිකන් තාවකාලික නවා තැම්පොලකට ආවා වගේ. බොහොම කෙටි කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. අද කාලේ ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120ක් පරමායස. බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්ෂූන් අතර අග්‍රයි. අවුරුදු 160ක් යටත් පිරිසෙන් කිවිසුමක්වත් පිට නොවි නිරෝගී භික්ෂූන් අතර අග්‍ර ලෙස ජීවත් වුණා, වැඩ හිටියා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වලා අවුරුදු 2500කට වැඩි. අර අවුරුදු 120 බාගෙට අඩු වෙලා අද ජීවත් වෙන කෙනෙක් උපරිම අවුරුදු 50-60ක් ජීවත් වෙයි. දැන් බලන්න පින්වත්නි, මරණය පිළිබඳව වෙනදට වැඩිය අපිට දැනෙන්නේ නැද්ද? මරණය පිළිබඳ වෙනදට වැඩිය අපිට හොඳට දැනෙනවා. අතීතේ නම් අපේ ගමක අවමගුලක් සිද්ධ වුණේ බොහොම කාලෙකට සැරයක්. අවුරුදු 80ක් 90ක් 100ක් විතර ජීවත් වෙච්ච අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කලාතුරකින් ගමක මිය ගියා. හැබැයි අද බලන්න, අද මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙලා මේ අපත්‍ය ආහාර ද්‍රව්‍යයන් ශරීරගත වෙලා කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා අද බැලු බැලු ඇසු ඇසු හැම තැනම මරණයක් පයි. ගෙයින් පිට වෙලා කිලෝමීටරයක් ගිහින් බලන්ඩ මලගෙවල් කීයක මරණ දැන්වීම් අපිට දැකගන්න පුළුවන්ද? එහෙනම් පින්වත්නි, එදාට වඩා අද මරණය පිළිබඳව මොන තරම් අපිට ඇහෙන්න දකින්න තියෙනවද? හැබැයි පින්වත්නි, කවුද මේ මරණය පිළිබඳව එහෙම දැකලත් අවබෝධ කරගන්නේ? අපේ මහබෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථයන් වහන්සේ එදා චන්න ඇමතිත් සමග උයන්සිරි නරඹන්නට ගිය ගමනේදී අවස්ථා හතරකදී, එකපාර නෙවෙයි අවස්ථා හතරකදී, මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියා, පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති ජීවිතය පිළිබඳව වටහා ගන්න පුළුවන් ප්‍රතිබිම්බ හතරක් මහබෝසතාණන් වහන්සේ දැක්කා.
උන්වහන්සේ ඒ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන මේ සතර පෙරනිමිති දැකලා අවබෝධ කරගත්තා. මමත් අද මේ හොඳට තරුණ ජීවිතයක් ගත කළාට මටත් කවදා හරි වයසට යන්නේ කවුරුමයි. එහෙම වයසට යනකොට මටත් ලෙඩවීමේ උරුමයි. වයසට යනකොට ලෙඩ වෙනකොට මරණයත් උරුමයි. එහෙනම් පැවිදි රුව දිහා දැකලා කල්පනා කළා මේ උත්තමයා මේ නික්මිලා ඉන්නේ යම් කිසි විමුක්තියක් හොයාගෙන ජරා ව්‍යාධි මරණයන්ගෙන් ගැලවෙන්න මාර්ගයක් හොයාගෙන. ඒ නිසා මමත් අද ගිහිගෙය අතහැර දාලා සත්‍ය සොයාගෙන විමුක්තිය සොයාගෙන ගමන් කරනවා කියලා ඒ වෙලාවේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එදා මහබෝසතාණන් වහන්සේ අවස්ථා හතරකදී සතර පෙරනිමිති දැකලා මතක තබාගෙන අවබෝධ කරගත්තා ජීවිතයේ පිළිබඳව. හැබැයි පින්වත්නි, අද අපිට සතර පෙරනිමිති එකම තැනක දැකලත් අවබෝධ කරගන්න බෑ. කොහොමද එකම තැනක දකින්නේ? පින්වත්නි, පාංශුකූල අවස්ථාවක් කියලා කියන්නේ සතර පෙරනිමිති එක තැනක දකින්න පුළුවන් අවස්ථාවක්. දේහය ගෙයින් එළියට අරගෙන ස්වාමීන් වහන්සේලා වඩමෝල පාංශුකූල දෙන වෙලාවේ ඔතන මහලු අයත් ඉන්නවා, ලෙඩ වෙච්ච අයත් ඉන්නවා, මරණයට පත් වෙච්ච කෙනෙකුත් ඉන්නවා, ස්වාමීන් වහන්සේලාත් වැඩලා ඉන්නවා. එහෙනම් එකම තැනක සතර පෙර නිමිති දැකලත් අපි කවුද අවබෝධ කළේ? එදා බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්ත සත්‍ය. අපේ මිනිස්සු අවමංගල්‍යයට සහභාගි වෙලා, සහභාගි වුණ බව gedara ayට දැනුම් දීලා මොනවා හරි සංග්‍රහයක් අරගෙන ආපස්සට එනවා මිසක් තමා මැරෙන කෙනෙක් කියලා කොයිම වෙලාවකවත් කල්පනා කරන්නේ. මල gedara යන්නේ සංග්‍රහ ගන්නටවත්, gedara ayට මූණ පෙන්වන්නටවත් නෙමෙයි, අනිත්‍ය මෙනෙහි කරන්ටයි. කවදා හරි මටත් දවසක මෙන්න මේ ගමන යන්න සිද්ධ වෙනවා කියලා මෙනෙහි කරන්න. නමුත් අද කීයෙන් කී දෙනාද පින්වත්නි ඒ පිළිබඳව අවබෝධ කරගන්නේ? ඉතින් ඒකයි මං මුලිනුත් සිහිපත් කළේ. මේ ජීවිතේ අපි කවුරුත් අවුරුදු 100ක් ජීවත් වෙන්න ආපු අය මෙතන නැහැ. අපි හැමෝම අවුරුදු 50කට 60කට తాවකාලික නවාතැන් පොලකට ආපු ගමන. ඉතින් ඒ නිසා පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දේශනා කළා දුර්ලභෝ manuss පටිලාභෝ, මිනිසත් බව ලැබීම දුර්ලභයි. ඒ නිසා ඒ ලැබපු උතුම් manuss ජීවිතෙන් විපුල ඵල නෙලා ගැනීමයි අපි කාගේ කාගේත් යුතුයකම. මරණය පිළිබඳව අපි කාටවත් කියන්න බෑ. ඊළඟ මොහොතෙත් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අපි කාටවත් පණ කන්දක් නැහැ, තියෙන්නේ පණ කෙන්දයි. ඔය පණ කෙන්ද කොයි වෙලාවෙ මේ ශරීරයෙන් පිට වෙලා යයිද කියලා කියන්න බෑ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ අපි හැමෝම පින් දහම් කුසල් දහම් සිද්ධ කරගෙන මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම පමණමයි අපි හැමෝටම තියෙන එකම කාර්යය. ඒ නිසා ගිහි ජීවිත ගත කරන ඔබ යුතුයකම් වගකීම් සිද්ධ කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට හැම වෙලාවෙම උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් අද දවසේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සංයුක්ත නිකායේ නකුල පිතු
සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන්නට යෙදුන මේ උතුම් ධර්මානු ශාසනාවෙහි මේ දහම් දැනුම ඔබ හැම දිනාටම මේ ගොරබිරං සංසාර ගමනින් අත මිදී ලබන උතුම් අමා මහ නිවන් සම්පත් සාධනීය කර ගැනීම පිණිසම දහම් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න හොඳයි. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය වැලිමඩ ඉහළ කොට විහෙර සෙත්සිරි නිවසේ පදිංචි සෝමා දිසානායක මහත්මිය ඇතුළු දරු මුණුබුරන් විසින් සිද්ධ කරනවා. ඉතින් මේ උතුම් ධර්ම දානෙහි අරමුණ හැටියට සඳහන් කරනවා ඉහත ලිපිනෙහි පදිංචි පීබී දිසානායක මහතාට සහ ලුණුවත්ත උණපාන ලිපිනෙහි පදිංචි ඩී.එම්. බණ්ඩාරමැණිකේ මහත්මියට නීරෝගී සුවය සහ දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අනන්ත සසරක පටන් සංසාරගත සියලුම ඥාතීන්ට හිතවතුන්ට පිං පෙත් අනුමෝදන් කිරීම. ඔක්තෝම්බර් මස 9 වන දින උපන්දිනය සැමරූ ආදරණීය ස්වාමි පුරුෂයාට සහ ඔක්තෝම්බර් මස 23 වන දින උපන්දිනය සමරන සහෝදරියට නිදුක් නීරෝගී ජීවිතයකට ආසිරිපතන්නේ සෝමා දිසානායක සහ කපිල දිසානායක, තුසිත දිසානායක, නදීකා දර්ශනී, වාසනා කුමුදුනි, සවින්ද්‍යා උදාන්ත, තනුජ් බාසිත, දනිඳු තත්සර, ඉමන්දි ලසන්‍යා, ඕදිසි ආකේන්‍යා යන දරු මුණුබුරු මිනිබිරියන් විසින්. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු නෙත් FM කාර්ය මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු සියලු දෙනාටම දීර්ඝායස ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එසේනම් සෝමා දිසානායක මහත්මිය ඇතුළු හැම දෙනාගේ පැතුම් ප්‍රාර්ථනා සියල්ලක් ඒ ආකාරයේ මස්තක ප්‍රාප්ත භාවයට පත්වේවා. ඒ වගේම මිය පරලව ගිය සියල්ලෝද මේ පින් අනුමෝදන් කරගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරමු. ආකා

0: හැම දෙනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ ධර්ම දක්ෂිණාව පැවැත්වූ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද පූජනීය මඩතියවල විජිත ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා ඒ නේත්‍රාලෝක යූටියුබ් නාලිකාව හරහා. එවගේම පිනට ලැබී පින් කරන්නට කැමති ඔබට මේ දිනවල හොඳම අවස්ථාවක් තියෙනවා. ත්‍රිකුණාමලයේ සමුද්‍රකිරි විහාරය නැගෙනහිර බුදු පුදබිම් නැවත ගොඩනගෙන මේ උතුම් වූ සත්කාරයට දායක වෙන්නට ලංකා බැංකුව කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමටයි ඔබේ පින්බර දායකත්වය බැර කරන්නට ඕනේ. 84 79 43 85 කියන අංකයට ඔබේ පින්බර දායකත්වය බැර කරන්න පුළුවන්. ඒ වගේම ඔබට ඒ සඳහා වාගේම හැකියාව තිබෙනවා නෙත FM රේඩියෝ ඔස්සේ ප්‍රචාරය වෙන මේ උතුම් වූ ධර්මානුශාසන සඳහා දායකත්වය ලබා දෙන්න. ඒ සඳහා ඔබ කතා කරන්න අපේ කෞෂිත 0777 275 214 කියන අංකයට. අම්මවයි තාත්තවයි එහෙම නැත්නම් සහෝදර සහෝදරියන්ව දඹදිව යවන්න කැමති නේද ඔබ? සංචි වන්දනාවක් එක්ක මේ දඹදිව යන ගමනට ඔබ සහභාගී කරවන්නට කැමති නම්, එහෙම නැත්නම් ඔබ යන්නට කැමති නම් දඹදිව තෝරා ගන්න ඕන හොඳම ආයතනය තමයි ට්‍රැවල්නෙත් කියලා කියන්නේ. බොහොම වටිනා සේවාවක් ඔබට ලබා දෙනවා විශ්වසනීය ආයතනයක් විදිහට. කතා කරන්න 0767 716 3872, එහෙම නැත්නම් 0112 863 363 කියන අංකයට කතා කරලා ට්‍රැවල්නෙත් සමග ඔබේ දඹදිව වන්දනා සිහිනය සැබෑව කරගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

Pihekan papasang antang antegunang udariang karisang.

මෙසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත්

Nit FM, Nit Spirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.